බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

ඔයා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: दहम सेवन उदासन सिद्ध निवन सर्वागमिक दहम सदल कितु दहमिन ओबे दिव्यत
1: प्रेमवंत दर्वेनी ඔන්නද දවසෙත් මම ඔබේ නිවහනට ගොඩ වදින්නේ අප සංවිධානන් වහන්සේගේ වදනක් මගේ සවන්වලද රැව් පිළිරැව් දෙන අතරතුර උන් වහන්සේ කියනවා මම යහපත් ඉඳීරා වෙමි මාගේ බැටළුව මාගේ කටහඬ හඳුනති උන් වහන්සේ යහපත් බැටළු ඉඳීරා පිළිබඳව කතිකා කරන ඒ සුභාරංචි පාඨය ඔබ සියලු දෙනාම දන්නවා. උන්වහන්සේ තමන් වහන්සේව අපේ ජීවිතවලට අයිති කරගෙන මූලික තැන ස්වාමීත්වය දෙන්නේයි කියලා ආරාධනා කරන්නේ ප්‍රේමවන්ත දරුවෙනි. උන්වහන්සේ දන්නවා මේ මහ පොළවේ ඇවිදින ජීවිතය ඇතුළේ උන්වහන්සේව නොමැතිව අපට මාවතක් නැති බව. ඉතින් උන්වහන්සේ ඔබේ ජීවිතේ කවුරුන්ද ඔබට ඇසෙනවා නම් උන්වහන්සේගේ කටහඬ උන්වහන්සේ කියන මාගේ බැටළුව මාගේ කටහඬ හඳුනති මම ඔවුන්ගේ නම කියා හඬ ගසමි ඔහු මා වෙතට පැමිණෙති එබැවින් උන්වහන්සේට ඔබේ ජීවිතේ අයිතිය අයිතිකාරකම දී ඇතනම් පමණයි ඔබ අවනත නම් පමණයි උන්වහන්සේගේ කටහඬ ඔබට ඇහෙන්නේ අද දවසේදී කල්පනා කරන්න ජීවිතයේ උපරිමයෙන් උන්වහන්සේට අවනත වන්නේ කෙසේද යයි ඔබ කතිකා කරගන්න සම්විධානන් වහන්සේ තමන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ මත වගුරුවන සේක ඔබට ජේසු පිටයි
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට
2: ගෞරවනීය සහෝදර සහෝදරියනි මේ හිමිදිරි උදෑසන අපි යහපත් දේ කරමු කියන එකෙන් වචන කීපයක් බලමු ශුද්ධ කුර්ආනයේ අල්ලා දිව්‍යන් වහන්සේ පැවසුවා පිරිමි කෙනෙක් වුණත් කාන්තාවක් වුණත් ඔවුන්ගෙන් කවරෙකු යහපත් දේ කරන්නේද ඔහුට යහපත් ජීවිතයක් අපි ලබා දෙන්නෙමු. එවැගේම ඔහු කළ ඒ යහපත් දේවල් වලට ලබා දිය යුතු උපරිම පිනත් අපි ලබා දෙන්නෙමු කියා අල්ලා දෙවියන් වහන්සේ ඒ අරුතයෙන් කියා තිබෙනවා. ගෞරවනීය සහෝදරවරුනි, අපි යහපත් දේ කළ යුත්තේ මොකටද? එක් කවියෙක් කියනවා, ඔබ ඔබගේ අම්මා හුසෙන් එළියට යවන විට ඔබ අඬ අඬා තමා මේ ලෝකෙට ආවේ. අඬ අඬා මේ ලෝකෙට ආවා. එතකොට අපගේ ඒ ළඟ හිටපු නෑදෑ හිතමිතුරන් ඔක්කොමලා ලස්සනට හිනා වුණා. හොඳ ළමෙක්, ලස්සන ළමෙක්, සුදු ළමෙක්, චබ්බි ළමෙක් කියලා ඔක්කොමලා හිනා වෙයි හිටියා. නමුත් ඉපදිනකොට ඔබ අඬ අඬා ඉපදුනා. නමුත් ඔබ යම් දවසක මරණයට පත් වෙනවා. ඒ මරණයට පත් වෙන විට ඔබ සිනා මුසි මුහුණින් යන්නට ඕන නම්, ලස්සන මුහුණක් ඇතිව යන්නට ඕන නම් ඔබ යහපත් දේවල් කරන්න, ඇත්ත කතා කරන්න, අනිත් අයට උදව් උපකාර කරන්න, දෙවියන්ව නමදින්න, මේ වගේ යහපත් දේවල් කරන්න. එතකොට ඔබ සිනා මුසි මුසින් ඉන්නකොට ළඟ ඉන්න නෑදෑ හිතමිතුරන් අඬ අඬා ඉඳී මපගේ ලස්සන හොඳ එක්කෙනා අපගින් වෙන්මුණා නේද කියලා ඒ දවෙනි දවසකට අපි යන්නට යහපත් දේ කරමු.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: කවදත් අලුත් කාගෙත් නෙත්. රටකට බණ අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය.
1: නෙත් FM ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
2: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
3: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
4: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
5: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
0: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
1: නෙත්FM ධර්ම දක්ෂිනා. ධර්ම
0: දක්ෂිනා. හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.
6: FM 95. FM 94.8. නෙත්FM.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
8: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංගකීම එක සිංගල් සිම්පල් පේ. ටිකට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
9: තුෂාර පින්දුලගෙන් සුබ දවසක්. වේලාවලියම 6. ඔබ අහගෙන ඉන්නේ නෙත්.

0: Bet FM Alpha Studio with Cosmi and Lehansa.
1: Good morning, hunga kali kata passe.
2: Very good morning, udhaya vinadi pahai velawa. Hunga kali kata passe oya neda?
1: Oh, ane mama tamai hunga kali kata passe oyalat ekka katha karanna ave.
2: E unata ithin api kolamba jathyantara pot pradarshaneedi kali kata passe neme hemadaakama hitiya neda? ඉතින් අපි එකම රෑනේ කුරුල්ලෝනේ මේ පාරාදීසෙ අපිට මොනවද කරන්න බැරි අපි කවදාවත් තනි වෙන්නේ නැහැ නේද ලෙහන්සා
1: ඒකනේ අනේ
2: එකම රෑනේ කුරුල්ලෝ විදිහට අපිට පියඹල යන්න ගොඩාක් දුර තියෙනවා පියඹල යනකොට අපිට ගොඩාක් දේවල් පේනවා ඉතින් කෝඩව දොරකඩ ඉන්න නෙවෙයිනේ අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ පියඹල ගෙහිලා එකම රෑනේ විදිහට වැඩ ගොඩාක් කරන්න ඉතින් ඒ නිසා මං හිතන්නේ ලෙහන්සට ඒ අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී හොඳටම ලැබෙන්නේ නැති අපි මේ එක රෑනක් නේද කියලා.
1: අනිවාර්යයෙන්ම මම දැන් ඒ ගැන කියනද කසුණියක් නැත්නම් තව චුට්ටකින් කියන්නද?
2: කැමති විදිහකට. අපි අද දවස පටන් ගමුකෝ මුලින්ම නේද?
1: ඔව් නේද. හරි.
2: දැන් මේ අලුත් සතියක්. අලුත් දවසක් අද සඳුදාව 2026 ඔක්තෝබර් 5 වෙනිදා. ඔයාට මතක නම් ලෙහන්ස දැන් ඊයේ හෙලෝ හෙලෝ සතියන්තයේදී අපි කිව්වා සමහර විට අද අමතක වෙලා ආපහු BMI CHI ද දන්නේ නැහැ අපි එහෙම කියලා. මොකද අපිට දවස් දින ඒව පවා දැනුනේ නැහැ අපි එතනේ වැඩෙත් එක්ක ඉන්නකොට. ඉතින් අර ආයේ කියනවා නම් මේ එකම රෑනේ කුරුල්ල තමයි. එකම රෑනක් තමයි මේ ඇවිදගෙන යන්නේ පියඹගෙන යන්නේ වැඩ ගොඩාක් හිතේ තියාගෙන එක එක බලාපොරොත්තු වලට එක එක හේන වලට. ඉතින් අපි අද දවස හරිම ලස්සන විදිහට වෙනද වගේම පටන් ගමු මේ සතිය වෙනද වගේම පටන් ගමු සුපුරුදු ගැම්මෙන්ම. ඔයාගේ විශේෂක මොකද්ද?
1: මගේ විශේෂක තමයි ඔයා හැමදාම වගේ අදත් hina වෙලා ඉන්න ඕනි.
2: එහෙනම් අපි හැමදාම වගේ hina වෙලා ඉමු. මෙන්න මෙහෙම. මේක හොඳට අහගන්නකෝ. මේ මගේ ශ්‍රියලුම ශ්‍රී ලාංකිකයන්ට. හරි? සොඳුරු 2026 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙත. ඔබ තමයි ආසියාවේ දැවැන්තම වසරින් වසර අලුත්වන එකම පොත. මෙවරත් ඔබ ලස්සනම සාර්ථකම දැවැන්තම පිටුවක් අපට එකතු කළා. ඉතින් ඒ පිටුවේ එක පරිච්ඡේදයක් වුණ ඇල්ෆා ස්ටුඩියෝ නෙට් FM ඇල්ෆා ස්ටුඩියෝ ආදරෙන් වැළඳගත් ඇල්ෆා ස්ටුඩියෝ පවුලේ ඔබ සැමට අපිත් ආදරේ පැලෙන්නම. ඉතින් අපි නැවතත් හමු වෙමු මෙයට කසුනි නායකකාර
1: මම සිතුනි ලෙහන්සා බ්‍රැන්ඩිවත්ත
2: අපිත් එක්ක ඉන්නවා ගෙහන්සා වල්ගම ඉතින් අපි හැමෝම ආදරේ හැමෝටම පැලෙන්න

0: මල් වැල් වන විල් පිරිගේ සෙවන දෙවන්දලු හම්මේ හම්මේ බිඟු නද විහගුන් නිකෙල්ලුනේ මිහිර රැඳෙන්නලු පුන් සඳ නැගුනේ තහස් තලේ අබට බලන්නලු දෙනෙතට කඳුලැලි තුරුලු කළේ පෙමට අඩන්නලු මට මේ හැමදේම දැනුනා මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ අපේ පවුල හැමෝගෙම ඒකනේ මම කිව්වේ අපිව වැළඳගත් ආදරෙන් වැළඳගත්තේ ඇල්ෆා පවුල හැමෝම අපිත් හරිම ආදරෙන් පැලෙන්නම වැළඳගෙන ඉන්නේ
1: හරි එහෙනම් දැන් මං කියන්නද වැඩි
0: හා කියන්න
1: ඉතින් කසුනියක් කී දැන් අපේ මෙහෙම මයික් එකක් ගාවිදන් කතා කරද්දී අපිට ඇහෙන්නේ අපේ කටහඬ විතරනේ අපිට ලොකු අයිඩියා එකක් නෑනේ කොච්චර පිරිසක් අපේ කටහඬට ආදරය කරනව ඇතිද අපෙන් දෙයක් එයාලගේ ජීවිතයට ගන්නව ඇතිද කියලා
0: සහ දැන් අපිව ඩිජිටල් තිරයේ දකින අය ඉන්නවනේ Facebook live වෙන්න පුළුවන් YouTube Facebook page එකේ අපි ලස්සන වීඩියෝස් දානවා නේද ඇල්ෆා පරම්පරාවේව ඉතින් එතකොට අපිට ඒක දැන් තේරෙන්නේ නෑනේ කමෙන්ට් එකකින් හරියට නේද
1: හරියටම හරි ඉතින් දැන් ඉන්ටර්නැෂනල් බුක් ෆෙයර් කිය අපේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ උන් අපිට ඒකට ඕන තරම් අවස්ථාව ලැබුණා ඉතින් කසුණියක් ඉන ගොඩ දවසක් ගියානේ මාත් සාමාන්‍යයෙන් ආව දවස් 3-4ක් විතර ඉතින් එතකොට කට්ටියකින් ඒ ලැබුණු ආදරේ ඒ හරි අව්‍යාජ වචනේ හිනාව ඊයේ කසුණියක් ඊට මතක ඇති අපිට කටියක් හම්බුණා අපි දෙන්න මෙහෙම ඇවිදගෙන යද්දි මේ ලෙහන්සනේද ආනිවි කසුණි දුවත් ඉන්නේ කියලා එයාලා කතා කරා එයාලා කිව්ව දේ තමයි කසුණියක් කි නැති ෆිම් කියන්නේ එයාලගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක කියලා ඉතින් කසුණියක් ඊට මතකද ඒ කිව්ව දේ අපි එතකොට එයාලට කිව්ව ඒක අපිට ලැබුණු හරිම පොදු කමෙන්ට් එකක් ඒ කියන්නේ ටර්නින් පොයින්ට් කියන දේ ඉතින් එයාලා අවුරුදු 10ක් විතර තිස්සේ අපේ පොත් කැටේට පුරුද්දක් විදිහට පොත් දානවලු හැමදාම එනවලු ඉතින් අපේ net fm alpha alpha studio first time නේ තියෙන්නේ net fm හැමදාම අහනවලු දේ දවල් රෑ හැම වෙලෙම ඉතින් එයාලා ඒක කියන්නේ කසුණියක් අර මෙහෙම මගේ අත තදින් අල්ලගෙන එතකොට මට දැනෙන හැඟීම අනේ මන්දමට විස්තර කරන්න තේරෙන්නේ නැහැ කසුණියක් ඊට ඒ වෙලේ දකින්නත් ඇති මගේ ඇස්වල කඳුළු තිබේ සතුටු කඳුළු ඉතින් මේ ගොඩාක් ස්තුතියි ඒ ආදරයට ඔයාලගින් ඒ ලැබෙන වචනවලට ඉතින් මම තේරුම් ගත්ත දෙයක් තමයි අපි හිතන්නේ නැති වුණාට අපේ එක වචනයකට පුළුවන් කෙනෙක්ගේ මුළු ජීවිතයක්ම වෙනස් කරන්න ඒක කසුණියක් අපි වහන් ඉන්න අපිව ඩිජිටල් මාධ්‍ය ඔස්සේ බලන අය විතරක් නෙමෙයි අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට යාලගේ දක්ෂතා පෙන්වන්න ආවේ මතකද යශෝද අයියලා එහෙම යශෝද අයිය මංගාවට එදා ඇවිල්ලා කිව්වා නංගී ඇල්ෆා ස්ටුඩියෝ එක නිසා තමයි ඔන්න අද මම මෙතන ඉන්නේ කියලා එයාලා කිව්වා එයාලට ලැබුණු chances මේ අපේ ස්ටුඩියෝ එකට ඇවිල්ලා එයාලගේ දක්ෂතා පෙන්වුවාට පස්සේ මොන වගේ අවස්ථාද ලැබුණේ ඒ ඔක්කොම හරිම සතුටින් එයාලා කිව්වා ඉතින් ඊට වඩා සතුටක් කොහෙන්ද අපිට ඒ වගේම තමයි තව විශේෂම දෙයක් කියන්න ඕනේ දැන් net fm හැමදාම දරුවන්ට තැන දෙනවනේ ඉතින් ඒකට විශේෂම හේතුවක් තමයි net fm එකේ ඉන අපේ කසුණියක් කි
0: ඒ වගේම අපේ සචිනියක් කි
1: අනිවාර්යයෙන්ම ඉතින් මම දැන් හිතන්නකෝ මම පිටස්තර කෙනෙක් කියලා මම මෙහෙම ඉඳන් බලලා මගේ view එක කිව්වොත් ඇත්තටම කසුණියක් හිටයි සචිනිය අක්කටයි ගොඩක් පින් සිද්ධ වෙනවා මන් දන්නේ මගේ වචනෙන් ඒක මොකද කිව්වොත් සමහර කට්ටිය ඉන්නවා කසුණියක් කි පොඩි කට්ටිය පවා ලොකු කට්ටිය පවා එයාලට හීනකින්වත් හිතා ගන්න බෑ මේ වගේ තැනකට මං යනවා කියලා. ඉතින් එහෙම කට්ටියට එයාලගේ හීන දින නඩුම තරමේ හීනයක් තිබ්බවත් නැති කට්ටියට අලුතින් හීන මවන්න chance එක අරන් දුන්න. ඉතින් මං හිතන්නේ ඒ සතුට ජනවාරි 5 අපි අපේ ඇල්ෆා ස්ටුඩියෝ පටන් ගත්තේ මේ චූටි කාලෙට අපි ගොඩාක් දුර ඇවිත් තියෙනවා. ඒක ඔයාලගේ ආදරෙන් අපිට පේනවා.
0: ජීවිතේ වෙනස් කරන තැනක් තේනවා. ජීවිතේ වෙනස් කරන කෙනෙක් ඉන්නවා. අපි මේවා සංකල්ප විදිහට එක එක concepts විදිහට ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඕනතරම් කතා කරලා තියෙනවා. සමහර විට ඔයාගේ අම්මා තමයි ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. ඔයාගේ තාත්තා තමයි ඔයාගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක. ඔයාගේ ඉස්කෝලේ ගුරුවරයෙක්, යාළුවෙක්, හිතවතෙක්, සමහර විට ඔයා දන්නෙම නැති කෙනෙක්. හා එහෙම නැත්නම් මේ වගේ වැඩසටහනක්. ඉතින් එහෙම වෙන්න පුළුවන් අපේ ජීවිතේ හැරවුම් ලක්ෂය. ඉතින් ජීවිතේ කෙනෙක්ට වෙනස් කරන්න පුළුවන් කියලා කියන්නේ ජීවිතයට ආලෝකයක් වෙන්න පුළුවන් කියලා කියන්නේ ඒක හරිම ලස්සන දෙයක් ලෙහන්සා. අනිත් එක තමයි මේව ටීම් වර්ක් එකක්. ටීම් වර්ක් කියන වචනේ අපි ඉගෙන ගන්නව අහලා තේනවනේ. ඒකත් වෙන concept එකක්. කණ්ඩායම් හැඟීම. කණ්ඩායම් රාජකාරිය මොනවද කරන්නේ? ලෙහන්ස මෙතන්ට එන්න හැල්ෆා ස්ටූඩියෝ නෙත් FM 95.8 මෙවැනි ප්‍රේක්ෂක රසික ප්‍රතිචාරයක් ලබා ගන්න එක්කෙනෙකුට දෙන්නෙකුට බෑනේ. පුළුවන්ද?
1: බෑ බෑ.
0: දැන් ලෙහන්ස දැක්ක නෙතන කොච්චර ලොකු ටීම් එකක් හිටියද අපි වටේ?
1: අනිවාර්යයෙන්.
0: එතකොට අපේ කළමනාකාරීත්වයේ ඉඳලා නේ අපි දැන් අපේ වචන වලින් කියනවා නම් අපේ ප්‍රධාන පුටුවේ ඉඳලා චෙයාර්මන් සර්ගේ ඉඳලා පහළ අපිත් එක්ක මේ කතා බහ කරන අපිට දොර ඇරලා දෙන අපිව එක්කගෙන යන රියදුරු මහත්තයා අපිට වතුරේක ගෙනන් දෙන අපේ ආන්ටි අංකල් නේද ඒ හැමෝම නේ. ඉතින් ඒ හැමෝම මේ හැමෝම නැත්තම් අපිට මේ වැඩේ ලස්සනට කරන්න බෑ. ඉතින් නෙතෆිම් සහ ඕගොල්ලෝ ඒ කියන්නේ අපිත් එක්ක එකතු වුණ මේ වැළඳගත් ඇල්ෆා පවුල හැමෝම නෙතෆිම් පවුල හැමෝම මේ ටීම් එකක්. එතකොට ඒක විතරද ශ්‍රී ලාංකිකයෝ රට ඊට පස්සෙ එතනින් එහාට ගිහිල්ලා විදෙස් රටවල අපි වහන බලන සිංගප්පූරුවේ කොරියාවේ ඩුබායි අපි නම් වලින් කියන්නේ මේ හැමෝම. ඉතින් මේ හැමෝම එක පවුලක් එක පවුලක් හැටියට අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඉතින් ආයේ කියනවා නම් අපි එක පවුලක් හැටියට හැමෝම ඉදිරියට යමු. ඉස්කෝලේ කියලා කියන්නේ එක පවුලක්. ආයතනයක් කියලා කියන්නේ එක පවුලක්. රටක් කියලා කියන්නේ එක පවුලක්. ලෝකේ කියලා කියන්නේ එක පවුලක්. ඉතින් ඔක්කන්ද වෙමු, ඉදිරියට යමු.

0: ඒක රහත් තියනවනේ ලෙහන්ස දැන් ඔයා ඒක දන්නවනේ ඉගෙන ගන්න ඕනේ නේ. ඇල්ෆා ස්ටුඩියෝ නිසා ගොඩාක් දේවල් රහ වෙලානේ තියෙන්නේ. දැක්ක නේද අර ඒ සින්දුවේ ඇන්ජලින් ගුණතිලක මහත්තය ඔක්කන්ද කියන එකද ඔක්කන්ද වෙලා කියන එක එක තැන්වල එකන් එක එක විදිහට කියන්නේ මේ බලන්න මේ. ඔන්න බලන්න. ඔහොම ඉන්න කොහොම ඉන්න. ඔක්කන්ද වෙලා සිත ඔක්කන්ද වෙලා. අර සෙකන්ඩ් ඔක්කන්ද නේ ඒ කියන්නේ ඔක්කන්ද කියන එක නිකම්ම කියවන්නේ නෙමෙයි ආ ඒ වගේ තමයි අම්මේ කියලා කියන්නත් පුළුවන් අම්මේ එහෙම කතා කරන්නත් පුළුවන් තාතා නේ එහෙම කියන්නත් පුළුවන් අපච්චි අපච්චියෝ නේද මං කියන්නේ ඒක එහෙම වෙන්න ඕනේ
1: අවුනේ
0: වචනයක් වුණත් රහ කරන්න පුළුවන් අන්න ඒකට ඉගෙන ගන්න එතකොට තමයි අපිට හැම දෙකම ගැම්ම තියෙන්නේ. හරි?
1: හරි.
0: ලෑස්තිද දැන් බර්ත්ඩේ විෂස් කියන්නදත්?
1: ලෑස්ති ලෑස්ති. ඉතින් ඔක්කොටම කලින් කට්ටිය එවන්න ඕනනේ කසුණියක්. දැන් මේකයි තමයි වෙලා තියෙන්නේ. මේ හයා මාට තමයි මතක් වෙන්නේ. අනේ අන්න බර්ත්ඩේස් දැන් කියනවා ඉක්මනට ඉක්මනට දාන්න ඕනේ කියලා. එතකොට ඉතින් අපිට කියෝ ගන්න අමාරුයිනේ. ඒ නිසා උන දැම්ම දාලා තියන්න 0711 95 95 95ට දැනටමත් අපිට ගොඩාක් wishes හම් වෙලා තියෙන්නේ ඉතුරු කටියත් එවන්නකෝ
2: FM Alpha Studio
3: brought to you by
4: හරිද හරි තැනින් අරගන්න vision care සුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක
2: FM Alpha Studio with Kasuni and Lehansa.
6: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසය වග කීමයි සුග එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එකක්.
8: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
9: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
10: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. 100%ක් ස්වාභාවිකයි. සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ. මතුරුවන් පළවා හරින විශේෂඥයා.
7: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසය වගකීමයි සුග එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එකක්.
2: FM Alpha Studio with Kasuni and Lehan.

0: කසුනියක් කී මම කිව්වනි කසුනියක් හිට අද නම් කතාවක් කියන්න නෑ කියලා.
1: අද කතා කියන්න අපිට ගොඩක් ඒවා
0: තියෙනවා. ඔව් මං කිව්වර මගේ හැමදාම කතාවක් තියෙන. හැබැයි මට දැන් ඔන්න මයිකෝන් කරාම තමා මතක් වුනේ කතාවක් තියෙනවා. චූටි කතාවක්. මේ දැන් මට හිතන මේක කියන්න ඕනේ කියලා. දැන් ගොඩක් කටි අපිට දැනුත් මෙසේජස් දානවා. අනේ මාත් හරි ආසයි ඔයාල වගේ මෙහෙම මයික් එකකින් කතා කරන්න, net FM එකට එන්න, ඔහොම ඔහොම කියලා. ඉතින් මං ඔයාලගෙන් තව චූටි ඉල්ලීමක් කරනවා. අර අපි කියන්නේ keep dreaming. තව තවත් ඔයාලේ හීනය දකින්න. මං කියන්නේ හීන දැක දකින්න කියලා එක නෙමෙයි. ඒ කියන්නේ ඒ හීනය ඔයා විඳින්න, ඔයා දකින්න, ඔයා කවදා හරි ස්ටුඩියෝ එකට ගිහින් කතා කරනවා මැනිෆෙස්ට් කරන්න. ඇයිද අනද මං එහෙම කියන්නේ? මාත් එහෙම කරලා තියෙනවා. කසුනියක්ට මතක ඇති. ඔය ජනවාරි 5 වෙනිදා අපි ඇල්ෆා ස්ටුඩියෝ පටන් ගද්දි මම කසුනියක්ට කිව්වා මේ තියෙන කසුනියක් මගේ විෂන් බෝඩ් එක. ඔහොම පෙන්නලා මම මෙන්න මෙහෙම මම දැනුත් ඔයාලට ඕනම් පෙන්වන්න තියෙනවා ලොකුම ලොකු කඩි විෂන් බෝඩ් එකක්. මේ අවුරුදු විෂන් බෝඩ් එක මේ ඕකේ දැන් මයික් එකක් මෙහෙම තියෙනවා. මම පින්ටරස්ට් එකෙන් ඩවුන්ලෝඩ් කරා. මයික් එකක් මගේ ඉස්සරහ තියෙනවා. එතන ගර්ල් කෙනෙක් කතා කරනවා. අන්නේ පින්තූරේ විදිහටම මගේ විෂන් බෝඩ් එකේ තියෙනවා. ඒ විතරක් නෙමෙයි ආල්ෆා ස්ටුඩියෝ එකෙන් හම්බුනේ ආදරය ගැන කියන්නේ උදාහරණයක් විදිහට කටිය මාත් එක්ක කතා කරනවා. මගේ වොයිස් එකට ආදරය කරනවා. ඒ ඔක්කොම අර විෂන් බෝඩ් එකේ ෆොටෝස් වල තියෙනවා. ඉතින් ඔයාට එහෙම හීනයක් තියෙනවා නම් ඔයා ඒ හීන වෙනුවෙන් වැඩ කරන්න. ඒ වගේම දවසේ චූටි කාලයක් අරන් ඔයා අපි කියන අර මැනිෆෙස්ටේෂන් කියලා ඔයා මැනිෆෙස්ට් කරන්න. මම කවදා හරි මෙහෙම ඉන්න ඔයා දකින්න. මොකද දන්නවද ඒ හීනේ විදිහටම හැබෑ වෙනවා. ඒ වගේ හීන හැබෑ වෙච්ච කට්ටිය ගිය සතිය පුරාවටම ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් එකතු වුණා. BMSH එකට ඇවිල්ලා තමන්ගේ දක්ෂතා පෙන්නලා ඔන්න ඇල්ෆා ස්ටුඩියෝ එකට එන චාන්ස් එකක් හිමි කරගත්තු කට්ටිය තව දුරටත් ලබන සතියේ මේ සතියේ ඔන්න අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට එන නියමිතයි කසුනියක්.
1: හරියටම හරි දැන් මතක ඇති අර ෆොටෝස් වලට ආදරය කරන. ඒ කියන්නේ යා කුරුල්ලන්ගේ සමනලුන්ගේ ෆොටෝස් ගන්නවා. දැන් සමනලුන්ගේ ෆොටෝ එකක් ගන්න ලොකු වෙලාවක් යන එක තැනක ඉන්නේ. ඉතින් ওই සමනලයා කුරුල්ලත් එහෙමනේ. ඉතින් ඒ වගේ ඒ අද්දැකීම් එක එකයි එක එකේවට දක්ෂයි. ඉතින් එහෙම දක්ෂතාවලින් පිරුණු පරපුරක් තමයි අපි මේ ගොඩ නගාගෙන යන්නේ. ගොඩාක් දක්ෂතා තියෙන අය ඉන්නවා. එහෙම දක්ෂතා තියෙන අය තමයි BMSH Alpha Studio අපිත් එක්ක එකතු වුනේ. එක එක පැතිවලින් අනුරාධපුරය තලාව, කුරුණෑගල පන්නල, මහනුවර, කැකිරාව, ගාල්ලමාතර, හපුතලේ, බතුල්ල හැම තැනින්ම මීගමුව කොළඹ ආශ්‍රිත විතරක් නෙමෙයි ලෙහන්ස. මම දැකපු විශේෂත්වය තමයි කොළඹින් ඈත, ඒ කියන්නේ කොළඹ ඉඳලා බැලුවහම ඉතාම ඈත පළාත්වල මොනරාගලින් පවා ඇල්ෆා ස්ටුඩියෝ BMSH ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා දක්ෂතා පෙන්නවා. සමහරු මෙඩල් සර්ටිෆිකේට්ස් උස්සගෙන පවා ඇවිල්ලා හිටියා. ඇඹිලි පිටියෙන් ඇවිල්ලා හිටියා. මේ ඔක්කොටම දක්ෂතාවලින් පිරිපුන් ඒ දරුවන්ට, තේරුණ දරුවන්ට ජයග්‍රහණය කරපු ඔබට හෙට ඉඳලා තවස්ථාව තියෙනවා. ඇල්ෆා ස්ටුඩියෝ එන්න අපේ මේ මැදිරියට ඇවිල්ලා කියන්න, පෙන්නන්න, රටටම කතා කරන්න, ඒ වගේම ඩිජිටල් තිරයටත් එන්න අපි ඔයගලන්ට අවස්ථාව දෙනවා.

0: ಹರಿದೆ ಫಿಲ್ಮ್ ಆಲ್ಫಾ ಸ್ಟುಡಿಯೋ
1: ಬ್ರಾಟ್ ಟು ಯು ಬೈ
2: ಹರಿದೆ ಹರಿತನಿ ನರಗನ್ನ ವಿಷನ್ ಕೇಹಾ ಸುಪಹದಿಲಿ ದಸನಾಕ್ ಪರಿಪೂರ್ಣ ಜೀವಿತಾಕ್
3: ಸೌಖ್ಯ ಸಂಪನ್ನ ಅಧ್ಯಾಪನ ಪುದಿಸಾ ಇಮಾಶ್ ಪ್ರಕಾಶನ ಬೆತಿನ್ ವೈಸ್ ಅಭ್ಯಾಸ ಪೋತ್ ಮಾಲಾವ ದನ್ನು ಬಿಡ ಲಭಾಗತ ಹೆಕ
0: ಎಫ್ಎಂ ಅನುಪಹ ಎಫ್ಎಂ ಅನುಹತರಾಯ್ ದಶಮ ಅಟ ನೆಟ್ ಎಫ್ಎಂ
4: ಸಿಮೆಂತಿ ಕೊಟ್ಟ ಸಿಯಾಗ್ ದಿನಾ ಗನ್ನ ಅದ ಸಿಟ ಅವಮ ಸಂಸ್ಥಾ ಸಿಮೆಂತಿ ಬ್ಯಾಗ್ ಪಹಾಕ್ ಮಿಲದೀಗ ದ್ವಿಲ್ಪತಕ ಛಾಯಾ ರೂಪಯಾಗ್ ನಮ ಜಾತಿಕ ಹೆಂದನು ಪತ್ತಾಂಕಿಯ ಸಮಗ ಬಿದ್ವೈ ಹತ್ಸಿಯ ಹೆತ್ತನಮೆಯಾಯ್ ಹೆಟ ಹತೈ ಹೆಟ ಹತೈ ಹೆಟ ಹತ ಅಂಕೆಟ ವಾಟ್ಸ್ಆಪ್ ಕರನ್ನ ನೆತ ಹೋತ್ ಮಿಸ್ ಕಾಲ್ ಲೆಕ್ಕಾಗ್ ದೆನ್ನ ಕೊಂದೇಸಿ ಸಾಯ್ತಾಯ್
5: ಅಡಂಗು ಪಾರಂಪರಿಕ ಆಯುರ್ವೇದ ವಟ್ಟೂರುವಕ್ ಅನುಸಾರೇನ್ ಸಿದ್ಧಾಲೇಪ ಕೆಕುಲು ಬೇಬಿ ಸಬನ್ ಬಿಲಿದ ಸಮಟ ಹೇಳ ಒಸು ರಕವರಣೆಯ
6: ಅವಲಕ್ಷಣ ನೋವಿ ಓಯಾ ಪಾಲೆಟ ವರ್ಷಿಗುಂಡ ಫಿನಿಶಿಂಗ್ ವಹಲಕ್ ನಮ್ ಕಲರ್ ಅಪ್ ತಮೈ
7: ವಸಟ ಸ್ಥಿತ ರಸಟ ಇಡ ಅತೀತೇ ಸಿಟ ವಿವಿಧ ರಟವಲ ಮಿನಿಸುನ್ ತಮನ್ಗೆ ಆಹಾರ ರಸಗನ್ವನ್ನು ಕುಲುಬಡಿಸು ಆಗಿನ ಆವೆ ಅಪೇ ರಟಟ ಏಕ ಹಿಂದ ರಸಗೆನ ಹೊಂದಿನ್ಮ ದನ್ನೇ ಅಪಿ ಜಾತಿಯಮ ಲೆಡಕರ್ನ ಲೋಕೆನತಿ ರಸಕಾರಕ ವರ್ಣಕ ವೆನುವಟ ಲೋಕೇಮ ರಸವತ್ಕರ್ನ ಅಪೇ ಸ್ವಾಭಾವಿಕ ರಸ ವಿಜಯ ನಿಷ್ಪಾದನೆ ಲೆಸಿನ್ ದೆನ್ ವಿನದ ಪುಳಿ ಮಿರಿಸ್ ಕುಡು ಕಾ ಕುಡು ತುಣಪಹ ಕುಡು ಬೆದಪು ತುಣಪಹ ಕುಡು ಗಮ್ ಮಿರಿಸ್ ಕುಡು ಮಸ್ಕರಿ ಪೌಡರ್ ಎತುಲು ಸೇಲು ಮುಕ್ಕುಲು ಬಡು ವರ್ಗ ವಿಜಯ ವೆತಿ
8: ಯಹತುಣ ವಡಿನ ಅಪೇ ರಸ ವಿಜಯ
7: ವಿನದ ಪುಳಿನ್ ಕುಲು ಬಡು ಮಿಲದಿ ಗನಿಮೇದಿ ದೆಡಿ ಸೆಲಕಿಲ್ಲ ಇತಾಮ ವೆದಗತ್
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
9: දයාසිරි නිමල් මාතර මට පපුවේ අමාරුවක් තියලා මම පරීක්ෂා කරා හොස්පිටල් එකේ කිව්වා හાર્ට් ඇටැක් එකකට එන්න තියෙනවා මේ බයිපාස් එකක් කරන්න ඕනේ කියලා ඉතින් මම බයිපාස් කරන්න කැලිපි නෑ ඉතින් මට මේ දැනගන්න ලැබුණා ලෙෆ්ට් එක්ස්ට්‍රම් එකෙන් කෙවර ගලන ආයුර්වේද ආයතනයේ ඒ ගිහිල්ලා මම දැන් සුන්කාරක් විතර බෙහෙත් අරන් තියෙනවා මට දැන් හොඳයි
8: කතා කරන්න 077 347 940
10: Net FM Alpha Studio with Kasuni and Lehansa
8: රසම රස බර්ත්ඩේ කේක් එකක් කපන්න හදන යද ඔක්තෝබර් 5 වෙනිදා උපන්දින සමරන ඔයා වෙනුවෙන් පළවෙනියටම කෞෂි නතාෂා කගේ අද 14 වෙනි උපන්දිනයට පවර මල්ලි සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අද 51 වෙනි උපන්දිනය සමරන අරවින්ද පච්චිට යසස්මි චතුමිගෙනුයි උනුසුම් සුබ පැතුම් කියලා අපිට එවලා තියෙනවා හැපි බර්ත්ඩේ ඒ වගේම අද මගේ අම්මගේ උපන්දිනේ අම්මගේ නම ශිරෝමි තරංගනි අදට අම්මට වයස 49ක් ලැබුවා මෙන්න ඔන්න ඔය බර්ත්ඩේ විශේෂ අපිට එන්නේ අම්පාර උහන ප්‍රදේශයෙන් ඊට පස්සේ සයුම් සසෙත්ම මනුදම් ඒකත් අම්පාරේ අම්පාර කාවන්තිස්ස විද්‍යාලයේ 3 වසර ඉගෙන ගන්න සයුම්ට අපේ සුදු පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා හැමෝම පවුලේ හැමෝම විශ් කරනවා අද මගේ උපන්දිනේ මම සියාරා විජේවර්ධන කියලා අපිට එවලා තිනු හැපි බර්ත්ඩේ සියාරා ඒ වගේම කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලයේ අමීෂා දිසානායකගේ 14 වෙනි උපන්දිනය අද හැපි බර්ත්ඩේ හිතේ තියෙන හැම පැතුමක්ම ඉටු වෙනවාමයි ඔය ආස කරන ජීවිතය ඔයාට ගත කරන්න පුළුවන් වෙනවාමයි ජය වේවා සුබ වේවා ඉතින් ඒත් එක්කම ලෙහන්සා මේ කේක් එක කපන්නේ තව විශේෂ සුබ නිමිත්තක් වෙනුවෙන් You are a leader. You are a leader. ඔයාට ඒ අදහස ගැන මොකද කියන්න තියෙන්නේ
11: ඔබ නායකයෙක්
8: ඔබ නම් නියම නායකයෙක් ඔබ ගාව නායකත්ව ගතිගුණ තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් ඔයා ළඟ නම් ලීඩර්ෂිප් ක්වොලිටීස් තියෙනවා කියලා කවුරු හරි කිව්වොත් එකපාරටම පිළිගන්නවාද
11: නෑ නේද මං අහන මොනාදැනේ මංගල් තියෙන වාට පේන ලීඩර්ෂිප් ක්වලිටීස් කියලා මං අහයි. ඕ ඇත්තටම අපි හැමෝ ළඟම තියෙනවා ලීඩර්ෂිප් ක්වලිටීස්. ඒ කියන්නේ හැම කෙනෙක්ම නායකයෙක් ලෙහන්ස හැම කෙනෙක්ම නායකයෙක්. අපි මීට වසර ගණනාවකට කලින් යු ආර් අ ලීඩර් මේ නායකත්ව පුහුණු කඳවුර පවත්වාගෙන ගියා. දැන් දන්නව මේ ස්කූලවල බතුල් ඒත් එහෙමයි නුවර අනුරාධපුරේ රට වටේම කන්තලේ මේ හැම තැනකම අපි ගියා. ඉතින් මෙතනදී අපිට ගොඩාක් දේවල් දරුවන්ගේ දක්ෂතා ඒ වගේම ඔවුන්ට මොන වගේ හැකියාවද තියෙන්නේ සමහරුන්ගේ අපි පෙනුන මේනම් ඊළඟට මේ අපේ රටේ කවදාහරි අගමැතිනිය තමයි එහෙම කියලා අපි සමහරුන්ට කියෝ මේනම් කවදාහරි අපේ රටේ නායකයෙක් තමයි මෙයා නම් අපේ රටම හොල්ලනවා එහෙම කියලා. ඉතින් අන්න ඒ වගේ යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු තෙදින කඳවුර අපි ආපහු ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙන්නේ. මරු නේද එහෙනම්?
12: සුපිරි සුපිරි.
11: ඔයා දන්නවද කොහොමද වැඩේ කියලා කොහොමද වෙන්නේ කියලා?
12: දන්නවා දන්නවා කසුනියක්කි. දිවයින පුරා ඇති පාසල් 10,047ක් අතරින් තෝරාගත් පාසල් කිහිපයකට පමණයි මේ වටිනා අවස්ථාව ලැබෙන්නේ. ඔන්න ඒකේ පළවෙනිම අදියර පළවෙනිම වැඩසටහන ඔක්තෝබර් 9, 10, 6, 11 යන දිනවල පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කළ තියෙනවා. නැතෆිම් ඇල්ෆා ස්ටුඩියෝ සමග අත්වැල් බැඳගෙන තමයි ඔන්න මේ දැවැන්ත වැඩේ සිද්ධ වෙන්නේ.
11: නියමයිනේ. ඇල්ෆා ස්ටුඩියෝ අඩිය තියෙනවා කියන්නේ ඉතින් කොහොමද කියලා දැක්කනේ. එනිසා you are a leader last වෙන්න ළමයිනේ. එහෙම නේද ටීචර් කියන්නේ?
12: ආ ටීචර් කිව්ව මතක් වුණේ. හෙට ටීචර්ස් ඩේ ළමයි.
11: ඔන්න ලෑස්ති වෙන්න. You are a leader ඔක්තෝබර් 9, 10, 11 අපේ සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා පළමු වෙනේ අදියරට අඩිය තියන්න. ඉතින් වැඩිතුර විස්තර අපි කියන්නම් හෙට අනිද්දා ඇල්ෆා ස්ටුඩියෝ අහගෙන ඉන්නකෝ. ස්කූල ගැන අපි කියනවා හොඳේ.

0: උදේහය විනාඩි 42 නෙත FM Alpha Studio අහගෙන ඉන්න වෙලාව. දිගටම ඉන්න වෙනද වගේම FM 95.4. Algo Town දැන් අපි ඉස්සෙල්ලා නියුස් අහනවා. ඊට පස්සේ Algo Town දෙදුණු මාවත ගින්දර හැන්දෑව හතර වටේ මන්දාරම් රැ. පාටකුඩයි පාටකුඩයි ඔයත් ඒ පාටකුඩේ එක පාටක් වෙන්න. ඉතින් එහෙම අපේ පාටකුඩට ආපු ඔයාව අපිට කවදාවත් අමතක වෙන්නෙම නැහැ. අල්ලගත්තු අතනම් කවදාවත් අතාරින්නේ නැහැ හොඳේ. ඒ නිසා අපිව හරියටම තදින්ම අල්ලගෙන ඉන්න. අපිත් ඔයාව ගොඩාක්ම තදින් අල්ලගෙන ඉන්නේ. ඉතින් ආයෙ මම කියනවා, මේ පාරත් ලස්සනම පරිච්ඡේදයක් අපිට දුන්නා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇල්ෆා ස්ටුඩියෝ. ඉතින් අපි පැලෙන්න ආදරේ. මම කසුනි.
1: මම ලෙහන්සා.
2: ආවි වනවමරෙක් වාගේ

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න. 0112 863 363 0766 716 3672.

0: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් 5 වනදා සඳුදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. net news සජීව මෙදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල රිමාන්ඩ් කළ ඥානසාර හිමි නාමල්ගේ වාට්ටුවට. අමරිකානු බලපෑම් ආවද ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන නැව්වලට කරන්න යනදේ ඇමති විජිත කියයි. රජයේ ආධාර යටතේ ඉදි කළ ගෙවල් 5000කට ගෙවදීම අද. බර අඩු පාන් සොයා රටපුරා යලිත් මෙහෙයුම්, මෙවර බේකරිවලටත් නඩු. net මාධ්‍ය අනුග්‍රහය දැක් වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සාර්ථකව අවසන්. දින 10ට 125ක් පාඨකීන් පොත් සැණකෙළියට ඇවිත් දුන් සහය ගැන net fm නාලිකාවට තුති.
1: net news the truth people trust.
0: වරන්ත නිකුත් කර තිබේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් මේ වන විට රඳවා ඉන්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරේ. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එක්ක උන්වහන්සේ අද අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. රක්ෂිත බන්ධනාගාර ගත කළ බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ඊයේ පස්වරු 6ට පමණ එම බන්ධනාගාරයේ වෙත රැගෙන උන්වහන්සේ එහි එන්වාට්ටුවේ රඳවූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රඳවා සිටින්නේද එම වාට්ටුවේ. ඒ අනුව රඳවියන් දස දෙනෙකු සමග ඥානසාර හිමියන් එම වාට්ටුවේ රඳවා සිටිනවා. වරෙන්තු නිකුත් කර තිබියදී කොළඹ අපරාධ කොට්ටාසය මගින් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවටගෙන කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ ඉදිරිපත් කළා. උන්වහන්සේට අභියාචනාධිකරණයෙන් කොළඹ මහාධිකරණයෙන් සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙන බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව අධිකරණය නියෝග කළේ උන්වහන්සේ අද දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි. එම අවස්ථාවේ විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පසන් කරුණාරත්න මහතා සමග නීතිඥ ඉරේෂ් ශනවිරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායක හිමියන් මානසික වශයෙන් කඩාවැටීමකට ලක්ව සිටින නිසා උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයකට ගොස් එහි රැඳී සිටි බව සඳහන් කළා. උන්වහන්සේට විශේෂ ආරක්ෂාවක් සලසා දෙන ලෙස පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව තුළින්ද සඳහන් කර තිබූ බව පෙන්වා දුන් නීතිඥ සෙනවිරත්න මහතා ඒ අනුව බන්ධනාගාරය තුළදී උන්වහන්සේට විශේෂ ආරක්ෂාවක් සලසා දීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා. ඒ අනුව ඥානසාර හිමියන්ව අභියාචනාධිකරණයේ හමුවේ පවතින වරෙන්තුව සඳහා අද දින එම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතර මහාධිකරණයේ හමුවේ පවතින වරෙන්තුව සඳහා හෙට කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඊට අමතරව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින වරෙන්තුව සඳහා ලබන බදාදා උන්වහන්සේ එම අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේ. එමෙන්ම රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී බන්ධනාගාර නිලධාරීන්ට නියම කළා. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය 27 වනවරටත් සංවිධානය කළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඊයේ රාත්‍රියේ සාර්ථකව අවසන් වුණා. දින 10ක් පුරා පැවති එම පොත් ප්‍රදර්ශනය සඳහා මෙවර පාඨකීන් 125ක් පමණ පැමිණි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ උපලේකම් දීපාල් මොරායස් මහතා net news වෙත පැවසුවේ.
2: ඇත්තටම 27 වෙනි පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්ුණා. ඊයේ දිනේ අවසන් වුණා පොත් ප්‍රදර්ශනය. මම හිතන්නේ විශාල ජන ගඟක් මේ පොත් ප්‍රදර්ශනයට ඇදී ආවා. මෙවර මේ සම්බන්ධයෙන් අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා. මෙම ජන ගඟ පැමිණීමට ප්‍රධානතම හේතුව මම හිතන්නේ NetFM ආයතනය කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම කියන්න ඕනේ ලබන අවුරුද්දෙත් අපි මෙවැනිම පොත් ප්‍රදර්ශනයක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා මේම මාසයේ ඇතුළත. දකුණු ආසියාවේ විශාලතම පොත් ප්‍රදර්ශනයක් අපවැනි පුංචි රටක පැවැත්වීමට ලැබීම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමයේ නිලධාරී මණ්ඩල සමාජිකයෙක් විදිහට මම ඉතාමත් ආඩම්බර වෙනවා. දැනට අපේ තියෙන දත්ත අනුව ආසන්න වශයෙන් මිලියන 2.5ක ජනසංඛ්‍යාවක් පැමිණිලා ඇති කියලා විශ්වාස කරනවා.
0: මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ නිල රේඩියෝ වූයේ NetFM රේඩියෝවයි. අවශ්‍යතා සහිත පාසල් දරුදරියන්ට පොත්පත් පරිත්‍යාග කිරීමට මෙවරත් ප්‍රදර්ශන භූමියේ ඇති NetFM කුටියේ පොත් කැටය වැඩසටහනද ක්‍රියාත්මක වුණා. ඒ අනුව බොහෝ පිරිසක් එලෙස පොත් පරිත්‍යාග කළා. එමෙන්ම දක්ෂතා දක්වන දරුදරියන්ගේ හඳ පරීක්ෂණ වැඩසටහනක්ද ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත කර තිබූ NetFM ඇල්ෆා ස්ටුඩියෝ හිදී සිදු වුණා. එහිදී දක්ෂතා දැක් වූ දරුදරියන් NetFM ප්‍රධාන කාර්යාලයේ වැඩසටහන සඳහා කැඳවා ගනු ලැබුවා. ඉදිරියටත් එම වැඩසටහන අකණ්ඩව ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකා රජය තීන්දු තීරණ ගනු ලබන්නේ රටේ ස්වෛරීභාවයේ සහ අනන්‍යතාවයේ සුරකිමින් බවත් ඕනෑම මානුෂීය අවශ්‍යතාවයකදී සුදුසු පරිදි මැදිහත්වීමට රජය සූදානම් බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. මෙරට මුහුදු සීමා වාසන්නේ නවතා ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. හෝමු සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් නාවික ගමනාගමනය සංකීර්ණයේ වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට අමතරව මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් ආසන්නයේ ඇති ජාත්‍යන්තර මුහුදු සීමාවන්හිද මෙලෙස නෞකා නවතා තිබෙන බවයි පැවසුවේ.
3: ලෝකයේ විවිධ නැව් අපේ ගොඩබිම ආශ්‍රිතව යාත්‍රා කරමින් තියෙන බොදේ පිහිටීමත් එක්ක ලෝකයේ ගොඩක් රටවල් අපේ ආසන්න මුහුදු සීමාව ඔවුන්ගේ නාවික මුහුදු යාත්‍රා සඳහා පාවිච්චි කරනවා. එතකොට අපි රටක් විදිහට විවිධ අවස්ථාවලදී නාවික යාත්‍රාවලට අවශ්‍ය කරන සහයෝගය අපි ලබා දෙනවා. ඉතින් මෑතකදී ආන්දෝලනයකට ඇති වෙලා තියෙනවා. අපේ රට ආශ්‍රිතව මේ වෙනකොට ආසන්න වශයෙන් නැව් 47කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. හැබැයි අපේ මුහුදු සීමාවේ නෙමෙයි, මුහුදු සැතැම්ම 12 සීමාවෙන් ඔබ්බෙන් තමයි ඒ නැව් 47ම අපේ රටේ විතරක් නෙමෙයි විවිධ රටවල් ආශ්‍රිතව ඒ ජාත්‍යන්තර මුහුදේ නැව් ගමනාගමනය සිද්ධ වෙනවා. හෝමස් සමුද්‍ර සන්ද්‍රියේ මේ දවස්වල ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක ගමනාගමනේ ටිකක් සංකීර්ණ වෙලා තියෙනවා. එතෙන්දි තමයි නැව් 47න් නැව් 19ක වගේ ප්‍රමාණයක් ඉරාන නැව් තියෙනවා. ඒ ඉරාන නැව් අද ඊයේ නෙමෙයි දැන් ගොඩක් කලින් ඉඳලා ඔය මුහුදු සීමාවේ තියෙනවා. ඒ නැව්වලට ආහාර හෝ ජලය සපයන්න ඇමරිකාවේ පාකිව්වා කියලා කතාවක් යනවා. අප්‍රිකාව අපිට බලපෑම් කරා කියලා එහෙම එකක් කොහෙත්ම නැහැ. කිසිදු ආකාරයකින් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අපේ ආණ්ඩුවට එහෙම දැනුම් දීමක් හෝ මැදිහත් වීමක් හෝ බලපෑමක් කරලත් නැහැ. ඒ නිසා එහෙම එකක් නැහැ. රටේ ස්ථාවරත්වේ නැහැ කියලා සම්පූර්ණ වැරදි අදහසක්. එහෙම කිසිදු බලපෑමක් ඇති වෙලත් නැහැ. බලපෑමකට ලංකාව යට වෙන්නේත් නැහැ. අපේ ස්වාධීනත්වය, අපේ අනන්‍යතාවය, ඒ රටේ තියෙන ස්වෛරීත්වය ආරක්ෂා කරමින් තමයි අපි සියලුම තීන්දුව తీරන ගන්නේ.
0: එමෙන්ම අදාළ නෞකාවලට ආහාර හෝ ජලය සැපීම වළක්වන ලෙස අමරිකාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ශ්‍රී ලංකා රජයට එවැනි කිසිදු බලපෑමක් මැදිහත්වීමක් හෝ දැනුම් දීමක් සිදු කර නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
3: මානුෂීය හේතුන් මත අවශ්‍යතාවයක් ඇති වුණොත් අපි අවශ්‍ය කරන මැදිහත්වීම් කරනවා. වගකීමෙන් මේ රටේ ජනතාවට මම කියනවා, අපි අපේ රටේ ස්වෛරීත්වය සහ අපේ නියුට්‍රලිටි එක ආරක්ෂා කර ගනිමින් අපි රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඇමරිකාව විසින් සම්බාධක පනවල තියෙනවා නම් ඒ සම්බාධක පනවපු නැව්වලට භාණ්ඩ ප්‍රවාහනය හෝ භාණ්ඩ සැපයුම් කිරීම රජයක් විදිහට අපි කරලා නැහැ. පෞද්ගලික අංශේ යම් යම් අය ඒ විවිධ නැව්වලට භාණ්ඩ හා සේවා සපයනවා නම් ඒ අයගේ වගකීමක් තියෙනවා. ඒ තියෙන තත්ත්වය තේරුම් අරගෙන වගකීමෙන් වැඩ කරන්නේ. අපි රජයේ වැඩ කරන්නේ ජාත්‍යන්තර සාගර නීතියට අනුව.
0: ලෝක ජනාවාස දිනයට සමගාමීව දිවයිනපුරා නිවාස 5000ක් විවෘත කිරීමේ වැඩසටහනක් සංවිධානය කර ඇති බව නිවාස ඉදිකිරීම සහ ජලසම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. ඒ අනුව සෑම ග්‍රාම නිලධාරි වසමකම අවම වශයෙන් එක් නිවසක් විවෘත කෙරෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. උතුරු නැගෙනහිර පළාත් තුළ නැවත පදිංචි කරවීමේ ව්‍යාපෘති යටතේ රුපියල් ලක්ෂ 20ක ආධාර යටතේ ඉදිකළ නිවාසද අද දිනේ විවෘත කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසුවා.
4: අපි අමාත්‍යංශයක් විදිහට ඒ වගේම රජයේ විදිහට ලෝක ජනවාස දින සමරුව දාගෙන තියෙන ප්‍රධාන සමරුව කොළඹදී අරලිගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරි මැතිතුමගේ ප්‍රධානත්වයෙන් අපි පවත්වන සූදානම් කළ තියෙනවා. මේ ප්‍රධාන සමරුවට සමගාමීව අප රට පුරා නිවාස 5000ක් ජනතා ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් නිවාස 5000කට ගෙවැදීම සිදු දවස පුරා ජාතික නිවාස සමදන අධිකාරිය හරහා රුපියල් ලක්ෂ 10 ආධාර ලබා දීලා ඉදිකළ අවසන් වෙච්ච නිවාස, ඒ වගේම තමයි උතුරු නැගෙනහිර යුද්ධය නිසා අවතන් වෙච්ච ජනතාව සඳහා නැවත පදිංචි කිරීම අංශය හරහා රුපියල් ලක්ෂ 20 ආධාර යටතේ ඉදිවෙච්ච නිවාස. මේ විදිහට රට පුරා හැම ග්‍රාම දසමකම අඩුම එක නිවසක් වූ ජනතා ඉදිරිපත් කරන කටයුතු අපිට යොදලා තියෙනවා. එක දවසකදී නිවාස 5000ක් ජනතා ඉදිරිපත් කරන එක දවසකදී නිවාස 5000කට ගෙවිදීම කියන එක මම හිතන්නේ විශාල ව්‍යාපෘතියක් රටේ. අපිට ඕනකම තියෙන්නේ මේ රජයේ ආධාර සහිතව ඉදිවෙච්ච රජයේ ආධාර පාවිච්චි කළ ඒ පවුල්වල ප්‍රජාවේ දායකත්වයෙන් ඉදිවෙච්ච මේ නිවාස ජනතාවට බාර දෙන එකක් මේ ජනාවාස දිනේ පාදක කරගෙන සිද්ධ කරන්න.
0: ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වූ ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා.
4: රට පුරා නිවෘත වෙන නිවාස 5000 ගත්තොත් එහෙම ගුණනැගල දිස්ත්‍රික්කයේ නිවාස 681ක්, ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ නිවාස 200ක්, යාපනී දිස්ත්‍රික්කයේ 694ක්, ගම්පහ නිවාස 341ක්, අම්පාර නිවාස 402ක්, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ නිවාස 348ක් වගේ හැම දිස්ත්‍රික්කයකම නිවාස යම් ප්‍රමාණයක් නිවෘත වෙනවා. ඒ අනුව තමයි නිවාස 5000කට ගෙවිදීම සිදු. ජල ව්‍යාපෘති 40කට ආසන්න සංඛ්‍යාවක් රට පුරා එක්ක මුල්ගල තිබ්බා, නැත්නම් විශාල සංඛ්‍යාවක් නිවෘත කරා. ඒ නිසා පවුල් දහස් ගණනකට අදාළ ජල සැපයුම සඳහා වෙච්ච ක්‍රියාමාර්ග අපි ගත්තා. ඒ වගේම තමයි නිවාස සංකීර්ණවල ජීවත් වෙන දරුවන් සඳහා සමාජ කටයුතු, ප්‍රජා කටයුතු, චිත්‍ර තරඟ, නැටුම් තරඟ ආදී කටයුතු අපි කොළඹ නිවාස සංකීර්ණවල ජීවත් වෙන දුව දරුවන්ගේ දක්ෂතා අගමැතිතුමිය සහභාගී වෙන ප්‍රධාන සැමරුම් උළෙලදී ප්‍රකාශ පත් කරන්න.
0: නියමිත බරණුමැති පාන් අලවිකරණ වෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නැවත වරක් රටපුරා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. පාන් නියමිත බර සහිතව නිෂ්පාදනය කර තිබේද යන්න පිළිබඳව මෙන්ම බර හා මිල පාරිභෝගිකයාට පැහැදිලිව ප්‍රදර්ශනය කර තිබේදැයි යන්න මෙහිදී විමර්ශනව සිදුකරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ. මෙම මෙහෙයුම යටතේ ඉකුත් දින කිහිපයේදී වෙළඳ සැල් සහ බේකරි 107ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී බර අඩු පාන් සම්බන්ධයෙන් සිද්ධි 35ක් හඳුනාගෙන ඇති අතර පාන්වල බර නිසි ලෙස ප්‍රදර්ශනය කර නොතිබූ බේකරි සහ වෙළඳ සැල් 85ක්ද හඳුනාගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් පැවසුවේ. මිල නිසි ලෙස ප්‍රදර්ශනය කර නොතිබූ වෙළඳ සැල් සහ බේකරි 55ක්ද හඳුනාගෙන තිබෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවලදී සිදුකෙරුණේ බර අඩු පාන් විමර්ශනවලදී හමු අවස්ථාවල පාන් අලවිකරණ වෙළඳ සැල් සඳහා පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි. එහෙත් ඊට සීමා නොවී බර අඩු පාන් නිෂ්පාදනය කළ හෝ සැපයූ බේකරිය දක්වා විමර්ශනය ගෙන යාමට නිලධාරීන්ට දැන් උපදෙස් ලබා දී තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවා. ඒ අනුව අදාළ බේකරියේ නිෂ්පාදනය කරන පාන්වල බරද පරීක්ෂා කර නියමිත බරට අනුකූල නොවන පාන් නිෂ්පාදනය කරන බව තහවුරු වන අවස්ථාවලදී නිෂ්පාදන ක්‍රියාවලිය වහාම නිවැරදි කිරීමට උපදෙස් ලබා දීමට කටයුතු කරනු ඇති. ප්‍රමාණවත් සාක්ෂි පවතින අවස්ථාවලදී නඩු පැවරීමටද කටයුතු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ. පාරිභෝගිකයා වෙනුවෙන් ගෙවන මුදලට නියමිත බරින් යුතු පාන් ලබාදීම සහ නිවැරදි තොරතුරු ලබාදීම බේකරි හිමියන්ගේ සහ වෙළඳුන්ගේ නීතිමය වගකීමක් බවද මෙහිදී සිහිපත් කෙරුණා. ජපානයේ අයිචි නගෝයාහි පැවති 20 වන ආසියානු ක්‍රීඩා උළෙල ඊයේ පස්වරුවේ උත්කර්ෂවත් ලෙස අවසන් වුණා. ඉකුත් සැප්තැම්බර් මස 19 වනදා ආරම්භ වූ මෙම ක්‍රීඩා උළෙල සඳහා ජාතීන් 46ක් නියෝජනය කරමින් සහභාගී වූ මුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 11,000කට ආසන්නයි. ක්‍රීඩා 43ක් යටතේ තරඟ පැවැත්වුණා. පදක්කම් සටහනේ පළමු තැන දිනාගත්තේ චීනයයි. රන් පදක්කම් 169ක්, රෙදී පදක්කම් 89ක් සහ ලෝකඩ පදක්කම් 83ක් සහිතව චීනය දිනාගත් මුළු පදක්කම් ගණන 341ක්. රන් පදක්කම් 83ක්, රිදි පදක්කම් 95ක් සහ ලෝකඩ පදක්කම් 91ක් සහිතව මුළු පදක්කම් 269ක් දිනාගත් සත්කාරක ජපානය පදක්කම් සටහනේ දෙවනියා බවට පත් වුණා. පදක්කම් සටහනේ 3 වන ස්ථානයේ දිනාගත්තේ කොරියාවයි. රන් පදක්කම් 39ක්, රිදි පදක්කම් 43ක් සහ ලෝකඩ පදක්කම් 68ක් සහිතව ඔවුන් මුළු පදක්කම් 150ක් දිනාගත්තා. මෙවර ආසියානු ක්‍රීඩා උලේ පදක්කම් සටහනේ හතරවෙනි යාවීමට ඉන්දියාව සමත් වීම විශේෂත්වයක්. රන් පදක්කම් 21ක්, රිදි පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් 37ක් සහිතව ඉන්දියාව මුළු පදක්කම් 85ක් දිනාගත්තා. ශ්‍රී ලංකාවට මෙවර පදක්කම් සටහනේ හිමි වුණේ 28 වන ස්ථානයයි. රන් පදක්කමක්, රිදි පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් ලෙස මුළු පදක්කම් 3ක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කම දිනා දුන්නේ හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගයි. ක්‍රිකට් කාන්තායිසවෙන් රිදි පදක්කම සහ ක්‍රිකට් පිරිමිසවේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ කිසියම් හෝ පදක්කමක් දිනාගත් ජාතීන් ගණන 37ක්. නෙත්නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවුස් YouTube නාලිකාවට සහ නෙත්නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: ඔබ වෙත ගෙන ආවේ
6: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
7: යුත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
8: FM 95, FM 94.8, NET FM, Divine Pura.
9: Good morning. වෙලාව 7:03 දැන්.

0: Good morning.
1: Good morning.
0: Good morning. Good morning. Good morning. Good morning. Good morning.
2: Good morning.
1: ബിസ്റ്റി അതറി പിസ്തോള് കുത്തറകന് ഒട്ടുസെല്ലാം കർണാപ്പിയോ ഹംഗി മുത്തം കർണാപ്പിയോ പങ്കെതിരെ അദ്ദേഹം അസിംഗ് കണ്ണടി അമ്മത്തെ ഗുണാവും സൺഗ്ലാസ് ഇതാണ്ട് വേണ്ടി ഗുഡ് മോർണിംഗ് ഇതിങ് കോമാരി ഇതിങ് ഒന്ന് അലു സത്യക്ക് ആരംഭേനോ അലു സത്യക്ക് പോകിയ ദവസ് കീപ്പിക്കട്ട കളി അലു മാസത്ത് ആരംഭണ മേ දැන් සමහර දේවල් අපි මොනහරි දවසක් පටන් ගන්නකොට සතියක් පටන් ගන්නකොට වැඩක් පටන් ගන්නකොට හැම දෙයකම යස් කියලා පටන් ගන්න කියලා කියන්නේ.
2: ඔව් එහෙම කියනවනේ.
1: හැබැයි සමහර දේවල් තියෙනවා නෝ කියලා පටන් ගත්ත හින්දම හිතා ගන්න බැරි තරම් වටිනාකමක් අහපු.
2: අහපු.
1: එහෙම එකක් ගැන තමයි මම මේ අද උදේ පාන්දරම කියන්න යන්නේ. 1950 ගණන් වල මේ ෆ්ලෙමින් කියලා මහත්තයෙක් එයා ඊට කලින් බ්‍රිතාන්‍යයේ නාවික හමුදාවේ මේ වැඩ කරපු කෙනෙක් නවකතාවක් ලිව්වා. හරිද? එයා ඒක ලිව්වේ මේ ඇත්තටම එයාගේ මේ ඔය නාවික හමුදා බුද්ධිංශේ තිබිච්ච අත්දැකීම් එක්ක. ඒ 1953 ඊට පස්සේ 1963 වෙනකොට මේකෙන් එක්තරා සමාගමක් චිත්‍රපටයක් පටන් ගත්තා. 1953 ඉඳලා 1963 වෙනකොට මේ මිනිස්සයා අවුරුද්දකට එක ගානේ මේ නවකතාව ජනප්‍රිය වෙච්ච හින්දා මේ නවකතාවේ තියෙන චරිත එක්ක මේ නවකතාවේ තියෙන ප්‍රධාන චරිතය අල්ලලා අවුරුද්දට එක ගානේ වගේ බුක් එක්සිබිෂන් එකක් එනවා කියලා ඒක හරියට තිබුණා.
2: ඔව්.
1: අපිත් එහෙම තියෙනවානේ අවුරුද්ද දැන් පොත් ප්‍රදර්ශන එන්නේ ඉඳ සමහර අය ඉන්නවා. මොන එකක් හරි ගමන්නේ පොතක් ලියලා දානවා. දැන් මේකට අතිශයින් ජනප්‍රිය වෙච්ච හින්දා මේකේ තියෙන එක්තරා චරිතයක් මේ අවුරුද්දට එක ගානේ මේ
2: ලියලා
1: පබ්ලිෂ් කරන්න ගත්තා. මේකේ පළවෙනි නවකතාව තමයි ප්‍රෙමින් මහත්තය ලිව්ව රෝයල් කැසිනෝ කියලා
2: කියන්නේ.
1: ඊට පස්සේ 1963 වෙනකොට, ඒ කියන්නේ 60 විතර වෙනකොට චිත්‍රපටි සමාගමක් දැන් ජනප්‍රිය නවකතාවක්නේ EON කියන චිත්‍රපටි සමාගම මේ මහත්තයත් එක්ක එකතු වෙලා චිත්‍රපටියක් හදන්න මේ ප්‍රධාන චරිතෙත් එක්ක ගිවිසුම් ගත වුණා. අන්න ඒ චිත්‍රපටියේ නම තමයි ડોක්ටර් නෝ කියන්නේ.
2: ડોක්ටර් නෝ.
1: ඒ කියන්නේ එක පැත්තකින් නැහැ කියන එකනේ. හැබැයි ડોක්ටර් නෝ කියුව හැටිය දැන් මේ ප්‍රධාන චරිතේ අපිට මතක් වෙනවා. පල්ලෙහැන් යන මියුසික් එකත් අපිට සිහියට එනවා. ඒ වෙන කවුරුවත් මේ ලෝකයේ සිනමාවේ අදටත් නොමැකිය හැකි සන්නාමයක් බවට පත්වෙච්ච ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාව ආරඹුනේ එහෙම. ඒකේ පළවෙනි චිත්‍රපටය වන ડોක්ටර් නෝ මේ කියන චිත්‍රපටය මුලින්ම බ්‍රිතාන්‍යයේදී ප්‍රදර්ශනය වුණේ අද වගේ දවසක. ඉතින් මේ කතාව පිටිපස්සේ ලොකු කතා ගොඩක් තියෙනවා. කවුරුත් දන්නවනේ ෂෝන් කොනරි තමයි පළවෙනි ජේම්ස් බොන්ඩ් කියලා.
2: ජේම්ස් බොන්ඩ් වෙන්නේ.
1: ඔව්. ඒ කියන්නේ ඔහු චිත්‍රපටි ඇත්තටම මේ හයක රඟපානවා ජේම්ස් බොන්ඩ් චරිත රඟපාලා අන්තිමට ඉතින් රඟපාගෙන යනකොට ජේම්ස් බොන්ඩ්යි ෂේන් කොනරි වෙන් කරන්න
2: බැරි වෙලා
1: ඊට පස්සේ ඔහු මේ සමාගමෙන් පිට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක් කරනවා. සමාගමත් එක්ක එහෙම කාලයක් එහෙම කරන් යනකොට ඉතින් එහෙම පොඩි අරුබු දෙනවනේ. ඔව්. අවසානයේදී කෙසේ හෝ වෙන චිත්‍රපටියක් කරනවා. ඒ වෙනුවට ආදේශක නළුවෙක් ජේම්ස් බොන්ඩ් චරිතයේ රඟපානවා. ඔහොම රඟපාගෙන ගිහිල්ලා අර සමාගම් බලනවා ෂේන් කොනරි නැතුව වැඩේ හරියන්නේ නැහැ කියලා. ආයෙත් ෂේන් කොනරිව දාලි වෙලා තව ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක් හදනවා. එතකොට ෂෝන් කොනරි නිල වශයෙන් චිත්‍රපටි 6ක ජේම්ස් බොන්ඩ් චරිත රඟපාලා තියෙනවා. නොනිල වශයෙන් ගත්තොත් චිත්‍රපටි 7ක රඟපාලා තියෙනවා. ඊට පස්සේ විවිධ අය මම හිතන්නේ නළුවෝ 6-7 දෙනෙක්ම එක දිගට දැන් 1973 දී ජෝර්ජ් මුව මේ චිත්‍රපටි වලට එනවා. 1983 දී එක්වර බොන්ඩ්ලා දෙන්නෙක් ඉන්නවා. මොකද අර මේ ජේම්ස් බොන්ඩ් අයිති සමාගම චිත්‍රපටි අයිති සමාගමත් එක්කම ෂෝන් කොන්රි රංගපාන චිත්‍රපටියකුත් තියෙනවානේ. ඒ හින්දා 1981 දී බොන්ඩ්ලා දෙන්නෙක් සිනමාවේ දකින්න ලැබෙනවා. ඊට පස්සේ තිමති ඩෝල්ටන් එනවා. කොහොම හරි මේ ඔහොම ඇවිල්ලා මේ කැසිනෝ රෝයල් කියන අර පළවෙනි ෆ්ලෙමින් මහත්තයාගේ පළවෙනි නවකතාව 2006 දී තමයි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක් හැටියට එන්නේ. කෙසේ හෝ මේ වෙනකොට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටිය ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපටි 25ක් ලෝකයට නිකුත් වෙලා තියෙනවා. 1963 අද වගේ දවසක පටන් ගත්ත ගමන මං හිතන්නේ ලෝක සිනමාවේ නොමැකෙන සන්නාමය. එහෙම සාමාන්‍යයෙන් කියන්නේ ඔය ආගමික ශාස්ත්‍රවරුන්ගේ චරිත ඇරුණකොට බෲස්ලි චිත්‍රපටි ඇරුණකොට බෲස්ලි නම් ඉතින් බෲස්ලිමනේ රඟපෑවේ මේ සිනමාවේ සන්නාමයකට සිනමා චිත්‍රපටියක් ඇතුලේ තියෙන කතාවකට චරිතයකට මෙච්චරකල් සිනමා සීරීස් එකක් කරන්න පුළුවන් වෙච්ච පළවෙනි අවස්ථාව කියලා. මේකේ තව ලස්සන දෙයක් තියෙනවා. මේ දවස්වල මේ අයිතිවාසිකම් ගැන එහෙම කතා කරනවානේ. ඔව්. දැන් අපි අපේ ඔළුවේ තියෙනවානේ ෂෝන් කොන්රි තමයි ජේම්ස් බොන්ඩ් කියලා. හැබැයි ෂෝන් කොන්රිට වැඩිය චිත්‍රපටි ගන්නවක ජේම්ස් බොන්ඩ් චරිතේ රඟපාපු ඊට පස්සේ නළුවොත් ඉන්නවා. මොකද චිත්‍රපටි 25ක්නේ. ඉතින් කෙසේ හෝ හොයාගෙන බලාගෙන ගියාම දැන් අපි තුන්දෙනාට එකතු වෙලා ජේම්ස් බොන්ඩ් චරිතය දාලා චිත්‍රපටයක් හදන්න බෑ. මොකද ඒ චරිතයේ අයිති EON කියන චිත්‍රපටි සමාගමට. ඒක චරිතයේ නිල වශයෙන් අයිති චිත්‍රපටි සමාගමට.
0: විතර අපිට නුවා දාලා එකක් හදන්න
2: බෑ. බෑ අමාරු වෙන්නේ.
1: සමාජලාවට සමාගම කිව්වොත් නුවන් තමයි.
2: ඒගොල්ලෝම කියන්නේ.
1: ඔව් ඒගොල්ලෝ. අනිත් එක මම ඔය දේශීය සිනමාව අතහැරලා ඔය
0: කරපදි නෑ.
2: කොහොමත් අනිත් අය කරපු චරිත කරන්නේ.
1: කරන්නේ කරන්නේ. ඉතින් කොමාරි මේ අවසානයේදී දැන් චිත්‍රපටි සිනමාව ඇතුලේ ඉන්න මේ චරිතය අයිති EON සමාගමට. එතකොට නවකතාවනේ මේ ජේම්ස් බොන්ඩ් චරිතයේ මුලින්ම අයිතිවාසිකම තිබුණේ. ඒක අයිති අර ෆ්ලෙමින් මහත්තයාගේ ප්‍රයිවට් ලිමිටඩ් කියලා සමාගමක් තියෙනවා, ප්‍රකාශන සමාගමක්. එතකොට නවකතා ලියනවා නම් ජේම්ස් බොන්ඩ් නවකතාව අරන් ලියනවා නම් ඒක ගන්න ඕනේ ඒ සමාගමෙන්. ඊළඟට මේකේ බෙදාහැරීම සහ ජේම්ස් බොන්ඩ් පිළිබඳව චිත්‍රපටි බෙදාහැරීම ප්‍රදර්ශනය සහ සියලුම දේවල් මේ වෙනකොට අයිති ඇමසන් සමාගමට. ඉතින් ඔය ෂේන් කොනරි අපිට ජේම්ස් බොන්ඩ්ගෙන් අයින් කරන්න බැරි වුණත් ෂෝන් කොනරි කොච්චර ජේම්ස් බොන්ඩ් විදියට රඟපෑවත් ෂෝන් කොනරිට බෑ ජේම්ස් බොන්ඩ් හැටියට එයාට හිතුමතේ පෙනී හිටෙන්න. මම තමයි ජේම්ස් බොන්ඩ් දැන් එතුමා අරුණන 1980 ගණන්වල 80 දශකයේදී එතුමා මිය ගියා. ඒත් එයාට හැකියාවක් තිබුණේ නැහැ. මම තමයි මේ චරිතය රඟපෑවේ. ඒකින්ද මට අයිතියක් තියනවා කියලා කිසිම සිනමා පටයක් නිෂ්පාදනයට හෝ නිර්මාණයට එයාට කිසිම අයිතිවාසිකමක් නැහැ. එයා නළුවෙක් පමණයි. චරිතයේ අයිති චරිතය නිර්මාණය කරපු නවකතාකරුට, ඊළඟට චිත්‍රපටිය නිර්මාණය කරපු සමාගමට, එහි අධ්‍යක්ෂකවරයාට, ඊට පස්සේ ඒ සන්නාමය අරන් යන අනිකුත් සමාගම් වලට තමයි අයිති. අපේ ඔළුවේ ෂෝන් කොනරි ජේම්ස් බොන්ඩ් හැටියට කොච්චර තැම්පත් වෙලා හිටියත් ෂෝන් කොනරිට බෑ ජේම්ස් බොන්ඩ් චරිතය අරන් වෙන වෙන බිස්නස් කරන්න. ඉතින් ඒ ඔක්කොම අස්සේ දැන් අපේ රටේ ජේම්ස් බොන්ඩ් අපේ කරගත්ත. අපි ජේම්ස් බොන්ඩ් කියලා ගේම් එකකුත් තිබ්බා. ඊට කලින් චිත්‍ර කතාවකුත් තිබ්බා. ඉතින් කෙසේ හෝ ඒ විතරක් නෙමෙයි ආචි, 007 කියන ඒ කේතනාමයවත් අපිට හිතුමනාප පාවිච්චි කරන්න බෑ. ඒකත් කොපිරයිට් කරලා තියෙන්නේ ඒ අදාළ නිර්මාණකරුවන්. ඔය ඔක්කොම අස්සේ ඉතිං අර ලෝක සිනමාවේ හැමදාමත් මතකයට එන සිනමා තේමා වාදනයක් තමයි ඔය අපිට පසුබිමෙන් ඇහුනේ. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයේ සිනමා තේමා නිර්මාණය ඒකම මගේ මමත් කිව්ව පොඩි කතාවක් මීට අවුරුදු 20කට විතර කලින් එක්තරා පුවත්පතකට මම ලිව්වා අදහස් කියලා තීරයක්. ඒකේ මම ලිව්වා 2030 හැදෙන ජේම්ස් බොන් චිත්‍රපටයේ ආයේ රඟපාන්නේ ෂෝන් කොනරි කියලා. ඒක දැන් වෙමින් තියෙනවා.
2: තව අවුරුදු 4යි.
1: තව අවුරුදු 4යි මං හිතන්නේ අවුරුදු 4ට කලින් දැන් 2026 දී දෙසැම්බර් මාසේ අලුත් මේ ජේම්ස් බොන් චිත්‍රපටය ආරම්භ වීමට නියමිතව තියෙනවා. හැබැයි ඒක නෙමේ අනිවාර්යෙන් 2030 නිර්මාණය වෙන ජේම්ස් බොන් චිත්‍රපටයේ 2030 හෝ ඊට සමහරලා ටික දවසක් යන්නත් පුළුවන් නිර්මාණය වෙන ජේම්ස් බොන් චිත්‍රපටයේ අනිවාර්යෙන් ෂෝන් කොනරි රඟපායි. ඒක අපි කිව්වේ අවුරුදු 20කට විතර කලින්. එතකොට AI කියලා එකක් අහලවත් තිබුණ නැහැ. හැබැයි මේ තාක්ෂණය යන විදියට ඒ දේ නොවිය තියෙන්න බෑ කියලා ලිව්වා. ඉතින් හිතේ පොඩි සන්තෝෂයක් තියෙනවා අනාගතේ ඒක වෙන්න පුළුවන් හින්දා. ඒ විතරක් නෙමෙයි අද ලෝක සිනමාවේ ලෝක සාහිත්‍යයේ විශේෂ දවසක් වෙන හින්දා ලෝකයට අලුත්ම නවකතාවක් ඔස්සේ මේ චිත්‍රපටයක් පළවෙනිම බිහි වෙච්ච දවස එක්කම අද තව විශේෂ දවසක් තියෙනවා. ඒ තමයි ලෝකයට රොක් ඇන් රෝල් මියුසික් හඳුන්ලා දුන්න බීටල් සංගීත කණ්ඩායම ඒගොල්ලන්ගේ පළවෙනි ගීතය පළවෙනි ගීත ඇල්බමය අද තමයි නිකුත් කරේ. අපිට බීටල්ස්ලාට වැඩිය රොක් ඇන් රෝල් ලංකාවට සමීප කරපු සින්දු ගොඩක් තියෙනවා. ඉතින් මේ කෙල්ල කොල්ල එක්ක අද ආරම්භ වෙනවා සුපුරුදු ලෙසම. මොකද්ද?
2: FM Algotown.
1: FM Algotown.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura.
1: Udai 7 vinadi 29 den
2: Net FM Algo Town
3: brought to you by
4: Melwa Box Bar වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
5: අභිමානවත් කළුතරින් Prime Million Cream සමගින් Prime Kalura. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න.
6: Damro inverter ශීතකරණ රුපියල් 95000 සිට සියලුම Damro ප්‍රදර්ශනාගාරවල.
7: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන්කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
8: Fresh කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම fresh වෙන්න fresh විදියට හිතන්න. Heels life එකම fresh.
9: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
10: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
11: විජයකුරක්කන්
12: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සූදානම අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක
14: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අද
15: විශ්වාසය වගකීමයි සුභ එකේ තියෙන්නේ
14: අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ
15: විශ්වාසය වගකීමයි එක සිංගල් සිම්පල් පේ
14: හිටට නොදා ටික ටික ගෙවන්න අද ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
16: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
17: හිට ඉඳන් මං හෙඩ් ඔෆිස් එකට ප්‍රොමෝට් වුණාම ට්‍රාන්ස්පෝර්ට් එක තමයි ප්‍රශ්නේ
18: Don't worry we can find a solution to that today itself
17: today
18: then කිසි දෙයක් හිටට කල් දාන්න ඕනේ නැහැ අදම LP finance විදෙන්න ලීසික පැය තුනෙන් LB ලීසින් අද තමයි හොඳම දවස
5: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
19: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: Ladies and gentlemen, fasten your seat belts.
2: මේ ඔබ පිවිසෙන්නේ ඩිජිටල් පරම්පරාවේ ඇනලොග් ටෙරිටරියටයි.

0: උදේ 7යි විනාඩි 33යි අල්ගොටාවෙ වෙලාව.
1: හරි. Good morning, Nai.
0: Good morning, Nai. Mam hoyagena thawa good morning එක James Bond ගැන කියන්න ගිහිල්ලා.
2: James Bond ගැන කියන්න ගිහිල්ලා නේ.
0: අමතකුණානේ දැන් මම ඒක හෙට preserve කරගන්න.
1: ආ එහෙමද? අවුලක් නැහැ නේද? හෙට දවසට ඉතුරු කරගන්න.
0: හෙට දවසට තියාගන්න. ඔගොල්ලෝ දැන් වැඩ පටන් අරන් ඇතිනේ නේ. 7:33යි වෙලාව.
1: ඔව් දැන් අවුලක් නැහැ. නැහැ කොහොමත් අද මේ undercover mission එකේ.
0: ආ undercover mission එකේ.
1: ඒකට අනම්මනන් එහෙම ඉන්න වෙලා නැහැ. ඔව්. scene එකේ තමයි ඔක්කොම දින්නේ උදේ පාන්දර.
0: ඒකනේ. මෙතන ලොකු mission එකක් ගියා.
1: James Bond?
0: ඔව්.
2: අද James Bond වලින් පස්සේ ඒ වගේ ආවේ චිත්‍රපටි mission impossible නේ නේද?
1: ඔව් නේ. Tom Cruise.
2: අද ගුණේ ඒක.
1: ඔව්. Mission impossible.
0: හරි. දැන් අපි කොච්චර ෆ්‍රෙෂ් එකේ දවස පටන් ගන්න හැදුවත් කොච්චර ප්ලෑන්ස් තියාගෙන දවස අද මම මෙහෙම කරනවා මේ ටික ඉවර කරනවා කියලා හිතාගෙන දවස පටන් ගත්තත් සමහර වෙලාවට ආ හිතන විදිහට දවස යන්නේ
2: නැහැ. යන්නේ නැහැ. ඒකට මම කිව්වේ හැම වෙලාවෙම yes කියලා පටන් ගන්න ඕනේ
0: නැහැ.
2: James Bond series එක පටන් ගත්තේ no කියලා.
0: No කියලා.
2: No.
0: ඒකනේ ඉතින් ඒවත් navigate කරන්න අපි ඉගෙන ගන්න ඕනේ නේද ආචි. එක එක.
1: ඔව්. ඔව්. ඒ කියන්නේ ඉතින් එහෙම තමයි මේ සරගින කතාව හරි ජීවිතේ අපි පටන් ගද්දි උදේ පාන්දරනේ අපි අද මෙහෙම දෙයක් කරනවා කියලා ෆ්‍රෙෂ් පීටර් ගැම්මට එද්දී සමහර විට ඔයාගේ වැරද්දක් නොවේ වෙන්න පුළුවන් වෙන වෙන තත්ත්වයන් අපි මේ කියන්නේ අපි වටේ තියෙන ඉකෝසිස්ටම් වල වැරදි නිසා දේවල් සිද්ධ වෙලා තියෙන්න පුළුවන් ඒව සාමාන්‍යයි ඕනම දනක ඕනම රැකියාවක ඕනම අපි කියන්නේ ඕනම ජීවිතයේ පටන් ගන්න මෙහෙයුමක ওই වගේ දේවල් සාමාන්‍යයි හරිද ඉතින් ඒ වගේ දේවල් වලදී කලබල වෙන්නේ නැතුව මේ මොමන්ට් එකට මූණ දීලා ඉස්සරහට යනවා කියන එක ඒ ගියාට පස්සේ නම් මම මේක කරානේ කියන අර අපි බොඩි එන්නේ නිකන්
0: ගැම්මා ෆීලිං එකනේ සැටිස්ෆැක්ෂන් එක
1: ඔව් ඒක තමයි ෆ්‍රෙෂ්නස් එකේ මං හිතන්නේ උපරිම තලය
0: හරියට හරි
1: ඒක මං විදලා තියෙනවා සාරත් විදලා ඇති ඒ වගේම තමයි අපේ නුවත් අත් විදලා ඇති
0: අපේ අම්මා මට කියනවා වීකෙන්ඩ් එකේ මේ අපි දැන් අචිමායි බුක් ෆෙයා ගියා සැටර්ඩේ
1: ආ උනේ ඒ කතාව වෙන කතාවක් ඒක අපි හිමින් සැරේ
0: කියමු දැන් මට මාර බිසි වීක් එකක් ලාස්ට් වීක් එක හරියද දැන් ඔය හිතපු විදියට වැඩ උන්නේ නැහැ හැබැයි කොහොම හරි ඉවර කරගත්ත වැඩ ටික මං හරි සතුටෙන් ඉරිද දවස ගෙව්වේ අපේ අම්ම කියනවා වැඩ ගොඩක් කරාම හරි සතුටුයි නේද ඔයාලට කියනවාට නිකන් ඉන්න පොඩ්ඩක් බෑනේ ඔයාලට වැඩ ගොඩක් කරාම හරි සැටිස්ෆයින් ෆීලිං එකක් එනවා නේද කියලා
1: ඒ කියන්නේ මේ ඇත්තටම අර සමහර වෙලාවකට හිතෙන්න පුළුවන් අනේ වැඩ ගොඩක් තියනවා නේද හිතපු විදියට දේවල් උනේ නෑනේ කරගන්න බැරි වුණානේ කියලා. හැබැයි කරාට පස්සේ නේ සැටිස්ෆැක්ෂන් එක. ඒක වෙනම ලෙවල් එකක්. එතන ඉඳන් පටන් ගන්න ෆ්‍රෙෂ්නස් එක මං හිතන්නේ ලේසියෙන් නැති වෙන්නේ
0: නෑ. ලොකු මොටිවේෂන්
1: එකක්. මම තමයි පොර කියන එක එනවා. ඒක අර පොර කියන එක දෙපැත්තක් තියෙන ඕනවට වඩා පොර වෙන්නත් හොඳ නෑ.
0: හැබැයි එහෙම නැතුව අනිත් අයට හානියක්
1: වෙනවා. ඔයාට ඩැමේජ් එකක් වෙන්නෙත් නැතුව අනිත් අයට ඩැමේජ් එකක් වෙන්නෙත් නැතුව හැබැයි මම ගැන මට තෘප්තිමත් කියන තැනට එනවා. ඉතින් ඒකත් ෆ්‍රෙෂ්නස් එකේ හොඳම තැනක් පටන් ගන්න. ඉතින් ඒක නිසා තමයි කියන්නේ අද දවස අද Monday සතියේ පළවෙනි දවස.
0: ඒකනේ
1: අලුත් මාසයක්
2: මාසෙන් දවස් පහක් ඉවරයි.
1: ඔව්. දැන් අලුත් මාසයේ
2: දවස් පහක් පහ වෙලා.
1: ඔව් පහ වෙලා ගිහිල්ලා. එතකොට මේ එහෙම පටන් ගන්න. ඒ කියන්නේ ඔයා හිතන්නේ දේවල් වෙන්න පුළුවන්. ඔයා නොහිතන දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඒවෙන් වැටෙන්නේ නැතුව ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ ගේම් එක ඉස්සරහට අරගෙන යන්න. අරගෙන ගිහිල්ලා ඔයාගේ achievements වලට, ඔයාගේ goals වලට, ඔයාගේ targets වලට යන්න. එහෙම ගියාට පස්සේ ඔයාට දැනෙනවා මාර ෆ්‍රෙෂ්නස් එක. එහෙම යන්නත් කලින් ඔයා අර වගේ සෑහෙන්න අපි කියන්නේ බාධක ඔක්කොම තරණය කරගෙන ආවට පස්සෙත් ඔයාට දැනෙනවා ලොකු ෆ්‍රෙෂ්නස් එකක්. ඉතින් එහෙම තමයි පොඩි පොඩි දේවල් වලින් අමාරු දේවල් කරලා අපිට පුළුවන් අපි බලාපොරොත්තු වෙන නැවුම් බව අපේ ජීවිතයට අත් කරගන්න. වටිනම දේ තමයි මේ නැවුම් බව ගැන තියෙන විශ්වාසය. බලාපොරොත්තුව නැති කරගන්න නැතුව ඉන්න එක. හරිද? ඒ නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ යන්න කීල්ස් එකට.
0: ඔව්.
1: දැන් උදේ පාන්දර අද මේ සවුඳ දවසේ ඔයාට පුළුවන් කීල්ස් එකට යන්න. කීල්ස් එකට ගියාට පස්සේ කීල්ස් කියන්නේ ඉතින් ආයේ ෆ්‍රෙෂ්නස් තමයි හැමතැනම. ඔය පළතුරු වෙන්න පුළුවන්, එළවලු වර්ග වෙන්න පුළුවන්, මස් මාළු වර්ග වෙන්න පුළුවන්. ඔයාට ඕන දෙයක් නියම විදිහට ෆ්‍රෙෂ් විදිහට මිලදී ගන්න පුළුවන් තැනක් තමයි කීල්ස් එක කියලා කියන්නේ. ඒ වගේම තමයි මතක් කරන්න ඕන දැන් මිලදී ගන්න එක විතරක් නෙමෙයි ගිහිල්ලා. ඔයාගේ පරිශ්‍රයට ඇතුල් වුණාට පස්සේ ඔයාට දැනෙන නැවුම් බව. ඒකත් එහෙම තමයි පොඩි පොඩි දේවල් වලින් ඔයාට ලොකු නැවුම් බවක් දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ කීල්ස් keep life fresh කියලා.
0: ඔයාගේ
1: ජීවිතේ නැවුම් විදිහට තියන්න කීල්ස් එකට පුළුවන්කම තියනවා කියලා. පොඩි පොඩි දේවල් try කරලා බලන්න. දැන් අද ඔය ගෑන් ළමයි ඉන්නවනේ ගෙවල්වල. ගෑන්
0: ළමයි.
1: උයන්න බැරි ගෑන් ළමයි ඉන්නවනේ. එහෙම පොඩි දියනවනේ මේ ටිකේ කතාවක් දැන් ඉන්න ගෑන් ළමයි උයන්න
0: බැහැ කියලා.
1: මං කියන්නේ try කරලා බලන්න.
0: කවුද කියන්නේ?
1: ඔච්චර අමාරු නත් වැඩේ ඉවරුණාට පස්සේ ගෙදර කට්ටිය ඕක කහලා වාඩ comment එකක් feedback එකක් දෙද්දී ඔයා ඊට පස්සේ දිගටම යන්න පටන් ගන්නවා
0: අනිවාර්යෙන්
1: හරිද ඒක පැෂන් එකක් බවට පත් වෙනවා දැන් තව තියෙනවා ගෑල් ළමයින්ට පිරිමි ළමයින්ට විශේෂයෙන්ම ගෑල් ළමයින්ට මේ ෆිගර් මේන්ටේන් කරන්න නේ උදේට බැහැලා දුවන්න ඕන පොඩ්ඩක් ජොගින් යන්න ඕන ජිම් එකට යන්න ඕන එහෙම තියෙනවා
0: දැන් මෙහෙත් ෆිට්නස් තියෙනවා
1: මෙහෙත් ඉන්න එහෙම කට්ටිය
0: ඔව්
1: මේ පටන් ගන්න ටිකක් යනකොට පොඩ්ඩක් පටන් ගත්තට වැඩේ කන්ටිනියස් කරන් යන්න අමාරුයි වගේ. ඒක දිගට අකණ්ඩව වැඩේ සිද්ධ වෙන්නේ
0: නැහැ.
1: ටිකක් එක එක දේවල් නිසා අත්හැරන ඔන්න ඔය බෑ අමාරුයි
0: හරි දෙනවා මෙහෙ දෙනවා.
1: ඔයගේ ප්‍රශ්න ගොඩයි. මං කියන්නේ කරලා බලන්න. අමාරුම ටික කොහොම හරි පැනලා බලන්නකෝ. ඊට පස්සේ වත් දිගටම ඕක පැෂන් එකක් බඩවත් වෙනවා.
0: ආයි
1: ජීම් යනවා කියන එක ජීවිතේ කොටසක් උදේ බලන්න.
0: ඒ
1: වගේ පොඩි පොඩි දේවල් කරලා බලන්න. මුලදී අමාරුයි. මුලදී දුක හිතෙන්න පුළුවන්. අවුල් යන්න පුළුවන් ට්‍රැක් එක වයින්න පුළුවන් හැබැයි වැඩේ හරියට කරොත් ඔය එක දිගටම කරගෙන යනවාමයි
0: යනවා ඔය ජිම් එකට වෙන්න පුළුවන් ඔයගේ රනින් එකට වෙන්න පුළුවන් ඔෆිස් එකට වෙන්න
1: පුළුවන්
0: ඔය අමාරු වැඩකට යද්දී යන ගමන් කීල්ස් එකට ගිහිල්ලා කීල්ස් එකෙන් මොන හරි අරගෙන යන්නකො කොච්චර ෆ්‍රෙෂ් වෙනවද කියලා
1: බලන්න අන්න ඒකයි කරලා බලන්නකො ඔය කතාව මේ ඩුබායි රාජ්‍යයට බොහොම සමීපයි
0: හරි
1: දන්නවද
0: අයියේ
1: ඔය ඩුබායි කියන්නේ දැන් වැලි කතරක්නේ
0: ඔව්
1: ඒ කාලේ හිටපු කට්ටිය ඔය සුල්තාන්ලා කට්ටිය එකතු වෙලා
0: ඔය
1: වැලි වලින් තෙල් අරගෙන අද අපි දකින ඩුබායි රාජ්‍ය ලෝකයට නිර්මාණය කරලා දුන්නා.
0: අද
1: බොහොම සමෘද්ධිමත් භූමියක් නේ අපි දකින්නේ.
0: ඔව්.
1: එහෙම තමයි දුෂ්කර කාලවල හිටපු කට්ටිය තමයි සමෘද්ධිමත් දේවල් ගොඩනැගුවේ. හැබැයි දැන් ඉන්න කුමාරවරු ගැන කියනවා ඒගොල්ලෝ නිසා මේක ආයර ආපස්සට යන්න
0: පුළුවන්
2: කියලා. මේ සුල්තාන්වරේ කියලා තිබ්බ මගේ මුණුපුරා ආය ඔටුවෙක්ගේ පිටේ යයි කියලා.
1: යයි කියලා. ඔව්. ඉතින් පුතාලට වුණට වඩා සැප වැඩි වුණා.
0: ඔව්. එහෙම වෙනවා. අටි එක මේ එක කතාවක් නේ 3rd generation එක අවුල් යනවා කියන්නේ.
1: අන්න එහෙමයි.
0: පළවෙනි එක ගොඩ නගනවා, දෙවෙනි කට්ටිය එක අල්ලන් ඉන්නවා,
1: තුන්වෙනි
0: කට්ටියටනේ සැප වැඩිම.
1: ඔව් ප්‍රතිලාභ ලබන්නේ.
2: හොඳට බලන්න මේ ඔය අතිශයෙන් ආඩ්‍ය විදිහට තිබිලා. හ්ම්. ගරා වැටිච්ච ගෙවල් ඔබට සමහරලාට ගමන් යනකොට දකින්න ලැබෙනවා ඇති.
0: ඔව්.
2: ඒ කියන්නේ සම්පූර්ණයෙන් අර මදුවැල් වලින් වැහිලා කැලාවට ගිහිල්ලා හැබැයි ඒ ගේ දැක්කම තේරෙනවා කාලයක් ආයේ සුපිරිම විදිහට හිටපු කවුරු හරි හිටිය තැනක්
1: තැනක් කියලා.
2: ඉතින් වැඩි කල් නෑ ඒ ගෙවල් උපරිම අවුරුදු 100ක් වගේ වෙන ගෙවල්. ඒ කියන්නේ සාමාන්‍ය પરම්පරාවක් කියන්නේ අවුරුදු 30ක් ජාත්‍යන්තර තීරකේ ඒකයි. එතකොට අවුරුදු 100කට සාමාන්‍යයෙන් પરම්පරා 3යි. ඉතින් ඒ પરම්පරා තුනක් යනකොට වෙලා තියෙන දේ ඒ ඔය දැන් අද උදේ වැඩ කරනකොටත් ඒ වගේ දේවල් පහු කරන් එනවා
1: ඇති. අතරන් තියනවනේ ගම්වල නගරවල ටවුන් වල අපිට ඒ වගේ දේවල් පහු කරන් එන්න සිද්ධ
0: වෙනවා.
1: මම කියන්නේ එහෙම වෙන්නේ නැහැ. ඔයා යන්න කළුතරට. කළුතරට ගිහිල්ලා කළුතර කළුරා ප්‍රොජෙක්ට් එක දැන් ඔන්න ක්‍රියාත්මක
2: වෙනවා. කළුතරත් තියනවා එහෙම දේවල්.
1: එහෙම දේවල් තියනවා.
2: හැබැයි ඔයා ප්‍රසිද්ධ කතා එක්කම.
1: ඔව් ප්‍රසිද්ධ කතා එක්කම එහෙම තැන් තියනවා. හැබැයි ඔයා මේ ඔයා ඉන්න තැන තෝරගන්නේ ප්‍රයිම් ගෲප් එකත් එක්ක එකතු වෙලා නම් අන්න પરම්පරා ගානක් ඔයාට ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් තැනක් තමයි අපි මේ කියන ප්‍රයිම් කලුරා කියලා කියන්නේ. ඔන්න ඔයාට ගයක් හම්බ වෙනවා නිකන් නෙමෙයි. ස්විමින් pool එක තියෙනවා. ජිම් එක තියෙනවා. කිඩ්ස් ප්ලේ ඒරියා එක තියෙනවා. ඉන්ඩෝ ක්‍රිකට් net එක තියෙනවා. මල්ටි පර්පස් හෝල් එකකුත් ඔයාට හම්බ වෙනවා. සියලු නවීන පහසුකම් වලින් සම්පූර්ණ වෙලා තමයි ඔයාට මේ නිවාසය නිවාස සංකීර්ණයෙන් හම්බ වෙන්නේ. කළුතර නගරයට මිනිත්තු 5යි, නාගොඩ රෝහලට මීටර 800යි, දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10න් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ප්‍රධාන නගර රැසකට බොහොම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් හැකියාවක් තියෙන හරිම අයිඩියල් ප්ලේස් එකක් තමයි මේක. ඔයාට රුපියල් මිලියන 18.7 ඉඳලා ඉහළට, ඒ කියන්නේ ලක්ෂ 180ක් වෙද්දී මේ නිවාස සංකීර්ණයෙන් ඔයාගේ නිවාසය වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. නිකන් නෙමෙයි, අර මම කියපු ස්විමින් pool, ජිම් එක, කිඩ්ස් ප්ලේ ඒරියා එක, ඉන්ඩෝ ක්‍රිකට් net මේ ඔක්කොටම ඇක්සස් එක.
0: ඉතින්
1: බලාගෙන ඉන්න එපා. දැන් ඔක්තෝබර් 15 වෙනකන් ඔන්න දීමනා ගණනාවක් තියෙනවා, ඩිස්කවුන්ට් ගණනාවක් තියෙනවා.
0: රයිට්.
1: කෝල් එකක් දෙන්න ප්‍රයිම් ගෲප් එකට 13:22 නම්බර් එකෙන් 13:22.
0: රයිට්. දැන් අචි දන්නවද?
1: දන්නවා.
0: මේ ඔ මයි ගා හරිය මොඩයි නේද මං ඉතින් දන්නවද කියලා අහන එක.
1: ඔයා කියන්නේ
0: දන්නවා. ඔය දෙන්න දන්නවා. දන්නවා වැඩි පොඩ්ඩක් නේද?
1: සමහරට.
0: කොහොමද? පොඩ්ඩක් නේ තියෙන්නත් ඕන කමක් නැහැ. හරි. කොහොමද මං කියන්න ගියේ මේ සමහර දැන් මේ අපේ සොසයිටි එකේ BYD එකක් ගන්න එක ගෝල් එකක් වෙලා තියෙනවා
1: ගොඩක්
0: අයට. හරිද? ඔව්. මේ මම මේ අවුරුද්දේදී කොහොම හරි BYD එක ගන්නවා.
1: ගන්නවමයි.
0: හරිද? අනිත් එක තමයි BYD එකක් තියෙන එක තමන්ගේ පර්සනැලිටි එකට ඇඩ් කරන එක ක්වොලිටි එකක් වෙලා තියෙනවා.
1: ඔව්.
0: ඉතින් මං කියන්නේ ඔයාගෙත් ගෝල් එකක් වෙන්න ඕන BYD එකක් ගන්න එක, BYD C-Line 5 එකක් ගන්න කියලා අපි ඔයාට මතක් කරනවා.
1: ඔව් දැන් සී ලයින් රේන්ජ් එකම ලංකාවට ඇවිල්ලා තියෙනවා. සී ලයින් 5 වලින් පටන් අරගෙන සී ලයින් 8 වෙනකන් ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකකට SUV එකකට කැමති කට්ටිය. දැන් ඔය සමහර අය ඉන්නවා මේ කොච්චර වුණත් තාම හයිබ්‍රිඩ් එකකට කැමති. මොකද රේන්ජ් එකක් තියෙනවා. දැන් ඔය දෙකම එකතුනාම යන්න පුළුවන්. බැටරිය සහ ඉන්ධන කියන දෙකම එකතුනාම යන්න පුළුවන් රේන්ජ් එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් හයිබ්‍රිඩ් එක වැඩි. මොකද බලශක්ති ප්‍රභවයන් දෙකක් තියෙන හින්දා. ඉතින් BYD C-Line 5 කියන්නේ ඒ වගේ එකක්. ඔයාට කිලෝමීටර් 1000 ගානක් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉන්ධන සහ තෙල් කියන දෙකම එකතු නම් 1100ක් වගේ වට කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද බැටරිය චාර්ජ් එකනොත් යන්න පුළුවන් දුරක්. ඒ වගේම තමයි ඉන්ධන යොදාගෙන බැටරිය චාර්ජ් කරගෙන නැවතත් ගමන් ගන්න අතරතුර ඔයාට පුළුවන්කම තියෙනවා ගමන මේ ගමනාන්තය වෙනකන් කිසි ප්‍රශ්නයක් නැතුව BYD C-Line 5 එකත් එක්ක යන්න. ඉතින් අපි වට කියලා තියෙනවා මේ ඔප්ෂන් ෆීචර්ස් මොනවාද කියලා. DMI ටෙක්නොලොජිය ගැන කියලා තියෙනවා. ADAS ආරක්ෂක පද්ධතිය ගැන කියලා තියෙනවා. ඊට පස්සේ අපි කියලා තියෙනවා මේකටම අනන්‍ය වෙච්ච කම්පියුටර් ආකිටෙක්චර් එකක් තියෙන්නේ කියලා. වොයිස් ඇසිස්ටන්ට් ගැන කියලා තියෙනවා. මේ හැම දෙය ගැනම ඔයා කියලා තියෙනවා BYD C-Line 5 එකේ එන. ඉතින් කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර් එකට 0112125125 කෝල් එකක් දීලා ඔයාගේ ළඟම තියෙන ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාට පුළුවන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලම BYD C-Line 5 එක ගෙදර අරගෙන යන්න.

0: FM Anu Paha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: Udah hatai minadi hatalis hatai dan
2: Oba ganna eka aayubodikat patak tawat kenekota suwapat heta dawasak udaha karai NLB aayubod nawathama lotaraya dinum bhuvi aayubo weva
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779677667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජික
6: Melwa box bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
7: මේනක සහල් buy and win තරගයෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය smart tv එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
8: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නෑ. අතම LP finance විදෙන්න. දැන් lease එක පැය තුනෙන්. LP leasing අද තමයි හොඳම දවස.
9: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය. දැන් රුපියල් මිලියන 18.7 සිට. මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
10: ඊසි නිසා ඇත්තටම ලේසිද?
11: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
0: FM 95 FM 94.8 Net FM Net FM Algo Talk.

0: උදේ 7 විනාඩි 50යි අල්ගොට් හවුමේ වෙලාව. අපි යනවා එයාට මතක් කරන්න. මොකක්ද දන්නවද?
1: මේ පොඩ්ඩ ගැන ඉස්සෙල්ලා කතා කරන්න ඕන. කොයි දේටත් කලින් ඒගොල්ලන්ට තමයි මුල් තැන දෙන්න ඕන. අපි හරිද? දැන් පහෝගිය සතියන්තේ සෙනසුරාත් දවසේ මායි සාරයි BMI CH එක වටේ ඇවිද්දා පොඩ්ඩ එක කතා කර කර. හරිද? අපිට කීප දෙනෙක්ම හම්බ වුණා. අපි ඒගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. නිකන් හරිද පොඩි නිකන් එහෙම අපි දෙන්න එක්ස්පෙරිමන්ට් කරනවා. රිසර්ච් කර කර ඉන්නේ. දැන් තාම නවත්ත ගන්න බෑ පටන් ගත්ත රිසර්ච් කිරිල්ල. මොකක්ද දන්නවද අපි අහපු ප්‍රශ්නේ? අපි ඇහුවා ඒගොල්ලන්ගෙන් මෙහෙමයි. ඔගොල්ලෝ කැමති පොත් කියවද්දී පොතක් අතට අරන් කියවන්නද? එහෙමත් නැත්නම් ඩිජිටල් ස්ක්‍රීන් එක කියවන්නද කියලා. ඔයා දන්නවද අපි හිතුවේ ගොඩක් අය මේ ඩිජිටල් ස්ක්‍රීන් වල කියවන්න කැමති. එහෙම උත්තර දෙයි කියලා. එහෙම දුන්න ඔයත් හිටියා. මේ එහෙම දුන්න ටිකක් ලොකු පොඩ්ඩ. පොඩි අය මොකක්ද දන්නවද කියපු කතාව. හරි ලස්සන කතාවක් කිව්වා. අපි කැමති මේ පොත් කියවන්න අතට අරගෙන මොකද මං කැමති පොත් එකතු කරලා මංගාව තියාගන්න
0: කියලා.
1: මං කියවපු පොත් ටික කලෙක්ෂන් එකක් විදිහට මංගාව තියනවට කැමති කියලා කිව්වා. අපි ඒ වයස පොඩ්ඩෙක්ගෙන් බලාපොරොත්තු වුණේ නැති විදිහ උත්තරයක්. අවුරුදු 11ක් 12ක් ඔය වගේ වයස් සීමාවක ඉන්න ඇති. ඉතින් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. ඇත්තට මේ වයස් සීමාවේ ගොඩාක් අය ඔය කතාව කිව්වා. මං හිතන්නේ ඔය ජෙනරේෂන් ඇල්ෆා එක. හරිද? ඒගොල්ලෝ එහෙමනම් ඊළඟට එන ජෙනරේෂන් බීටා ගැන හිතාගන්න පුළුවන්. කොහොම ඇඩ්වාන්ස් ජෙනරේෂන් එකක්ද කියලා.
0: හරිද?
1: සමහරලාට අපිවත් කරකවල අත්තරින විදිය උත්තර තමයි ඒගොල්ලෝ දෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි නිතරම කියන්නේ ඒගොල්ලන්ව අනාගතය වෙනුවෙන් සූදානම් කරන්න ඕනේ කියලා. ඒගොල්ලෝ ඉන්නේ බොහොම ස්මාර්ට් ලෝකයකට. ඒ නිසා ඒගොල්ලන්ව ස්මාර්ට් කරන්න ඕන. ඒ නිසා තමයි ඒගොල්ලන්ට ඕන කරන පෝෂක පදාර්ථයන් යකඩ ප්‍රෝටීන් වෙන්න පුළුවන් අනෙකුත් පෝෂක පදාර්ථයන් මේ හැමදේම ඒගොල්ලන්ට ලබා ගන්න පුළුවන් වෙන්න ඇන්කපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා අපි මතක් කරන්නේ. මේ කියන්නේ ඔය ගෙදර ඉන්න අවුරුදු 5ට අඩු පොඩ්ඩට ඒ වගේ කීම තියෙන අම්මට තාත්තට බාරකාරයින්ට මොකද ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ නේ ඕන පෝෂක පදාර්ථ මොනවාද පෝෂණය මොනවාද කියලා. හැබැයි ඔයගොල්ලේ පෝෂණය හරි විදියට දුන්නේ නැත්නම් තව අවුරුදු 10කින් 15කින් අර විදියට හිතන පොඩ්ඩෙක්ව හදාගන්න බැරි වෙන්න පුළුවන්. මොකද එන්න හරිම කම්පිටිටිව් ලෝකයක්. තේරෙනවනේ දැන් ඔය උත්තර දෙන විදියට මොන වගේ කට්ටියද මොන වගේ යාළුවෝද ඒගොල්ලන්ට ඉස්කෝලවල සමාජයේ හම්බෙන්න නියමිතව තියෙන්නේ කියලා. ඉතින් තර්කකාරී ලෝකයට ගැලපෙන විදිහට ඒගොල්ලන්ට ඉස්සරහට යන්න අවශ්‍ය පෝෂක පදාර්ථත් එක්ක ඒගොල්ලන්ව සූදානම් කරන්න අපි අනිවාර්යයෙන්ම පොඩ්ඩන්ට ඇන්කපීඩියා ප්‍රෝ MFGM දෙන්න කියලා නැවතත් මතක් කරනවා.
0: හරි. දැන් ආන්ටි අපේ ලයිෆ් එක ෆ්ලෝ ස්ටේට් එකකට එන්න අපිට ඕනේ. මේ ෆ්ලෝ ස්ටේට් කියන එක අපි හැමිට එක්ස්ප්ලেইন කරන්නම් ඉස්සරහට. මේ කියන්නේ නිදහසේ ගලාගෙන යන්න අපිට බලපාන හේතු කීපයක් තියෙනවා. ඔකින් පළවෙනිම එක තමයි ඔයාගේ ගෙදර ඔයාට මානසික නිදහස තියෙන්න ඕනේ. මානසික නිදහස තියෙන ඔයාට ගෙදර අර ගියපු ගමන් සැප පහසුව වාඩි වෙන්න තැනක්, සැපට නිදා ගන්න තැනක්, රස්නේ නැතුව ඉන්න AC එකක් ඔයාගේ තියනවනේ. ඒ ටික තියෙන්න ඕනේ. ඉතින් ඔයා ඔය ඔක්කොම ගන්න ඔයාට එක තැනකට විතරයි යන්න ඕන. ඒ තමයි දම්රෝ එක කියලා.
1: අනිවාර්යෙන්ම දම්රෝ එකට යන්න ඔයාට වැඩේ හරිම ලේසි. මොකද ඔයාට දැන් දම්රෝ එකෙන් ඔයා Samsung වගේ නිෂ්පාදනයක් ගනිද්දි, Samsung කියලා කියන්නේ ලෝ ප්‍රකට නිෂ්පාදනයක්. එහෙම දෙයක් ගනිද්දි ඔයා අනිවාර්යෙන්ම මේ ඒ විශ්වාසනීයත්වය ගැන හිතලා බලන්න ඕනනේ. පළවෙනි දේ තමයි ඔයා දම්රෝ එකෙන් Samsung නිෂ්පාදන ගනිද්දි ඔයාට ඩබල් වොරන්ටි හම්බ වෙනවා. ඒ කියන්නේ Samsung එකේ වොරන්ටි එකත් ඔරිජිනල් වොරන්ටි එකත් ඔයාට හම්බ වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් දම්රෝලත් ඔයාට වොරන්ටි එකක් දෙනවා. ඒ නිසා වට කිසිම ප්‍රශ්නයක් නැතුව බය නැතුව ඔයාගේ ඕනම ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් අපි කියනවා යන්න දම්රෝ එකට ගිහිල්ලා දම්රෝ එකෙන් Samsung විශ්වාසයත් එක්ක මිලදී ගන්න කියලා. ඒ වගේම තමයි මේ දම්රෝ ඉන්වර්ටර් ශීතකරණය රුපියල් 95000යි. හරිද? විදුලි ඒකක 15ක් විතර තමයි මාසෙකට සාමාන්‍යයෙන් කුඩා පවුලකට වැය වෙන්නේ. ඉතින් ඉන්වර්ටර් තාක්ෂණය ගැන අපි දන්නවනේ. ඒ නිසාම දම්රෝ ඉන්වර්ටර් ශීතකරණයක් ඔන්න රුපියල් 95000කට ඔයාට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා දම්රෝ එකට ගියොත්. ඉතින් ප්‍රදර්ශන නගරතන 160කට වැඩි ප්‍රමාණයක් ගිහිල්ලා මේ වෙනසක් දකින්න කියලා අපි ඔයාට කියනවා.
0: ඕකේ. අද මන්ඩේ. අද මම උඹලන්ට මතක් කරනවා යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට. ඔයාට පුළුවන් ඔයාගේ ගෙදරට ඕන බඩු ටික ඔක්කොම එකම තැනකින් ගන්න. දැන් කොහේ කොහෙද දන්නවද තියෙන්නේ ඇති?
1: දැන් ලංකාවේ තැන් කිහිපයකම තියෙනවා. හරිද? අතුරුගිරියේ තියෙනවා, මුල්ලේරියාවේ තියෙනවා, ගනේ මුල්ල, නාරම්මල, ඒ වගේම තමයි මාතලේ තියෙනවා, ඊට පස්සේ ගම්පල තියෙනවා. මේ ඕන තැනක ඔයාට ගිහිල්ලා පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් අඩුම මිලට නියම ප්‍රමිතියෙන් දේවල් ගන්න නම් කසාගල ග්‍රීන් සුපර් මාකට් තමයි.
0: ඕකේ. අපි යනවා සින්දුවක් අහන්න.
1: ඊළඟ පැයෙන් හම්බෙමු.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura
1: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
2: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක්
3: විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
4: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ක්‍රීම් සමගින් ප්‍රයිම් කලුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
5: විජය නූඩ්ල් සමගින් වර්ණකහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
6: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
7: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
0: FM 95 FM 94.8 Net FM
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංගා කීවයි එක සිංගල් සිම්පල් පේ එකට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
10: වේලාව දෙය 8යි දැන්නේ

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවසුමා ඇත් නිවස්.
1: අයිබෝවන් චරතා විශ්වාස කරන සත්‍ය නෙත්නිවස් සමග මම කේසර. පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීග්‍රගාමි දුම්රිය ඉහළකෝට්ටේ සහ කඩිගමුව දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමකට ලක්ව තිබෙනවා. ධාවනය වෙමින් තිබූ එම දුම්රිය පස්කණ්ඩියක සහ ගලක ගැටීම හේතුවෙන් එලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව සීග්‍රගාමි දුම්රිය මැදිරි දෙකක් පීලිපැන තිබෙනවා. මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ සියලු දුම්රියන් ප්‍රමාද වී ධාවනය වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. පීලිපැනීමට ලක් වූ මැදිරි දෙක යළි පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. අහුංගල්ල ගල්විහිල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ගාල්ල දිසා අපරාධ කොට්ටාසය මගින් ඊයේ අලුයම සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ 74 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයෙක්. අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇත්තේ අහුංගල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ එම වෙඩි තැබීමට යොදාගත් පිස්තෝල වර්ගයේ ගිනි අවියද ගල්විහිල ප්‍රදේශයේ නිවසක සංගවා තිබීදී සොයාගෙන තිබෙනවා. මීළඟට නිවුස් පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM 95 FM 94.8 net fm

0: උදේ 8 විනාඩි 7යි අල්ගොටාවමේ වෙලාව. අපි පටන් ගන්න හදන්නේ අපේ දෙවෙනි පැය. හරි.
1: හරි. කෝ කට්ටිය?
0: කෝ. මොකද? මම ඉන්නවා ඔය දෙන්නකෝ.
2: පැන මඩ කඩಿತಿ වැව්තාවුළු වැසි කාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. මේක ලිව්වේ ඇත්තටම ගුරුවරයෙක්. අපේ මහින්ද මහත්තයා අනුරාධපුරේ එතුමා ගුරුවරයෙක් විදියට සෑහෙන කාලයක් වැඩ කරා මහින්ද ශාන්තසේකර ෂූරින්. ඉතින් ඇත්තටම ගුරුවරු ගැන ලියවෙච්ච ලස්සනම සින්දුව තමයි මට නම් මේකනේ. පැවිල බේනවා නේද මේ ගංවල අපේ ගුරුවරු මේ යනවා
1: ඉස්කෝලේ.
2: ඒකේ අනිත් පැත්ත ලිව්වනේ මේ කිව්වනේ සුනිල් ශාන්තයන්. මට මතක විදියට ඒක අරිසෙන් නහුබුදු වෙන්න ඕනේ ලියලා තියෙන්නේ. මම හොයලා කියන්න. මිහිකත නලවාලා. මගමල් ගන්නවාලා. පාසල වෙත යන මේ ගුරු ලිය ගැන බැවිලා වෙනව නේද ටීචර් කෙනෙක් කුඩේකුත් මේ මොකද්ද කුඩේකුත් ඉහලගෙන මල් සාරියකුත් ඇඳගෙන පොත් මිටියකුත් තුරුළු කරගෙන ඉස්කෝලේ වෙත යනවා නේද? බලන්න ඉතින් අපේ මතකේ ගුරුවරු කියන එක කොච්චර හොඳට තැම්පත් වෙලා තියෙනවද මේ සින්දු නිසා. අනික පැත්තකින් නේ. ඉතින් කොහොම හරි අද ලෝක ගුරු දිනය.
1: ටීචර්ස් ඩේ එක අද නේ.
2: වර්ල්ඩ් ටීචර්ස් ඩේ එක අද. මේක නම් ඇත්තටම ළමා දිනේ වගේ නේ. මේ ඇත්තටම
1: අද තමයි
2: දවස.
1: අපි විතරක් කරන්නේ නැහැ නේ.
2: හැබැයි අචි මේ මං හිතන්නේ ගුරුවරුන්ගේ කාර්යභාරය දැන් ගොඩක් වෙනස් වෙලා තියෙනවා නේද?
1: ඔව්.
2: දැන් ඔය සින්දු ලියන කාලේ හිටිය ගුරුවරු ගොඩාක් තොරතුරු දැනගන්න ඕනේ. ඒගොල්ලෝ තොරතුරු නේ ඇත්තටම ඇවිල්ලා ඉවර වෙලා කියලා දුන්නේ. ඒගොල්ලන්ගේ දැනුම. දැන් හැබැයි ගුරුවරයා කියන එක්කෙනා ඊට පස්සේ කාලයක් යනකොට ආකල්ප සංවර්ධනය කරන කෙනෙක් බවට පත් වුණා. ඒ කියන්නේ ඇත්තටම මම හිතන්නේ ඉස්සරත් තියෙන්නේ නැත්තේ දැනුම විතරක් නෙමෙයි ආකල්පත් හදන කෙනා වෙන්න ඕනේ. ඔය සොක්‍රටිස්ලා ඊළඟට ඔය අපේ ජාතක කතාවල හම්බ වෙනවනේ. දැන් ඔය මේ මොනවද උම්මංග ජාතකෙත් ඒ වගේ හම්බ වෙනවනේ. මෞෂද පඬිතුමා වගේ කට්ටිය. ඊළඟට තක්ෂිලාව අපිට මතක් වෙනවා නේද? ඉස්සර ගුරුවරු හොඳම ගෝලයට තමගේ දුව බන්දලා දුන්නා. ඒකින් ඉඳන් එන්න තේ දවසල මිනිස්සු එච්චර ඉගෙන ගත්තේ. ඔව් ඒ කියන්නේ ගුරුතුමා ඉගෙන ගත්තාන් පස්සේ මම හිතන්නේ දුවගෙන සෑහෙන දේවල් ඉගෙන ගන්න
1: ඇති නේ.
2: සෑහෙන දේවල් ඉගෙන ගන්න ඇති. ඉගෙනීමේ තරම තේරෙන්න ඇති ඒ ගෝලයට පස්සේ වෙනකොට. දැන් ඔය මනමේ නාටක එහෙම මතක් කරනකොට එහෙම එකක් නෙවෙන්නේ. ගුරුතුමාගේ දුව අරන්ගෙන කොන්නේ වැද්දෙක් මුණ ගැහෙන්නේ. ඉතින් කුමරිය ගැන හිතාගන්න පුළුවන්.

0: නේද?
1: ඔව්.
0: නේද? මේ ඉතින් කොහොම හරි මම හිතන්නේ ගුරුවරු පිළිබඳව මේ ගෞරවය සහ ඒ ආදරය මේ ගුරුවරයාගේ භූමිකාව මොන වෙනසකට ලක් වුණා.
2: ඔව්.
0: මොකද ඇති කියන්නේ වෙනස් වෙන්න හොඳ නැහැ.
2: අනිවාර්යයෙන්මනේ.
0: ඔව්. අනිවාර්යෙන් මම හිතන්නේ වෙනස් වෙන්න ඕනේ. හැබැයි ගුරුවරු අප්ග්‍රේඩ්
2: වෙන්න ඕන.
0: මොකද ළමයි ගුරුවරුන්ට වැඩිය දැන් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඔව් අප්ග්‍රේඩ් වෙන්න ඕනේ. දැන් අර තොරතුරු කියන කෙනෙක් නෙමෙයි ඊට වැඩිය මග පෙන්වන කෙනෙක් බවට
1: පත්
0: වෙන්න ඕනේ. මොකද තොරතුරු කියන එක දැන් එහෙම මේ හොයන්න මහා ලොකුවට දඟලන්න දෙයක්
1: නෑ.
0: මහන්සි වෙන්න ඕනේ නෑ. දැන් ඇත්තටම විභාග ක්‍රමය දැන් වැඩක්ම නෑ කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. විභාග කියලා කියන්නේ මොකද්ද? මතකේ ආයේ වමාරණ එකනේ. පැය කීපයක් ඇතුළත. දැන් එහෙම මතක සමහර දේවල් මතක තියාගන්න ඕනේ. මේ සමහර දේවල් ඇත්තටම මතක තියාගන්න ඕනේ
2: නෑ.
0: නේද? දැන් ඔය චක්‍ර වගේ ඒවා මතක තියාගන්න ඕනේ
2: නෑ. ඕනේ.
0: නේද?
2: ඉස්සර චක්‍රේ නේ අමාරුම
0: වැඩ. ඕ.
1: නම වරක් පහ කීයද කියලා.
0: කීයද කියලා ඒක අහුව නැත්තම් කුටිත් කන්ද වෙනවා. ඉතින් දැන් එහෙම මතක තියාගන්න ඕනේ නෑ. ඒවා යන්ත්‍ර විසින් කරන
1: ඊට වැඩි සංකීර්ණ.
0: ඊට වැඩි සංකීර්ණ ගණන් මේ හදන විදිය.
1: ඔව්.
0: මේ ඒවා ගණන් හදන රටාව පුළුවන් නේ ඔය වෙලාවේ උගන්වන්න.
1: අනිත් එක නෝ සමහර ලාවට විභාගයකට පාඩම් කරලා ඒක ලිව්වට පස්සේ එතනින් යන්න එක මතක නැහැ.
0: මතක නැහැ නේ පය අර ඒක වමාරලා ඉවරනේ.
1: ඉවරනේ.
0: ඔව් ඒක විරේක කරලා ඉවරයි. ඊළඟට අනිත් එක මේ ඊළඟම කාරණේ තමයි දැන් මතක තියාගන්න කටපාඩම් කරන්න ඕන දේවලුත් තියෙනවා. මතකේ කවි ලස්සන සින්දු නේද? ඒක තියාගන්න ජීවිතේ කාට හරි කතා කරනකොට කවියක්ක කයලක් කියලා. මේ සමහර ලාවට පොතක පරිච්ඡේදයක් කියලා කතා කරනකොට ඔයා වගේම ඔයාගේ අදහසුත් ලස්සනයි කියලා අහන කෙනාට දැනෙනවා.
2: තේරෙනවානේ.
0: නේද? ඉතින් හැබැයි ඔයා නමාරක් පහ මෙච්චරයි 11 වරක් 11 මෙච්චරයි කිව්වා කියලා කියලා හිතයි. ඒක ඉතින් එතනින් එහාට ඉවරයි. ඒකෙන්ද මං හිතන්නේ අපි අධ්‍යාපනයේ අලුත් පියවරකට යනවා. එතකොට ගුරුවරයාගේ භූමිකාව නෙමෙයි ගුරුවරයා කරන කියන දේ වෙනස් වෙයි. හැබැයි ගුරුවරයා පිළිබඳව තියෙන ගෞරවය වෙනස් කරගන්න එපා. උදේ පාන්දර දැන් ඉස්කෝලේ පටන් ගන්න තියෙන්නේ.
1: ඔව් ඉස්කෝලේ පටන් ගන්න. ඔව්
2: ඉස්කෝලේ පටන් ගන්න.
1: පළවෙනි පීරියඩ් එක යනවා
0: ගමන. ඔව් ඒ ගුරුවරුන්ගේ ගෙවල් වල කට්ටිය හරි අහගෙන ඇතිනේ.
2: ඔව්
0: ඒගොල්ලන් ආවම කියන්නේ දැන් ඇත්තටම ගුරුවරු මග පෙන්වන්න ඕන බවට පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා ලෝක ගුණදීනේදී
2: අනිවාර්යයෙන්ම. ඉතින් නොවා කිව්වා වගේම අනිවාර්යයෙන් ඒ වගේම තමයි මේ මතක් කරන්න ඕන තව දෙයක් තියෙනවා. දැන් ගුරුවරු කියලා කියන්නේ ඇත්තටම අපේ ඉස්කෝලේ හම්බ වෙන ගුරුවරු විතරක් නෙමෙයි. ගුරුවරු අපේ ජීවිතයේ විවිධ අධ්‍යයනවලදී අපිට හම්බෙලා තියෙනවා. මේ දැන් මතන ඉන්න ලාබාලම දෙන්න මායි සාරයිනේ. අපි දෙන්නට මෙතනදිත් ගුරුවරු හම්බවෙනවා.
1: ගුරුවරු හම්බවෙනවා.
2: ඒ හම්බෙච්ච නිසා තමයි අපි මේ විදිහට වැඩ කරන්නේ. අපිට හරි විදිහට දේවල් කියලා දුන්නු නිසා. ඉතින් එහෙම තමයි ගුරුවරු කිව්වට පස්සේ ඉස්කෝලේ විතරක් නෙමෙයි විශ්වවිද්‍යාලද ඔයා වැඩ කරන තැනද ඔයා මොන හරි ව්‍යාපාරයක් කරනවද එහෙම යාළු ඉන්නවා. ෆොටෝග්‍රාෆර්ස්ලට එහෙම සෑහෙන්න එහෙම ඉන්නවා ගුරුවරු. ඒ කියන්නේ ඉස්සෙල්ලාම අයියා කෙනෙක් ගාව වැඩ කරන්න ගිහලා අයියාගෙන් වැඩි ඉගෙන ගන්න තමයි දැන් තමන්ගේ බිස්නස් එක පටන් අරන් තියෙන්නේ. ඉතින් ඒ හැමෝම ගුරුවරු තමයි. ජාත්‍යන්තර ගුරු දිනයේදී අපි ඒ හැමෝම මතක් කරනවා. ගුරුවරුන්ට නිසි වටිනාකම ලැබෙන රටක් උදා වේවා කියලත්
0: ඇත්තටම අපි තුන් දෙනාම ඉතාමත් ලැජ්ජ වෙන කාරණයක් තියෙනවා අපේ රටේ ගුරුවරු පිළිබඳව. වෙන රටක මිනිස්සෙට කටක් කරලා කියන්න බෑ අපේ ගුරුවරු ගන්න පඩිය ගැන නම්. අපේ ගුරුවරුන්ට අපේ රට දෙන පඩිය පිළිබඳව නම් ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ හැටියට අපිට ලැජ්ජයි. ඒක ඉක්මනටම ගුරුවරුන්ට හොඳ පඩියක් ලැබෙන නේද සතුටින්. එතකොට එයාට මහන්සි වෙන්න ඕනේ නැහැ නේ එයාගේ පවුල නඩත්තු කරන්න. එයාට විෂය පිළිබඳව මහන්සි වෙන්න අවස්ථාවක් තියෙනවා. එතකොට
2: අනිවාර්යයෙන්ම

0: FM Anu Paha, FM Anu Hatarai Tashuma Ata, Net FM.
1: Udah atai minari dah hatai dan.
0: FM Anu Paha, Anu Hatarai Tashuma Ata, Net FM, Divaina Pura.
2: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
3: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
5: Damro inverter ශීතකරණ රුපියල් 95000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
6: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
9: fresh කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක්
2: ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි
0: FM Anu Paha FM Anu Hatarai Tashuma Ata Net FM

0: උදේ 8 විනාඩි 23යි යල්ගොටාවේ වෙලාව.
1: ඔයා දන්නවද? දැන් අද අපි ගුරු දිනය කියලා කිව්වනේ.
0: ඔව්.
1: ඒ වගේම තමයි අද තවත් වැදගත් දවසක්.
0: අහහ.
1: අද තමයි මේ සාරා ලෝක ජනාවාස දිනය.
0: ජනාවාස දිනය.
1: එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා මේ වෙනකොටත් ලෝක ජනගහණයෙන් බිලියන 3කට අධික පිරිසකට හරිහමං නිවසක් නැහැ කියලා. අවදිමත්ව තමයි ජීවත් වෙන්නේ.
0: අවදිමත්.
1: ඔව් ඒ කියන්නේ තැන් තැන් වල කොයි කොයි හරි මොන හරි අටවගෙන තමයි ජීවත් වෙන්නේ.
2: මම ඉස්සර මේ අවදිමත්ව ජීවත් වෙනවා කියලා කියන්නේ නිරන්තරයෙන් අහැරලා ඉන්න කට්ටිය කියලා හිතන්නේ.
1: ඔව් නිදි නැති කට්ටිය. අවදියෙන් ඉන්න.
0: අවදිමත්.
2: අවදිමත් ඉන්නක හොඳයිනේ.
0: ඔවා සාධාරණයි
1: හරි. ඔව් නේ. අහැරලා හිටියා කියලා. කොහමරි තින් එක්සත් ජාතීන්ගේ සංවිධානය තමයි මේ විදිහට මේ අංක ටික එළියට දාලා තියෙන්නේ බිලියන 3ක් නැහැ ලෝක ජනගහනය බිලියන 8ක් නේ. ඉතින් ඒකෙන් භාගයකට කිට්ටු වෙන්න තාම හරිහමන් තැනක් නැහැ ජීවත් වෙන්න. තමන්ගේ කියලා ගෙයක් වටපිටාවක්. දැන් හරිහමන් තැනක් කිව්වට පස්සේ ඔකට බලපාන සාධක ගොඩාක් තියෙනවා. අපි හිතන් ඉන්නවා කොහේ හරි තැනක ගිහිල්ලා වහලක් තියෙනවා නම් ඒකයට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ගෙදර කියලා. එහෙම වෙන්නේ නැහැ. ඔයාගේ ගෙදර විතරක් නෙමෙයි ඔයාගේ අසල් වාසී, වායිති වෙන ප්‍රජාව මේ හැමදේම අදාළ වෙනවා. ඔයා ජීවත් වෙන වටපිටාව විධිමත් තැනක් වෙන්න නම්
0: අනිවාර්යයෙන්.
1: ඉතින් එක්සත් ජාතීන් තමයි කියන්නේ මේ විදිහට බිලියන 3කට අධික ප්‍රමාණයකට හරිහමන් තැනක් නැහැ ජීවත් වෙන්න. අවදිමත් තැන් තැන්වල නැත්තම් කොයි හරි අටවගත්තු තැන්වල තමයි ජීවත් වෙන්නේ කියලා. ඒ වගේම තමයි ඒගොල්ලෝ කියනවා. එහෙමවත් තමන්ට කියලා ස්ථීර වාසස්ථානයක් නැති ප්‍රමාණය ලෝක ජනගහණයෙන් බිලියන 1.1ක්ලු. බිලියන 1.1කට එහෙමවත් ඒ කියන්නේ තමන්ගේ කියලා ඉන්න වහලක්වත් ඒ කියන්නේ තෙමෙන්නේ නැතුව එක්කෝ අවුවට පිච්චෙන්නේ නැතුව තමන්ගේ පවුල විදියට එක තැනක එකතු වෙලා ඉන්න තැනක්වත් නැති කට්ටිය බිලියන 1.1ක් ඉන්නවා කියලා එක්සත් ජාතීන් කියලා තියෙනවා.
2: හැබැයි ලංකාවේ හැටියෙන් නම් ලංකාවේ යම්කිසි ආකාරයක ප්‍රශස්ත මට්ටමක් තියෙනවා.
1: අන්න ඒකයි.
2: ලංකාවේ නැති කට්ටිය සෑහන ප්‍රමාණයක් ඉන්න අතර අනිත් ලෝකෙත් එක්ක ගත්තම ලංකාව ඇත්තටම ඒකෙන් නම් යම්කිසි මොකක්ද ජයග්‍රහණයක් ලැබලා තියෙනවා. හැබැයි නාගරික වශයෙන් ගත්තොත් විශාල ප්‍රමාණයක් තවත් නිවාස අහිමි කට්ටිය ඉන්නවා. දැන් ඔය මං කියන්නම් අපි අපේ මොනවද අලුත් බැලුම් කළ කරනකොට චීලාපි මැදිහත් වෙලා මතක ඇති උපනගර අධිපතිතුමා ආවා හේමන්ත මහත්මයා. ආවම අපි අර පෙන්නලා දුන්නා තොටළඟ පැත්තෙන් කොළඹ නගරයට ඇතුල් වෙනකොට මේ ඒ තොටළඟ පාලමෙන් පැන් හැටිය තියෙන සිග්නල් ලයිට් එක පරණ පාලමේ පරණ කෑලි උඩ සහ ඒක පැන්නෙන් පස්සේ තියෙන මේ ලොකු වාහන අංගණයක් මේ වාහන අංගණයක් නෙමෙයි ඇත්තටම කාසෙල් එකක් තියෙනවා extra ආයතනයක. එතන පල්ලෙහා තනකොළ ගොල්ලේ තාමත් පිරිස රැයට නිදිය ගන්නවා. ඉතින් මේ කොළඹ නගරයට ඇතුල් වෙනකොටම ඒක යම්කිසි ආකාරයකට निराකරණය කරගන්න එතුමන්ලා උත්සාහ කළා. තිබ්බ දැන් ආයෙත් අපි දකිනවා එතන එහෙම ඉන්නවා. ඊළඟට net fm අවුරුදු මං හිතන්නේ 14ක් 15ක් තිස්සේ බම්බලපිටි ස්ටේෂන් එක එහා පැත්තේ තිබිච්ච නිවාසවල ඒ ජනතාවට නිවාස අරන් දෙන්න සෑහෙන්න උත්සාහයක් ගත්තා. මට මතකයි අපි ඇතැම් වෙලාවට මේ වැඩසටහන් වලට ජනාධිපතිවරු වහාම අගමැතිවරු වහාම ඔවුන්ටත් මේ ජපේ ජනෙල් වලින් මේ කවුළුවෙන් පෙන්නවා අර මිනිස්සු ජීවත් වෙන විදිය ස්ටේෂන් එකේ තාප්පේ මූදු වෙරළයි අතර ඉතා පටු තීරුවේ. ඉතින් කෙසේ හෝ සෑහෙන නිවාස ප්‍රමාණයක් අපිට ඇත්තටම ආචි ලබා දෙන්න පුළුවන්
1: වුණා.
2: හැබැයි දැන් බම්බලපිටියේ ඊයේ පෙරේද ආර බෝරා ප්‍රජාවගේ දායකත්වයෙන් අලුත් වැඩියා වුණානේ net fm සෑහෙන මැදිහත් වුණා එකට. හැබැයි තාම පවුල් හතරක් එතන ඒ පටු මූදු තීරේ ඉන්නවා. ඒගොල්ලන්ට ගෙවල් දෙන්න බැරි වෙලා තියෙන්නේ අපේ මේ නිලධාරින්ගේ වරදින්. ඒකත් උදේ පාන්දර කියන්න ඕනේ. ඒගොල්ලෝ තරහා වුණත් යාළුවුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ ඉතාමත් සරල නීති කීපයක් වෙනස් කරා නම් අනේ මේ මිනිස්සු මීට අවුරුදු 4-5කට කලින් ඒගොල්ලන්ගේ ගෙදර
1: පදිංචි වෙලා
2: ගිහිල්ලා. ඉතින් අර බම්බලපිටිය ස්ටේෂන් එකේ කොච්චර හැදුවත් වැඩක් නැහැ. ඒකේ එහා පැත්තේ ඉන්න පරිදියේ මිනිස්සු අර මුහුදු හුලං වලින් මුහුදු රළෙන් දුම්රියෙන් පීඩා විඳිමින් තාමත් ඒ ගුලි වෙලා ඉන්නවා ඒ නිවාසවල. මේක ඇහිලිවත් අඩුම ගානේ ඒ වෙනුවෙන් පියවරක් ගනී කියලා බලාපොරොත්තු වෙනවා.
1: ඔව් ඉතින් ලෝකයත් එක්ක ගණන් ගත්තට පස්සේ අපිට තාමත් නිවාස ප්‍රශ්නය කියන එක එහෙම ලොකුවට බලපාලා නැහැ මේ වගේ සිදුවීම් කිහිපයක් කරනකොට. ඉතින් එහෙම වෙන්න හේතුව තමයි මේ ප්‍රයිම් රෙසිඩෙන්සීස්ලා නැත්නම් ප්‍රයිම් ලෑන්ඩ්ස්ලා වගේ ප්‍රයිම් ගෲප් එකකට සම්බන්ධ ආයතන ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ කරපු ආයෝජන අපිට හොඳ තැන් වලින් හොඳ වටපිටාවකින් හොඳ ප්‍රජාවක් එක්ක ජීවත් වෙන්න පුළුවන් තැන් හොයාගෙන
2: ගිහිල්ලා
1: අපිට ගන්න පුළුවන්
2: මිලට අන්න ඒක වෙන්න පෑනේ
1: අන්න ඒකනේ පළවෙනියටම තියෙන්න ඕනේ ඒකනේ
2: අපිට ගන්න පුළුවන් වෙන්න පෑනේ
1: ඔව් ඒ කියන්නේ affordability කියන ප්‍රශ්න තමයි මේනකොට ලෝකෙත් තියෙන්නේ ඒ කියන්නේ තියෙනවා සමහර ලාඩ ෆ්ලැට්ස් තියෙනවා apartments තියෙනවා හැබැයි ඒවට කිට්ටු කරන්නවත් බෑ මේ රටවල මිනිස්සුන්ට අපි ඔය ස්පාඤ්ඤ ගැන හැම පහුගිය සතියේ කතා කරා ඉතින් ඔන්න දැන් ඔයාලට prime million dreams එක prime කලුර ආවිල්ලා තියෙනවා කලුර එකෙන් ඔයාලට පුළුවන්කම තියෙනවා ආගේ නිවස වෙන් කරගන්න නිකන් නෙමෙයි ගේ විතරක් නෙමෙයි ඔයාලට හම්බ වෙන්නේ
0: වාටර්
1: ස්විමින් pool එක gym එක kids play area එක indoor cricket nets ඒ වගේම තමයි multi purpose halls මේ හැම තැනකටම ඔයාලට access හම්බ වෙනවා ආයෙ ගෙදරත් එක්ක
2: කීයද ගන්න
1: රුපියල් මිලියන 18.7
2: 180යි
1: ඔයාලට
2: 180ට ඔය කිව්ව දේවල් ටික හදාගන්න තියා හිතාගන්නත් පුළුවන්
1: බෑනේ අන්න ඒකයි
2: ඉඩමක් හදාගන්න ඉඩමක් ගන්න බෑ pool එකක් හදන්න ගියොත් කීයක් යනවද ඔය gym මේවා මේවා ඒ මේ community හතන්දරේ අපිට කීයටවත් ওই ගානට හදාගන්න හම් වෙන්නේ නැහැ. ඇත්තටම ජීවිතේ අලුතෙන් පටන් ගන්න අවුරුදු 20න් මෙහා ඉන්න කෙනෙක්ට නිවාස ණයක් අරගෙන මේ අපාර්ට්මන්ට් එකක් අරගෙන මේ ජීවිතයට පිවිසනවා කියලා කියන්නේ එයා අවුරුදු 10ක් 15ක් යනකොට එයාගේම ගෙදරකට හිමිකම් කියනවා මේ ප්‍රජා සහයෝගිතාවයත් එක්කම.
1: එක්කම. ඉතින් එහෙම තමයි. ඒ කියන්නේ ස්විමින් pool එකකට ගියාට පස්සේ කට්ටියව හම්බෙනවා. කමියුනිටි එකේ ඉන්න. gym එකකට ගියාම කට්ටියව හම්බෙනවා. kids play area එකකට ගියාම අසල්වාසීන් ඔක්කොම ටික හම්බ වෙනවා. පොඩි ළමයි ටික ඔක්කොම.
2: prime ලගේ හැම තැනම housing scheme වල තියෙන ප්‍රධාන concept එක තමයි community kitchen කියන එක.
1: community kitchen කියන එක. ඔව්. හැමෝටම එකතු වෙලා උයන්න පිහන්න පුළුවන්
2: දැන. ඒක දානයක් ධර්මයක් දෙන්න ගියාම අපේ ගෙවල් වල පිරිතක් කියා ගන්න ගියාම සමහර ලාවට ඒ වගේ උත්සවයක් ගන්න ගියාම සමහර ලාවට අපේ මුළු තැන්ගේ ඉඩමදි වෙන්න පුළුවන්. ඔන්න ඉතින් ඒවත් තියෙනවා.
1: ඔව් මේ মালටි පර්පස් හෝල් කියලා කියන්නේ ඒක තමයි. බහුකාර්ය ශාලාවන් තියෙනවා විවිධාකාරයේ අවශ්‍යතාවයන්ට වාට යොදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔක්තෝබර් 15 වෙනකන් ඔයාට දීමනාවන් තියෙනවා 15 වෙනිදා වෙනකන්. දැන් අද කවද්ද කියලා දන්නවනේ පස්සෙනිදානේ.
0: අද
2: පස්සෙනිදා.
1: 10යි තව. තව දවස් 10යි ඔයාට තියෙන්නේ. මේ දීමනාවන් ඒකින්ද අපි මතක් කරනවා ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් දෙන්න 13:22 නම්බර් එකෙන් කියලා.
0: රයිට්. 13:22. හරි. දැන් මං ඉස්සෙල්ලා අචීටයි නොවටයි කිව්වා නේද? ෆ්ලෝ ස්ටේට් කියලා එකක්.
1: ඔව්
0: නේ ෆ්ලෝ ස්ටේට් කියන්නේ අපේ මනසේ එන එක ස්ටේට් එකක්. ඒ කියන්නේ අපේ ඔළුව අචීව් කරන එක තත්වයක්. හරිද? මේක අචීව් කරනවා කියන්නේ ඔයා අර කිසිම බාධාවක් නැතුව ඔයා මොකරි වැඩක් පටන් අරගෙන ඒක සම්පූර්ණයෙන්ම ඉවර කරනවා. ඒ කියන්නේ දැන් හිතන්න අපිට පාඩම් කරන එකක් කියලා ගමුකෝ. මේ පාඩම් පටන් අරගෙන ඒක ඉවර වෙනකන් ඔයා වතුර බොන්න නැගිටින්නේ නැහැ. ඔයා අනම්මනම් කන්න යන්න නැගිටින්නේ නැහැ. ඔයා fully focus වැඩ කරනවා. හරිද? මෙහෙම වැඩ කරන්න ඔයාට අනිවාර්යෙන් ඔයාට මොකද්ද achieve කරන්න ඕන කියලා ඔයාගේ goals ටික තියෙනවා.
1: තියෙන්න ඕනේ.
0: කියන්නේ පාඩම නම් මම මේ පාඩම ඉවර කරනවා. මේ ප්‍රශ්න ටිකට මට උත්තර ලියා ගන්න පුළුවන් වෙන්න ඕන මේක ඉවරුණාට පස්සේ කියලා ඔයාගේ ඔළුවේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒකට තමයි flow state කියලා කියන්නේ. flow state එකේ වැදගත්කම දන්නවද?
1: මොකද්ද?
0: flow state එක ඔයා achieve කරාම ඔයාට එන අමුතු සතුටක්. මේ මන් නෙමෙයි කියන්නේ හරිද psychologistලා කියන්නේ.
2: දැන් කියනවානේ.
0: දැන් කියන්නේ මම ඉන්ට්‍රින්සික් මොටිවේෂන් කියලා එකක් එනවා. ඒ මොකක්ද දන්නවද? එයාට දැන් සමහර වෙලාවට අපි වැඩක් කරන්නේ එළියෙන් ආ ඔයා හොඳයි ඔයා එක කරා කියලා එළියෙන් අපිට හොඳක් ලැබෙයි කියලානේ.
2: හැබැයි හොඳක් ගන්න
0: කැමති. අහන්නනේ අපි හැමෝම කැමති. හැබැයි ෆ්ලෝ ස්ටේට් එකේ ඔයා වැඩ කරද්දී ඔයාට එනවා වගේ ඇතුලෙන් මොටිවේෂන් එකක්. මම ඊළඟ ස්ටෙප් එකටත් යන්න ඕනේ. මම තව වැඩක් කරන්න ඕනේ. මම තව අලුත් දෙයක් කරන්න ඕනේ. ඔයාට එනවා මොටිවේෂන් එකක් එක්ක සතුටක්. මම මේ වැඩ ටික කරා මට මෙච්චරක් කරන්න පුළුවන් මං ඊළඟ වැඩෙත් මේ විදිහටම කරන්න ඕනේ කියලා. ඉතින් ඒක ඔයාවර රීසෙට් කරන බටන් එකක් වගේ. ඔයාර වැඩ පස්සට දදා ඉඳලා ප්‍රොකැස්ටිනේට් කරනවා කියන්නේ අපි අද නොවේ හෙට හැමදාම. මම හෙටම අර ඇඳුම් ටික හොදනවා.
1: බාලගිරි දෝෂ
0: කියලා කියන්නේ එහෙම නැතුව ඔයා ඔයාගේ වැඩ ටික හරියට ප්ලෑන් කරගෙන ටට්ටක් ගාලා කරගෙන යනවා. එතකොට ඔයාගේ ලයිෆ් එක ඇචි දන්නේම නැතුව ෆ්‍රෙෂ් වෙනවා.
1: හරියටම හරි. ඒ කියන්නේ මේ ඔයා කිව්වා වගේ පළවෙනි දේ තමයි අපිට සලසුමක් ප්ලෑනින් එකක් තියෙන්න ඕනේ. මොනවද කරන්න කියන එක ගැන. ඊළඟට ඔය කිව්වා වගේ ෆ්ලෝ ස්ටේට් එකේ අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනේ. දේවල් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක ඇත්තටම මේ ෆ්‍රෙෂ්නස් එක පටන් ගන්න තැනක් තමයි. නැවුම් බව අපිට දැනෙන්න පටන් ගන්න තැනක්. එතකොට ආයේ කවුරුත් කියනකම් අපි ඉන්නේ නැහැ. ඒ කියන්නේ අනිත් අය මොනා කිව්වත් කරත් අපිට පුළුවන්කම තියෙනවා තනියම අපි විසින්ම අපිව නැවුම් බවට ලක් කරගන්න නැවුම් බවට පත් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ පොඩි දේවල් මේ පොඩි පොඩි මෙකැනිසම් පොඩි පොඩි ටෙක්නික්ස් තමයි අපි මේ විදිහට ඇල්ගොරිතම් එකෙන් ඔයාලට කියලා දෙන්නේ. තව කෙනෙක් එක්ක හිනා වෙන්න, තව කෙනෙක් එක්ක කතා කරන්න, වැඩක් කරන්න යද්දී අවුල් වෙන්න පුළුවන්, බැරියර්ස් එන්න පුළුවන්, බාධක එන්න පුළුවන්, ගණන් ගන්න එපා වැඩේ කරගෙන යන්න. දැන් ඔය සාරා කිව්වා වගේ මනෝවිද්‍යාත්මකවම කියලා දුන්නාට මෙන්න මෙහෙම තියෙනවා මෙහෙම කරන්න කියලා. ඒ දේවල් ජීවිතේ ඕන තරම් කරලා ඇති. වෙලා තියෙනවා දන්නේ නැහැ නෝගිට පස්සේ තියෙන සයන්ස් එක.
0: ඒකනේ.
1: ඉගෙන ඕම දේවල් අනිවාර්යම අපේ ජීවිතේ වෙලා තියෙනවා. හැබැයි අපි දන්නේ නැහැ ඒක ඊට පස්සේ මෙහෙම කතාවක් තියෙනවා. මේක වෙන්න පුළුවන් දෙයක්. මේක කරොත් මෙහෙම වෙනවා කියන එක අපි දන්නේ
0: නැහැ.
1: ඒ නිසා තමයි අපි ඔයාලට ඇල්ගොරිතම් අහන්න කියලා කියන්නේ. අපි මාර විදිහට ඔයාව ෆ්‍රෙෂ් කරනවා.
0: ඔය
1: වගේ එක එක විදිහට විද්‍යාත්මකව දේවල් ඔයාලට කියලා දෙනවා. නිකන් නෙමෙයි. ඉතින් මේ අපි ස්ටඩි කරලා ඇවිල්ලා ගියවල ඇවිල්ලා එහෙම කියන්නේ
0: නේද?
1: මේවට ලොකු කොස්ට් එකක් යනවා. කතරු බාග ගන්නවා අපිට.
2: අනේ අපේ සියලු වැඩ කටයුතු නවත්තලා
1: ඔව්.
0: ඒ ඔක්කොම කියන්නේ ඔයාට ෆ්‍රෙෂ් වෙන්න.
1: ෆ්‍රෙෂ් වෙන්න. ඉතින් එහෙම ෆ්‍රෙෂ් වෙන්න පුළුවන් තැනක් තමයි කීල්ස් එක කියලා කියන්නේ. කීල්ස් ලා වගේ ලයිෆ් එක ෆ්‍රෙෂ් විදිහට තියෙනවා. ඒ නිසායි අපි මතක් කරන්න ඔයාට මේ යන්න කියලා කීල්ස් එකට. ඕනම ටවුමක ඕනම ගමක අනිවාර්යයෙන්ම කීල්ස් එකක් තියෙනවා. ඒකෙන්ද එහෙම කීල්ස් එකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ පොඩි පොඩි දේවල් වෙනස් කරගන්න. අලුත් දේවල් මේ try කරලා බලන්න. දැන් උදේට දෙන බ්‍රෙක්ෆාස්ට් එක වෙන්න පුළුවන්. නැත්නම් dinner එක වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ওই දෙකනේ පොඩි වෙනස්කම් කරන්න gider. අන්න ඔයාට පුළුවන් කීල්ස් එකට ගිහිල්ලා නැවුම් දේවල් අරගෙන ඇවිල්ලා වගේ ආදරණීයන්ට වෙනස් දෙයක් කරලා පෙන්නන්න, වෙනස් දෙයක් try කරලා බලන්න. එහෙම නැත්නම් අලුත් පුරුද්දක් වෙන්න පුළුවන්. ඔය අපි කිව්වා වගේ ඉස්සර හිතාගෙන හිටිනම් මේක කරොත් හරියන්නේ නැහැ කියලා නෑ. ඔයා තනියම පටන් ගන්න, කවුරු මොනා කිව්වත් ප්‍රශ්නයක් නැහැ.
0: එක තැනක වාඩි වෙලා ඒක පටන් අරගෙන බලන්න.
1: පටන් අරගෙන බලන්න. ඔය hina වෙච්ච කට්ටිය පස්සේ වාගේ පිටිපස්සෙන් එයි. කොහොමද අය කරේ කියලා අහගෙන. ඒ වගේම තමයි ඉතින් එක එක විදි තියෙනවා ජීවිතේ. දැන් ඔය celebrations කියන දේවලුත් එහෙම තමයි. ජීවිතේ අපි දේවල් celebrate කරන විදි තියෙනවනේ. birthdays වෙන්න පුළුවන්, graduation එක වෙන්න පුළුවන්, අපේ promotion එකක් වෙන්න පුළුවන්. වෙනස් විදිහකට සෙලිබ්‍රේට් කරලා බලන්න. ඊට පස්සෙ මම අර උදේ කිව්ව සැටිස්ෆැක්ෂන් එක මම මාරයින කියන එක ඔයාට එනවා. අන්න පොඩි දෙයකින් ඔයාට පුළුවන් නැවුම් බව ආගේ ජීවිතේට සමීප කරගන්න. ඉතින් ඒකට ඔයාට හොඳම තැනක් තමයි, ඒක පටන් ගන්න හොඳම තැනක් තමයි කීල්ස් එකට යන එක.
0: හරියට හරි. ඒ නිසා සඳුද දවසේ අලුත් වීක් එකක් පටන් ගන්න කීල්ස් එකකින්.
1: කීල්ස් එක.
0: ෆ්‍රෙෂ් එකකින්.
1: හරි.
0: හරි.
1: අපිට දැන් ඔයාට මේ මේ මේක සාමාන්‍ය පොඩ්ඩන්ට තමයි වැදගත්. පොඩ්ඩන්ට කිව්වම ගොඩාක් පොඩි අයට නෙමෙයි.
0: ගොඩාක් පොඩි අයට නෙමෙයි. ඉගෙන ගන්න ඉස්කෝලේ යන මොන්ටිසෝරි යන
1: ඊට පස්සේ ඕ ලෙවල් කරන
0: ඕ ලෙවල් කරන
1: ඒ ලෙවල් කරන කට්ටියට තමයි මේක වැදගත් වෙන්නේ. දැන් විශේෂයෙන්ම අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් මේ අපේ බාල પરම්පරාව මේ තිරත් එක්ක ඉන්නවා කියන එක. ඒ කියන්නේ ස්ක්‍රීන්ස් එක්ක ගත කරන කාලය වැඩි කියන එක.
2: ලෝකේ තිරස්චීන පිරිසක්
1: ගිහින් තියෙනවා. තිරස්චීන වෙලා තියෙනවා තිරත් එක්ක ඉඳලා. වෙලා තියෙනවානේ. දැන් ඇත්තටම ලෝකයේ මේ දියුණු රටවල් දියුණු සමාජ මේ සාරා ස්ක්‍රීන් ටයිම් එකක් ඒගොල්ලන්ගේ ව්‍යවස්ථාවෙම තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ රටේ දරුවන්ට දෙන්න පුළුවන් මෙන්න මෙච්චර පැය ගාණක් විතරයි.
0: ඔව් ඒක කියන්නේ නීතියක්.
1: නීතියක් විදිහට පනතක් විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් එංගලන්තයේ එහෙම මේ ගැන ලොකු කතිකාවක් ගියා. ඊට පස්සේ මැලේසියාවේ එහෙම මේ ගැන කතා කරා. ඒ තමයි දවසකට පැය 3යි නැත්නම් පැය 4යි 5යි ඊට වඩා දරුවන්ට මේ ස්ක්‍රීන් දෙන්න එපා.
0: දෙන්න එපා.
1: ඒකක් ඒගොල්ලන්ගේ ඇස්වලට මේක බලපානවා. ඊළඟට මේක ඒගොල්ලන්ගේ මේ මතකයට ලොකු බලපෑමක් කරනවා කියලා. ඉතින් ඒ නිසාම තමයි ඔන්න ඉමාෂි ප්‍රකාශන මේ ගැන කල්පනා කරලම සෑහෙන්න රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරලා අපි කිව්වනේ ඕන දෙයක් කරනවා නම් රටේ GDP එකට වැඩක් තියෙන්න ඕන.
0: අනිවාර්යයෙන්.
1: එතකොට රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කියන්නේ GDP එකට සෑහෙන්න වැඩක් වෙන දෙයක්. හරිද? ඒක නිසා තමයි ඔන්න වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔන්න මාකට් එකට ඇවිල්ලා තියෙනවා, වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා. මේක මුද්‍රණය කරලා තියෙන කඩදාසිවල ඉඳන් මුද්‍රණය කරලා තියෙන දරුවන් ගැන හිතලා. ඒ කියන්නේ බොහෝ වෙලාවක් වැඩි වෙලාවක් කිසිම අසහනයකින් ප්‍රශ්නයකින් තොරව ඇස්වලට අපහසුතාවයකින් තොරව මේ පොත් කියවන්න පුළුවන් හැකියාව තියෙනවා. මේවැ ලියන්න පුළුවන් හැකියාව කියනවා. ඒක නිසා තමයි අපි කියන්නේ මේ වයිස් අභ්‍යාස පොත් ඔයාගේ පොඩ්ඩට අරන් දෙන්න කියලා. ඕනම වයස් සීමාවක පසු වෙන ලියන කියන පොඩ්ඩෙට මේක ගැලපෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ දරුවගේ මනස සහ මේ ඇස් ආරක්ෂා කරගෙන එයාට උනන්දුවෙන් පාඩම් කරන්න පුළුවන් පසුබිම හදලා දෙන්නත් මේ වයිස් අභ්‍යාස පොත් මාලාවට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු වයිස් පැස්ටල් දැන් තියෙනවා වෙළඳපොළේ. ඒ වගේමයි සියලුම පාසල් හා අධ්‍යාපනික උපකරණ දැන් ඔයාට ස්ටේෂනරිස් කියලා කියන්නේ. ඒවත් ඔයාට මේ ඉමාෂි ප්‍රකාශන වෙතින් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේමයි මුල් අමාවිය සංවර්ධනයට අදාළ පොත් ඔයාට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි හිතන්නේ මොනේද තනන්නේ?
0: ඔව්.
1: ලෝකේ හැබැයි වැඩිපුර හිතන දණක් තමයි මුල් අමාවිය සංවර්ධනය කියලා
0: කියන්නේ. අපි හිතන්නේ ඒ කාලේ තකුරු ලියවන්න
1: ඕනේ කියලානේ. අර රවුම් කර කර ලියවනවානේ.
0: කර කර ලියවනවා. පොඩි ළමයි ගුටි කනවා, බැනුම් අහනවා.
1: කන මිර කරනවා. එක ප්‍රශ්න ගොඩයි. ඇත්තටම මේ ලෝකේ ඉන්න අධ්‍යාපන මනෝවිද්‍යාඥයන් කියනවා මේ මුල් අමාවිය සංවර්ධනය තමයි හැමදේම පටන් ගන්න තැන. ඒක නිසාම තමයි ඒකට සිලබස් එකකුත් තියෙන්න ඕනේ කියලා. හැබැයි අපේ රටේ තාම සිලබස් එකකුත් නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ යන්න ඉමාශි ප්‍රකාශන වෙත. ගිහිල්ලාට පුළුවන්කම තියෙනවා අපි මේ කියපු අභ්‍යාස පොත් වෙන්න පුළුවන්, ඊට පස්සේ ජාත්‍යන්තර ප්‍රමිතියේ ස්ටේෂනරිස් වෙන්න පුළුවන්, මුල් අමාවිය සංවර්ධනයට අදාළ පොතපත වෙන්න පුළුවන්. නියම ප්‍රමිතියෙන් මිලදී අරගෙන ඔයාගේ පොඩ්ඩට තෑගි කරන්න.
0: ඕකේ. හරි. අපි යනවා. කොහෙද දන්නවද?
1: කොහෙද යන්නේ?
0: සින්දුවක් අහන්න.
1: අපි
0: ගොඩක් කතා කරානේ. සින්දුවක් අහලා ආයිම් පැතරෙන්න.

0: Don't be mad, ladies. I'm just playing.
1: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 ට මිස් කෝල් එකක් දෙන්න
3: උදේ 8 විනාඩි 43යි දැන්
4: මෙල්වා බොක්ස් බාර වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ මෙල්වා එක ලංකාවේ එක
5: අම්මා ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද
3: නෑ
5: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ
3: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතගේ දවසම ෆ්‍රෙෂ් කරන්න
6: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදිහට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
7: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
8: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
9: අපතේ ගලා යන එක කරාමයක් වසා හෙටට සිසිලස ගෙනෙමු හෙටක් ඉතිරි කරමු ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්
10: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කලුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ග්‍රෝ කොන්දේසසයිතයි
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
13: සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
14: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagaraya ekata paminenna nathohot 0112 125 125 amathanna
15: ඊසි නිසා ඇත්තටම ලේසිද?
16: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
17: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
1: FM Anupaha FM 94.8 Net FM

0: උදෑසන විනාඩි 49යි අල්ගොටවුම වෙලාව.
1: හරි, ඔයා දන්නවද මේ? ආ, ඔව් කියන්නේ
0: මොකද? නෑ නෑ, අද මේ.
1: අද මොකද වෙන්නේ?
0: ජෙට් එකක් වගේ වෙලාව යනවා.
1: එහෙම හොඳයි, එක වෙලාවකට යන්නේ ඒකද? සාමාන්‍යයෙන් මන්ඩේ කියලා කියන්නේ මම හිතන්නේ මේ ටිකක් ඉක්මනින් වෙලාව යන්න ඕන දවසක්.
0: දවසක් අනිවාර්යයෙන්.
1: ඔබ හිමෙන් ගියොත් හරි අවුල්.
0: අවුල්. ඔව්, එතකොට අපි
1: සතියේ මුල් දවස ටිකක් හයියෙන් යනවා.
0: හයියෙන් යන්න ඕනේ.
1: පොඩ්ඩක් මේ බදාදා වගේ වෙදි නම් ප්‍රශ්නයක් නැහැ. සිකුරාදා නම් මම හිතන්නේ ඇත්තටම හෙමින් යන දවසක්. මන්නම් තියෙන අත්දැකීම් අනුව. සමුදාර තමයි ඔක පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙන්නේ. ඒකින්ද හයියෙන් යන එක හොඳයි. දැන් මේ අපි ඉස්කෝලේ යන කාලේ,
0: ඒ
1: කියන්නේ ලොකු ඈතක නෙමෙයි. මීට අවුරුදු 6කට විතර කලින් තමයි අන්තිම ඉස්කෝලේ.
2: කලින් නැහැ නේද?
1: ඔව්, නොයි මයි දෙන්නම.
0: අවුරුදු 6කට විතර කලින්
1: තමයි ඉස්කෝලේ.
2: 6ක් 7ක් වගේ.
1: ඔව්, ඒ වගේ 7ක් වගේ.
0: ඒ දෙන්න හැම කිව්වොත් මම කියන්න ඕනේ නම් මම අවුරුදු 2කට විතර කලින් තමයි අන්තිම ඉස්කෝලේ.
2: හරි, වෙන්නේ නැහැ. වෙන්නේ නැති. අපි ඒකට මොකක් කියන්නේ?
1: ලොකු ගැප් එකක් නැහැ. අවුරුදු 5කට විතර ගැප් එකක් තියෙනවා.
0: ඕකේ. ඕකේ. හරි. අපි කියන්නකෝ.
1: ඉතින් මේ ඉස්සර ඉස්කෝලේ ගියාම දැන් අපේ ඉස්කෝලේ අපිට තිබ්බා මේ යම් යම් නීති රීති මාලාවක්.
0: ඔව්.
1: පළවෙනි නීතිය තමයි, ඒක නීතියකුත් නෙමෙයි, ඒක රීතියක්.
0: රීතිය.
1: හැබැයි ඒක නීතියක් විදිහට අපි පිළිපැද්දා.
0: රයිට්. මොකද්ද
1: ඒ? ඒ තමයි මේ දැන් මම ගියේ මේ කතෝලික පාසල් කරන්න. එතකොට එහේ හිටියා මේ කතෝලික පියතුමන්ලා තමයි අපිට හිටියේ. රෙක්ටර් තමයි අපිට හිටියේ.
0: රයිට්.
1: ඇන් වයිස් රෙක්ටර් තමයි අපිට හිටියේ.
0: රයිට්.
1: අපි හැමදාම හවසට ඔය ප්‍රිෆෙට් මීටින් එහෙම යුරුනාට පස්සේ ගෙදර යන්න බෑ.
0: ගෙදර යන්න බෑ.
1: ගෙදර යන්න බෑ.
0: හරි.
1: අපි අපේ වයිස් රෙක්ටරත් එක්ක බාස්කට් බෝල් ගහන්න ඕන.
0: හරි.
1: ඉතින් මීටින් එකකටත් වයිස් රෙක්ටර් එනවා. මීටින් එක ඉවර කරන්න කලින් එයා යනවා.
0: ගිහලා
1: එයා චේන්ජ් එකක් එහෙම දාගෙන අර බාස්කට් බෝල් ගහන්න සුදුසු විදිහේ ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා කෝට් එකට වෙලා බෝලේ අර බවුන්ස් කර කර ඉන්නවා. දැන් අපි එනකම් අපි ඈත එනවා දැක්ක ගමන් අපි දන්නවා අපි ඊළඟට යන්න ඕනේ වහාම බාස්කට් බෝල් කෝට් එකට කියලා.
0: ඕකේ.
1: ගිහලා අපි ඊට පස්සේ ශ්‍රී ලංකාවට පටන් ගන්නවා.
0: හරි.
1: දැන් අපි බයයි ටැකල් කරන්න. ඇඟේ වදින්නේ
0: බයයි. ඔව්, බයයි.
1: ඕකේ. හරිද? බෑනේ අපි දැන්
2: ලොක්කනේ.
1: ඔව්, ලොක්කනේ වයිස් රෙක්ටර් කියන්නේ. ඊට පස්සේ අපි බයයි. දැන් අපි ප්ලේ කරන්නේ බාස්කට්බෝල් වුණාට මේක බාස්කට්බෝල් නෙමෙයි
0: වගේ. නෙමෙයි වගේ.
2: මොකද මේක අහගෙන බාස්කට් පෙරලා ගන්න.
1: කට්ටියා ඔව් අහගෙන බාස්කට් පෙරලා ගන්න බයේ ඉන්නවා වටේට වෙලා.
0: ඔව්.
1: කතා කරා අපිට ළඟට. ඔය බාස්කට් බෝල් එක ගන්න ඇව්වා. ඔහොම බෑ කිව්වා. මාව ටැකල් කරන්න ඕන කිව්වා. අපි ඉතින් ගොත බෑ පාද එහෙම බෑනේ. මේ පාද කොහොම ටැකල් කරන්නේ? අපි ඇඟේ වැදිලා මොන හරි වුණා කට්ටිය බයයි. අපි සුවර්ගීය ජීවිතේට හරි ප්‍රශ්නයක් වෙයි කියලා බයයි. හරිද? පාද කිව්වා නෑ එහෙම නෙමෙයි. ගේම් එක ප්ලේ කරන්න ඕනේ පුතා ගේම් එක විදිහට. ඒකින්ද මමත් ඔයගොල්ලෝ එක්ක ප්ලේ කරන්න කෙනෙක්. අපි බෙදිලා ගහන ටීම් එක. දැන් මොකද අරගොල්ලන් පැත්ත දිනනවා හැමදාම. රෙක්ටින් වදින්නේ නැහැ කවුරු කියලා. එහෙම බෑ. ඔයගොල්ලෝ ගේම් එක ප්ලේ කරන්න ඕනේ කියලා. මේ අපේ ඉස්කෝලේ හැමෝටම බාස්කට් බෝල් පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ ඒතෝ තමයි යෝග.
0: මොකද
1: කාටවත් බේරලා යන්න බෑ. ඒ ප්‍රැක්ටිස් සෙෂන් එකෙන් චුට්ට චුට්ට හරි පුළුවන්.
0: සාමාන්‍යයෙන්
1: පහ පහනේ බෙදිලා ගහන්නේ. ඉතින් කොහොම හරි අපි ප්ලේ කරා. ඊට පස්සේ අපි ওই බය නැතුව ගියා. අපිට අන්තිමට කියපු දේ තමයි මේ ඕගොල්ලෝ ඉස්සරහට ගියාම මේ සොසයිටි එකට මේ සමාජයට ගියාම එක විදිහේ මිනිස්සු හම්බ වෙන්නේ නැහැ. කවදාවත් Tamanට පහල නැත්තම් මේ පහල කියලා කියන්නේ කුලයෙන් හරි ඒ වගේ දේවල් වලින් නෙමෙයි ආදායම් වලින් හරි එහෙම නෙමෙයි තමන් එක්ක එකට එක කරට කර ඉන්න බැරි මිනිස්සු එක්ක තරග කරන්න යන්න එපා. يعني ඊට වඩා පහල මට්ටමක ඉන්න මිනිස්සු එක්ක තරග කරන්න යන්න එපා. තරග කරද්දි හැම වෙලෙම තමන් හා සම මට්ටමේ ඉන්න එහෙමත් නැත්තම් තමන්ට වඩා ඉහළින් ඉන්න අය එක්ක තර්ග කරන්න. දැන් ඕගොල්ලෝ බය වුනේ මං ඉහළින් ඉන්න හින්දා වයිස් රෙක්ටර් හින්දානේ. බය වෙන්න එපා. ඉස්සරහට ඕගොල්ලෝ සමාජයේ ඉස්සරහට ඇයි එක එක ශේෂ්ත්‍ර වලින් යද්දී ඔයගලන්ට ඔය වගේ දේවල් හම්බ වෙනවා. හයියෙන් හැප්පෙන තැන් හම්බ වෙනවා. ටැකල් කරන්න ඕන තැන් හම්බ වෙනවා. බය නැතුව ටැකල් කරන්න. බය නැතුව බෝලේ අරගන්න. අරගෙන ගිහිල්ලා ඔයා ෂූට් එක කරන්න. ආයෙ ඔකට බය වෙන්න එපා. හිත හිත ඉන්න එපා. මොකද ඔයා ගේම් එක කරන්නේ. ඔයා රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් අනුව නම් ගේම් එක කරන්නේ. නීති රීති අනුව නම් ගේම් එක කරන්නේ. ආයෙ කාටවත් බය වෙන්න ඕනේ නැහැ කියලා අපිට කියලා දුන්නා. ඉතින් එහෙම තමයි දැන් ඊළඟට යන පරම්පරාවටත් අපිට කියන්න තියෙන්නේ. ඒගොල්ලෝ ලොකු වෙලා මේ ඉන්නේ හරිම අහිංසක ඒගොල්ලන්ට ඔළුව අතගාලා හැමදේම කියලා දෙන සමාජයකට නෙමෙයි.
0: මේ
1: සමාජය අපි හිතනවට වඩා අපි කියනවානේ බොහොම තර්කකාරී වගේම ඔයා ඒකත් එක්ක කම්පීට් කරන්න පුළුවන් තැනක හිටියේ නැත්නම් ඔයාව දාලා ඒගොල්ලෝ ඉස්සරහට යනවා අනිවාර්යෙන්ම. ඔයාට ආදරය කරන අම්මා තාත්තා ඔය වැඩි හිටියෝ ටික කිහිප දෙනෙක් හැරුණකොට වෙන කවුරුත් ඔයා ගැන එහෙම හිතන්නේ නැහැ.
0: ඒක
1: තමයි ඇත්ත. ඒ නිසා තමයි අපි මේ කියන්නේ අපේ ආදරණීය වැඩිහිටියන්ට
0: ඔයාගේ
1: පුතාව දුව අපි මේ කියන්නේ අවුරුදු 5ට අඩු පොඩ්ඩව ඒ අනාගතය වෙනුවෙන් ඒ තර්කකාරී අනාගතය වෙනුවෙන් සූදානම් කරන්න. ඕනම කෙනෙක්ක ටැකල් කරන් යන්න පුළුවන් විදිහට බෝලේ අරගෙන ෂූට්ටේ කරන්න පුළුවන් විදිහට කවුද අදාලා නැහැ. ඔයා ගේම් එක රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එක කෝට් එක ඇතුළේ නම් ප්ලේ කරන්නේ ප්‍රශ්නයක් නැතුව ඉස්සරහට යන්න පුළුවන් වටපිටාව යාට හදලා දෙන්න ඕන. ඒකට යාට මානසික ක්‍රියාකාරීත්වය තියෙන්න ඕනේ. මානසික ශක්තිය තියෙන්න ඕන. හොඳ ප්‍රතිශක්තිය ගන්න හැකියාවක් තියෙන්න ඕනේ. හොඳ ශාරීරික වර්ධනයක් තියෙන්න ඕනේ. හොඳ පෙනීමක්
0: තියෙන්න.
1: පෙනීම භෞතිකවත් තියෙන්න ඕනේ මානසිකවත් තියෙන්න. දුරපේන්නත් ඕනේ දෙවිදිහටම. ඒක නිසා තමයි අපි වාගේ පොඩ්ඩට Anchorpedia Pro MFGM දෙන්න කියලා මතක් කරන්නේ.
0: ඕකේ.
1: Anchorලා මතක් කරනවා නිකන් Anchorpedia Pro දෙන්න එපා. හොඳ බැලන්ස් ඩයට් එකක් එක්ක දෙන්න කියලා.
0: රයිට්.
1: ඒක නිසා බය නැතුව පොඩ්ඩට මේ දේවල් හරි විදියට හරි වයසෙත් දෙන්න. එතකොට ඒගොල්ලෝ ලොකු වෙද්දී බය නැතුව ටැකල් කරගෙන ගේම් එක රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් එක ප්ලේ කරලා ඉස්සරහට යයි.
0: ඉස්සරහට යයි. රයිට්. ඔහොම කේකේන ටැකල් කරද්දී ඇචි අපිට හිතෙනවා කෝපි එකක් හරි තේ එකක් හරි බීලා පොඩක් රිෆ්‍රෙෂ් වෙලා ඊට පස්සේ මයින්ඩ් සෙට් එක ආයි මුලට අරගෙන ඉස්සරහට යන්න.
1: අපි අර මේ ඔයාලට දැන් කිව්වනේ මේ ෆ්‍රෙෂ් වෙන විදිහ සහ ෆ්‍රෙෂ් වෙන්න ඕනේ අය කියන කාරණාව ගැන. ඒ නිසා මේ ෆ්‍රෙෂ් වෙනවා නම් හොඳම විදිහක් තමයි තේ එකක් කෝපි එකක් බොන එක. හැබැයි මේ බොන්න ගන්න තේ එක කෝපි එක තේ එකක් නෙමෙයි නම් කෝපි එකෙන් එන්නේ කෝපි රහ නෙමෙයි නම් ඔයා ෆ්‍රෙෂ් වෙන්නේ නැහැ ආයේ කීයටවත්. ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ අනිවාර්යයෙන්ම විජය නිෂ්පාදන විදියට එන විජය තේ සහ විජය කෝපි මිල දී ගන්න කියලා.
0: රයිට්.
1: 100%ක් ස්වාභාවික අමුද්‍රව්‍යයත් එක්ක අවුරුදු 30ක විජය විශ්වාසයත් එක්ක තමයි දැන් වෙලදපොලට විජය තේ සහ විජය කෝපි එන්නේ.
0: ඕකේ.
1: WP ලාංඡනයේ බලලා අර නිල් පාට පසුබිමේ WP ලාංඡනයේ තියෙනවා බලලා ගන්න කියලා මතක් කරනවා.
0: රයිට්.
1: එතකොට ඔයාලට කෝපි එකත් තේ එකත් බීලා නියම ප්‍රමිතියෙන් නියම රහෙන් නැවුම් විදියට අලුත් දේවල් හිතන්න පුළුවන්.
0: අනිවාර්ය වගේ අර යන ඉස්සරහට යන ගමන ඉස්සරහට යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක්
1: නැතුව.
0: හරි දැන් ඔයාගේ කන්ස්ට්‍රක්ෂන් එකක් තියෙනවා නම් මේ වෙලාවේ හදන ගමන් ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් බිස්නස් ස්පේස් එක වෙන්න පුළුවන් ඕනම දෙයක් වෙන්න පුළුවන්. මෙල්වා ස්ටිල් පාවිච්චි කරන්න කියලා මතක් කරනවා. මොකද පරම්පරා ගණනාවක් තියෙන්නේ අපි සාමාන්‍ය ගිතිගිරීමක් කරන්න.
1: අනිවාර්යයෙන්ම ලංකාවේ අංක 1 ස්ටිල් එක තමයි මෙල්වා ස්ටිල් කියලා කියන්නේ. අපි කලිනුත් කිව්වා වසරකට මෙට්‍රික් ටන් 50,000ක විතර වානේ ප්‍රමාණයක් මෙල්වා කර්මාන්ත ශාලාවලින් එළියට දානවා. ලංකාවේ දැවැන්ත ව්‍යාපෘති ගණනාවකත් අපිට දකින්න ලැබෙන නම තමයි මෙල්වා ස්ටිල් කියලා කියන්නේ. ඉතින් ලංකාවේ අපේ එක තමයි මෙල්වා කියලා කියන්නේ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Ada acara odik deliver karanna puluwa
2: Job ekak ekka ai mechchara mahansi wenne
1: Podi dennata hondata ugannanna one ne
2: Oya gena hitanna one ne Ekata oni Idex විනාඩි 4කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සම්දිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
3: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අවිශ්වාසයි වගකීමයි සිඟ එකේ තියන්නේ අදම ගන්න ෆෝන් එක ඇයි හිටන දාන්නේ විශ්වාසයි වගකීමයි එක සිඟ සිම්පල් පේ හිටන නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට්ෆෝන් එක අරගන්න
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677667 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
6: කොල්ල කොට

0: දීර්ඝ කාල පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
1: කලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක
2: එදා රොඩක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට
3: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 011 2 863 363 76 716
5: FM 95 FM 94.8 NET FM
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
8: විශ්වාසේ වංග කීවයි එක සිංගල් සිම්පල් පේ
7: හෙටට නෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
9: උදේ 9:00 විනාඩි 2යි දැන්

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බෑන් බෑ අලුත් වන අලුත් බෑ දිවස්ම ඇත් නියුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ 7 වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබෙනවා. මෙම සමාලෝචනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට හැකිවනු ඇති. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දී ඇති සමස්ත මූල්‍ය සහය ඇමරිකානු ඩොලර් බිලියන 2.7කට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යාමට නියමිතයි. 2026 ලෝක විවාහක රූරැජින ලෙස කිරුළු දිනාගත් නිමේෂා ප්‍රේමචන්ද්‍ර අද කිරුළද සමග යළි මව්බිමට පැමිණියා. මෙම තරගයේදී හොඳම සහායක සැමියා ලෙස සම්මාන දිනාගත්තේ නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ සැමියා වන මලිත් ගිහාන් විතාන මහතා වීමද විශේෂත්වයක්. ඔහුද නිමේෂා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමග අද මව්බිමට පැමිණියා. මෙවර ලෝක විවාහක සංචාරක රූරැජින තරගයේ පැවැත්වුණේ පිලිපීනයේදී. ලෝකයේ ප්‍රධාන රටවල් 20ක විවාහක සංචාරක රූරැජිනියන් ඊට සහභාගී වුණා. තරගයේ පැවැත්වුණේ ඉකුත් මාස 24 වනදා සිට ඉකුත් දෙවනදා දක්වායි. තරගයේ කිරුළ දිනාගත්

0: උදේ 9යි විනාඩි 9යි තප්පර 9යි අල්ගටාමේ වෙලා දැන් 14 වුණා තප්පර
1: තප්පර 9 දී ඔයා කිව්වනේ හරියටම 9යි කියලා
0: හිත හදාගන්න වෙලාව ඒක තමයි හරියටම හරි
1: හරියටම හරි වෙලාව අර දැන් කිව්වනේ මේ අර ට්‍රයි කළ
0: කෙල්ලගේ කොල්ලරවල බැලුවානේ
1: බැලුවයි කියලා
0: දෙන්නට වද්දකින් තියනවා වගේ
1: ඕවා වෙලා තියෙනවා
0: තියනවානේ
1: මං කියන අපිට නෙමෙයි
0: ඇයි ඉතින් මේ අපිට නෙමෙයි
1: ලෝකවාසී ලක්වාසී බොහෝ දෙනෙක්ට
0: මං කියන්නේ
1: ඔය අත්දැකීම සාමාන්‍ය දෙයක්
0: ප්‍රී රිසර්ච් එකක් කරන්න ඕනේ
1: මොනා ගැනද
0: කෙල්ල ගැන
1: කෙල්ල ගැන
0: එතකොට දන්නවනේ කොල්ලේ කිනා කියලා ඇතර ට්‍රයි කරන්නේ එතකොට රවල බලන්නෙත් නැ
1: දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් ෆුට්බෝල් ගහලා තියනවද
0: ෆුට්බෝල්
1: ඔව්
0: ඔව් ගෙදර ගහලා තියනවා
1: ගෙදර නෙමෙයි වාගේ අපි කියන්නේ මැච් එකක් විදියට ටෙක්නිකලි ගහලා තියනවා නෑනේ
0: නෑනේ
1: හැම වෙලේම අපි ඉස්කෝලේ තිබ්බ අපි ඔය ක්‍රිකට් ගහද්දි අපි ඉස්කෝලේ මාරයි කියන්නේ ඔය වගේ වැඩ වෙනවා මේ අපිට තිබ්බ අනිවාර්යෙන්ම ෆුට්බෝල් අපි ගහනවා මැච් එකක් ප්‍රැක්ටිස් ඉවර වෙලා හවසට කට්ටිය බෙදිලා ගහනවා අපි සාරා ගෝල් ගැහුවේ
0: ගෝල් ගැහුවේ
1: ගෝල් කීපර් ඉන්නකොට
0: ආ ඇත්තද
1: නැත්තම් ගේම්

0: වැඩන්න. එහෙම ඔයා නිකන් ඒ මං ෆුට්බෝල් ගැන කිව්වේ.
1: ෆුට්බෝල් ගැන.
0: ඉතින් ඔය වගේ රවලා බලපු දේවල්, ඔය ගහන්න ආපු දේවල් ඔය ඉතින් සාමාන්‍යයි ඉස්කෝලේ කාලේ.
1: ජනමාධ්‍යවේදියෙක් විදියට තාරුණ්‍යයට දෙන උපදේශද ඔය?
0: මොනවාද ෆුට්බෝල් ගැනද? ඉතින් ෆුට්බෝල් ගහන්න ඕනේ ගෝල් කීපිද්දි. නැත්තම් වැඩක් නැහැ ඒ ගේම් එක.
1: හරි.
0: දැන් අපි මොකක්ද දන්නවද කතා කරේ? දැන් ඔය රවලා බලපු එකනේ. මං කියන්නේ ඔතනම ඇති. කොල්ලෙට්ට ගේමක් ගහන්න. ඒ කියන්නේ තමන්ගේ ගමන සාර්ථක කරගෙන ඉස්සරහට යන්න. එහෙම ඉන්නවා මගේ යාළු. ඒ ඉතරා කාලයකදී එයා එහෙම ගෑල් ළමයට ට්‍රයි කරලා, කොමරි ගෑල් ළමයට පිරිමි ළමෙක් ඉදලා, ඉතින් ඒ දෙන්න ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ගමන ගියා. මෙයාට ඉතින් අහක බලා ගන්න සිද්ධ වුණා.
1: හරි.
0: ඔයා දන්නවද කොල්ලා කොහෙන්ද නැවතුනේ කියලා?
1: කොහෙන්ද නැවතුනේ?
0: අද ඉතින් කියන්න බෑ ඉන්න තැන. එහෙම බෑ අද. කොමරි ජාත්‍යන්තර සබඳතා ගැන එයාට තියෙනවා විශේෂ වේදි උපාධියක්. මේ වෙනකොට ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවේ සාමාජිකයෙක්, මගේ හොඳ මිත්‍රයෙක්. හරිද? මේ වෙනකොටත් විවිධ මෙහෙයුම් වලට සහභාගී වෙමින් ඉන්නවා. දැන් මෙහෙයුම් කිව්වට පස්සේ ලංකාව ඇතුලේ විතරක් නෙමෙයි, අපි දැන් පහුගෙටියේ කතා කරන්නේ ලංකාවෙන් එළියේ යුද අභ්‍යාසයන් තියෙනවා, විවිධාකාරයේ කටයුතු සිද්ධ වෙනවා අපේ මේ හමුදාවන්. ඉතින් ඒ වගේ වැඩවලට ගිහිල්ලා ඉන්න කෙනෙක්, වෙන ලෙවල් එකක ඉන්න කෙනෙක්. හැබැයි ජීවිතේ එක්තරා කාලයකදී ඔය ලෙවල් කරන කාලෙම ඔන්න වගේ සිද්ධියක් හින්දා මූඩ් ගහලා වැත්ත බලාගෙන අවුල් ගිහිල්ලා හිටපු කෙනෙක්. හැබැයි ඒ අවුල් ගිය තැනින්ම තමයි ගැම්ම අරගෙන ඉස්සරහට ගියේ.
1: රයිට්. එල කොල්ලෙක්නේ.
0: අපේ කොල්ලන්ට කෙල්ලන්ට හැමෝටම තිය දෙන්න තියෙන පණිවිඩයක් තමයි ඒක.
1: මං ගැනත් කවුරු හරි ඔම කතා කරයි.
0: ලෝකේ තානාපති වරියක් විදියට එක්තරා රටක සේවය කරනවා කියලා කියන්න පුළුවන්. එහෙම තමයි මේ ජීවිතේ. අපිට පැෂන්ස් තියෙන්න ඕනේ, ඉලක්ක තියෙන්න ඕනේ, ඉලක්ක වලට අපි යන්න ඕනේ. දැන් ඔය තරුණ කාලයේදී ඔය වගේ දේවල් අපිට දැන් hina යන දේවල් වුණාට ඒ කාලෙ ඉතින් යම් ආකාරයක වේදනා බර මතක තමයි.
1: මූඩ් ගහලා නේද?
0: ගහලා අවුල් වෙලා කන්නේ බොන්නේ නැතුව කට්ටිය රවල බලපෙකට තමන් ගැන හරිම මේ අන්ඩෙස්ටිමේට් එකකින් ඉන්නවා.
1: මං හොඳ නැද්ද?
0: ඔය සිදුවීමෙන් පස්සේ එහෙම වෙනවා. පිරිමි ළමයින්ට, දැන් මං පිරිමි ළමෙක් ඉඳ කියන්නේ, ගෑල් ළමයින්ටත් ඒකේ විදිහට
1: ඇති. ගෑල් ළමයින්ටත් එනවා, රිජෙක්ට් වුණාම ඒක හිතෙනවා.
0: ඔව්. නුවරත් ඒක ඇති. මං වැඩක් නැද්ද? මං මොකද්ද මගේ මදිපහඩුව?
1: මං මොකද්ද වැරදියට කරපු දේ?
0: කරපු දේ කියලා ඉතින් පටන් ගන්නවා. එතනින් තමයි ඔයාට ආය ගමන පටන් ගන්න පුළුවන් තැන. අර මගේ යාළුවත් එහෙම තමයි. ඇත්තටම එහෙම තමයි. يعني එහෙම අවුල් වෙලා ඉඳලා ඒ ගමන පටන් ගත්තා. එයාගේ ඉලක්ක වලට යන්න පටන් ගත්තා. හොඳට ඉගෙන ගත්තා. උසස් පෙළ සමත් වුණා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට ගියා. ඊට පස්සේ ජාත්‍යන්තර සබඳතා ගැන විශේෂ වේදි උපාධියක් ගත්තා. ඒ වගේම තමයි මේ වෙනකොට ආරක්ෂක උපාය මාර්ග ගැන, ඒ ඩිග්‍රී එකේ නම හරියට මතක නැහැ, ඩිෆෙන්ස් ස්ට්‍රැටජීස් කියන දේවල් ගැන මලයාසියාවේම පුහුණු වීම ලැබලා තියෙනවා, අධ්‍යාපනය ලැබලා තියෙනවා. ඒ ගමන්ම මේ වෙනකොට ලංකාවේ හමුදා සමාජිකයෙක් විදිහට ඉහළ නිලයක් දරමින් කටයුතු කරනවා. අන්න යන්න පුළුවන් ගමන. ඔක හැමෝටම ඔහොම තමයි. ඉතින් ඒ වගේ අවස්ථාවල අපි කියන්නේ වැටෙන්නේ නැතුව, අර අපි හැම වෙලේම වට කියනවානේ ෆ්‍රෙෂ්නස් ගැන, ෆ්‍රෙෂ් තෝට්ස් එක්ක. ඒ කියන්නේ බොහොම නැවුම් සිතුවිලි ආකල්ප එක්ක ඉස්සරහට යන්න ඕනේ කියලා.
1: Yes.
0: එහෙම ඩවුන් වෙන්න එපා. මූඩ් ගහන්න එපා. අවුල් යන්න එපා. ඒ කියන්නේ Tamanta ආදරේ පිරිසක් හැම වෙලේම Taman වටේ ඉන්නවා.
1: එහෙම පිරිසක් නැත්නම් එහෙම ක්ලෝස් සර්කල් එකක් හදාගන්න.
0: හදාගන්න.
1: ලොකු සර්කල් එකක් ඕනේ නැහැ අපිට ජීවත් වෙන්න. අපිට විශ්වාසනීය මේ අතේ ඇඟිලි පහ ප්‍රමාණය කට්ටියක් හිටියම හොඳටම ඇති.
2: දැන් බලන්නකෝ IMF එක නේද?
0: IMF
2: එක. අපිත් එක කොච්චර
0: ගහමරා ගන්නවා.
2: අවසානේ 345 දීලා
0: දිනන්නේ.
2: ඈ. මේ IMF එකට පැමතීමකුත් නැහැ නේ නොදුන්නොත්.
0: අනේ. මේමයි දියෝ. ඕනාට වඩා පුරුදු වෙන්න හොඳ නැහැ.
2: ඒගොල්ලෝ දෙන්නම් වල ගන්න හොදත් නෑ. දැන් ගමන් ඉදන්නේ අපි ඩොලර් බිලියන 4ක්ද කොහෙද අපිට දෙන්න නියමිතයි. දැන් 2.7ක් දීලා තියෙනවා. ඒ 7 පාරක් කතා කරලා.
0: නේද?
2: ඔව්. ඉතින්
1: 7 පාරක් කතා කරලා භාගයක් අරගෙන.
2: ඔව්. 7 පාරක් කතා කරලා මීට කලින් නියම වැඩේ කියන්නේ අපි ඒගොල්ලන්ව 16 පාරක්ද කොහෙද රවට්ටලා තියෙනවා.
0: ඔව්. 17 වෙනි පාරමේ.
2: ඒ කියන්නේ දෙවෙනි පාර IMF යන්න කලින්, ඒ කියන්නේ අරන් එන්නේ අපි මේවා කරනවා කියලා. බල්ලකට ඒ වෙන ඒවා කරා කියලා. IMF report එකේම කියලා තියෙනවා ලංකාව කියන දේ නොකරලා තියෙනවා 16 පාරක් කියලා. ඉතින් එහෙම කරලත් ඒගොල්ලෝ අපිට බලන්න අර වගේම නේ. අපි අතාරින්න නැතුව.
0: නෑ ඒක තමයි මේ දැන් ওই මායිම්.
2: අපි කාලේ රචින්නත් පත්තු කරාද කොහෙද නේද?
0: ඔව් නෑ මම මතකයි. නෑ මේ දැන් මායිනෝයි කතා කරෙත් ඒකයි. ඔය IMF එක ඇත්තටම 16 වතාවක් අපි IMF ගාවට ගියානේ. ගිහිල්ලා මේ 17 වෙනි වතාවටත් ගියාට පස්සේ report එක ගත්තට පස්සේ IMF කියපු දේ තමයි. ඔගොල්ලෝ මෙච්චර ප්‍රමාණයක් ණය අරන් තියනවා. අපි
2: හැමසැරේම ඉඳන් කියනවා මේවා කරන්න කියලා අන්තිමට මේ අපි කිව්ව දේවල් නෙමෙයි ඒගොල්ලෝ කිව්ව දේවල් කරන්න ඕන කියලා නෑ හැබැයි ඒ මිනිස්සු කියන දේ පොඩ්ඩක් අහන්න බෑනේ ඒගොල්ලෝ සල්ලි දෙන්න
0: අනේ නෑ මොනවා හරි තියෙන්න බෑ
2: මොනවා හරි තියෙන්න බෑ
0: දැන් මෙතන පාලමක් හදනවා කියලා වාට දෙනවා මිලියනයක් විතර පාලම තියෙන්න බෑ පාලම කණු ටිකවත්
1: ගහන්න කණු ටිකවත් තියෙන්න ඕනේ
2: ඒක වෙන මොනවත් බෙදලා හරියන්නේ නෑනේ
0: බෙදලා හරියන්නේ නෑ
2: කොහොම හරි මම හිතන්නේ ඉතින් IMF යන්න වෙනවා සමහර වෙලාවට මේ ඉතින් අපි ඉරුණායින් පස්සේ ඇත්තටම එහෙම වෙන්න ඇතිනේ නැත්නම් ඉතින් මෙහෙම කෙලින් කටින් ඉන්න විදිහකුත් නැහැනේ හැබැයි ඉතින් දිගටම එහෙම යන්න ඕනේද දැන් මම දැක්ක මහා බැංකු වාර්තාවේ තියෙනවා රුපියල් බිලියන 35ක අපේ අයවැය අතිරික්තයක් තියෙනවා කියලා මම හිතන්නේ අපේ රටේ එහෙම සෑහෙන්න කාලයකට පස්සේ එහෙම වෙලා තියෙනවා ඉතින් ශ්‍රී ලංකාව හැටියට සතුටු වෙන්න ඕනේ
0: අනිවාර්යයෙන්ම
2: ඔව් ඉතින් අපේ සල්ලිනේ අපි බදුගේ අපි බදුගේ අපි පහන් රාත්තල ඉඳන් බදුගේ වල නේ බිලියන 35 එකතු වෙන්න ඇත්තේ ඉතින් ඇත්තටම රුපියල් එච්චර තිබිලා තියෙන එක හොඳයි හැබැයි ඉතින් අපිට ඩොලර් තමයි මේ වෙලාවේ ඕනේ ලෝකෙ පුරා අහගෙන ඉන්න අපේ ශ්‍රී ලංකිකයන්ට කියන්නේ අනේ තව අපිට ඩොලර් ඕනේ එහෙම ඩොලර් හම්බුනොත් අපිට IMF එකෙන් ඔය ඩොලර් 350 යවෙනවා කෑලි කෑලි ගන්න ඕනේ නැහැ නේද
0: ඇත්ත
2: අපි ආයේ කකුල් දෙකෙන්
0: හිටගමු ඉක්මනට ඉතින් ඒක ලේසියෙන් කරන්න බෑ ඇත්තට මේක පැත්තකින් අපේ ආර්ථිකයේ ශක්තිමත් කරන්න ඕන මේ වෙලාවේ අපිට ඩොලර් තමයි එළියෙන් එන්න ඕන හැබැයි ඒ විදේශ ශ්‍රමිකයින්ගෙන් විතරක් නෙමෙයි
2: නෙමෙයි තවයි
0: එක්ස්පෝර්ට් හොයාගන්න ඕන
2: ඔව් ඒ විතර නෙමෙයි අපිට පුළුවන් ඩොලර් ඉතුරු කරලා දෙන්න
1: ඒ
2: තමයි ඉන්ධන දහනය කරමින් අනවශ්‍ය ගමන් නොයා ඉන්න ගෙදර ලයිට් දාලා තියෙනවා නම් අනවශ්‍ය ලයිට් විදුලි පහන් නිමලා දාන්න මොකද අපි තාමත් වැඩි විදුලිය නිපදවන්නේ මොනවෙන්ද ඉන්ධනවලින් ගල්ලංගුරු වලින් ඉතින් ඒකෙන් හින්දා ඒවෙන් අපිට පුළුවන් ජාතියක් හැටියට අපේ රටට ඩොලර් ඉතුරු කරලා දෙන්න
0: ඔව් ඔව්

0: That's my dumbs, boy.
1: FM Anupaha. FM Anuhatarai Tashumata. Net FM.
2: උදේනම්යයි විනාඩි 21යි දැන්.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අද මෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: හැමකදරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එක.
6: හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර එකක් ගන්න හොඳම ක්‍රමය බාර එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
7: දම්රෝ ඉන්වර්ට ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: FM 95 FM 94.8 Net FM.
8: FM 95 94.8 Net FM. දිවයින පුරා

0: දෙනමයි විනාඩි 25යි අල්ගොටාවම වෙලාව.
1: හරි. ඔයාට මොනවද ඉස්සෙල්ලම මතක් කරන්න ඕන?
0: මට මතක් කරන්න ඕන ඉස්සෙල්ලම ඕගොල්ලන්ට ගෙදර ලස්සනට තියාගන්නේ කොහොමද කියලා. මොකද මම හරි ආසයි මගේ රූම් එක ගෙදර හරි මේ හිත නිවන තැනක් වෙනවට.
1: හිත නිවන තැනක්. එහෙනම් ඉතින් ඔයා ගෙදරින් යන්න ඕන.
0: ඔයා මොකද අපි ගෙදර කට්ටිය කියන කතා කියන්නේ?
1: එතකොට හිතනි වෙනවා කට්ටිය
0: ගෙදරින්.
1: හරි. එහෙම කරන්න මොනා තියෙන ක්‍රම වදන්න.
0: ක්‍රම එකක් තමයි මේ ගෙදර බඩු අඩුවෙන් හැබැයි අත්‍යවශ්‍ය දේවල් හරියට තියාගන්නේ.
1: අන්න හරිනේ. සාමාන්‍යයෙන් දැන් අපි වරුදු වෙලා තියෙන ඔය විසිටින් රූම් එකක් මැදසාලේ කියලා කියන්නේ ඒක වෙන්න පුළුවන්, කාමර වෙන්න පුළුවන්, හැමදේම පුරවනවා.
0: ඔව්.
1: පුරවලා සමහර තියෙනවා කාමරවල අල්මාරිය එහෙම ඒවා අයින් කරන්න, ඒ කොච්චර පරණුනත් අයින් කරන්න කැමති
0: නැහැ.
1: මේවා අපේ මේ සීයලා ආච්චිලා කාලිදාන් එන දේවල්. මේවා දැන් ගන්න නැහැ. ඔය ලීය හොයාගන්නත් නැහැ.
0: කැටයම දැන් ඉන්නේ
1: නැහැ. ඔය කැටයම දැන් ඉන්නේ නැහැ කියලා අල්මාරියෙම තියාගෙන ඉන්නවා. අල්මාරි විතරක් නෙමෙයි සෑහෙන ගෘහ භාණ්ඩ තියෙනවා. දැන් ඔය ඇන්ටික් කියලා වෙනම තියෙනවා. ඒ වෙන විෂයක් විදිහට සහ හොබි එකක් විදිහට විනෝදාංශයක් විදිහට අපි හැම කරනවා. ඒ නැත්තත් ගෙවල් වල අපි පුරුදු වෙලා තිනවා පරණ දේවල් අයින් කරන්න කැමති නැහැ. ඉතින් ඒ නිසාම තමයි ඔය සමහර තැන්වල මේ විද්‍යාඥයින් පවා කියලා තියෙනවා ගෙවල් ඇතුළේ අපිට ඕන නිදහස, නිස්කලංක බව දැනෙන්නේ නැහැලු. ඇයි ගේ ඇතුළට ගියාට පස්සේ හතර වටේම බඩු පුරවලා ඕන ඒවයි එපා ඒවයි ඔක්කොම තියෙනවා. ඊට පස්සේ එතනට ගියාට පස්සේ අපිට ඊට වඩා ප්‍රශ්නයක්. අපිට හරිය නිකන් තේරෙනවා මෙසී ගතියක් තේරෙනවා. නිකන් මකුළු දැලක පැටලිලා වගේ ගතියක් තේරෙන්න පටන් ගන්නවා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඔන්නාට පුළුවන්කම තියෙනවා. අය ගෙදට ඕන කරන ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්, ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන්. අර සාරකිව වගේ අවශ්‍ය දේ විතරක් අරගෙන ඇවිල්ලා තියන්න. අනවශ්‍ය දේවල් ඉවත් කරලා දාන්න. ඔන්න අලුත්ම විදිහට ගැලපෙන, නැත්නම් අලුත්ම මාදිලි වලින්, අලුත්ම ඩිසයින්ස් වලින්,
0: දැන් කන්සෙප්ට්ස් වලට ගැලපෙන විදිහට,
1: අන්න හරි අලුත් සංකල්ප වලට ගැලපෙන විදිහට විවිධාකාරයේ ගෘහ භාණ්ඩ දැන් ඔයාට ගන්න පුළුවන් තැනක් තමයි ධම්රෝ කියලා කියන්නේ. ධම්රෝකට අවුරුදු 40ක්, ඒ කියන්නේ දශක 4ක්. මේ දශක 4 පුරාවටම ධම්රෝ අපිත් එක්ක හිටියා. ඉතින් දැන් ඔයාට ධම්රෝකට ගියොත් මෙන්න මේ දේවල් ඩිස්කවුන්ට් පිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ධම්රෝ විශ්වාසයත් එක්ක ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ධම්රෝ සෝෆා මාදිලින් ගැන අපි නිතරම ඔයාට මතක් කරනවා. සෝෆා මාදිලි 100කට අධික ප්‍රමාණයක් ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා ධම්රෝ එකට ගියොත්. ඒ වගේම තමයි අපි ඔයාට මතක් කරන්න ඕන ඔය නිදන කාමර කට්ටල, කෑම මේස කට්ටල, ඒ වගේම තමයි කාර්යාලීය ගෘහ භාණ්ඩ, ඔෆිස් එකක් තියෙනවා නම් ඔෆිස් එකට ඕන කරන ගෘහ භාණ්ඩ. මේ ඕන දෙයක් ඔයාට ගන්න පුළුවන් තැනක් තමයි ධම්රෝ එක කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ ධම්රෝ විදුලි උපකරණ, ඒ කියන්නේ වොෂින් මැෂින් එක, ඊට පස්සේ ෆ්‍රිජ් එක, ඔයගෙද ටෝන කරන දේවලුත් ඔන්නාට ධම්රෝකෙන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකින්ද ඔය මේ පරණ දේවල් ගොඩ ගහගෙන, ගෙවල් අවහිර කරගෙන, හිර කරගෙන ඔය ගෙදගේ ඇතුළේ තියෙන මානසික නිදහස නැති කරගන්න එපා. ඔයාට පුළුවන් ඒ දේවල් අයින් කරලා අලුත්ම දේවල්, අලුත්ම මාදිලි වලින්, අලුත්ම කන්සෙප්ට් වලට ගැලපෙන විදිහට නවීන පන්නේ ගෘහ භාණ්ඩ වගේම ගෘහ විදුලි උපකරණ එකම තැනකින් මිලදී ගන්න. ඒ තැන තමයි ධම්රෝ කියලා කියන්නේ. ඉතින් දිවයින පුරාම තියෙනවා ප්‍රදර්ශනාකාර 160කට වැඩි ප්‍රමාණයක්. මේ ඕන දැනකින් ඔයාට පුළුවන් ඔයා කැමති විදිහට මේ දේවල් මිලදී ගන්න.
0: රයිට්. දැන් අටි
1: ආයෝගිකම තමයි කියන්න ඕනේ මේකත්. ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගැවීමේ ක්‍රමයටත් ඔය අපි කියපු ඕන දෙයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: මං කියන්නේ ඔක්කොම අරගෙන හෙමීට ගෙවාගෙන
1: යන්න. ඔව් ඒකත් හොඳයි.
0: මොකද නිකන් කෑල්ලෙන් කෑල්ල අරගෙන ඒක හිම ඕනේ නැහැ නේ. ඒක සැරේට පොඩි අප්ග්‍රේඩ් එකක් කරන්න.
1: අප්ග්‍රේඩ් එකක් කරන්න.
0: මේක හෙමීට වන් ගෙවාගෙන
1: යන්න. ගෙවාගෙන යන්න.
0: හරි. දැන් අපේ නුවා කිව්වනේ ඩොලර් ඉතුරු කරන්න කියලා. මේ ඩොලර් ඉතුරු කරන්න කිව්වනේ තෙල් පාවිච්චි අඩු කරන්න
1: කියලා
0: නේ. අපිට ඉතින් ඒකට තියෙන හොඳම ඔප්ෂන් එකක් තමයි BYD එකකට මාරු වෙන
2: එක.
0: එතකොට ඔයාගේ තියෙන ස්ට්‍රෙස් එකත් අඩු වෙනවා. තෙල් මිල උඩ ගියත්, පල්ලෙහා ගියත්, එක තැන තිබ්බත් ඔයාට අදාළ නැහැ. ඔයා BYD එකක් ගත්තා, ඔයාගේ ගමන් ටික ගියා. තෙල් ආවත් නාවත් ඔයාට ප්‍රශ්නයක්
1: නැහැ.
0: ඔයාට තියෙන චාර්ජ් කරා ඔයාගේ ගමන ගියා. ඔයා හිතන්න ඔයාගේ ස්ට්‍රෙස් එක කොච්චර අඩු වෙනවද කියලා. ඔව්. ඒකත් අපිට මානසික නිදහස තියාගෙන අර chill එකේ, අර කිව්වේ flow state එකේ ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන් එක හේතුවක් තමයි.
1: එහෙනම් ඉතින් අපි ඔයාලට කියන්නේ BYD C-Line 5 එකක් ගන්න කියලා. දැන් C-Line range එකම ලංකාවට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන මේ C-Line 5 එකේ තියෙන අපි හැමෝම දන්න blade battery එක. අපි කලිනුත් ඔයාලට කියලා තියෙනවා මේ blade battery එක ලෝක ප්‍රකටයි. වාහන වලට විතරක් නෙමෙයි මේක යොදාගන්නේ. ලෝකේ ලොකු විදුලි මේ ගබඩා කරගන්න පුළුවන් බලාගාර තියෙනවා. මේ batteries විදිහට ස්ථාපිත කරපු බලාගාර තියෙනවා. ඒ බලාගාර වලත් තියෙන්නේ blade battery එකම තමයි. ඉතින් සවුදි අරාබියේ එහෙම මේ වෙනකොට බිලියන ගණනක project එක ක්‍රියාත්මක වෙනවා. සෞදියේ නිවාස මිලියන 150කට විතර කරන්ට් එක දෙන්න පුළුවන් විදිය බැටරිස් මේ වෙනකොට ස්ථාපිත කරලා තියෙනවා. ඒ කියන්නේ උදේ කාලයේදී සූර්ය ශක්තියෙන් විදුලිය ජෙනරේට් කරලා ඒ විදුලිය නැත්තම් අපි කියන අතිරික්ත මේ බැටරිස් වල ගබඩා කරලා තියලා රාත්‍රී කාලයේදී ගෙවල් වලට දෙනවා. බෙදා හරිනවා.
2: දැනුත් ඉතින් ලංකාවෙත් එක පටන් ගන්න
1: තියෙනවා. ලංකාවෙත් මේ වැඩේ පටන් ගන්න තියෙනවා. ඉතින් සෞදියේ මේ වැඩේටත් ස්පොන්සර්ෂිප් එක දුන්නේ නැත්තම් ඒගොල්ලෝ යොදාගත්ත වෙන මොකුත් නෙමේ බ්ලේඩ් බැටරි එකම තමයි. අන්න ඒ ලෝකයක් පිළිගත්තු බ්ලේඩ් බැටරි එකම තමයි ඔයාගේ BYD C-Line 5 එකටත් එන්නේ. ඉතින් ආයෙ ලොකු විස්තර මොකුත් ඕනේ නැහැ. BYD එකට කෝල් එකක් දෙන්න 01 1 2 125 125 නම්බර් එකෙන් 01 1 2 125 125 කෝල් එකක් දීලා ඔයාට ළඟම තියෙන ප්‍රදර්ශනාගාරයට යන්න පුළුවන්. ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම දාලා ඔයාට පුළුවන් ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න.
0: රයිට්. දැන් අචි අපි අද මේ මානසික නිදහස ගැන සෑහෙන
1: කතා කරා. ඒක තියෙන්න ඕනේ.
0: ඒක තියෙන්න
1: ඕනේ. මොන දේ තිබ්බත් වැඩක් නැහැ ඒක නැත්තම්.
0: නෝ. ඉතින් ඒක නැති වුණාම තමයි ඔළුවේ කැක්කුම් එහෙම එන්නේ. ස්ට්‍රෙස් එකට ඔළුව රිදෙනවා කියන්නේ.
1: ඔව්නේ.
0: සමහර ඉතින් වෙන වෙන දේවල් වලටත් ඔළුව රිදෙනවා. අපි කියන්නේ මිග්‍රේන් වගේ දේවල් වලට ඔළුව රිදෙනවා. ඒ වගේ ඒවත් තියෙනවා.
1: තියෙනවා.
0: හැබැයි මොන ඔළුවේ කැක්කුම ආවත් ඇඟේ පතේ අමාරු වෙන්න පුළුවන්. උණ ගතියක් වෙන්න පුළුවන්. ඔය මොකක් ආවත් ඔයාට කරන්න තියෙන්නේ මෙල්ඩෝල් එකක් ගන්න. එතකොට ඔයාගේ වැඩ ටික කිසිම අර බාධාවකින් තොරව ඩිස්ට්‍රැක්ෂන් එකක් කරගන්න නැතුව ඔයාට කරගෙන යන්න පුළුවන්. එතකොට ආයේ ඔයාට අර ෆ්ලෝ ස්ටේට් එකේ දිගටම
1: ඉන්න ආයේ කරගිලා එතනට වෙනවා.
0: එතනට වෙනවා.
1: අද කොහෙ ගියත් ඔයා ඉන්නේ ෆ්ලෝ ස්ටේට් එකට තමයි. ඉතින් එහෙම ඉන්නනම් අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් එකක් බොන්න කියලා මතක් කරන ඔය ඔළුවේ අමාරුවක් වෙන්න පුළුවන් නේ. නිකන් ඔළුවේ කැක්කුම ඊට පස්සේ එම්බිරිසා ගතිය, උණ ගතිය ඔය සාමාන්‍ය දේවල් නේ.
0: රයිට්.
1: ඉතින් ඒව ආවා කියලා මං කියන්නේ ඉලක්ක වලට යන එක නවත්තන්න එපා.
0: එපා.

0: FM 94.8 Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
2: උදේ 9යි විනාඩි 37යි දැන්
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
4: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP finance විදෙන්න දැන් ලීස් එක පැය තුනෙන් LP leasing අද තමයි හොඳම දවස
5: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagarayekata paminenna nathoth 0112125125 amathanna
6: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
8: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
9: මෙල්වා එක ලංකාවේ එක
10: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
11: එහෙයි
10: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ
11: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා
10: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් අය සනීප ආරක්ෂකතුවා ඔයාලටටපත් වෙන්නේ සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
12: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕ ලෙවල් ඒ ලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක
14: FM 95 FM 94.8 Net FM

0: උදේනාමය විනාඩි 47යි අල්ගොටාවමේ වෙලාව.
1: දැන් කැම්පස් යන්නද ඔයා කැමති? සාමාන්‍යයෙන් ඒ ලෙවල් හොඳට පාස් වෙලා නැත්නම් ඕ ලෙවල් හොඳට පාස් වෙලා ඒ නමයක් දාන්නද කැමති?
0: කැම්පස් යන්න.
1: වඩා වටින්නේ මොකද්ද හිතන්නේ?
0: මට වඩා වටින්නේ කැම්පස් යන්නේ.
1: කැම්පස් යන්නේ කනේ. අපි දන්නවා මේ උසස් පෙළ කරන අපේ නංගිලා මල්ලිලා ගොඩ දෙනෙක්ගේ සිහිනය තමයි කොහොමහරි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න එක. ඉතින් එතනදිත් ඔයා කැමතිනේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට යන්න? දැන් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල 17ක් විතර තියෙනවා.
2: සමහර මේ අවුරුදු ඉඳන් 20,000 ගානකට තිබිච්ච ශිෂ්‍ය ප්‍රමාණය 40,000 ගාන දක්වා ඉහළ යනවා නේ?
1: ඉහළ යනවා. සාමාන්‍යයෙන් ඔව් වාර්ෂිකව 40,000ක් විතර ගියා.
2: ඔව් ඉතින්
1: ගියා 10% විතර ඔක අවුරුද්දෙන් අවුරුද්දට වැඩි වෙනවා. ඉතින් ඔව් අරුණවාකි වගේ මේ පාර තව ටිකක් ඒක 10%න් එහා වැඩි කරනවා කියලා තමයි කියන්නේ ධාරිතාව. ඉතින් කොහොම හරි තර්ගකාරී විභාගයක් ඒ ලෙවල් කියලා කියන්නේ ඒ ලෙවල් විභාගය පාස් වෙන්න අපි හැමෝම ට්‍රයි කරනවා. ඔය ඉස්සරනේ පාස් වෙන්න විභාග ලිව්වේ දැන් එහෙම නෙමෙයිනේ. දැන් ඒ නමය ඒ 3 දාන්න ඒ 4 දාන්න තමයි කට්ටිය හැමෝම ට්‍රයි කරන්නේ මොන ස්ට්‍රීම් එකෙන් විභාගේ කරත්. ඒක සයන්ස් වෙන්න පුළුවන්, මැත්ස් වෙන්න පුළුවන්, ආර්ට්ස් වෙන්න පුළුවන්, කොමර්ස් නැත්නම් අදර් කියලා තියෙන කැටගරි එක. ටෙක් ඒක යමත කරන්න උතාව ප්‍රශ්නයක්.
0: ඔව්
1: කට්ටිය
2: ඉන්නවනේ. භාෂාවන් තියෙනවනේ.
1: භාෂාවන් තියෙනවා, ලැන්ග්වේජස්
0: තියෙනවා.
1: ඉතින් ඕගොල්ලෝ හැමෝටම ගැළපෙන විදිහට ඔන්න දැන් ඉමාෂි ප්‍රකාශන වෙතින් පාස් පේපර්ස් අරගෙන ඇවිල්ලා තියෙනවා. පාස් පේපර් බුක්ස් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් පහුගිය අවුරුදු කිහිපයකම පාස් පේපර්ස් එකතු කරලා තමයි මේ විදිහට පාස් පේපර් බුක්ස් හදලා තියෙන්නේ. ඇත්තටම මේක අර පාස් පේපර්ස් උත් නෙමෙයි, මේකට තව ලස්සන වචනයක් කියනවා, මොඩල් පේපර්ස් කියලා.
0: මොඩල් පේපර්ස්.
1: ඒ කියන්නේ දැන් පාස් පේපර්ස් කියන්නේ ගිය අවුරුද්දේ විභාග දෙපාර්තමේන්තුව නිකුත් කරපු මේ පේපර් එකම.
2: මේවා ආදර්ශ ප්‍රශ්න පත්‍ර.
0: ආදර්ශ පාස් පේපර්ස්.
2: ආදර්ශ ප්‍රශ්නෝත්තර.
0: ඔව් ප්‍රශ්නයි
2: උත්තරයි දෙකම තියෙනවා.
0: ඔව්. ඔව් පාස් පේපර්ස් ලිමිටඩ් නේ. අවුරුදු ගාන කරන්න පුළුවන්. ඒ සිලබස් එකට අදාළ ඒ අවුරුදු 5 ටික හෝ 6 ටික
1: කරන්න පුළුවන්.
0: මොඩල් පේපර්ස් අපිට ඕන තරම් හද කරන්න පුළුවන්.
1: ප්‍රශ්න ගලවම් කරලා මෙහෙම මෙහෙම මෙහෙම එන්න පුළුවන් කියලා ඔයාලට හදාගෙන කරන්න පුළුවන්
2: කියලා තියෙනවා. ඒත් එක ඔය පාස් පේපර්ස් වලට හදපු පේපර්ස් තියෙනවානේ. කවුරුරි අවසානයේදී කවුරුරි ප්‍රොෆෙසර් කෙනෙක් නේ ගාව කරන්නේ. ඒ කියන්නේ එතුමාත් මොඩල් පේපර්ස් ගොඩකින් තමයි පාස් පේපර් එක හදන්නේ. පාස් පේපර් එක නෙමෙයි විභාගෙට තියෙන ප්‍රශ්න පත්‍රේ හදන්නේ. ඒ වගේ මොඩල් පේපර්ස් ගොඩක් සමීක්ෂණය කරලා.
1: සමීක්ෂණය කරලා. ඉතින් එතකොට අර හරියට පේපර්ස් කරොත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ මේකේ රටාව පැටර්න් එක හොයාගන්න මේ ප්‍රශ්නේ.
2: ඇල්ගොරිතම් එක මල්ලි.
1: ඇල්ගොරිතම් එක ඔයාට අල්ලගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔයාට පුළුවන් දැන් ඉමාෂි ප්‍රකාශන වෙතින් පාස් පේපර් බුක්ස් මිලදී ගන්න. ඒ විදිහට ඔයාට පාස් පේපර්ස් ගණනාවක් මොඩල් පේපර්ස් ගණනාවක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ගේ විෂයට අදාළව ඔයාලට ලොකු දැනුමක් එතකොට එකතු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ ප්‍රශ්නේ මේ විදියට අර විදියට ඕන විදියට එන්න පුළුවන් කියලා කවුරු කොහොම කන පිට ගහලා දුන්නත් ඔයාට උත්තර ලියන්න පුළුවන්කම ලැබෙනවා. මොකද මේ බොහොම විස්තරාත්මක පිළිතුරු පත්‍රයකුත් තියෙනවා.
0: ඕකේ.
1: පාස් පේපර් එකේ දැන් උත්තර ටික සමහර පාස් පේපර්ස් තියෙන උත්තරේ විතරයි. උත්තරේ ආවේ කොහොමද කියලා
0: නෑ.
1: දැන් මේක එහෙම නෙමෙයි, උත්තරේ ආපු විදිහක් තියෙනවා. ඒක හරිම විශේෂයි. ඒ වගේමයි ඉංග්‍රීසි මීඩියම් ඉගෙන ගන්න අපේ නංගිලා මල්ලිලට ඔන්න ඉංග්‍රීසි මීඩියම් වලිනුත් පාස් පේපර්ස් දැන් ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉමාෂි ප්‍රකාශන වෙතින්. ඔය ඉස්සර ලොකු ප්‍රශ්නයක් තිබ්බ එහෙම ලේසි නෑ ඉංග්‍රීසි මීඩියම් පේපර්ස් හොයාගන්න. හැබැයි දැන් එහෙම
0: කිසි
1: ප්‍රශ්නයක් නෑ යන්න ඉමාෂි ප්‍රකාශන වෙත.
0: ඕකේ. හරි, ඊට පස්සේ තව යන්න තැනක් තියෙනවා ඔයගලන්ට. ඒ තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් එක කියලා කියන්නේ. ඔයාට ගෙදරට ඕන බඩු ටික ගන්න, ක්ලීනින් බඩු ටික වෙන්න පුළුවන්, උයන පිහින බඩු ටික වෙන්න පුළුවන්, මේ ඔක්කොම ගන්න ඔයාට යන්න පුළුවන් කසාගල ග්‍රීන් සුපර් එකට. අතුරුගිරියේ තියෙනවා, මුල්ලේරියාවේ තියෙනවා, ගනේ මුල්ලේ තියෙනවා, නාරම්මල, ගම්පොල, ඒ වගේම තමයි මාතලෙත් තියෙනවා. මේ ඕන තැනකට ගිහිල්ලා ඔයාට බඩු ටික අරගෙන ගෙදර එන්න පුළුවන්.
1: එන්න පුළුවන්. දැන් ඉස්සරහට තව තැන් කිහිපයකටත් එන්න නියමිතව තියෙනවා. ඒ දැන් මොනවාද කියලා අපි ඔයාලට හිමින් සරේ කියන්නම්. නියම, ඒ කියන්නේ නියම ප්‍රමිතියෙන් යුක්ත දේවල් අඩුම මිලට ගන්නවා නම් ඔයා යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. ඉතින් ඔයාලට ඔප්ෂන්ස් ගණනාවක් තියෙනවා. ඔයාලට කස්ටමර් කෙනෙක් විදිහට ඔයාලට තෝරගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒකින්ද තමයි අපි කියන්නේ යන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට කියලා. එහෙම ගියාට පස්සේ ඔයාලට හම්බෙනවා විජය නිෂ්පාදන. කසාගල ග්‍රීන් සුපර් මාකට් විතරක් නෙමෙයි, ලංකාවේ ඕනම සිල්ලර කඩේකින් ඔයාලට විජය නිෂ්පාදන දැන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ සෞද දවසනේ, සතිය පටන් ගන්න දවසනේ අපි කියන්නේ ඔයාට විජය තේ එකක්, විජය කෝපි එකක් හදාගෙන ඔයාට පුළුවන් වැඩ ටික පටන් ගන්න. හරිද? දැන් විජය තේ සහ විජය කෝපි නියම ස්වාභාවික ප්‍රමිතියෙන් වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි ඔයාට කියන්නේ ගිහිල්ලා ට්‍රයි කරලා බලන්න. දැන් අපි කිව්වනේ ෆ්‍රෙෂ් වෙන්න, මෙහෙම හිතන්න. මොකද ඔයා කිව්වේ?
0: ෆ්ලෝ
1: ස්ටේට් එකට එන්න නම් ඔයාට තේ එකක්, කෝපි එකක් බොන්න පුළුවන් හැකියාව
0: තියෙනවා. ඒකක් බීලා පටන් ගන්න.
1: තේගක් බිවට පස්සේ ගොඩක් අය ෆ්ලෝ වෙන්න පටන් ගන්නවා.
0: ෆ්ලෝ වෙන්න පටන් ගන්නවා.
1: ගොඩක් මේ නැවතිලා තියෙන දේවල් ගලාගෙන යන්න පටන් ගන්න තේ එක කෝපියක් බිවට පස්සේ තමයි. හැබැයි බොන තේ එක කෝපිය එක નિયම ප්‍රමිතියෙන් යුක්ත වෙන්න ඕන. ඒ නිසායි අපි වාට විජය නිෂ්පාදන ගැන මතක් කරන්නේ. විජය නිවසින් ගැන තේ සහ කෝපි ගැන මතක් කරන්නේ.
0: රයිට්. හරි අපේ වැඩ ටික ඉවරයි. අපි යන්න ඕනේ.
2: යන්නකොට ඔව් යන්න කලින් අපේ අපි අද ලෝක ගුරු දිනය පිළිබඳව බොහොම ගුරු ගෞරවයකින් සනහන් කරානේ. ඉතින් යන ගමන් කියන්න තියෙන්නේ මේ ගීතය කියවෙන විදිහට මග මල් ගන්වාලා යන ගුරුතුමියක් දැක්කොත් කාටද ආයේ ඉස්කෝලේ
1: දැන් එහෙම ලස්සන ටීචර්ලා
0: ඉන්නවා.
2: ඉතින් ඔය කාලෙත් ඉන්නදී ඒකනේ ඔය සුනිල් ශාන්තලෝම සින්දු කිව්වේ. ඒකින්ද ආය අපිට ඉස්කෝලේ යන්න ලැබෙන කාලයක් අනේ උදා වේවා. ඉස්කෝලේ යනකොට මේ වගේ ටීචර්ලා අපිට මුණ ගැහේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉතින් අල්කොටවුන් එකෙන්
1: අපි යන්. ආය නම් ඕනේ නැවම මෑ.

0: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනරේ තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතික මහත්ම සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
4: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: රියපෙදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112-125-125 අමතන්න.
6: ඇය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේකැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
7: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක ලංකාවෙ එක.
9: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න.
4: දම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112-125-125 අමතන්න.
10: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි, ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
11: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
12: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
13: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
14: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
15: Good morning. Velavude 10:00.

0: අදේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත්නියෝ
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. මද්දේගම් පොලිස් වසමේදී ත්‍රිරෝද්‍ර රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ගාල්ල දිසා අපරාධ කොට්ටාසය මගින් එම සැකකරු අම්බලංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුයි. එලෙස අත්අඩංගුවට ගෙනැත්තේ වයස අවුරුදු 27ක් වන කරන්දිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පැය 48ක රැඳවුම් නියෝග මත ගාල්ල දිසා අපරාධ කොට්ටාසය විසින් සැකකරුගෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. පීඩාකාරී යුද මෙහෙයුම්වල යොදවා සිටි තවත් ඇමරිකානු යුද භටයින් සහ සහායකින් කණ්ඩායමක් විවේකයක් සඳහා තායිලන්තයේ වෙත රැගෙන විත්ති වෙනවා. ඇමරිකානු යුද භටයින් සහ සහායකින් 4800ක් මෙම කණ්ඩායමට අයත්. ඔවුන් සියලු දෙනා USS ජෝර්ජ් H.W. බුෂ් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සමග අඛණ්ඩව මාස 6ක් ඉරානයට එරෙහි යුද මෙහෙයුම්වල යොදවා සිටි අයයි. දැන් මෙම කණ්ඩායමට විවේකයක් ලබා දී ඇති අතර විවේකයේ ගත කිරීම සඳහා USS ජෝර්ජ් H.W. බුෂ් ගුවන් යානා ප්‍රවාහන නෞකාවෙන්ම ඔවුන් තායිලන්තයේ වෙත රැගෙන විත්ති වෙනවා. එම නෞකාව මේ වන විටත් තායිලන්තයේ ෆූකෙට් වරායේ නැංගුරම්ලා තිබෙන බවයි රොයිටර්ස් පුවත් ඒජන්සිය පැවසුවේ. අමරිකානු යුද භටයින් සහ සහායකින් 4800කින් සමන්විත මෙම කණ්ඩායම දින 5ක් තායිලන්තයේ ගත කිරීමට නියමිතව තිබෙනවා. එම කාලය තුළ ඔවුන් පතායා ඇතුළු තායිලන්තයේ විනෝදකාමී සංචාරක ගමනාන්ත කිහිපයක සංචාරය කිරීමට නියමිතයි. මේලඟනෙත් නිවුස් පෙරවරු 11ට.
4: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773-273-540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
5: වාසිනා මෙන කොහෙන්ද සර්?
6: DLB වාසී. කොයි කාටත් වාසී.

අද දවසේදී එකතු වෙන්න පුළුවන්. පහුගිය සතියේ අකුරු එක වචන ගලපලා ඔයා වෙනුවෙන් කරලා තිබුණු රුපියල් 5000 මුදල් තෑග්ග ජයග්‍රහණය කරන්නේ රඹු කණ ඉඳන් අපිට කතා කරපු අපේ ධම්මිකා අක්කා. ධම්මිකා අක්කට සුබ පැතුම් එකතු කරනවා. දිගටමනේ FM එක ඉන්න ළඟදීම ඔයාට අයිති තෑගි මුදල ඔයාගේ ගිණුමට බැරවෙයි කියලා අපි මතක් කරන්න ඕනි. ඒ වගේ වාට බලුවා මේ පැත්තට කතා කරලා WhatsApp message එකක් ඉවලා Facebook fan page එකට post එකට comment එකක් දාලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න. මතක් කරන්න ඕනි වාට DLB වාසිලොතරැය මිලදී ගන්න කියලා. දැන් පහුගිය පළවෙනිදා DLB වාසිලොතරැයියේ පළවෙනි දිනුම් මැදීම තිබුණා කියලා ඔයා දන්නවනේ. රජ වාසි කියලා තමයි මේ දිනුම් මැදීම නම් කරලා තිබුණේ. දානන් ඉතින් තෑගි ලෝකයක් තනිකරම DLB වාසි ලොතරැය්‍ය මිලදී ගත්ත කට්ටියට ඔක්කොම කියනවා නම් එහෙම 11 කෝටි 67 ලක්ෂයේ ඉක්මවන මුදල් සම්භාරයක් ඔයාගේ කරන්න DLB වාසි ලොතරැය්‍ය එදා සමත් වුණා. දැන් ඔයාගේ ෆෝන් එකේ තියෙනවා නම් DLB sweep app එක ඔයාට ලේසියෙන් ඔයාගේ ෆෝන් එක හරහා ටිකට් කඩේකට යන්නේ නැතුව ලොතරැයි කූඩුවකට යන්නේ නැතුව ලේසියෙන්ම DLB වාසි ලොතරැය්‍ය මිලදී ගන්න පුළුවන්. වැඩි වැඩියෙන් වාසි ඔයාගේ ළඟට අරගෙන එන DLB වාසි ලොතරැය්‍ය මිලදී ගන්න අංක දෙකක් ගැලපුණත් රුපියල් 25000 කට හම්බ වෙනවා. 50000 තෑගි, ලක්ෂ 5 තෑගි, රුපියල් මිලියනේ තෑගි. වැඩි වැඩියෙන් ඔයාගේ කරන DLB වාසි ලොතරැය්‍ය අදම මිලදී ගන්න. ඊට පස්සේ දවස ෆ්‍රෙෂ් වෙන්නත් එක හොඳ කෝපි එකක් වුණා. හොඳ කෝපි කොහෙන්ද හොඳ කෝපි හොයාගන්න? අමාරු නෑ, ඔයාගේ ගෙදර ළඟම තියෙන කඩේට ගියත් ෆ්‍රීලන් කෝපි එකක් අරගන්න පුළුවන්. ෆ්‍රීලන් කෝපි නිෂ්පාදනය වෙන්නේ සම්පූර්ණයෙන්ම අපේ රටේ ස්වභාවික කෝපි අට වලින් විතරමයි. එහෙනම් කෝපි එකක් බිව්වට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ ෆ්‍රෙෂ් ගතිය, ඒ ගැම්ම, ඒ ජවය හරියටම අපේ ඇඟට එනවා. ඉන්ද මතක ඇතුව ගෙදරට කෝපි පැකට් එකක් අරගෙන එනකොට ෆ්‍රීලන් කෝපි පැකට් එකක්ම අරගෙන ඉන්න. අපි පටන් ගමු දේදනුමාව. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනී.

මිලේනියම් වලින් අපි අලුත් සහස්‍රයකට ඇවිල්ලා ඉන්නේ. අරේ වාඩ මතක් කරන්න ඕනි සෙවන කළ කිරිබ්බන් ආර බෝග හන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර ගැන. නිකන් මං කියන්නද වාට බය හිතෙන වචන ටික. පිළිකා, ස්නායු රෝග, ගෑස්ට්‍රයිටිස්, දිය වැඩියාව, වකුගඩු රෝග. නම කිව්වත් බය හිතෙනවනේ නේද? එහෙම ලෙඩක් දුකක් වැරදිලාවත් හැදෙන්න එපා කියන බලාපොරොත්තුව පොරොන්දු මේ ප්‍රාර්ථනාව තමයි අපේ තියෙනවට. හැබැයි ඉතින් කොයි වෙලාවෙ මේ වගේ ලෙඩක් හැදේද කියලා කියන්න බෑනේ. ගොඩාක් වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවෙදි නම් මෙහෙම ලෙඩක් හැදුණු ගමන් කියන්නේ ඕව සුව කරන්න ටික කාලයක් යනවා කියලා. ඇත්ත තමයි බටහිර වෛද්‍ය විද්‍යාවේ. හැබැයි ඔයා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව හරියට හදාරපු කෙනෙක් ගාවට ගියොතින් ඔය ලෙඩ ටක් ගාලා සුවපත් කරගන්න පුළුවන්. ඔය හැම ලෙඩකටම නිටාවටම සුව වෙන ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා. ඉතින් එහෙම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පරතරට හදාරපු කෙනෙක් තමයි සෙවනගල කිරිබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ඉන්න කමල් බන්දුල වීරපෙරම වෙදමහත්තයා. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරිය. එතුමා ගාවට සමහර අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට යන්නේ හරියට ඇවිද ගන්නවත් බැලුව රෝද පුටුවෙන්. එහෙම නැත්නම් කවුරු හරි උස්සගෙන යනවා. හැබැයි ඊට පස්සේ හරියට ප්‍රතිකාර කරාට පස්සේ ඒ උස්සගෙන ගිය කට්ටිය උස්සගෙන යන්න පුළුවන් ගානට නිරෝගී වෙනවා ඒ යන කට්ටිය. සඳුදා ගහරුවාද පොයේ දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයාට හම්බ වෙන්න පුළුවන්. යන්න කලින් කෝල් එකක් දීලා වෙලාවක් වෙන් කරගන්න කියලා කියන්නෙම එතන ඒ තරම් සෙනගින්නම්. වාට එතකොට වෙලාවක් වෙන් කරගෙන ගියාම ලේසි වැඩේ කරගන්න. 0777 300 740 හරි 0773 273 540 හරි කතා කළොතින් වැඩි විස්තර දැනගන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගත්තා කියලා ඔයාට කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහනේ. අපි ඒ කාලේ අපේ අම්මලා අපේ ආච්චි අම්මලා අපිට කෑම හදලා දුන්නානේ. ඒ කෑමෝල රස අදටත් කොහේෙන් හරි තැනකින් දැනෙනකොට අපිට ඒක මාර නොස්ටැල්ජික් වයිබ් එකක් අරගෙන එනවා. ඒ හින්දා තමයි ඔයාට මතක් කරන්නේ මේනක සහල් ගැනත් මේ තරමට. ගොඩක් වෙලාවට වෙළඳපොළට ගියාට පස්සේ සහල් අරගන්න ගියාට පස්සේ අර හොඳ හාල් එකක් හොයාගන්න එක අමාරුයිනේ. නිකන් කල්පනා කරලා බලන්න ඔයා ගෙදරට ගේන සහල් ටික ගෙදරට ගෙනාවට පස්සේ ඕක අර රයිස් කුකර් එකේ තියන්න කලින් ලිපේ තියන්න කලින් පොඩ්ඩක් හොදලා ගන්න ඕනේ හාල් ටික. එතකොට තේරෙනවා සහල්ලේ තියෙන ගුණාත්මක භාවය. අන්න ඒ නිසා තමයි මං ඔයාට මතක් කරන්නේ මේනක සහල්ම වැඩි වැඩියෙන් අරගන්න කියලා. මේනක සහල් බයි ඇන් වින් තරගයෙන් ඔයාට ස්මාර්ට් ටීවී එකක ඒ වගේම තමයි රයිස් කුකර් එකක් බ්ලෙන්ඩ් එකක් ජයග්‍රහණය කරන්නත් පුළුවන්. දැන් බහුගිය සතියේ මහරගම ඉඳන් මේනක සහල් මිලදී ගත්ත කාමරියා කාසියර් මහත්මිය අන්න ඒ විදිහට අඟල් 32 ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කරා. ඊළඟ ජයග්‍රහණය ඔයාගේ වෙන්න පුළුවන්. අපේම රස අපේම උරුමය වුණු මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න. දැන් අපි ඉතිරි කිරීම ගැන කතා කරනවානේ. සමහර වෙලාවට ඉතිරි කිරීම කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ පුංචි කැටයකට රුපියල දවස ගන්න දාලා ඉතිරි කරන සල්ලි ඉතිරි කරනවා කියන එක. හැබැයි ඉතිරි කරනවා කියලා කියන්නේ සල්ලි විතරක්ම නෙවෙයි. නිකන් කල්පනා කරලා බලන්න දැන් සමහර වෙලාවට ඔයා උදේට වැඩට යන්න පාරට බැස්සට පස්සේ රෑට පාරේ දාලා තිබුණු ලයිට් එක උදේ 7ට විතරත් ඔන් වෙලා තියෙනවනම් ඒ ලයිට් එක නිවල දාන එක අපි අපේ අනාගතය වෙනුවෙන් බලශක්තිය ඉතිරි කිරීමක් වෙන. ටැප් එකේ වතුර බින්දුව බින්දුව වැටෙනවනම් ඒ ටැප් එක අපි හරියට වහලා දානවා කියලා කියන්නේ අපේ අනාගත පරපුර වෙනුවෙන් අපි ජල සම්පත ඉතිරි කරනවා කියන එක. ගහක් රැක ගන්න එක, ප්ලාස්ටික් පොලිතින් භාවිතා කරන එක අඩු කරන එක, මුදල් ඉතිරි කරනවටත් වඩා සමහර වෙලාවට ලොකු ඉතිරියක් වෙන්න පුළුවන් අනාගතයට. ඒ හින්දා තමයි මේ හැම දෙයක්ම අපි අපේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් කියලා ඔයාට මතක් කරන්නේ. ඒ නිසාම තමයි සකසුරුවම් කමේ මාසය වුණු ඔක්තෝබර් මාසයේ NSB බැංකුව ඔයාට මේ පිළිබඳව නිරන්තරයෙන් මතක් කරන්නේ. පුංචි ඉතිරියෙන් ලොකු හෙටක්. මේ ඔක්තෝබර් මාසය සකසුරුවම් කමේ මාසය, හෙටක් ඉතිරි කරන මාසය. සින්දු අතරේ කතා කරන්න අපි දැන් ගේම් එකට කෙනෙක් හොයන ගමන් ඉන්නේ. 0112 55 33 63.

0: FM Anupaha, FM Anuhatrai tak cuma ada, Net FM.
1: Belau dah hayai winade visi pahai.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: යූත් එකේ ඉන්න ඔයාගේ උසස් අධ්‍යාපන හීනේ සැබෑවටම සැබෑ කරගන්න. හඳුන්වා දෙන RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම් වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
7: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
8: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
10: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන්න දෙන්න එපා. ඔයාගේ සොංග්ස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැය තුන ඔයාගේ හැන්දාව.
11: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
12: කින්දර හැන්දාව විජානු ජානු.
11: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
14: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779677767 ට මිස් කෝල් එකක් දෙන්න.
1: වේලාව 10:27.
15: මේ හස්බන්ඩ්
1: මොකද වයි
15: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
1: හරි.
15: ඒකට මමයි තව ගෑල් ළමයෙකු යනවා. ඔයා කාටද දැන් උදව් කරන්නේ?
1: වෙන කාටද වයිෆ්? ඔයාට.
15: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
16: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
1: මං දැන් ඕගොල්ලන්ට මගේ පෙම්පණි විඩේ එවන්න හදන්න. දුහුල් මලක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි සියුම්ව ලියලා එවන්න හදන්න. මොකද දන්නවද මේ පණිවිඩ? මේ සින්දුවෙන් පස්සේ අපි අකුරෙන් අකුර තරඟ වටයක් ක්‍රියාත්මක කරනවා කියන පණිවිඩ. කතා කරන්න 0112255633 ලයින් එක පොඩ්ඩක් බිසී වෙයි. සමහර විට මමත් නෙවෙයි දන්නේ කතා කරන්නේ කෝල් එක ආන්සර් කරාට පස්සේ. ඒගොල්ල පොඩ සර්ප්‍රයිස් වෙයි සමහර විට. කරන්න දෙන්නේ. කතා කරන්න WhatsApp message එකක් එවන්න 0711 95 95 95ට Facebook fan page එක පැත්තට එන්න. මම post එකක් දාලා දිනවා. post එකට පහලින් comment එකක් දැම්මත් ඔයාට තරංගයත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා මතකයේ තියාගන්න. දැන් ඔයාට මතක් කරන්න තියෙන ඊළඟ කාරණා අතරේ ප්‍රධානම කාරණාව තමයි රටම එකට ජාතික මෙහෙයුම කියලා කියන්නේ. රටම එකට ජාතික මෙහෙයුමත් එක්ක මේක අපි වගකීමක් යුතුකමක් විදිහට ඔයාව දැනුවත් කරන්නේ. ගොඩාක් වෙලාවට මේ මත්ද්‍රව්‍ය කියන දේ නිසා අපේ සමාජයට සිද්ධ වෙලා තියෙන ලොකු උවදුරක් නේ. ප්‍රවෘත්ති මැවෙන දෙයක් බවට පත් වෙලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය. ගොඩාක් වෙලාවට අපරාධ සිද්ධ වෙනවා, හොරකම් සිද්ධ වෙනවා. හැම දෙයකටම මුල හොයාගෙන ගියාට පස්සේ කොතනක හරි කොනක මත්ද්‍රව්‍ය කියන දේ ගෑවිලා තියෙනවා. මද්ද්‍රව්‍ය වෙළඳාම් කරන අය මුලින්ම ටාගට් කරන්නේ අපේ තරුණ පරපුර. මොකද ඒගොල්ලෝ හරි කැමති අලුත් අලුත් දේවල් ට්‍රයි කරලා බලන්න. සමහර වෙලාවට ඒගොල්ලන්ට තේරුමක් නැහැ මේ දේ හින්දා ඒගොල්ලන්ගේ අනාගතේ විනාශ වෙයි කියලා. නම් ගම් නොදන්න විවිධාකාරයේ දේවල් පාවිච්චි කරනවා. ඒගොල්ලෝ මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්නේ. සමහර වෙලාවට පළවෙනි මාත්‍රාව දෙක දෙන්නේ සල්ලි ගන්නෙත් නැතුව. ඕනි තරම් හේතු තියෙනවනේ කියන්න. කොල්ලොන්ට නම් කියන්න බලුවන් ඔන්න ඇඟ හැදෙනවා. ඊට පස්සේ තව මොනවාද තියෙන ප්‍රශ්න අමතක වෙනවා. ගෑනු ළමයින්ට කියන්න පුළුවන් ලස්සන වෙනවා සුදු වෙනවා වගේ දේ. හැබැයි ඉතින් එහෙම වෙන්නේ නැහැ. හොඳද? බොරුවට කියන්නේ අල්ලගන්න. ඒ ඒ දේවල් වලට ඇබ්බැහි වුණාට පස්සේ නිකන් දෙන්නෙත් නෑ. ඊට පස්සේ තමයි සල්ලි වලට ඒව දෙන්න පටන් ගන්න. අන්න එතකොට තමයි ප්‍රශ්න පටන් ගන්න. සල්ලි නැති වුණාට පස්සේ සල්ලි හොයාගන්න ඕනි විදිහ අපරාධයක් කරන්න ඒගොල්ලෝ පෙළඹෙනවා. ඒ තරමටම ඇබ්බැහිය දරුණුයි. ඒ නිසා තමයි රජය විසින් 19.27 දුරකථන අංකයක් හඳුන්වා දීලා තියෙන්නේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණු අයව ගලවා ගන්න උපකාරක සේවයක් විදිහට. ඒකනත් මතක් කරන අතරේ ඔයාලට තවත් දෙයක් මතක් කරන්න තියෙනවා. අපේම රටේ නිෂ්පාදනයක් වුණු ආර්යා ඊසී සනීප ආරක්ෂක තුවාය ගැන දැන් ගොඩාක් වෙලාවට අපි කතා බහ කරනවානේ මේ කාන්තාවන්ගේ සනීප ආරක්ෂාව ගැන. එහෙම කතා කරනකොට තමයි අපිට අර පහුගිය දවස් ටිකේ දකින්න හම්බුනේ පාරේ හැමතැනම ගහලා තිබිච්ච පෝස්ටර් එකක් ඊසී නිසා ලේසිද කියලා. මාත් කල්පනා කරා මොකද්ද මේ කියන්නේ කියලා. දැන් තමයි වැඩේ තේරෙන්නේ. ගොඩාක් වෙලාවට මේ සනීප ආරක්ෂකතුවා කාන්තාවන් වෙනුවෙන්ම තියෙන දෙයක් නිසා පිරිමි අය මේව ගැන කතා කරන අඩුයි. හැබැයි යෝග ගන්න කඩේ යන්න වෙන්නේ කොල්ලොන්ට ගොඩක් වෙලාවට. එහිඳ තමයි කාන්තාවන්ට ගැළපෙනම හොඳම ක්වොලිටිගේ සනීප ආරක්ෂකතුවාය මොකක්ද කියලා හැමෝම දැනගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ. අපේම රටේ අපේම දෙයක් හන්ද බය වෙන්න දෙයක් නෑ අරගන්න. මෘදු බව එවගේම තමයි මල්ටිලේයර් ප්‍රොටෙක්ෂන් එකත් එක එන හන්ද අපිට ගැළපෙනම කාන්තාවන්ට ගැළපෙනම දේ තමයි ආර්යා ඉසි සනීප ආරක්ෂකතුවාය කියලා කියන්නේ. රුපියල් 150ක් වගේ පුංචි මුදලකට දෙන්නේ ක්වොලිටි කඩු හන්ද නෙවෙයි හැමෝටම අරගන්න පුළුවන් හන්ද. SLS සහතිකයත් හම්බ වෙලා තියෙන හන්ද රජයෙන්ම සහතික කරලා තියෙනවා ආර්යා ඊසි සනීප ආරක්ෂකතුවාය. අපේ කාන්තාවන්ට ගැළපෙනම දෙයක් විදිහට ඒ වගේම තමයි ඉස්කෝලවල යන අපේ පුංචි දුවලට ලබා දෙන ආර්යා ඊසි සනීප ආරක්ෂකතුවා එහෙම ලබා දෙන්නේ තිලිනපත් වැඩසටහනත් එක්ක. ඒකේ ක්වොලිටි එක ඒ විදිහටම තියෙන හන්ද. එහෙනම් අදම ස්විච් වෙන්න ආර්යා ඊසි වලට. දැන් ගන්න ෆෝන් එක අතට. ගන්න කෝල් එකක් 01125533. නැත්නම් දාන්න WhatsApp message එකක් 01115959595. නැත්නම් Facebook එකට ගිහිල්ලා post එකට පහලින් comment එකක් දාන්න. මේ සින්දුවෙන් පස්සේ අපි යනවා අකුරු එක වචන ගලපන්න.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: FM Anu Paha, FM Anu Hatarai Dashumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: යන්ත්‍රකින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා අයඩෙක්ස්
2: වේලාව 10යි විනාඩි 47යි
3: මුහුතෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්වුන් සමට දනුන් දීමයි ඉවත් වෙන්න
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පතක්ගේ සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
6: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම Net FM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
5: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න. ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න. තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
6: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
5: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
6: HNB Finance බෙදීමක් නැති බැඳීමක් රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් වෙතින් ස්මාර්ට් TV රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝග හහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540
7: ඊසි නිසා ඇත්තටම ලේසිද?
8: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
9: මේ පාර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඇල්ෆා ස්ටුඩියෝ. ඇල්ෆා ස්ටුඩියෝ. ඉස්කෝල නිලැඳුමත් එක්කම මිලියන ගානකට කතා කරන එක මට නම් හරිම ආඩම්බරයක්. ඉතින් කසුනියක්කයි මායෙක් රටටම ඇහෙන්න පේන්න කතා කරන නිවේදකයන් නිවේදිකාව වෙන්නේ ඔයාම තමයි. ඒ අතරේ හරි ලස්සන වැඩ කොටක් උසස් පෙළ කරපු අයලක් කළා අපේ ප්‍රවෘත්ති කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඔයාම තමයි. ජීවිතයේ ලස්සනම වටිනම අත්දැකීම මේ පාර කොළඹ ජාත්‍යන්තර පුත් ප්‍රදර්ශනයේදී ඇල්ෆා ස්ටුඩියෝ එකේ. ඇල්ෆා ස්ටුඩියෝ එකේ
10: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa
11: brought to you by
12: හරිදේ හරි තැනින් අරගන්න Vision Care සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකි.
0: වේලාව 10යි විනාඩි 50යි.
15: මේ හස්බන්ඩ්
16: මොකද වයිෆ්
15: ඔයාට අතීතයේ දෙන chance එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපව්
16: නැතුව
15: අනේ හිතේ ඇති තමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩේ මං ආපහු සරයක් කරයි කියලා
17: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ ඔරු මලඳුල්ලන්
18: පොගුම් මනි මනි ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
0: වෙලාව 10යි විනාඩි 51යි දැන් වෙලාව හරි අපි යන්න හදන්නේ WhatsApp එක පැත්තට කෝල් කරපු කට්ටියත් ඉන්නවා ඒගොල්ලන්වත් මතක් කරන්න ඕනි ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ මට රඹුක්කන කොටගම ඉඳන් ධම්මිකා අක්කා තමයි නෑ මේ කවුද මැසේජ් එක දාලා තියෙන්නේ එයා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ ධම්මිකා අක්කා තමයි ජයග්‍රහණය කරපු ගැන සතුටුයි කියලා දිනවා පහුගිය සතියේ ඊට පස්සේ අපිට මැසේජ් එකක් දාලා තියෙනවා රත්නපුරේ ගිලිමලේ ඉඳන් ධනුෂ්ක එයාගේ නම එකතු කරගන්න කියලා කුවේට් වල වැඩ කරන කාව් ඉන්දියාව මං හිතන්නේ එයාගේ ක්‍රෂ් එක හෝ ලව් එක වෙන්න ඕනි කාව් ඉන්දියා වයිෆ්ද දන්නෙත් නැහැ ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඊට පස්සේ ආයුබෝ වේවා අභිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ලක්ෂ්මන් තමරා නිශානි චේතනා පුංචි පුතා තේජාවෝර් එක්ක භාග්‍ය විශ්කවයි සේරුවා විලින කේඩියේ සමරසිංහවයි එකතු කරගන්න කියලා ලක්ෂ්මන් තමයි අපිට මඩපාතිදම් මැසේජ් එකක් දාලා තියෙන්නේ මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඔගොල්ලෝ හැමෝම මේ අහන්න යන සින්දුවට අපි ආයෙත් ඊළඟ පැයේදී හම්බ වෙමු

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. සෞම සුවපත් කරන ආයුබෝ යුතුයකමට ඔබගේ දායකත්වයේ ලබා දෙන්න. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භෝවි ආයුබෝ වේවා.
2: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් ඔබත් අදම රස බලන්න.
3: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
6: 80 දශකයේ අන්තිම දවසක් එදත් හොඳටම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: වෙලාව උදේ 11:00.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: ආයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත්නියෝ සමග මම කේසර. වරෙන්තුවක් මත අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් මේ වන විට අභියාචනාධිකරණයට රැගෙන වී තිබෙනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට අදාළව අභියාචනාධිකරණයේ විසින් ඥානසාර හිමියන්ට එරෙහිව ඉක්ුද්දා ව්‍යවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණා. එම වරෙන්තුවට අදාළව ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා උන්වහන්සේ මෙලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන වී තිබෙනවා. මෙදවච්චිය මන්නාරම මාර්ගයේ කල්ලාරු පාලමාසන්නේ සිදු වූ රියානතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මන්නාරම දිසට ධාවනය වූ බස් රථයක් තවත් බස් රථයක් ඉස්සර කිරීමේට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපදියක ගැටී එම අනතුරු සිදු ඇති බවයි සඳහන් වන්නේ. අනතුරින් තුවාල ලැබූ පාපදිකරු සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සින්නතම්පනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරින් පසු බස් රථ රියදුරු පලා ගොස් තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සෙට්ටිකුලම පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: දේදුනු මාවත
5: brought to you by
6: අතුණු ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
7: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
8: වාසිනා මෙන කොහෙන්ද සර්
9: DLB වාසී කොයි කාටත් වාසී

11:11 විනාඩි 9යි අපි ඇවිල්ලා තියෙන්නේ net fm දේදුණු මාවතේ අපේ දෙවෙනි පැය වැඩ ටික පටන් ගන්නවා. දැන් මේ පැය වැඩ ටික පටන් ගන්නකොටම ඕගොල්ලෝ බලන් ඉන්නවා මේ වැතර කෝල් කරා whatsapp messages එව්වා කෝ තාම නමවත් කිව්වේ නැහැනේ. එහෙම තමයි හොඳ හොඳ දේවල් එළිවෙන ජාමිට වගේ තමයි කියන පමාවට එහෙම නම් ගියා ගන්න පොඩ්ඩ අමාරුයි. මොකද වැඩ වැඩි full busy මිනිස්සුනේ අපි. කොහොම හරි දවල් එකට කලින් ඔය මේ කෝල් කරපු whatsapp message එවපු හැමෝගෙම නම් කියනවා කියලා විතරක් මතක තියාගන්නකෝ. රයිට්. ඒ වගේම තමයි මේ පැයේ පටන් ගන්නකොටම කට්ටිය එකතු කරගන්නවා වගේම ඔයාලට මතක් කරන්න ඕනේ වැඩි වැඩියෙන් මේනක සහල් මිලදී ගන්න කියලා. මොකද මේනක සහල් කියලා කියන්නේ අපේම උරුමය අපේම රසනේ. දැන් ඔයාගේ ගෙදරට ගේන සහල් වර්ග ටික නිකන් කල්පනා කරලා බලන්න. එතන තියෙනවා අනිවාර්යයෙන්ම නාඩු, ඊට පස්සේ සාම්බා, ඊට පස්සේ තව මොනවාද මල් නාඩු, සුදු කැකුළු, රතු කැකුළු, කීරි සාම්බා, ඔය තියෙන ඕනෙම සහල් වර්ගයකින් සහල් ඔයාට මේනක සහල් හරහා මිලදී ගන්න පුළුවන් කියන දේ මතකයේ තියාගන්න. සහ ඔයා මේනක සහල් ගෙනාවට පස්සේ නිකන් බත් කනකොට TV බල බල බත් ගන්න පුළුවන් අලුත්ම TV එකකින්. එහෙම නැත්නම් කුස්සිය දිලිසි දිලිසි තියාගන්න පුළුවන් බ්ලෙන්ඩර් එකක්, එහෙම නැත්නම් රයිස් කුකර් එකක්. ඒක කොහොමද මේනක සහල් buy and win තරඟයත් එක්ක ඔයාට දිනා ගන්න chance එක තියෙනවා. smart TV එකක්, රයිස් කුකර් එකක්, එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකක්. රයිට්. ඒ වගේම තමයි දැන් මේ දේවල් කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ ඔයා ගන්න ඕනි මේනක සහල් වැඩි වැඩි මේනක සහල් බෑග් එක ඇතුලේ තියෙනවා කූපන් එකක්. වැරදිලාවත් ඕක කන්න එපා. මොකද මටත් ওই දේ වෙන්න ගියා. බලන්නේ නැතුව හාල් ටික රයිස් කුකර් එකට දැම්මට පස්සේ තව පොඩ්ඩෙන් කූපන් එකත් කනවා. කෑවනම් එහෙම අලුතෙන් හම්බ වෙන්න තියෙන බ්ලෙන්ඩර් එකත් නැති වෙලා යනවා. ස්මාර්ට් ටීවී එකත් නැති වෙලා යනවා. එහෙම නැත්නම් රයිස් කුකර් එකත් නැති වෙලා යනවා. මේ කූපන් එකේ තියෙනවා කන්ටැක්ට් නම්බර් එකක්. ඒ කන්ටැක්ට් නම්බර් එකට කෝල් එකක් ගන්න. ඊට පස්සේ එහෙම නැත්නම් ඒකට WhatsApp message එකක් දාන්න. එතකොට මේනක සහල් නියෝජිතෙක් ඔයාට ඒ අදාළ තෑග්ග ලැබෙන්න වැඩ කටයුතු සලස්සනවා. ඒ මතක් කිරීමත් එක්ක තමයි අපි දේදුණු මාවතේ දෙවෙනි පැය වැඩ ටික පටන් ගන්න හදන්නේ. මේ වැඩ ටික පටන් ගන්නකොටම අපි WhatsApp එක පැත්තට යන්න තමයි හදන්නේ. WhatsApp එකේ ඉන්න කට්ටිය එකතු කරගන්නවා. අපි බලමු WhatsApp එකේ ඉන්නේ කවුද කියලා. පොඩ්ඩක් ඉන්න මැසේජ් ටික.

කරගන්න කං. රයිට් කවුද මුලින්ම මැසේජ් එකක් දාලා තියෙන්නේ? වාසනාවන්, හරි වාසනාවන්, සද්දටම අහගෙන ඉන්නෝ. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ අම්බාර පරණ ගාමන්ට් හන්දියේ හෙල්මට් ජැකට් කඩේ ඉන්න අපේ අතුකෝරළ අයියා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම් ඕගොල්ලන්ව මේ සින්දුවට. ඒ වගේම තමයි කළුතර පණාපිටියේ තියෙන අපේ චාමර ස්ටෝස් එක කියලා කියන්නේ දැන් නිකන් අපේම තැනක් වගේ තැනක්. මම දැන් කළුතර පණාපිටියේ පැත්ත ආවොත් එහෙම අනිවාර්යෙන් චාමර ස්ටෝස් එකට යනවා. ගිහිල්ලා චාමරයි තනෝජයි එක කතා කරලා තියෙන දේ නිකන් අරන් එනවා. සල්ලි නම් දෙන්නේ නැහැ ඉතින්. ඊට පස්සේ කලවානේ අපේ පුෂ්පක මැසේජ් එකක් දාලා තිනවා. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තවයි දුවලා දෙන්න ඉරේෂා නංගිවයි මේ කට්ටිය එකතු කරගන්න කියලා කියලා දිනවා. ඊට පස්සේ කතා කරා කන්නත්තොට ජනපදේ ඉඳන් අපේ නිලන්ති. එයාගේ ඇඟිල්ල රිදෙනවලු අනේ කෝල්ස් අරන් කෝල්ස් අරන්. එහෙම තමයි බිසි බිසි බිසි. කොමාරි ෆෝන් එක ආන්සර් කරානේ. ගොඩක් ආදරේ නිලංගි මම ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ගාල්ලේ ගෝණපොරේ ඉඳන් මල්කිත් කතා කරා මම ඔයාවත් මේ අහන්න යන සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මේ බයිදිත් කෝල් කරන්න, WhatsApp මැසේජ් එවන්න, Facebook ෆෑන් පේජ් එකේ තියෙන post එකට comment කරන්න. ඔයා ඉල්ලන සින්දුවට මම එකතු කරගන්නවා.

වෙලාව 11යි විනාඩි 16යි. අපි ඩග්ගාල කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. හැබැයි ඊට කලින් වාට මතක් කරන්න ඕනි, සෙවණගල කිරිබන් ආරභෝග හන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුර ගැන කවල් බන්දුල වීරප්පෙරුම් වෙද මහත්තයා දෙවි කෙනෙකුට වගේ තමයි එතුමට සලකන්නේ. මොකද ඒ තරමටම ආශ්චර්යයන් වගේ හිතෙන ප්‍රතිකාර එතුමගේ අතින් සිද්ධ වෙලා තියෙනවා සෙවණගල කිරිබන් ආරභෝග හන්දියේ ආයුම ආයුර්වේද වෙද මැදුරේදී. සමහර වෙලාවට ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු අතහැරලා කවදාවත් ඇඳෙන් බැහැලා ඇවිදින්න බැරි වෙයි කියන දේවල් වල සිහියෙන් ඉන්න කට්ටිය සෙවණගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුරට ගිහිල්ලා නිට්ටාවටම සුව වෙලා තියෙනවා. සමහර අම්මලා තාත්තලා අපිට හම්බ වුණාට පස්සේ කියන්නේ එතනට ගිය කට්ටිය ඇවිද ගන්නවත් බැරුව හිටියේ පුතේ, හැබැයි බෙහෙත් ටික කළාට පස්සේ සිරීපාදෙත් ගිහිල්ලා ආවා කියලා. අන්නේ තරමට ප්‍රතිකාර ලබා ගන්න තමයි වාට මතක් කරන්නේ සෙවණගල කිරිබන්නාර බෝගහාන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙද මැදුරට යන්න කියලා. සඳුදා අඟහරුවාද පොය දවස් ඔය දවස් හැරෙන ඉතිරි හැම දවසකම ඔයාට කමල් බන්දුල වීරපිරෝ වෙද මහත්තයාව හම්බ වෙන්න පුළුවන්. යන්න කලින් කෝල් එකක් ගන්න 0777 300 940ට හරි 0773 273 540ට හරි. රයිට්. ඒ වගේම තමයි ඔයාට මතක් කරන්න ඕනි ෆ්‍රීලන් නිෂ්පාදන ගැන. දැන් අර මං අර කිව්වේ කමල් බන්දුල වීරප්පෙරුම් වෙද මහත්තයා ගාවට යන්න වෙන ලෙඩ රෝග තියෙන්නේ. ඔය අතර තියෙනවනේ පිළිකා. පිළිකා වගේ ලෙඩ රෝග හැදෙන්න ලොකුම හේතුවක් තියෙන්නේ වෙලා තියෙන්නේ අපි පාවිච්චි කරන අමුද්‍රව්‍ය, කෑමට බීමට පාවිච්චි කරන අමුද්‍රව්‍ය. ගොඩක් ඒවා කෘතිම අමුද්‍රව්‍ය. හැබැයි ෆ්‍රීලන් නිෂ්පාදන ඔයා අරගන්නවා නම් ඒ දේවල් හැම දෙයක්ම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන්නේ. ඒවත් ලංකාවේ අපේම ස්වභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන්නේ. ඉතින් ඒක හන්දා ෆ්‍රීලන් සන්නාමේ යටතේ එන සෝයා මීට් වෙන්න පුළුවන්, ඊට පස්සේ නූඩල්ස් වෙන්න පුළුවන්, ඊට පස්සේ කුළුබඩු ටික වෙන්න පුළුවන්. මේ කිසිම දෙයක් කිසිම බයක් නැතුව එයාට අරගන්න පුළුවන්. ඒක හන්දා ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේම නැහැ. පුංචිම දරුවෙකුට උනත් හදලා දෙන්න පුළුවන්. අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ අපි දන්න කියන සන්නාමයක් ෆ්‍රීලන් කියලා කියන්නේ, මාතර ෆ්‍රීලන් ආයතනය කියලා කියන්නේ. ඉතින් ඒකත් එක්ක මතක් කරන්න ඕනි. දැන් ගොඩාක් වෙලාවට අපිට දැන් කසාදයක් බැඳලා එක වහලක් යටට උනාට පස්සේ හස්බන්ඩ් ඇන් වයිෆ් විදිහට ජීවත් වෙන්න පටන් ගත්තට පස්සේ වයිෆ් හදලා දෙන කෑම ටික රහ නැති වුණත් සතුටින් බාර ගන්න සිද්ධ වෙනවනේ. එතකොට තමයි මතක් වෙන්නේ අනේ අපේ අම්මා අනේ අපේ ආච්චි අම්මා කොයිතරම් රසට කෑම ටික හදලා දුන්නද කියලා. දැන් ඒකට තියෙනවා හොඳම විසඳුම, ෆ්‍රීලන් කුළුබඩු ටික ගෙනihin දෙන්න වයිෆ්ට කෑම වලට පාවිච්චි කරන්න කියලා. ඒ රසය ඒ විදිහට අරගන්න පුළුවන් ඔයාට ෆ්‍රීලන් කුළුබඩු ටිකත් එක්ක. මතක ඇතුව අර ෆ්‍රීලන් කුළුබඩු ටික අතරේ තියෙන බැදපු තුන වහ කුඩු පැකට් එක, තේරෙන සිංහලෙන් කියනවා නම් රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එකත් අරගෙන යන්න. මොකද අර තුන පහ ටික අමුතුවෙන් බෙදලා බෙදපු තුන පහ කුඩු හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා ෆ්‍රීලන් බෙදපු තුන පහ කුඩු අරගන්නවා නම් හරි. වගේම තමයි වාට මතක් කරන්න ඕනි දැන් කට්ටිය එකතු කරගන්න සින්දු වලට. හයි ජනි අයියේ ගුඩ් මෝර්නින්, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ලක්ෂාන් පිළිම තරාවින්ද මැසේජ් එකක් දාලා තියෙනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න සින්දු ටික මරුවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ කැමති සින්දු තමයි අපි දෙන්නේ. බේරුවල හෙට්ටි මුල්ලේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා ස්වර්ණක්කා. ජනි මල්ලි මාවත් මගේ අම්මවයි තාත්තවයි සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මම ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ජනි මල්ලි මම මාතර දෙයියන්දර ඉඳන් නිත්‍රා කුමාරයා. මං ඇහුවා නියේ දෙයියන්දර තියෙන්නේ කොහෙද කියලා. ඔන්න කියලා දෙනවා මාතර කියලා. විහංග පුතාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. අපේ නිපුණි නංගි සුපුරුදු විදිහටම අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ පැතරියේ වැහැලා අනුරාධපුරේ ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අදත් මලක ෆොටෝ එකක් එවලා තිනවා. මං ඉතින් මල අඳුරන්නේ නැහැ. ඒක හන්ද යා නමේ මලේ නමත් මට WhatsApp මැසේජ් එකක්ම දාලා තිනවා. නාමල් රෝස තමයි මලේ නම. බලන්නකෝ ඉතින් ඒකේ හැටි. තරංගයට සම්බන්ධ වෙන්න කැමති අපිවත් තරංග සම්බන්ධ කරගන්න නුවර ඉඳන් නිමේෂ මැසේජ් එකක් දාලා තිනවා. බලමු මේ පැයෙදිත් ගේම් එකට ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයිද දන්නේ. බලමු try එකක් දීලා. කෝල් කරන්න, WhatsApp මැසේජ් එවන්න, Facebook post එකට වැඩි වැඩියෙන් comment කරන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕනි මේ වෙලාවේ අපේ කටාන කොංග්‍රස් සංධි අරෝස් ටේලර්ස් එකේ අපේ ධම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, ප්‍රසන්න, අරෝෂ් ඇතුළු සෙට් එකත් අපි වහගෙන ඉන්නවා. වදාකඩ රංජිත් දිසානායක, ඒ කියන්නේ අපේ මේ මකොල්ලලෝ රංජිත් දිසානායක අයියා. මොරටු ඉඳන් සුජානි චන්දිමත් අපි වහගෙන ඉන්නවා. ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම තමයි ජනි අපිවත් එකතු කරගන්න සින්දුවකට කියලා කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. අපේ රමණි පොළොන්නරුවෙන් එකතු කරගන්නවා.

0: FM anu paha, FM anu hatarai tak cuma ada Net FM.
1: Velau ekolahai binade visitunai.
2: අලුත්ැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
3: හැමක දරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අවිශ්වාසය වගේ කීමයි සුග එකේ තියෙන්නේ අඩුම ගන්න ෆෝන් එකයි
4: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 19.85 අමතන්න.
5: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
8: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
9: නෑ.
8: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුණේ?
9: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
10: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
11: EC සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
13: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779676767 ට මිස් කෝල් එකක් දෙන්න.
1: වේලාව 11යි විනාඩි 25යි.
14: මේ හස්බන්ඩ්.
1: මොකද වයිෆ්?
14: ඔයාට අතීතයට යන චාන්ස් එකක් හම්බුනදී ඔයා මාව මැරි කරනවා දාපෝ?
1: නැතුව?
14: අනේ හිතේ ඇති. තමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සැරයක් කරයි කියලාද?
15: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
1: දන්නෙම නැතුව අපි අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තැගි දිනා ගන්නවට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟයේ ළඟටම ඇවිල්ලා ඉන්න. වෙලාව 11යි විනාඩි 26යි. මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති. අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තැගි දිනා ගන්නවට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටය ක්‍රියාත්මක කරන්න. කතා කරන්න 0112255533 WhatsApp message එකක් දාන්න 0711959595 Facebook fan page එකට එන්න. මම post එකක් දාලා තියෙනවා. ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. බලන්න කොල්ලව බේරගන්න උදව්වක් දෙන්න පුළුවන්ද කියලා. ඔයාට ඒ අතරේ මතක් කරන්න ඕනි තවත් දේවල් කිහිපයක්ම තියෙනවා. ඒ අතරේ මුලින්ම තියෙන කාරණාවක් තමයි මේ DLB වාසි ලොතරැය ගැන පණිවිඩය කියලා කියන්නේ. DLB වාසි ලොතරැය කියලා කියන්නේ කාලෙකට පස්සේ අපිට තෑගි හම්බ වෙන චාන්සස් වැඩියෙන් ආපු හොඳ ලොතරැය. ඒ හින්දා තමයි පුංචි රුපියල් 40ක් වැය කරලා DLB වාසි ලොතරැය අදම මිලදී ගන්න කියලා මම ඔයාට මතක් කරන්නේ. DLB වාසි ලොතරැය දින පුංචිම දෑයක්ගත් රුපියල් 25,000යි. අංක දෙකක් ගැලපුණොත් රුපියල් 25,000ක් හම්බ වෙනවා කියලා කියන්නේ ජයග්‍රහණයක් හම්බ වෙන තියෙන චාන්සස් කොයිතරම් වැඩිද කියලා නිකමට කල්පනා කරලා බලන්නකෝ. හරියටම කියනවා නම් එහෙම පහුගිය පළවෙනිදා ඔක්තෝබර් පළවෙනිදා තමයි වාසි ලොතරැයියේ පළවෙනි මංගල පළමු දිනුම් මැදීම තිබුණේ. ඉතින් එදා 11 කෝටි 67 ලක්ෂ ඉක්මවන මුදල් සම්භාරයක් ජයග්‍රාහකයන් අතරේ බෙදලා දෙන්න DLB වාසි ලොතරැයියට හම්බ වුණා. ඉතින් ඒ හැකියාව හම්බ වුණු DLB වාසි ලොතරැයිය අදම මිලදී ගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. වැඩි වැඩියෙන් වාසි ලබා ගන්න. DLB වාසි මිලදී ගන්න ළඟම තියෙන ලොතරැයි කෝඩුවට ගන්න ඔයාලට පුළුවන්. එහෙමත් නැත්නම් ලේසියි, ඔයාගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙනවා නම් DLB sweep app එක. DLB Sweep app එක හරහාත් ලේසියෙන්ම ඔයාට ටිකට් එක මිලදී ගන්න පුළුවන්. එහෙම හම්බ වෙන සල්ලි මොකද කරන්නේ ඉතිරි කරනවද? සල්ලි විතරක් ඉතිරි කළා හරියන්නේ නැහැ කියලා නිකමට හරි වාඩ හිතනවා නම් ඒක තමයි වටේ. සල්ලි ඉතුරු කරා කියලා කවදා හරි දවසක අනාගතයේදී ජල හිඟයක් ආවොත් එහෙම ඔයාට බේරෙන්න පුළුවන් වෙයිද? අපි අනාගතයේ වෙනුවෙන් ඉතිරි කරන වතුර බින්දුවක්, අනාගතයේ වෙනුවෙන් එකතු කරන ඉතුරු කරන විදුලිය ඒකකයක්, එහෙම නැත්නම් අනාගතයේ වෙනුවෙන් ඉතිරි කරන එක ගසක්, අනාගතයේ කොයි තරම් සුන්දර කරනවද කියලා නිකමට කල්පනා කරලා බලන්නකෝ. එහින්ද තමයි මේ ඔක්තෝබර් මාසේ, එහෙම නැත්නම් මේ සකසුරුවම් මාසේ ඔයාට මුදලට වඩා දේවල් ඉතිරි කරන්න තියෙනවා කියලා NSB බැංකුව මතක් කරන්න. මේ ඇවිල්ලා සකසුරුවම් කමේ මාසය. හෙටක් ඉතිරි කරන මාසය. එහන්දා හැම වෙලෙම මතකයේ තියාගන්න මුදල් වලට වඩා ගොඩාක් දේවල් අපිට ඉතිරි කරන්න පුළුවන් කියන කාරණාව. අපි යනවා සින්දුවට. සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අකුරෙන් අකුර තරංග වටයත් එක්ක.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාවෙ කොළහයි විනාඩි 34යි. අපි ඇවිල්ලා තියන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයට. මේ වෙලාවේ අකුරු එක වචන ගලපන්න බලාගෙන තෝණිගල ඉඳන් කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අමුතු කෙනෙක් නෙවෙයි, අපිට හැමදාම කතා කරන අපේම කෙනෙක් වගේ කෙනෙක්. ඒ තමයි තෝණිගල ඉඳන් අපිට කතා කරන අපේ ප්‍රසන්න අයියා. ආයුබෝවන්, සුබ උදෑසනක් වේවා.
1: සුබ උදෑසනක් ඔයාටත්.
0: මොකෝ වෙන්නේ ඉතින් මේ වෙලාවේ? හරි, මම දැන් වාට අකුරක් කියනවා. ඒ අකුරෙන් වාට වචනයක් පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් හැම වචනකම අගාකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදියට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ප්‍රසන්නයි, ලේසි නේ වැඩි. හැබැයි කිසිම වෙලාවක එකම වචනේ දෙපාරක් කියන්නත් බෑ, අකුරු දෙකේ වචන කියන්නත් බෑ, ඊට පස්සේ වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ. කියන වචන ටික පැහැදිලිව කියන්නත් ඕනේ. පැහැදිලිද?
1: පැහැදිලිද?
0: රයිට්. අපි එහෙනම් තරංගයට යන්න තමයි හදන්නේ. තෝණිගල අයිති වෙන්නේ කොයි දිස්ත්‍රික්කයටද?
1: තෝණිගල පුත්තලම දිස්ත්‍රික්ක.
0: පුත්තලම දිස්ත්‍රික්කයට. රයිට්. එහෙනම් මං ඔයාලට දෙන අකුර මොකද්ද දන්නවද?
1: ඔව්.
0: පුත්තලම කියන වචනේ හතරවෙනි අකුර. මොකද්ද ඒ අකුර?
1: මයන්.
0: නෑනේ.
1: තයින් තයින් තයින්.
0: නෑනේ. හරි, අපි යනවා එනම් තරංගයට. ලෑස්ති නේද තරංගයට යන්න? රයිට්. මේ අකුරෙන් අකුර.
2: Your time starts now.
0: කාලය ආරම්භුණා.
1: හරි
0: හරි, කාලය ආරම්භලා තියෙන්නේ.
1: ගමයා යත්ත ගයානි නිසංසලා ලාසරස් අමන් නයනා නාරං
0: කාලේ අවසන් වුණානේ. දැන් ඉතින් නාරං මේ මිරිකල බොන්න තමා වෙන්නේ. කවුද ඉතින් සෙට් එක එකතු කරගන්න සින්දුවට? බොහොම ස්තුතියි. දිග්ගටම නෙත් අහගෙන කොහොමද ඉතින් නෙත් අහගෙන තමයි ඉන්නේ කියලා මම
1: දන්නවා.
0: බොහොම ස්තුතියි.
1: හරි, thank you.

0: FM anu hatırayı da şumata net FM.
1: Velav oba beta gene enne.
2: ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකුවීම් වලටද සහනය දෙනවා අයඩෙක්ස්
3: වෙලාව 11 විනාඩි 41යි
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
6: HMB Finance දියුණුවට මග නගර චාරිකා
7: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම netfm හා එක්ව දැන් ඔබේ නගරයටත්
6: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්
7: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
6: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
7: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
8: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0777-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
9: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
10: මගේ දරුවගේ නම සජිත නින්නේ. එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනය දැරිලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස්ත ටික දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස්ත ටික සාමාන්‍ය දුරට දිගෑරලා මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් ඒ ආයේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනය දැරිලා උඹලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම උඹලාට ඉල්ලා සිටිනවා.
11: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය
12: 7856.956 EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
13: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා
14: නංගියා
13: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ
14: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ
13: මොනවා කියනවද අයියා ඕ සිම්පල් වැඩනේ
14: ඌකේ නංගියා එන නංගියා කියන්න බලන්න පාරේ කලෙ ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා
13: අයියෝ සිම්පල් නේ අයියා වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා කොළ ටික අත්තු ගාලා දානවා
14: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න
15: net fm හතර වටේ හතර වටේ
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
16: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
17: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් ඔට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි
3: වේලාව 11 විනාඩි 44යි
13: මේ හස්බන්
3: මොකද වයිෆ්
13: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි ඡන්ද ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ
3: වෙන කාටද වයිෆ් ඔයාට
13: අදත් වැරද්දුවානේ ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් මා තමයි
14: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
3: වෙලාව 11 විනාඩි 45යි මම ඔයාලට බොහොම ඉක්මනට මතක් කරන්න හදන දෙයක් තමයි මේ මතක් කරන්න හදන්නේ නිකන් කල්පනා කරලා බලන්න ඔයාට ජොබ් එකක් ඕනිම වෙලාවක ජොබ් එකකට යන්න කැමැත්තෙන් බලාපොරොත්තු වෙමින් ඉන්න වෙලාවක ඉන්ටර්විව් එකට ගියාට පස්සේ ඔයාව ඉන්ටර්විව් බෝඩ් එකෙන් ප්‍රතික්ෂේප වුණොත් එහෙම ඔයාට මොන වගේ දෙයක් හැංගෙයිද අන්න එහෙම දෙයක් හැංගෙන්න එහෙම ඉන්ටර්විව් බෝඩ් එකකින් ඔයාව ප්‍රතික්ෂේප වෙන්න තියෙන ලොකුම හේතුවක් තමයි ඔයා මද්‍රව්‍ය පාවිච්චි කරනවා නම් ඒක. අන්න ඒ නිසා තමයි අපි නිරන්තරයෙන් ඔබට මතක් කරන්නේ මේ හානිකර මද්‍රව්‍ය, විෂ මද්‍රව්‍ය වලින් වැළකෙන්න කියන කාරණාව. රටම එකට ජාතික මෙහෙයුම සංවිධානය කරලා තියෙනම රජය විසින් හානිකර මද්‍රව්‍යයන්ගෙන් අපේ සමාජය බේරගන්න. ඒ නිසා තමයි අපි නිරන්තරයෙන් ඔයාට මතක් කරන්නේ මේ හානිකර මද්‍රව්‍ය පාවිච්චි කරන එක නවත්තන්න කියලා. ඉතින් ඒ අතරේ ඔයාට මතක් කරනවා දැන් අපිට සතුටු වෙන්න, විනෝද වෙන්න, දේවල් අමතක කරන්න ක්‍රමයක් නැති හන්දනේ ගොඩාක් වෙලාවට ඔය මද්‍රව්‍ය වලට අපි පෙළඹෙන්නේ. පැකිලෙන්නේ නැතුව ඒ දේවල් වලට බෑ කියන්න. මොකද ඔය බෑ කියන දෙයට වඩා සෑහෙන්න අමාරුයි ඔයා හානිකර මත්ද්‍රව්‍යන්ට පෙළඹුණාට පස්සේ ඒ දේවල් වලින් ආයෙත් පාරක් ගැලවෙන එක. ඒකින්ද තමයි ඔයාලට මතක් කරන්නේ 19:27 දුරකථන අංකයත් හානිකර මත්ද්‍රව්‍යන්ට පෙළඹිලා ඉන්න, විෂ මත්ද්‍රව්‍යන්ට පෙළඹිලා ඉන්න, ඇබ්බැහි වෙලා ඉන්න ඕනිම කෙනෙකුට පුළුවන් 19:27 දුරකථන අංකයට කතා කරලා ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න උපකාර ඉල්ලන්න, ඔබට උපකාර කරන්න කණ්ඩායම් සැදී පැහැදී බලාගෙන ඉන්නවා. හෙලෝ ජනි අයියේ, අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න. බොරැල් ඉඳන් නවෝද් මල්ලි තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. නවෝද් මල්ලි, මම ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අඟුණු කොළ පැලැස්සේ පහළගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක්. සුරංග මං හිතන්නේ මැසේජ් එක දාලා තියෙන්නේ. නෝනා දුෂේණී පුතා සොපොන්දුව උමන්ති එකතු කරගන්න කියලා කියනවා. මං එකතු කරගන්නම්. ඊශ්‍රායල් වලට යන්න හදන්නේ මංජු මැසේජ් එකක් දාලා තියෙනවා. අපි අහන්නෙත් නේ තමයි ලංකාවේ සියලුම දෙනාව එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. අපි ආයෙත් හම්බ වෙන්නේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් පස්සේ ඊළඟ පැයේදී. එතකන් කෝල් කරන්න, WhatsApp message එවන්න.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura
1: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපණිය තිතයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
2: වාසිනා මින කොහෙන්ද සර්
3: PLB වාසි කොයි කාටත් වාසි
4: දැන් එතකොට තමුන් හෙදින්දා කුලී වැඩ තමයි කරන්නේ
2: එහෙමයි
5: WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මිට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
7: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අවිශ්වාසයේ වගකීමයි සිගරේ දෙන්නේ අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටන දාන්නේ
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
9: ධන්නවද හෝම්ස්. මේ මිනිස්සුන්ගේ ජානවලට ගැලපෙනම සෙල්ලම යල දැන් හොයාගෙන.
10: මොකද්ද ඔය විසිගිරිල්ලද?
9: ඔව්. රෝමිදි මීටර් 92ක් ග්ලාස්කෝවල රන් පදක්කම හංගේරියාවල මීටර් 91ක් නගෝයාවල මීටර් 88ටත් එහා
10: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා කොල්ල වෙලාවට පාරමාරු කළේ
9: ඇයි
10: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න
11: මීටර් 90ට එහා විසිවෙන යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනිං වයිබ් එක නෙත් FM ඇල්ගොටවුන් සතියේ දිනවල උදේ 7ට
12: නෙත් FM ඇල්ගොටවුන්
13: brought to you by
14: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13:22 ප්‍රයිම් ග්‍රූප්
15: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
16: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
17: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
12: Net FM Algo Town FM Anupaha FM 94.8 Net FM Divaina Pura Divaina Pura
18: Velava oba veta gena enne
7: Adama ganna phone ekai ai hetata danni Vishwase wanga kiwa ekka singer simple pay Ikada loda ticket ekak gewanna adama oyage smartphone ekak araganna
19: Velava dawal 12

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම. වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත් වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් net අමතන්න. 01112 863 363 076 76 72

0: අයිබෝන් අද 2026 ඔක්තෝබර් 5 වෙනිදා සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරිය සිට මම සචිනී සීල වර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා. සිරස්තල IMF හත්වැනි සමාලෝචනයේට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණෙයි. ඇමරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍ය වාරිකයක් ළඟදීම ශ්‍රී ලංකාවට. IMF සල්ලි ලැබුණත් රටේ ජනතාවට ඍජුව සහනාධාර නැහැ. ආර්ථික විද්වතෙක් net news සංවාදයකදී කියයි. ඥානසාර හිමි අභියෝජනාධිකරණයට ජනපති සමාව ඉල්ලා පිරිසක් යළි පෙරට. අහුන්ගල්ලේ සහ බත්තේකම වෙඩිතැබීම් වලට ගෑවුණු දෙදෙනෙක් අත්අඩංගුවට. ප්‍රංශ ශිෂ්‍ය විරෝධතා තවත් තීව්‍ර වෙයි. අදත් පාසල් 500ක් වැසෙයි. net news the truth people trust. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඥානසාර හිමියන් අධිකරණයට රැගෙන වෙත් සිටිනවා. මේ අතර ඥානසාර හිමිට යළි ජනාධිපති සමාව දෙන්නයි පිරිසක් කියනවා. ඒ අතුරු දවස උණුසුම්ම කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති තෙවසරක විස්තීරණ අරමුදල් පහසුකම යටතේ සිදු කෙරෙන හත්වන සමාලෝචනයේට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. එම එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මගින් අනුමත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 345ක පමණ මූල්‍ය වාරිකයක් නිදහස් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති. යනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දුන් සමස්ත මූල්‍ය සහනය ඇමරිකානු ඩොලර් බිලියන 2.7ක් දක්වා ඉහළ යනු ඇති. 2027 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීම සහ ණය ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සලකා බැලීමෙන් පසු විධායක මණ්ඩල අනුමැතිය හිමිවන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කළේ. මැද පෙරදිග කලාපයේ පවතින උද්ගත වී ඇති තත්ත්වයන් හමුවේ ඉදිරියේදී අවධානම් මතුවිය හැකි බැවින් ඊ රට තුල සර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවද මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් එම මූල්‍ය වාරිකය ලැබුණද මෙරට ජනතාවට ඍජුව සහනාධාර හිමි නොවනු ඇති බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකොරළ මහතා පැවසුවේ. ඒ net news සමග සංවාදයකට එක් වෙමින්
1: අපට කොයි කාලෙ වගේ ලැබෙයිද මොකද්ද ඊට පස්සේ තියෙන ක්‍රමවේදේ දැනට එකඟතාවය විතරයි ඇවිල්ලා තියෙන්නේ තව ගොඩ කාලයක් බලාගෙන ඉන්න වේද?
2: ඔව් ඇත්තටම IMF කාර්ය මණ්ඩල මට්ටම එකඟතාවයකින් පසුව ඒගොල්ලන්ගේ විධායක මණ්ඩලය මගින් අනුමත කරන්නට ඕනේ. කොහොම වුණත් ලබන අවුරුද්දේ මාර්තු වලට කලින් මේ සියල්ල මේ මූලික වැඩසටහන අවසන් වෙන්නට ඕනේ. ඒක නිසා මම හිතනවා වැඩි කල නොයා මේ පළවෙනි වැඩසටහන ඉතාමත් සාර්ථකව අවසන් කරලා ආධාර වාරිකයන් ලංකාවට ලැබෙයි කියලා.
1: වාර්තාවන ආකාරයට ඇමරිකානු ඩොලර් මිලියන 345ක මුල්‍ය පහසුකමක් ලැබෙනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. මේක ලැබීමෙන් අනතුරුව ජනතාවට සහන ලැබේද?
2: ඇත්තටම IMF වැඩසටහන තුල සමස්තයක් වශයෙන් මං හිතන්නේ ඩොලර් මිලියන 700කට වගේ ආසන්න ප්‍රමාණයක් අපිට ලැබෙන්නට තියෙනවා. ඒකෙන් එක වාරිකයක් තමයි ඔය කියන්නේ ඩොලර් මිලියන 300 ගණනක් තියෙන්නේ. එතකොට මේ ඩොලර් මිලියන 300 ගණන අරගෙන රටේ ජනතාවට සේවා සැපයීම හෝ සහනාධාර කියන එක ඍජුවම සිදුවීමක් වෙන්නේ. නමුත් වක්‍රව ඒ තුල යම් යම් දේවල් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට විනිමය අනුපාතික ස්ථාවරව තියාගන්නට පුළුවන්. රට සතු ඩොලර් සංචිත ප්‍රමාණය වැඩි වෙනවා. ඉතින් මේ තුල යම් යම් ආකාරයේ වාසි රටවැසියන්ට හිමි වෙනවා. ඒ හැර ඍජුවම මේ මුදල අරගෙන ජනතාවට මුදල් දීමට හෝ වෙන යම් ආකාරයේ සහනාධාර දීම වගේ දේවල් කිසිදු කිරීමට රජයේ ප්‍රියා කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මං හිතන්නේ රජයේ ඒ වගේ ක්‍රියාමාර්ග වලට යා යුතුත් නැහැ. වැදගත් වෙන්නේ ආර්ථිකය ස්ථාවරව තබාගෙන 2028 වෙනකොට ණය ගෙවන ගෙවීම සඳහා අවශ්‍ය පසුබිම එහෙම සකස් කරගෙන අපි ක්‍රමයෙන් ඉස්සරහට යන එක.
1: වර්තමානයේ රටේ ආර්ථික තත්ත්වය කෙබඳුද?
2: වර්තමාන ආර්ථිකයේ ගත්තට පස්සේ සමස්තක් විදිහට ආර්ථිකයේ සැලකිය යුතු මට්ටමක ස්ථායීතාවයට අපි ඇවිත් ඉන්නේ. නමුත් විත්වා උනාතුමය තත්ත්වය, ඊට පස්සේ මැදපෙරදිග ඇති වූ ඉන්න අර්බුදය වගේ දේවල් හේතු

0: අපේ ඉස්සරහට යාමේ අවශ්‍යතාවය තියෙනවා.
1: වරන්තුවක් මත අතරංකුවට ගැනීමේ අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලවුඩත්තේ ඥානසාර හිමියන් මෙවැනි විට අභියාචනා අධිකරණයට රැගෙන වෙත් තිබෙනවා. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ නඩුකරයකට අදාළව අභියාචනා අධිකරණය විසින් ඥානසාර හිමියන්ට එරෙහිව එකදා විවෘත වරන්තුවක් නිකුත් කර තිබුණා. එම වරන්තුවට අදාළව ඥානසාර හිමියන්ව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා උන්වහන්සේ මෙලෙස බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට රැගෙන වෙත් තිබෙනවා. මේ අතර බොදුබල සේනා සංවිධානයේ මහලිකම් පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන්ට යළි ජනපති සමාව ලබා දෙන්නයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය ඉල්ලීමක් කරනවා. එහි අධ්‍යක්ෂ සුභාෂ් සුභවික්‍රම මහතා මාධ්‍ය හමුවකට එක්වමින් පැවසුවේ භික්ෂු ජීවිතයක් යනු ඉතාමත් කැප කළ යුතු ජීවිතයක් බවත් අධිකරණයේ වැඩදිකරුවන් ලෙස නම් කර ඇතත් ජනාධිපතිවරයාට සමාව දීමේ හැකියාව පවතින බවයි. කිසේ වෙතත් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා පැවසුවේ ඥානසාර හිමියන්ට එලෙස සමාව දීමට ජනාධිපතිවරයා කටයුතු නොකළ යුතු බවයි.
2: ඥානසාර හාමුදුරුවෝ පහුගිය දවසක අම්මවත් ළඟ තියාගෙන කිව්වා මේ වෙච්ච අරස්ත නිවැරදි කරන්න අම්ම ජනාධිපතිතුමාට ජනාධිපති සමාව දෙන්න පුළුවන් කියලා.
3: එහෙම කළොත් එහම ඕගොල්ලෝ කියයි ජනාධිපති ඒකාධිපති කියලා. විවිධ කාරණා තියෙන්න පුළුවන්. නමුත් ඒ කාරණා හරියටම හේතු ගන්නමින් අවශ්‍ය ඒ සම්දා ඉල්ලුම් කළොත් ඒ සම්බන්ධ සලකා බලන ක්‍රමවේදයක් තියෙනවා. ජනාධිපතිතුමාටත් මේ Tamanට ඕන විදිහට කියන්න බෑ. දැන් එහෙම හිටපු ජනාධිපතිතුරු එහෙම කරපු නිසා තමයි ඒව බම් පෙලා එන්නේ. මේ ජනාධිපතිට ඒව බම් කරන්න බෑ. ඒ ජනවර්මේ නෑ ඒ විදිහට බම් වෙන වැඩ කරන්න කියලා. ඒ නිසා මේ ජනාධිපති එහෙම කරන්නේ නෑ.
1: අහුන්කල්ල ගල්වේර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ඒ ගාල්ල දිසා අපරාධ කොට්ටාසේ මගින් ඊ අඩුවෙම සිදු වූ මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ 74 හැවිරිදෙවියේ පසු වූ පුද්ගලයෙක්. අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අතරංගුවට ගෙන ඇත්තේ අහුන්කල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ එම වෙඩි තැබීමට යොදාගත් පිස්තෝල වර්ගයේ ගිනියවයක්ද ගල්වේර ප්‍රදේශයේ නිවසක සංගවාතිපේදී සොයාගෙන තිබෙනවා. මේ අතර බද්දේගම පොලිස් වසමේදී ත්‍රිරුත රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හා කාන්තාවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අතරංගුවට ගෙන තිබෙනවා. ගාල්ල දිසා අපරාධ කොටාසේ මගින් එම සැකකරු අම්බලංගොඩ ප්‍රදේශයේදී අතරංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. එලෙස අතරංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක් වන කරන්තිනී ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. පැය 48ක රැඳවුම් නියෝග මත ගාල්ල දිසා අපරාධ කොට්ටාසේ විසින් සැකකරුගෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. ගුරුවරුන්ගේ හිඟය පන්ති කාමරවල පවතින අධික තදපතේ සහ පාසල් ගොඩනැගිලි අලුත් වැඩියා නොකිරීම ඇතුළු අධ්‍යාපන ශිෂ්‍යයේ ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ප්‍රංශයේ ආරම්භ වූ ශිෂ්‍ය විරෝධතා තවදුරටත් තීව්‍ර වී තිබෙනවා. ඒ අනුව එරට පාසල් 500ක් පමණ අද දිනේ වසා දැමීමට එරට බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රංශ අධ්‍යාපන අමාත්‍ය එඩ්වර්ඩ් ජෙෆ්රි පවසා ඇත්තේ ආරක්ෂිත තත්වයේ තහවුරු නොවීම හේතුවෙන් එම පියවර ගත් බවයි. විරෝධතා ආරම්භ වූ දින සිට මේ දක්වා පාසල් 24ක් ගිනියවි තබා හෝ අලුත් වැඩියා කළ නොහැකි ලෙස විරෝධතාකරුවන් විනාශ කර තිබෙනවා. අධ්‍යාපන ශිෂ්‍යයේ කාර්යමණ්ඩල සමාජිකයන් 78 දෙනෙකු තුවාල ලබා ඇති බවද ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා. පැරිස් නුවරින් ආරම්භ වූ මෙම විරෝධතා මෙවන විට මොන්පෙලිය, නාට්ටේ සහ මාර්සෙයි ඇතුළු ප්‍රධාන නගර රැසකර ව්‍යාප්ත වී තිබෙනවා. කැරලි මර්ධන පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් හමුවේ පුද්ගලින් 5000කට වැඩි පිරිසක් අතරංගුවටගෙන ඇති අතර ඉන් 85%ක්ම බාලවයස්කරුවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අන්තවාමාංශික ක්‍රියාකාරකයන් කිහිප දෙනෙකු මෙම ශිෂ්‍ය ව්‍යාපාරයට රිංගා දැඩි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන බවට එරට අධ්‍යාපන අමාත්‍යවරයා චෝදනා කර සිටිනවා. කෙසේ වෙතත් මතුවැති ගැටලුවලට විසඳුම ලබා දීම සඳහා පන්ති කාමර කටයුතු පවත්වාගෙන යාම, යටිතල පහසුකම් නැංවීම සහ විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රමවේදය විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමට පියවර ගන්නා බව ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලොක්රේනු ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම මහජන දේපළවලට හානි සිදු කරන පිරිස්වලින් එම වන්දි අයකර ගැනීමේ විශේෂ පනත කඩිනම් කිරීමටද ප්‍රංශ රජය තීරණය කර ඇති බවයි.

0: ස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ. ඉහළ කෝට්ටේ හා කඩිගම්බුව දුම්රිය ස්ථාන අතරදී පිළිපැනීමකට ලක් වූ දුම්රිය මැදිරි පිළිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. යනුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට රමුකන දක්වා තවදුරටත් සීමා කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. පෙර දිනේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ සීක්‍රගාමි දුම්රිය පිළිපැනීමකට ලක් වුණේ අද පෙරවරු 6ට පමණයි. එහිදී එම දුම්රිය පස්කන්දීක සහ ගලක ගැටීම හේතුවෙන් දුම්රිය මැදිරි දෙකක් පිළිපැනීමකට ලක් වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. net news nimava net news meelanga pradhana pravruti prakashaya savasahaya tehada etek pain pai pravruti bala porotwanna mohudin bohuda wenas wena aluthma toraturu sadaha net news youtube nalikawata saha net news facebook piduwata pivisenna nathoth net news total kiya pagi web padawiyata pivisenna
1: net news rava pratirava ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාද මෙලෙස අදහස් පළ කළා.
2: ඔව් ඇත්තටම net වන් විදුලි සේවාව තාම වැදගත් මෙහෙවරක් සෑම පැත්තකම කරනවා. විශේෂයෙන්ම ප්‍රබුද්ධ ජනයා සම්බන්ධයෙන් මම දේශපාලන විවරණ, සමාජ විවරණ, පුරාවිද්‍යාත්මක විවරණ, ඒ වගේම බොහෝ දුරට යට ගහලා තියෙන මේ ලෝකයේ යටිබිංගත අපරාධ, ඒ වගේම ඒ සිදුවීම් කරන පුජ්‍යලයින් මේ අනාති වශයෙන් වෙච්ච විශාල මෙහෙවරක් net news විසින් කරනවා. මොකද බොහෝ ගුවන් විදුලි සේවාවන් වලට තමන්ගේ සහායක රූපවාහිනී සේවාවක් තියෙනවා. ප්‍රධාන මාධ්‍යයක නැතුව තමන්ගේ YouTube ජාලයත්, සමාජ මාධ්‍ය ජාලයත්, ඒ වගේම ගුවන් විදුලි ජාලයත් පාවිච්චි කරගෙන ඉදිරියෙන්ම මේ කටයුත්ත සිදු කරගෙන යනවා. විවිධ ශේෂ්ඨවල උතු විනෝදාස්වාදයේවත් උතු දේශපාලනයේවත් මේ ඔප්පට ගිය ක්‍රියාවලියක් අපට net news වල මේ පසුගිය දශකයකට අධික කාලය තුරා දැක බලා ගන්න පුළුවන්.
1: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම් වැඩි විස්තර සඳහා 19.85 අමතන්න. FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
3: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපනය ඇති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: වාසිනා මෙන කොහෙන්ද සර්?
5: ඩීල් බී වාසි.

වෙලාව 12:20. අපි ඇවිල්ලා තියෙන්නේ hina baby pel බඳගෙන අහන අනිත් FM දේදුණු මාවතේ අද දවසේ අවසාන පැයට. ඔයාට ඔය ඉන්න විදිහටම හිනා වෙවි ඉන්න පුළුවන්. මේනක සහල් මෙලදී අරන් දෑගි විදිහට රයිස් කුකර් එකක්වත් ඔයාට හම්බ වෙනවා. අනිවාර්යයෙන්ම ඔයා මිලදී ගන්න මේනක සහල් නම් ගෙදරට අලුතින්ම රයිස් කුකර් එකක්, ඒ වගේම තමයි බ්ලෙන්ඩර් එකක්, ඊට පස්සේ ස්මාර්ට් ටීවී එකක් හම්බ වෙනවා කියන එක නතින් නතින්. එහෙම මේ වෙනකොට අලුතින්ම රයිස් කුකර් ජයග්‍රහණය කරපු තවත් දෙන්නෙක්ගේ නම් මට මේ වෙනකොට හම්බ වෙලා තියෙනවා. වැඩියෙන් මේනක සහල් මිලදී ගන්න කියලා මං කරපු මතක් කිරීමත් එක්ක වතුපිටිවල ඉන්න TM ප්‍රසාද්, එයා සේන සුපර් එකට ගිහිල්ලා මේනක සහල් මිලදී අරගත්තා. අන්න යාට දැන් රයිස් කුකර් එකක් හම්බ වෙලා තියෙනවා තෑගි විදිහට. ඒ වගේම තමයි කඳාන ඉන්න ධනුෂ්ක ප්‍රදීපොත් මං කියන එක අහගෙන ඉඳලා වත්තල පැත්තේ තියෙන ෂොප් එකකින් අරගෙන තියෙනවා මේනක සහල්. අන්න යාටත් අලුතින්ම රයිස් කුකර් එකක් ජයග්‍රහණය කරන්න අවස්ථාව හම්බ වෙලා තියෙනවා. ඉතින් ඒක හන්ද වැඩියෙන් මේනක සහල් මිලදී ගන්න කියලා අපි ඔයාලට මතක් කරනවා. ළඟම අලවි නියෝජිතයන් හරහා ඔයාලට මේනක සහල් මිලදී ගන්න පුළුවන් නාඩු, ඊට පස්සේ සම්බා, සුදු කැකුළු, රතු කැකුළු, මල් නාඩු, කීරි සම්බා, ඕනිම සහල් වර්ගයක් මේනක සහල් එක මිලදී ගන්න පුළුවන්. මේනක සහල් කියලා කියන්නේ අපේම රස, අපේම උරුමය. බත් එක රසට හදාගත්තට පස්සේ ව්‍යංජන ටිකත් රසට හදාගන්න නම් හොඳම කුළුබඩු එකතු කරන්න වෙනවා. හැමදාම අපේම රසට කන්නේ නැතුව ඉන්දියාවේ රසටත් පොඩ්ඩක් කන්න. අපි කැමතිනේ පොඩ්ඩක් අන්තර්ජාතික වශයෙන් කන්න. ඒ හින්දා තමයි ඔයාලට මම මතක් කරන්නේ ෆ්‍රීලන් නිවසින් ඇවිල්ලා දින අලුත්ම නිෂ්පාදනය වුණු ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගැන. ශ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ඉන්දියාවේ රස අරගෙන ආවට සම්පූර්ණයෙන්ම අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි නිෂ්පාදනය වෙන්නේ. ශ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ඔයාලට අරගන්න පුළුවන්. ඉතින් අරගත්තට පස්සේ ග්‍රීන් කරි මසාල එක තියෙන්නේ එළවලු වලට දාන්න. රෙඩ් කරි මසාල එක තියෙන්නේ මාළු වලට දාන්න. ඊට පස්සේ බ්ලැක් කරි මසාල එක තියෙන්නේ මස් ජාති වලට දාන්න. හරියට දාලා අරගෙන හදාගත්තා කියලා කියන්නේ කෑමට එකතු වෙන කට්ටිය සර්ප්‍රයිස් එක වෙන එක නවත්තන්න දෙයියන්ටවත් බෑ රජු. කැස්සට කොස්සට උනත් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් දාලා හදාගත්තට පස්සේ රසින් රසවත් කරගන්න පුළුවන්. මං යනවා කට්ටිය එකතු කරගන්න. WhatsApp එක පැත්තට තමයි යන්නේ. මොකද හෝ ගාලා කට්ටිය මැසේජ් කරලා තියෙනවා. මං දැන් ඉතින් මැසේජ් කරන්න කිව්වා වගේ මොයි ටික කියවන්නත් එපා. ජනී පැට්ටෝ කොහමද ඔයාට මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මදු තමා මට මැසේජ් එක දාලා තියෙන්නේ. රෝසමල් ගොඩකුත් එවලා දෙනවා, ආදරෙයි කියලා දාලා දෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඔන්න අපේ හුන්නස්ගිරියේ SMT අපරල් එකේ මගේ නංගිල සෙට් එක මැසේජ් කරන්න පටන් අරන්. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා යාබ. මේ මැසේජ් එක දාලා තියෙන දසුනි නංගි, මං එකතු කරගන්නම්. ඊළඟට හායි ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න. අද තුෂාරිගේ බර්ත්ඩේ එක. ඉතින් එයාට ආදරෙන් විෂ් කරන්න, එයාගේ යාළුවෝ කට්ටිය විෂ් කරනවා කියලා කියන්න. හුන්නස්ගිරි SMT එකේ සෙට් එකම තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. තුෂාරි නංගි සුබ උපන්දිනයක් වේවා. නැතෙෆෙම අහගෙන ඉන්නේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. ජනී කොහෙද කෙල්ල නැද්ද? කෙල්ල වීකෙන්ඩ් එකට විතරයි. පානදුරේ ධනුෂ්ක මල්ලි තමයි එහෙම ආලා තින්නේ. මං එකතු කරගන්නම්. ගුඩ් ආෆ්ටර්නූන් ජනී, මාත් ඔයාව හගෙන ඉන්නේ. එහෙම කියලා කියන්නේ අර කවදාවත් නම කියන්නේ නැති කෙනා. මං ඔයාවත් එකතු කරගන්නම් නම නැති. ඊළඟට යනවා ඉතාලියට ගිහිල්ලෙන්න. එන්නේ නැහැ, අයි නවතිනවා ගෙලින්ම ඉතාලියට ගියොත්. අනුර ලක්ෂ්මන් අයියා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. පොතා දීලක, ලක්ෂ්මන්, ලක්ෂාන්, ඊට පස්සේ ෆ්ලොරීඩා, මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා දෙන්නේ. හයි හයි ජනී, ගුඩ් ආෆ්ටර්නූන්. අපිවත් සින්දුවකට එකතු කරගන්න. තුෂානි කලුනා කරුණාරත්න, පළවත් ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ. මං එකතු කරගන්නම්. ජනී ජනී, රහසක් කියන්නද? එහෙම කියලා මට කියලා දෙන්න කවුද දන්නවද? අපේ රුවන් කුමාර අයියා. බද්දේගම ඉඳිගස් කැටියේ රන්වන් බිම්මල්ලගේ ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. රහස මං ඕගොල්ලන්ට කියන්නේ, ඒක රහසක් විදිහටම තියාගන්න. ඊට පස්සේ යන්න හදන්නේ මොරොන්තොටයි මොරදනයි රියඩ මයුමි ෆැෂන් එකට ගිහිල්ලා එන්න. කෑගල්ලනේ මොරදනයි මොරොන්තොටයි තියෙන්නේ. කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ මොරොන්තුඩුවේ ඉඳන් රොෂාන්, ශාමා, සෙනුක, රොෂිකා එක්ක ලක්ෂ්මන් අයියා මැසේජ් එකක් දාලා තියෙනවා.
නෙත්තහල පාලු නැති කරගන්න මම පතිරාජ පෙදෙස කූඩුව හන්දියේ ඉන්න තිලකා සීමන් ආරච්චි. එයාගේ පුතා රවින්දු රශ්මිකත් සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. හයි හයි සුදු මහත්තයෝ, අපිවත් සින්දුවකට එකතු කරගන්න. ගම්බහ DR ගාමන්ට් එකේ අපේ මිතුරු කැල තමයි මැසේජ් එකක් දාලා තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ යනවා රිකිල්ල ගස් කඩයි මයිලපිටියේ තියෙන සැලෝන් දිනේෂ් ප්‍රියකට. ගෑනු ළමෙක් හොයාගන්න ඕනේ මේ සැලෝන් දිනේෂ් ප්‍රියකට ගිහිල්ලා නොමිලේම කොණ්ඩේ කපා ගන්න. එතන ඉන්නවා ඉතින් අපේ සංදීපනී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිංහ අක්කා. මේ කට්ටියම එකතු කරගන්නවා ගොඩාක් ආදරෙන් මේ සින්දුවට. ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න. පනාමුරේ ඉඳන් රේඛ තමයි අපිට මැසේජ් එක දාලා දෙන්නේ. රේඛා, මං ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ මෙන්න මැසේජ් එකක් දාලා තියෙනවා අපිට අර වඩමුල්ල හන්දි එළවලු කඩේ ඉන්න කෞශල්‍ය නංගිව එකතු කරගන්න කියන කෙනා. මං ඔයාවත් එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්.

dan paha. Anu hatrai dasyama ada. Net FM. Tibaina pura. Jani Eka.

எல்பி வாசி லொத்தரை வாட வாசி வெடி வெடி என்ன நரகனேன வாசி லொத்தரை வெடி வெடி என் மிலதி கத்தகில கிசீம பாடுவாக்கு என்னினே DLV වාසීලෝතරයි මංගල දිනුම් මැදීම පහුගිය දවසක පැවැත්වුණා. හරියටම කියනවා නම් ඔක්තෝබර් මාසේ පළවෙනිදා. දැන් එදාට කලින් මං කියන දේ අහලා DLV වාසීලෝතරයි මිලදී ගත්තා නම් ඒ හැමෝටම දැන් රජ වාසී හම්බ වෙලා තියෙන්නේ. 11 කෝටි 67 ලක්ෂයේ ඉක්මවන තෑගි ප්‍රමාණයක්. ජයග්‍රාහකයන් අතරේ බෙදලා දෙන DLV වාසීලෝතරයිත් එක්ක එදා හැකියාව ලැබුණා. පොඩි ගානක් නෙවෙයි කට්ටියට හම්බ වෙලා තියෙන හම්බ වෙන අඩුම තෑග්ගත් රුපියල් 25,000යි. කල්පනා කරන්න ඒ 25,000න් රුපියල් 40යි ඔයාට වියදම් වෙන්නේ ටිකට් එක අරගෙන. ඉදිරි හැමදේම ලාභය. DLV වාසීලෝතරය වැඩි වැඩියෙන් මිලදී ගන්න. රුපියල් 25,000න් තෑගි ආරඹෙනවා. 50,000 තෑගි, 105,000 තෑගි, රුපියල් මිලියනේ සුපිරි තෑගි. වැඩි වැඩියෙන් වාගේ කරගන්න. වාසනාව කොයි මොහොතේ අපිව හොයාගෙන ඉද කියලා කියන්න බෑ. ඒ නිසා තමයි අපි ටිකට් එකක් හැමදාම අරගෙන ට්‍රයි කරන්නේ. ඒ වගේම තමයි ලෙඩ රෝගත් අපිව කොයි වෙලාවෙ හොයාගෙන ඉද කියලා හිතන්න බෑ. ඒ හින්දා තමයි අපි වාට සේවන කළ කිරිබන් ආරබෝග හහන්දී තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන මතක් කරන්නේ. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා දෙවි කෙනෙක් වගේ තමයි එතුමට සලකන්නේ, එතුමගෙන් ප්‍රතිකාර ගත්තකත්. ඒ තරමටම අමාරුවෙන් අසනීප වෙලා ඉන්න කට්ටිය දැන් හරිම නිරෝගිමත්ම බොහොම සන්තෝෂයෙන් ඉන්නවා. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාගේ ප්‍රතිකාර හඳ. ඒ හින්දා තමයි වාටත් මතක් කරන්නේ සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම් ඉතින් ඕනි දවසක කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාව හම්බ වෙන්න යන්න. වාට මේ කියන ලෙඩ එක තියෙනවා. සුව කරන්න බැරි ඕනිම රෝගයක්. හරිද? දියවැඩියාව, වකුගඩු රෝග, ස්නායු රෝග, පිළිකා, ගෑස්ට්‍රයිටිස්, හන්දි රෝග, චර්ම රෝග, සමහර වෙලාවට ඔපරේෂන් වලට නියම කරලා තියෙන්නේ. එහෙම ගොඩාක් ලෙඩ වෙච්ච අම්මලා තාත්තලා කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාවට ගිහිල්ලා බෙහෙත් අරගෙන එහෙම ඔපරේෂන් එකක් කරන්න ඕනේ නැති ගන්නට සුවපත් වෙනවා. එහෙනම් මේ නම්බර් එක සේව් කරගන්නකෝ ෆෝන් එකේ. නැත්තම් ලියලා තියාගන්න. 0777 300 940. 0773 273 540. රයිට්. කවුද ඉන්නේ බලමු WhatsApp messages එවලා. අයියේ අපිව සින්දුවකට එකතු කරගන්න. නුවර කොහෙද කියලා අහලා තිනවා මේනක සහල් අරගන්න දෙන්න. දැන් ලිස්ට් එක මගේ අතේ නෑ, මං හිත අනිවාර්යෙන් කියන්නම්. හරිද ජනි? අපිවත් සින්දුවකට එකතු කරගන්න. කොග්ගල කවි. කවි මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. කවි නම කියන්න පරක්කු වන්ද කෝල්ස් උත්තර. ආයි ජනි පැංචෝ. කවුද බොලේ මට පැංචා කියත්? දේදුරු මාවතෙන් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. ශෂිකා නිසංසලා මහත්මියගේ සින්දුවක් නම් හොඳයි. ආ දුන්නා දුන්නවා. ආ මේ ලක්මාලි කඩවතින්ද කුමාරි මිස් දුල්මි ගයන් හර්ෂණ දිනිඳු මේ කට්ටියව එකතු කරගන්න කියන්නේ. ඊට පස්සේ යන්න හදන්නේ යටියන්තොට පරුස්සැල්ලට ගිහිල්ලේ. සේපාලි හොටලේ ඉන්නවා. සේපාලි කාමලයි සුදු පාට මීදුමයි කියලා අපේ සේපාලි. මං ඔයාව එකතු කරගන්නම්. ඊට පස්සේ ගලේ කඩේ රයිගම ඉඳන් සරච්චන්ද්‍ර ඩයස්. සංගීත් විජේසූරියගේ සින්දුවක් ඉල්ලන්නේ ඒකත් දුන්නා. එක්කන ඉල්ලුමට සැපයුම ඉල්ලන්නත් කලි. විජයබාපුර ඉඳන් බර්ටි අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. කුලංගමුව, දමයන්ති ලක්ෂාන්, දිනක්ෂි මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. කුලංගමුව කියන්නේ කෙනෙක්ගේ නමක්ද නැත්නම් ගමක නමක්ද? හිතාගන්න බෑ. ප්‍රශ්නයක් ප්‍රශ්නයක්. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ ශාන්ත රේලස්ගේ ශාන්ත අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. කෑගාලේ නිදහස් මාවතේ තියෙන ශාන්ත රේලස්ක විහංග හෝටලේ ඉන්න නංගි බබාලා දෙන්නවත් එකතු කරගන්න ඕනි. හැමදාම මාව විකුණලා මොනාහරි කාලේ එනවා අපේ ශාන්තයියා ගිහිල්ලා. මානුවර අම්පිටි ආර්ය ටේලර්ස්ගේ සෝමතිලක අයියා, අපේ ආදිත්‍ය මල්ලි කට්ටිය එකතු කරගන්නවා. බුලත් කොහොපිටියේ ලෑවල ඉඳන් අපේ ජයම්පති අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ සුදු මැණිකේවයි එයාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. කෑගල්ලි රාම් අයියා එකතු කරගන්න ඕනි. ආයි බලන්න මේ හුන්නස්ගිරිය SMT එකේ ඉඳන් 48 වෙනි උපන්දිනය සමරන දිලානියකට සුබම සුබ උපන්දිනය ප්‍රාර්ථනා කරන්න කියලා මැසේජ් එකක් දාලා දිනවා සහෝදරියෝ සියලුම දෙනා. ඒගොල්ලන්ට කේක් හම්බුණා. අපිට කේක් නැහැ. කියන්න හොඳ නැහැ හරියටම මේ මැසේජ්. ගොඩක් ආදරෙන් විශ් කරනවා අපේ දිලානියකට. චුට්ටක් ආදරේ අඩුයි කේක් හම්බුනේ නැති හන්ද. PLJ අයියා මාපලගමී දැන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හායි මොකද්ද මේ දාලා තියෙන්නේ? මට කියව ගන්න බෑනේ. හායි ගැනීම, අපේ කුමාරයාගේ උපන්දිනේ සුබපතන්න. හිතාගන්න බෑ. මොකක් හරි දාලා තිනවා. SMT එකෙන්ම තමයි මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ.
කෑගල්ලෙන් දැන් අපිට මෙසේජ් එකක් එවලා තියෙනවා. කෑගල්ලේ මහපල්ලේ ගම ඉඳන් නිසංසලා. මං ඔයාව ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා නිසංසලා මේ සින්දුවට. තවලන් තැන්නට යන්න හදන්නේ. තවලන් තැන් ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා දෙනවා පතිරණ අයියා. සිංහල බෙහෙත් කඩේ වැඩ කරන නෑ කෑවනේ මම වැඩේ. තවලන් තැන්නේ පතිරණ සිංහල බෙහෙත් කඩේ ඉඳන් නන්ද කුමාර තමයි මෙසේජ් එක දාලා දී. මනහර හාඩ්වෙයා එකේ විජේසිරි BF ජනපදයේ පුස්සල්ලාවේ සියලුම දෙනා එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලා තියෙන්නේ. ඒ මෙසේජ් එක කියවනවට බෙහෙත් දෙන්න ඕනියක්. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ හන්න යන සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatrai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
3: වේලාව 12:44
4: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
5: පිරිසිදු පරිසරයක් ඉතිරි කර හෙටට පිරිසිදු හුස්මක් දෙමු හෙටක් ඉතිරි කරමු ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
7: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝඩින් යන දෙන්න එපා ඔයාගේ සොන්ස් ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක් මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව
8: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
9: කින්දර හැන්දෑව විජානු ජානු
8: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක
10: මේ හස්බන්ඩ්
11: මොකද වයිෆ්
10: දැන් හිතන්නකෝ ඔයාගේ සල්ලි නෑ කියලා අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද
11: වෙන කාගෙද ඉතින් ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි
10: ආදත් වැරද්දුවනේ තමුන් එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද මට සුර සැප දෙන්නම් කියලා හැබැයි බලනකොට අදිය සතයක්වත් නෑ යන්න මට මොන හරි කණ්ඩ අරන් එන
12: දැන්
13: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත හද සැලිනා
3: වෙලාව 12:46 ටක් ගාල කට්ටිය එකතු කරගන්නංකෝ ආර හුලංගමුව කියලා තියෙන්නේ බර්ටි අයියාගේ නමේ මිතුරු කෑල්ලලු බර්ටි හුලංගම් කෑගල්ලේ සැලුන් අග්නි එකේ සෙට් එක මේ වෙලාවේ හගෙන ඉන්නේ රජිත මල්ලි මං එකතු කරගන්නම් මේ සින්දුවට SMT ඇපරල් එකේ සෙට් එක ආයෙත් පාරක් මැසේජ් එකක් දාලා තියෙනවා ජනි අභිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මාව නැල්ලේ ඉඳන් අයෝධ්‍යා මැසේජ් එකක් දාලා තියෙනවා පුතා ෂෙනුල් දුව නෙතුලි හස්බන්ඩ් අම්මා අප්පච්චි ඇතුළු සියලුම දෙනාව එකතු කරගන්න කියනවා මල්ලිවත් එකතු කරගන්න කියලා අපේ සිරි කුමාර අයියා උරුබෝක් ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා ජනි අභිවත් සින්දුවකට එකතු කරගන්න කියලා වෑකඩ සුපර් එකේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා ගයාන් මල්ලි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ මං එකතු කරගන්නම් ජනි අභිවත් එකතු කරගන්න ඩ්‍රිෆ්ට් බාබර් එකේ සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ කොණ්ඩ එක පා ගන්න යන්න පුළුවන් නිකන් බදුවි නිශාන්ත අයියා ඉන්දිය අපරල් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා මං එකතු කරගන්නම් මේ සින්දුවට ඇමිලි පිටිය ගල්වංගුවේ ඉන්දික ටේලර්ස් එකේ ඉන්දික අයියා හයි ජනි අභිවත් සින්දුවකට එකතු කරගන්න නම නම් පොඩ්ඩක් වරද්දලා හැබැයි එහෙම මැසේජ් එක දාලා තියෙන්නේ මීගමුව ටවුන් එකේ උර්ලෝස් කණුව ගාව ඉන්න ජයසිරි බතික් ෂොප් එකේ ස්ටාෆ් එකේ සෙට් එක කට්ටිය මේකතු කරගන්නවා ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩ අයියායි පවුලේ හැමෝමයි මහරගමේ අපේ දුලානේ බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ සමන්ත කේෂාන් මල්ලි හිරුතරු ස්ටෝස් එකේ ඉන්න අම්මා විමලාවති වයිෆ් නිසංසලා පොඩිදුව ඉරන්දි ලොකුදුව තරුන්දි ගුඩ් ආෆ්ටර්නූන් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න සඳලි අනුරාධපුරේ ඉඳන් කියනවා සංගල්ලේ අප්සරා මං ඔයාව එකතු කරගන්නම් අප්සරා මේ සින්දුවට ඊට පස්සේ දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන සහ චාන්දනි බරුදල් පොලිස් එල් ප්‍රනාන්දු අයියා අපිට දොදොල් දෙන්න හැමදාම කතා කරන අපේ ශානක අයියා හම්බන්තොට දොදොල් කඩේ ඉඳන් අපි වහගෙන ඉන්නේ ආනන්ද නිලන්ත මහීම සසීම රන්දිමා සෙට් එකම එකතු කරගන්නවා ඊට පස්සේ හංගම පාංචාලි ඉඳන් අපේ දිස්නක්ක මැසේජ් එකක් දාලා දෙන්න සමන්ති නිලන්ති ඉරේෂා බොසාමානන්දයා කට්ටියම එකතු කරගන්නවා ගොඩක වෙල ශාශීක ඊට පස්සේ මටත් සින්දුව කෝණි එම කියලා මැසේජ් එකක් දාලා දෙන අපේ පානදුරේ වරුණ ඊට පස්සේ අපේ අනුර ගාමන්ටගේ සෙට් එක වරකා ගොඩ ඉඳන් අපි වහගෙන ඉන්නවා ලක්ෂිත අමරා සමන් මලි රුමේෂ් නදී සම්පත් සාමා දේවි අශානි සුජීව හර්ෂණි විනෝදනි ඇතුළු සෙට් එකම එකතු කරගන්නවා අද කලබලකාරී දවසක්ලු සඳලංකාවේ පූර්ණිමා සෙව්වන්දි මං ඔයාවත් එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් මේ අහන්න යන සින්දුවට විජිතා කුමාරිත් කොලේක ලියලා මැසේජ් එකක් දාලා තියෙනවා වැඩේ තියෙන්නේ කොලේ ලියලා තියෙන්නේ මොනවද කියලා පේන්නේ නැහැ

එහෙම තමයි ඉතින් දිනක හමු වෙනවා දිනක වෙන් වෙනවා පැතුම් මල් මාවතේ නලව නලව ඇවිල්ලා තින් අනර්කලී නෙවෙයි එච්චර ලස්සන නෑ ජානු ජානුට මෙදිරිය බාර දීලා මං යන්න තමයි හදන්නේ කියන ජානුට මෙදිරිය බාර දෙන්න ජානු ආවට පස්සේ මෙතන වෙන කෙනෙකුට ඉන්න ඉඩ නැති හැම නැත්තම් මාත් ඉන්නවා මම ගියෙන් එන්නම් පරිස්සමෙන් ඉන්න හෙට උදේ 10ට ආයෙත් හම්බ වෙමු මම ජනී.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura De Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubabana Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteke
3: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුක බ්ලෙන්ඩ දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: වාසිනා මෙන කොහෙන්ද සර්
5: බීල් බී වාසී කොයි කාටත් වාසී

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් බේ දිවස්ම ඇත්නියුස්
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග අධිකරණයට අපහාස කළ බවට වරදකරු කරමින් සිරඳඬුවම් නියම කෙරුණු පූජ්‍ය ගලගොඩත්තේ ඥාන්සාර හිමියන් එම දඬුවමෙහි ඉතුරු කාලය සම්පූර්ණ කිරීම සඳහා නැවත බන්ධනාගාරගත කිරීමට අභියාචනා අධිකරණය නියෝග කළා. අභියාචනා අධිකරණය නියෝගයෙන් නිකුත් කළේ විවෘත පරිණතෝකට යටත්ව ඉකුත් දාතරංගොඩ ගණනුන් වහන්සේ අද එම අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී. අධිකරණයට අපහාස කළ බවට වරදකරු කෙරුණු පූජ්‍ය ගලගොඩත්තේ ඥාන්සාර හිමියන්ට නියම කර ඇත්තේ වසර 6ක සිරඳඬුවමක්. එහෙත් සිරඳඬුවම සඳහා බන්ධනාගාරගත කෙරුණු උන්වහන්සේ දඬුවම් කාලය අවසන් වීමට පෙර ජනාධිපති සමාව යටතේ මුදා හැරුණා. ඒ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටියදී කෙසේ වෙතත් පසුව පූජ්‍ය කලගොඩත්තේ ඥානසාර හිමියන්ට ලබා දුන් මෙම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරුණා. පෙත්සම සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉක්ුද්දා තීරණය කළේ උන්වහන්සේට ලබා දුන් ජනාධිපති සමාව අවලංගු කිරීමටයි. ඒ අනුව මුලින් නියම කළ සිරඳඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය අධිකරණයෙන් නියෝග ඉල්ලා සිටියා. කෙසේ වෙතත් මෙම නීති කෘත්‍ය අවස්ථාවේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුවයි උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කෙරුණේ. අධිකරණය විසින් නිකුත් කරනු ලද විවෘත වරෙන්තුවකට යටත්ව පූජ්‍ය කලගොඩත්තේ ඥානසාර හිමියන් නිකුත් සෙනසුරාදා අත්අඩංගුවට ගැනුණා. ඒ කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළුතර තීනියාවල ප්‍රදේශයේදී පසු උන්වහන්සේ ඊයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන අතර අද දිනේ දක්වා උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හිදී නියෝග කෙරුණා. ඒ අනුව අද උදෑසන දක්වා පූජ්‍ය කලගොඩත්තේ ඥානසාර හිමියන් රඳවා සිටියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ. බන්ධනාගාර නිලධාරීන් විසින් පෙරවරුවේ උන්වහන්සේ අභියාචනා අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා. කටුගස්තොට ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 9 සිට පැය 48ක කාලයක් ජල සැපීම අතිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපෝහණ මණ්ඩලය පවසනවා. ඒ අනුව උඩුවාවල රජපෙහිල්ල සහ ගෝණිගොඩ යන ප්‍රදේශවලටයි එලෙස ජල සැපීම අතිටුවන්නේ. කටුගස්තොට ජල පවිත්‍රාගාරයේ සිදු කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපීම අතිටුවන බවද එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා. මිලඟ net news පසර දෙකට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM අනුපහ FM 94.8 net FM ගින්දර හැන්දෑව
5: brought to you by සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0034 226 7046
8: FM 95

ஹாய், நவலக்காய் வினாடிதா ஹதராய் மொக்கத அது பிச்சர பராக்குனே ஹரி ஹரி திங் சிந்துவக்கே மஹண்ண தீலா அலுத் சத்தியே பலவெடி தவசே அப்பி வேடடிக்க பொட்டாக் இதிங் நடல கெல்ல பதாங்கமு இதிங் கோமத கட்டிய செபெங் சனி பெங் இன்னவத கோ கியமு பலன்ன மட விஸ்தர டிக அத அத்தனை தவக்கே மகவு சகத்திர வெனகாங் ඔයාට ඉතින් නටාගෙන වැඩ කරන්න තියෙන මන් දන්නවා කොහොමද ඉතින් සතියක් පටන් ගත්තාම මණ්ඩේ කියලා කියන්නේ පොඩ්ඩක් විතර ඉතින් අර හිමීට වැඩ කරන දවස් ටිකක්නේ නේද ඉතින් මණ්ඩේ බෝරින් වෙන්න දෙන්න එපා මං ඔයාලට කොහෙත්ම මේ පැය තුන නම් බෝරින් වෙන්න දෙන්නේ නැහැ මම මේ පැත්තේ ඉන්නවා හවස 4 වෙනකන් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දුවක් ඉල්ල ගන්න මේ පැත්තේ හිමීට එන්න බින්දකයි 55533 මගේ හොට්ලයින් නම්බර් එක ටග්ගල කෝල් එකක් දෙන්න එහෙම නැත්නම් තම WhatsApp chat එකේ මම ඉන්නවා ටග්ගල message එකක් දාන්න 0765 95 95 95 ඔයාගේ මගේ chat එක හිමීට අරගෙන යමු අපි හවස 4 වෙනකන් දැන් ඊයේ පෙරේද දවස් දෙකේ මං උම්ම දුන්නා කියලා නැහෙන් අඩපු කට්ටිය ඉන්නවනේ බේරෙන්න බෑ ඉතින් ඒ කට්ටියරත් මේ පැත්තට එන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒ අතරේ NetFM official Facebook fan page එක පැත්තට යන්න, fan page එක like කරන්න, follow කරන්න, ඔයාගේ message එක inbox කරන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් මගේ wall post එක තියෙනවා. wall post එකට comment එකක් දාන්න. අද මං ඔයාට දාලා තියෙන post එක තමයි දැන් අපි ඔය හදිස්සියෙම office එකේ නිවාඩු ඉල්ලන අවස්ථාව දිනන හිටි හැටි එක එක නිවාඩු ඕනේ වෙනවනේ. අන්න ඒ වෙලාවට boss gang නිවාඩුවක් ගන්න කියන්න හොද්දටම හදාගත්ත ලොකුම බොරුව මොකද අනිත් අයටත් මෙව්ව උදව්වක් වෙයි අපි නම් බොරු කියලා නිවාඩු ගන්නෙත් නෑ අපි හැම නිවාඩු ඉල්ලන්නෙත් නැහැ ඒක වෙනම කතාවක් ඌ අපේ ඔය ජනියට හැම ඕනි වෙයි මටත් එක ගෙව කියලා ගියේ කේදින් යාට රොකිය කොහොමද මොනවත් මන් දන්න ඔය වගේ පෝස්ට් එකක් දැම්මහම මෙයා බලනවා ඕවා අයිඩියාස් ගන්න පුළුවන්නේ ඒනම් හිමීට ඒ ටිකත් ෂේප් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ මං ඉන්නවා මේ පැත්තේ හවස 4 වෙනකන් මං ඔයාගේ කවුද ජානෝ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: දවල් එකයි විනාඩි 19 යයි.
3: තැන හොඳනම් ඉන්නෙත් හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සහගෝකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
5: රසින් රසමවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන් වැල්ලෙන් ලංකාවටම. රසල්යා තුන පහ කුඩු, මිරිස් කුඩු, බැදපු තුන පහ කුඩු, කහ කුඩු ඇතුළු කුළු බඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන් වැල්ල.
6: හැමකතරම ඇයි මේ වැඩ හිට දාන්නේ? ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සුග එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක්. ඇයි හෙටට දාන්නේ? විශ්වාසය වගකීමයි එක සිංග සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
7: මේක තමයි විස්තරේ. දාන්න ඕන පත්තරේ.
8: කොල්ල කෙල්ල කොට යන

මාත් ඉන්නම් ඉතින් ළඟින්. මාත් කැමති එහෙම ළඟින් ඉන්න. වැඩේ තියෙන අපේ ළඟින් ඉන්න කවුරුත් කැමති නැති එකයි. ලොකු ප්‍රශ්නයක් මේක. මේක අර නිවිහන හිල්ලේ කෝපි කෝප්පයක් එහෙම බොන ගමන් කතා කරන්න ඕනි ප්‍රශ්නයක්. හරි, ගිතර හැඳ වහගෙන ඉන්නවා කියලා මට මැසේජස් එවපු කට්ටියකුත් ඉන්නවා. ඒ අතරේ මෙන්න මේ ගැන තවට මතක් කරන්න ඕනි. මුලින්ම වාඩි ඉතින් කියන්න හදන්නේ මෙන්න මේ පණිවිඩය ගැනයි. තමයි ෆේම්සෑය කියලා කියන්නේ. ඉතින් කවුරුත් දන්නවා ෆේම්සෑය කියන්නේ ගෑනු ළමයෙක්ට පීරියඩ්ස් කාලේ කොච්චර අමාරුද. අන්න ඒ අමාරු අපහසු කාලය ඩබල් වෙනවා ඔයා පාවිච්චි කරන පෑඩ් එක අවුල් නම්. ඒ කියන්නේ සාමාන්‍ය පෑඩ් එකක් ගන්නකොට අපි හිතලා බලන්න ඕනේ මේක ඇඳගෙන ඉන්න පහසුයිද, ලීක් වෙයිද, එහෙම නැත්නම් ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක්ද කියලා. මේ කියන දේවල් ටික හරියට නැති වුණොත් තමයි ඔය තියෙන පීරියඩ්ස් කාලේ අපහසුතාවය තව ඩබල් වෙන්නේ. ඉතින් එහෙම කරගන්නේ නැතුව ඒ විදිහට එහෙම ඩබල් වුණාට පස්සේනේ ඔය ආසාවෙන් කරපු වැඩපවා අතහැරගන්නේ. ඉතින් එහෙම කරගන්නේ නැතුව ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක ඔයත් අරගන්න මාකට් එකෙන්. සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අතරපත් වෙන ෆිම්ස් අය දැන් වාඩි දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරිවෙල් සලකින් ෆාමසි වලින් මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාටත් ෆිම්ස් අය අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ පීරියඩ්ස් දවස් කිසිම විදිහකින් ඔයාට ඔයාව මග අරින්න දෙන්නේ නැහැ. කිසි ප්‍රශ්නයක් නැතුව ඒ දවස්වලට ආසාවෙන් කරපු දේවල් හරියටම ඒ විදිහටම කරන්න ඔයාට පුළුවන් ඔයාගේ ළඟ තියෙන ෆිම්ස් අය නම්. අපි අමුට අගල WhatsApp messages පත්‍ර කවුද මුලින්ම මට message කරලා තියෙන්නේ කියලා බලන්න හදන්නේ SMT Apparel Hunas Giriya. ඔන්න අදත් ඉතින් birthdays ටිකක් ඇවිල්ලා තියෙනවා. Hi Janu Manika, අපි SMT Apparel Hunas Giriya අද අපේ සුපවයිස කුමාරගේ උපන්දිනේ. එයාට අපි ගොඩාක් ආදරෙයි. අද විශ් කරන්නකො ජානු. එන් ගෲප් එකේ සෙට් එක තමයි ඔන්න සුපවයිස කුමාර. ඔයාට විශ් කරන්න මේ විදිහට.

kumara ya. Happy birthday. ගොඩම ගොඩක් ආදරෙන් ඔයාගේ එන් ටීම් එක එන් ගෲප් එක ඔයාට විශ් කරනවා වගේම නෙත් ටීම් එකේ මමත් අපේ ටීම් එක ඔයාට ගොඩම ගොඩක් ආදරෙන් හැපි බර්ත්ඩේ කියලා විශ් කරනවා. අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ සින්දුවට එකතු කරගන්නම්. හයි ජානු, උම්මා කිරිල්ලි, කොහොමද උනස්කිරිය නවීන එක්ස්පෝට්? අද අපේ දිලිනි අක්කිගේ 48 වෙනි බර්ත්ඩේ එක. එයාට උම්ම එකක් දෙන්නකෝ ජානු.

அக்கா, திலினினுமே திலானி அக்கா, ஹாப்பி பர்த்டே. ගොඩම ගොඩ කාදරෙන් වාගේ යාළුවෝ සිට කෝරි විශ්කනෝ වගේම නැ ටීම් එක වෙනුවෙන් මමත් ගොඩම ගොඩ ආරියා කාදරෙන් ඔයාට හැපි බර්ත්ඩේ කියලා විශ්කරනවා. ජානුමණික අපි SMT අප්‍රල් ලෙකේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කර ගන්න අපේ කුමාරයියගේ බර්ත්ඩේ එකට එයාට විශ් කරන්න කියලා දෙනවා. අපි කුමාරයියට විශ් කරා. එයා අපි යාගේ ලයින් එකේ හොඳම ළමයි සෙට් එක. එයාට අපි සුබ පතනවා. ඔන්න කුමාරයියා, ඔයාගේ හොඳම ළමයි සෙට් එකත් ඔයාට විශ් කරනවා. අර කලින් විශ් එකටම ඒකත් අපි අදාළ කරගමු. හරිද? අද දවසම මන් දන්නවා. හවස 4 වෙනකන් හුන්නස්ගිරිය SMC අප්‍රල් එකේ සෙට් එක විශ් කරනවා අපි කුමාරයියට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුකු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දවල් එකයි විනාඩි 30ට ආයේ.
3: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
4: HMB ෆයිනෑන්ස් දියුණුවට මග නගර චාරිකා.
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB ෆයිනෑන්ස් මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
4: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
2: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
5: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතියේ දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නටමු සුදා කිරිබොන්නේ නටා මනමාල කතා වෙන්න මිස් ජනියා ළඟින්න
2: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි සෙක අහන්න net fm ki

0: Net FM Kinder Händeva Vidjanu.
1: දවල් එකයි විනාඩි 44යි වෙලාව. අහන්නේ දෙන නාස් ටොප් එක ක්ලාස්ටික් කරගෙන තියන්නේ. කටින් නෝ එකතු කරගන්න. හැබැයි ඊට කලින් මට මතක් කරන්න තියෙනවා ඔයාට මේ මාසේ 7 8 9 10 කියන දවස් හතරේ වෙන වැඩ දාගන්න හිතන්නවත් එපා ළමයි. මොකද මං ඔයාට එහෙම කියන්නේ වෙන වැඩ දාගන්නවා කියලා කියන්නේ ඔය ලොකුම ලොකු පාඩුවක් ඔයාට කරගන්නේ. මොකද දන්නවනේ Active Plus Center 3 කොට්ටාව ශාඛාවේ 3 සංවත්සරය වෙනුවෙන් ඔක්තෝබර් 7 8 9 10 කියන දවස් හතරේදී ඔයාට නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් සූදානම් කරලා තියෙනවා. ඉතින් එතනදී ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසු ප්‍රතිකාර ක්‍රම සහ වටින සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඔයාට මේ දවස් හතර පුරාවට පිසියොතෙරපි ප්‍රතිකාර සඳහා 15% විශේෂ වටමක්, ආයුර්වේද නිෂ්පාදන සඳහා 25% වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් ඔයා වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා. ඉතින් ඔයාගේත් පෞලි සමාජිකයෙක් ඉන්නවනම්, දන්න කියන කවුරු හරි කෙනෙක් ඉන්නවනම්, බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනෑම හරි ස්නායු රෝගයක් නිසා පීඩාවට පත් වෙලා ඉන්න, ආතරයිටිස් වෙන්න පුළුවන්, සන්ධි රෝග වෙන්න පුළුවන්, මාංශ පේශි වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩා අනතුරු නිසා ඇති වෙලා තියෙන දුර්වලතා, ආබාධ, වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා, අංශභාගයේ පාකින්සන්, සුසුම්නාවේ ආබාධ, වෙනත් පැරලයිස් රෝග, උපතින්ම හරි උපතින් පසු හරි දරුවන්ට යම් යම් ආබාධ ඇති වෙලා තියෙනවා නම්, කල්පවතින සුසන ආබාධ වගේ දේවල් තියෙනවා නම්, අනිවාර්යයෙන්ම ඔක්තෝබර් 7 8 9 10 කියන දවස් හතර වෙන වැඩ දාගන්න තුවයි යන්න ඕනි Active Plus Center 3 කොට්ටාවේ ශාඛාවට. යන්න කලින් දින වේලාව වෙන් කරගන්න දැම්මම කෝල් එකක් දෙමු. මෙන්න මේ නම්බර්ස් වල ලියා ගන්නකෝ. ඔහොමම ලියා ගන්න කොලයක් පැනක් අතේ තියෙනවා නම්, එහෙම නැත්නම් ෆෝන් එක අතේ තියෙනවා නම් ඩයල් කරගන්න. මෙන්න මේ නම්බර්ස් දෙක 0034227817 0034227817. එහෙම නැත්නම් 0775511918 0775511918. යමුට ගල WhatsApp messages පැතර කවුද ඉන්නේ කියලා බලන්න කොතනින්ද පටන් ගන්න තියන්නේ. හයි, අද අපේ අනුෂ්ක අක්කගේ බර්ත්ඩේ එක. එයාට විශ් කරන්නකෝ අක්කියෝ, අපි ආගේ ආලෝ සෙට් එක. අද බුද්ධම බර්ත්ඩේ ස්කන්ධරාවක් නේ දෙයියනේ තියෙන්නේ. අනුෂ්ක අක්කා, Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. අනුෂ්ක අක්කා, Happy birthday! ගොඩම ගොඩක් ආදරෙන් වාගේ ආලෝ ටිකවට විශ් කරනවා වගේම නැත් ටීම් එකේ මමත් ගොඩම ගොඩාරි ආදරෙන් වාට Happy birthday කියලා විශ් කරනවා. වෙනද වගේම දෙකක් ආදරෙන් අහගෙන ඉන්නේ අචිර ජෙම්ස් ඇතුළු පතල .lk ටීම් එක. දෙකක් නෙමෙයි, ගොඩම ගොඩාරි ආදරෙන් සෙට් එකම එකතු කරගන්නවා මේ හැන සින්දුවට. කච කච ගින්දර දේවි, පණිකොමුරු ගෙඩිය, රෝස මල, අපි ආගේ කැන්ඩි බෝයිස්, ප්‍රියන්ත, මනමාලයා, පණිකුමාර, සිල්වා, පණිකුමාරට උම්ම දෙකක් ඕනෙලු. අමෝ හෙන පැණියනේ, දෙකක් බෑ එකක් දෙන්නක්. අම්මා කියලා තියෙන කොල්ලන්ට ඕන වැඩ වැඩි උම්ම දෙන්න එපා කියලා. ඇතිනේ අදට ඇති හෙටි ඊළඟේක. සුබදහවලක් වේවා කෑගල්ල සලෝන් අග්නියකේ රජිත සද්දරම නැතහගෙන ඉන්නවා. Thank you. මම අහගෙන ඉන්නවට ජය වේවා. කුලිය පිටි බරාගෙදරින් ජයන්තයි අලසර සින්දුකට අපිවත් එකතු කරගන්න. සඳරුවනි, ඉල්වලා, දිනුක, දිනුවර, පැතුම්, දුලානි, දෝනි බබා, සයිප්‍රස් වලින් කුමාරි, මාලදිවන් වලින් පසිඳු එකතු කරගන්න කියලා. ඕකේ, සෙට් එකම එකතු කරගන්නම් මෙහෙන සින්දුවට. ජන බෝලේ ලස්සන දවසක් වේවා. අහන්නකො ඉතින් දෙනවද මටත් ලස්සන සින්දුවක් නැටවෙන එකක්? නාරතනීටත් ඉතින් නටා ගත්තු ගමම්මයිනේ. ශෂික ගඩක වෙලින් ආදරේ උම්ම කියලා තියෙනවා මාට වඩා ආදරේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සහගත කි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකි.
1: දවල් එකයි විනාඩි 56යි.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තන නිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: මුදලාලි
5: අලෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිරිස් කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න මුදලාලි
6: ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවතෝ තාමට මෙහෙම කරයි කියලා ඊ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
5: විජේ දාන්න ඔක්කොටම
6: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
4: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපිත් අහුවෙමු
7: මිරිස් නම් මිරිස් විජේ මිරිස්
8: NLB ආයුබෝවන් අවතම ලොතරැය්ය දිනුම් බෝවේ ආයුබෝ වේවා.
9: 80 දශකේ අන්තිම දවසක් එදත් හොඳ ටෝම වැස්ස සිහින නගරේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
10: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය
11: කින්දර හැන්දෑව
12: brought to you by
13: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ
14: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
15: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134-226-7046
11: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩිස් එක අහන්න net fm කින්දර හැන්දෑවා

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අදම ගන්න ෆෝන් එකයි.
2: සුබදාම
3: ලග්නවල් දෙකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පසුව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ අවසරකින් තොරව උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කර ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ චෝදනා කරනවා. දිට්වාසුලි කුණාටුවෙන් සිදු වූ හානි හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් වසාදමා තිබූ කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා වූ මාර්ග කොටසේ ධාවන කටයුතු පසුගිය දෙවනිදා සිට නැවත ආරම්භ කෙරුණා. කෙසේ වෙතත් අද අලුයම පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ගමන් නැරඹූ පළමු කාර්යාල දුම්රියම පිළිපැණීමකට ලක් වූ බවයි එම සංගමය පැවසුවේ. කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහෙට අලුයම එක දක්වා වළංගු වන පරිදි යනුව වයඹ මධ්‍යම සබරගම ඌව බස්නාහිර දකුණු සහ උතුරු මැද යන පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සැත වෙස් සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. එබැවින් අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ. මිලඟ net news පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people we trust fm 95 fm 94.8 net fm
3: ඉන්දර හැන්දෑව
4: brought to you by
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
8: FM 95 94.8

සුබදවලක්. දවල් දෙකයි විනාඩි 14යි නෙමෙයි විනාඩි 4යි. දවල් දෙකයි විනාඩි 4යි. හරිද? මොනවා වෙනවද මන් දන්නේ. හරි, වගේ මගේ දෙවනි පැය මේ පටන් ගන්නෙ. මේ පැයදි කෝල් කරමු, මැසේජ් කරමු, සින්දුව කිල්ල ගන්න. මේ පැත්තේ මමට කෝල් කරපු මෙන්න මේ කටිය ටග්ගල ටග්ගල ටග්ගල මතක් කරගෙන මතක් කරගෙන යන්න හදන්නේ. කිතුල් කොටේ ප්‍රේමසිරිය අයියා, හැම ගුණවතී, විනුෂ, ගණේෂ, චමිලානි, කිරණිදු, බිම්සර, අසංක කට්ටියම එකතු කරගන්නම්. ජය වේවා. ඊට පස්සේ කිල්ල ගස් ගඩනාය කතා කළා, වල් පිටමලිය පාලය කතා කළා, වයිෆ් දාම්මිය අක්කා, පුතාල දෙන්න තුෂාන් මිහිරංග. මේ සින්දුවටම එකතු කරගන්නම් මගන මෛත්‍රීපාලයා, මංගලිකා, මදුකා, මදුරංග, මද සංක සෙට් එකම එකතු කරගන්නම්. තැන්ක් යූ මවහගෙන ඉන්නවට. අසනීපෙන් හිටියලු නේද? ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ මගේ කාන්ති අම්මා මාබිමින් කතා කළා. කාන්ති අම්මා, ඔයාවයි එනුක පැටියවයි, ඊට පස්සේ අපේ සංගීත්වයි ප්‍රේම කුරුල්ලා, ලියනාරච්චියයි ලියනාරච්චියගේ ෆැමිලිකේ හැමෝමයි කට්ටියම එකතු කරගන්නවා මගේ එනුක පැටියට. උම්ම දෙකක් ඉල්ලුවානේ, ඔන්න දුන්න උම්ම දෙකක්. චූටි චූටි කොළු පැටියන්ට තමයි උම්ම දෙකක් දෙන්නේ. මේ දැන් එන්න බල ලොකු කොල්ල හොරතල් වෙන්න. හරිද? මාත් එක්ක හයි ජානු වැනික දෙන්නකො ලොකු උමයිකුත් එක්ක. සිංදු ඇස්ස අපි බෝකුන්දර 10 කණු පාරේ මංගලි ෆැෂන් එකේ සාලිය, මංගලි, ශ්‍රාන්ති, ඊට පස්සේ සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත, දෙවිනිය ෆැෂන් එකේ සෙට් එකත් එකතු කරගමු ජානු. ඊයේ උදේ අපි ආව බුක් ෆෙයා. ජනි ආවෙ නැද්ද? ජනි ආවනේ. මම ඉතින් හවස වැඩනේ, මට මිස් වුණා ඔයාව. කමන්නේ, අපි ආයේ කවදාහරි කොහෙදි හරි හම්බ වෙයි සුදු මහත්තයෝ. අපේ අනික් කට්ටිය හම්බුණානේ නේද? ආදරේ, හරිද? චාමර ස්ටෝස් කලතර පණා පිටිය, චාමර අයියා, තනුජක්කා, මේ සින්දුවට එකතු කරගන්නයි. හයි ජානු නංගි, ඇල්ල බල්ල කොටුව, බල්ල කෙටුව, නිෂා මගේ දුව නේතු, එයාගේ උපන්දිනේ, සුබපතමු නේද? සුබපතමු. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. නේතු මැනික, happy birthday ඔයාගේ අම්මියට. happy birthday කියලා ගොඩම ගොඩක් ආදරෙන් නිෂ්කනවා වගේම නැතිම කියන ජානුවක් කීත් ඔයාට ගොඩම ගොඩාරියක් ආදරෙන් happy birthday කියලා විශ් කරනවා මගෙන් ඔයාට birthday එකට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: දවල් 2 විනාඩි 20යි.
3: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසය වග කීමයි සිඟ එකේ තියන්නේ. අදම ගන්න ෆෝන් එකක්. ඇයි හිටර දාන්නේ? විශ්වාසය වග කීමයි එක සිඟ සිම්පල් පේ. හිටර නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. තවත් තෑගි කන්දරාවක්. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
8: සිත් බඳගනි. කල් පවති. අව ලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
9: රසින් රසමවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්යා 3/5 කුඩු, මිරිස් කුඩු, බැදපු 3/5 කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
10: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා.
11: නංගියා,
10: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
11: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
10: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
11: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා.
10: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අත්තු ගාලා දානවා.
11: හතර වටේ යන්නතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
12: Net FM හතර වටේ. හතර වටේ.
13: තවල් එකේ මූඩ් බූස්ට් එක. Net FM කින්දර හැන්දෑවා. විචානු. විචානු.

double the kai vinadi visse tunai velava me mase 7 8 9 10 දවස් හතර මොනවද plan කරගෙන ඉන්න වැඩ වෙන වැඩ කියන්න එපා හිතන්නවත් එපා මට ඔව්වා කියන්න මොකද මං ඔයාලට කිව්වා ගිය මාසේ ඉඳලා ඔයාලට මම මේ ගැන කියන්නේ ඔක්තෝබර් 7 8 9 10 කියන දවස් හතරේ යන්න ඕනි ඔය active plus center 3 කොටා විශාකවට එතනදී නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක් පැවැත්වෙනවා ඔයාලගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාලට සුදුසුම් ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානම් ඉතින් මේ දවස් හතර පුරාවට පිසියෝතෙරපි ප්‍රතිකාර සඳහා 15ක විශේෂ වටමක් ආයුර්වේද නිෂ්පාදක සඳහා 25ක වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රසක් වෙනුවෙන් සූදානම් කරලා තියෙන ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම 7 8 9 10 දවස් හතර වෙන වැඩ දාගන්නේ නැතුව අනිවාර්යයෙන්ම යන්න active plus center 3 කොටාව ශාකාවට දැන් අද 5 වෙනිදා 6 අනිත් 17 අනිද්දා තමයි මේකේ පළවෙනි දවස ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම යන්න යන්න කලින් කාල එකක් දීලා දින වේලාව වෙන් කරගෙන මෙන්න මේ නම්බර්ස් ලියාගන්න 0342 17 870 0342 17 870 එහෙම නැත්නම් 0775511 0775511 අපිවත් ලස්සන සින්දුකට එකතු කරගෙන තවලන්තන්න පතරණ සිංහල බෙහෙත් බඩු කඩේ නන්ද කුමාර අයියා මනහර හාද්‍රායකේ විජේසිරි BF ජනපදේ පුසල්ලාව සියලුම දෙනාමත් එකතු කරගෙන සද්දරනේ තහගෙන ඉන්න අපි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු ඊට පස්සේ ඊ ජනර පුසල්ලාව BF ජනපදෙන් අනුරය මැසේජ් කරලා තිනවා මේ හන සින්දුවට එකතු කරගන්නම් සුබ දහවලක් මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න බරුදැල්පල SL ප්‍රනන්දය මැසේජ් කරලා තියන්නේ අනිවාර්යයෙන්ම මේ හන සින්දුවට එකතු කරගන්නම් ඔබයි සංගීතේ සද්දරම අහගෙන ඉන්නවා පරිපර ගමට හදි හෙල්මට් ජැකට් කඩේ අත කරලා අය කොහොමද සුබ දවසක් වේවා බර්ලස්කම දිනිත විමුක්ති හාෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරචන්ද්‍රයා සෙට් එක මේකතු කරගන්නම් මෙහෙන සින්දුවට ඊට පස්සේ ගලේ කඩේ රයිගමින් සරචන්ද්‍රය සෙට් මැසේජ් කරලා තියෙනවා මෙහෙන සින්දුවට ඔවත් එකතු කරගන්නම් හයි ජානු මණික අපේ කුමාර මල්ලිගේ උපන්දිනේ අර විශ්කල ලොකුම එකක් දෙන්න ස්මාර්ට් අපරල් හොන්නස් කිරිය මං කියවන ස්මාර්ට් අපරල් එකේ ඔක්කොම කුමාරයට විශ් කරනවා කියලා කුමාරයියේ ඔන්න ඔයාට තව සෙට් එකක් විශ් කරලා තියෙනවා හැබැයි මැසේජ් එකේ නම නම් එවලා නැහැ මං කොහොමද කියන්නේ ආ DP එකේ මට පේනවා සමර් කෝන් කියලා එයා තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ ඔන්න ඔයාගේ අලුත් සෙට් එක වට සරින් සරේට විශ් කරනවා මං කියන්නේ අද ලන්ච් එකක් දෙන්න ඕනි ඩිනර් එකක් දෙන්න ඕනි හෙට උදේට කන්න දෙන්නත් ඕනි නැතුව නම් වැඩක් නැහැ ජානු මාතව වහගනින කියලා පොළොන්නරුවේ රමණියක් මැසේජ් කළා තිනවා මේ හැන සින්දුවර එකතු කරගන්නම් අක්කේ අදත් ලස්සනම ලස්සන සින්දුවක් කෝණි අටියන්තට සීපෝ ජනපදේ දනුෂි දිද්දු ලංගන මේ හැන සින්දුවර එකතු කරගන්න ලස්සන සින්දුවක් මේක මාත් කැමති හයි ජානු මණික කොහොමද ඔයාට මං හොඳේ සාලිය සෝෆා ලව්ව වනතෝ පුල් පාළුවෙන් හිටියේ අපිටත් උම්ම ඕනි උම්මා අපේ ලස්සන සින්දුවකට එකතු කරගන්න මම සාලියා මේ සින්දුවර එකතු කරගන්නම් අපේ අනුවත් එකතු කරගන්න ඕවත් එකතු කරගන්න හොඳේ උම්මා කියලා තියනවා හරි හරි හරි හරි

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උළුකු වේම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දවල් 2 වෙනි 39 ආයේ.
3: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
2: නෑ.
3: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
2: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත් අයගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
5: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
6: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
5: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
6: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
5: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
6: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකින්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
10: 80 දශකයේ අන්තිම දවසක්.
11: එදත් හඳුතුම වැස්ස.
10: සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
12: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
13: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විජානු.

දවල් දෙකයි විනාඩි 42යි වෙලාව අහන්න දෙන්න රෙඩි කරගත්ත මේ ඇහෙන සින්දු ටික අහන්න කට්ටිය එකතු කරගන්න කලින් මම ඔයාලට මතක් කරනවා ෆෙම් සෑ ගැන හේතුව පාවිච්චි කරන පෑඩ් එක මොකද ඔය තියෙන අපහසුතාවයේ ඩබල් වෙනවා ඔයා පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක. ඔබ ඇඳගෙන ඉන්න පෑඩ් එක අපහසුයි නම් ඇඳගෙන ඉන්න. ලීක් වෙයි කියලා බය ඉන්න ඕන නම් ගෙවන බිලට උසස්සත්වයෙන් නොවන සෞඛ්‍යාරක්ෂිත නොවන පෑඩ් එකක් නම් පාවිච්චි කරන්නේ. ඔයාට අනිවාර්යෙන්ම පීරියඩ්ස් කාලේ තියෙන අපහසුතාවයේ ඩබල් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට ඔයාවම දන්නෙම නැතුව මිස් වෙනවා. ඉතින් මම ඔයාලට කියනවා එහෙම පීරියඩ්ස් කාලේ කියලා ඔයා අසාවෙන් කරපු දේවල් අතහැරගන්න නැතුව මග අරගන්න නැතුව ඔයාට ඔයාව මග අරින්න දෙන්නේ නැතුව හැම දවසක්ම පහසුවෙන් එක වගේ ගෙවන්න නම් ෆෙම්ස් අය ඔයාගේ ළඟ තියාගන්න ඕනි. ඇඳගෙන ඉන්න පහසු ලීක් වෙන්නේ නැහැ. ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක SLSI ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔයාගේ අතට පත් වෙනවා. දිවෙන පුරාතින ඕනෑම සුපිරිවෙන් සලකින් ෆාමසි වලින් දැන් ෆෙම්ස් අය ඔයාට මිලදී ගන්න පුළුවන්. වදකට රංජිත් දිසානායකය මා වහගෙන ඉන්නවා කියලා තිනවා මෙහෙන සිද්දට එකතු කරගන්නම්. හයි ජානු මගේ යාළුවට හොඳටම නිදිමතයි. අද මන්ඩේනේ ඉතින් එහෙනම් කම්මැලි කොහොමත් එයා. උම්ම එකක් දීලා හැරවන්නකෝ. හුනස් ගිරිය ප්‍රල්ලකේ මැසේජ් කළා තියන්නේ. නැගිටින්න. මොකද නිදි කියන්නේ? හයි ජානු අක්කෝ අද අපේ ෆැක්ටරි එකේ යාළුවෝ හතර දෙනෙක්ගේම බර්ත්ඩේස් තියෙනවා. ඩිලානි අක්කා, මාලිනී අක්කා, රසිකා අක්කා, ශිවායියා.

0: සැර හැන්දෑවා.
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: Frames Aerik ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.
5: අපේ අම්මා ගෙදර ආවද?
6: නැහැ, අම්මා මෙයා වෙන දෙයක්.

0: Meldol hisaratya una sempratishyava angapata vedanava apahasu dina sadaha ikman sahanaya Meldol paracetamol visheshayaki
1: easy nisa attatama lesida
2: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: මේනක සහල් බයි ඇන්ඩ් වින් තරඟයෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේන සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීවයි එක සිංගල් සිම්පල් පේ. එකට නෝදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
7: සුබ සඳවක් හවස 3යි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමස්වා ඇත්නියෝ
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. වේරහැර ජනතා මාවත ප්‍රදේශයේදී ව්‍යාජ තාවකාලික රියදුරු බලපත්‍ර සකස් කළ සැකකරුවෙකු සහ සැකකාරියක් අතනඟුඩගෙන් තිබෙනවා. ඒ ගල්කිස්ස කොට්ටාෂ අපරාධ විමර්ශනකාරයන් ශිලෙන දරින් කණ්ඩායමක් විසින් ව්‍යාජව සකස් කළ තාවකාලික රියදුරු බලපත්‍රයක් සන්තකව සිටි පුද්ගලයෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම හමුවේ මෙම සැකකරු සහ සැකකාරිය අතනඟුඩගත් බවයි පොලිසිය පැවසුවේ. එල්ස අතනඟුඩගෙන ඇත්තේ ජනතා මාවත ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්. ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා ගල්කිස්ස පොලිස් ස්ථානයේ වෙත බාර දී තිබෙනවා. කොටවෙහෙර ඉංගිනිමිටිය ජලාශයේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකුට වනාලි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්ගමුව පළුගොල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි කොටවෙහෙර පොලිසිය පැවසුවේ. සිද්ධි සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. මිලගනිත් නිවුස් පස්වරු හතරට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ්අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: Brought to you by Sumudu Matupita Nisa Adang Innat Pahasui Leak Vennit Na
5: Fems Ayaka Oyata Oyava Magarin Na
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046.
7: FM 95

හවසතුනයි විනාඩි 4යි වෙලාව. Facebook එකේ උඩහට පහළට යනකොට මම දැක්කා අපේ ජනියාද දාලා තියෙන post එක. පසාද බඳින්න හොඳම වයස. මං බොරුද කිව්වේ මං අහන්නේ. මං බොරු කියන්නේ නෑ ළමයි. දැන් හරි වයස කියලා එයා හිතාගෙන ඉන්නවා. ඒ හින්දා එකට ලෑස්ති වෙනවා. ආයෙත් කට බොරු කිව්වත් දිය බොරු කියන්නේ නෑ කියනවනේ. කොහමද වැඩ? බටු වැටේ වගේ ඉඳගෙන. වගේ වගේ අන්තිම පැයට මේ ඇවිල්ලා තියෙන මේ පැයදිත් කෝල් කරන්න මැසේජ් කරන්න සින්දා කියලා ගන්න මේ පැතර එන්න. සුබදහවල ගින ගින්දර මණික. යටි අන්තර පරිසල සේපාලි හෝටල් එකේ සේපාලි කක්කා. ආදරේ හොඳේ. දල්ලිලරිය රවිමල්ලිට උම්මකක් ඕනි. රවිමල්ලි තෙනව දැන් ගානකට. මෙච්චර දවසක් උම්මා ඕනි උන්නේ මේ අද එකපාරට. ල කොලං. හයි ජනු. උනස්ගිරි SMT අප්‍රල් එකේ. අද බර්ත්ඩේ සමරන කටියට ඔන්න විශ් කරලා තියෙනවා. යාළුව සෙට් එකට මොන්න විශ් කරා අපි. දැන් ගොඩ වෙලාවක ඉඳන් අපි ওই සෙට් එකට විශ් කරනවා. ගින්දර හැන්දෑවට ජයම වේවා. දාලචීන කරටුවේ යමුනා ලසන්ති. යමුනක්ක හස්බන්ඩ් ප්‍රේමරත්න. පුතා පුබුදු ලක්ෂාන් එක නිතර හැමෝම එකතු කරගෙන ලස්සන සින්දාක් දෙන පරිස්සමින් ඉන්න හැමදාම සතුටින්. මං විතරක් නෙමෙයි ඔයත් හැමදාම පරිස්සමට සතුටින් ඉන්න ඕනි. අනුරාධපුර පෙපොල්ලාර් හන්දි රංජිත් ප්‍රියංකර අයියාමට කෝල් කරා. සලොන් මායකේ මායා ගුණසේකර නිපුන්දි අනුරාධපුර සෙනරත් සුපර් එකේ සෙනරත්න අයියා. සන්දීප ඉනෝකා හර්ෂිකා කෞෂිකා ඊෂා මදවච්චිය පාරේ ලක්ෂිකා ලක්මාලි. අනේ අපේ ජානු කෙල්ල මුලා කරලා බර්ත්ඩේ කියලා බොරුවට කට්ටිය මැසේජ් කරලා උම්මා ඉල්ලනවද කොහෙදලු. මටත් වෙලාවකට හිතනවා එච්චරට මගෙන් උම්මා ගන්න ආසයි අඩේ අඩේ. ලක්ෂාන් ෆිලිම තලාවෙන් මැසේජ් කරලා තියෙනවා. සෙන්ටිලගේ සොන් එකක් ගෙලා තියෙනවා. ඕකේ ඊට පස්සේ උම්මා එකක් දෙන්නකෝ සුදු මණිකේ. ජම්පදී අය බුලත් කොහොපිටිය ලෑවලින්. ජනුවක්කේ අපිවත් සින්දුකට එකතු කරගන්න. වලපනේ අම්බන්නල්ල මාංජුල මෝඩසගේ සෙට් එක ඉන්නවා. අදරං සුනිල් අයියායි ලලිත අයියායි මායි විතරයිනේ අපේ මාංජු බොස් රුවර ගිහින්. අපේ සුනිල් අයියට උමකකුත් ඕනි හාද. පැලද පාසල අසල ලහිරු ගුණරත්න මැසේජ් කළා තිර අම්මාවත් ලස්සන සින්දුකට එකතු කරගන්න කියලා. සලෝන අග්නිකේ කට්ටියත් මැසේජ් කරලා තියෙනවා මේ වෙලාවේ සද්දරම අවහගෙන ඉන්නා කියලා. මම මැසේජ් එක කිව්වා. ආයෙත් මගෙන් සින්දුවක් කිල්ලලා තියෙනවා. හරි. මාබලගම් පියල්ජය මැසේජ් කරලා තියෙනවා මේ හැන සින්දුවට එකතු කරගන්න. හෙලෝ අක්කා. අද නංගි සලිනිගේ බර්ත්ඩේ එක. යාර විශ්කල ලස්සන සින්දුවක් දෙන්න. ගාලෙන් රසන්දි තමයි මැසේජ් එකේ වල තියෙන. හැපි

शालिनी के बर्थडे करांग शालिनी जो हैप्पी बर्थडे හැමදාම සතුටින් ඉන්න ඕනි. හරිද? ඔයාගේ අක්කි තමයි ඔයාට විශ් කරන්න කියලා ඔන්න අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩම ගොඩක් ආදරෙන් මම net team එක වෙනුවෙන් ඔයාට සලිනි happy birthday කියලා විශ් කරන ගම මංගානේ ඔයාට මට ඉතින් birthday එකට දෙන්න තියෙන්නේ ලස්සන සින්දුවකුයි.

හවසතුනයි නාරි දාසයයි වෙලාව මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න කට්ටියක් ඉන්නවා. හැබැයි ඊට කලින්මට මතක් කරන්න දෙයක්ත් තියෙනවා. ගොඩක් ගැණු ළමයින්ට පීඩියඩ්ස් කාලේ කොච්චර අපහසුද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. එහෙම අමුතුවෙන් කියන්න ඕනේ නැත්තේ එයා දන්නවා යාට එක කොච්චර අපහසු දවස් ටිකක්ද කියලා. ඒ වගේම තමයි ඔක වැඩි වෙනවා ඔය පාවිච්චි කරන පෑඩ් එකත් එක්ක. ඒ කියන්නේ ඩබල් වෙනවා ඔය තියෙන අපහසුතාවය. අන්න එතකොට නෑ අසවෙන් කරපු වැඩපවා කිසිම දෙයක් ගැන හිතන්නේ නැතුව අතෑරගන්න ට්‍රිප් එකක් යන ප්ලෑන් කරගෙන හිටියොත් ඒක කල් දානවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ට යන්න කියලා මෙයා යන්න නැතුව ඉන්නවා. ඉස්කෝලේ යන්න නැතුව ඉන්න බලනවා. ක්ලාස් තියෙනවා නම් ක්ලාස් යන්න නැතුව ඉන්න බලනවා. යුනිවර්සිටි යන්න තියෙනවා නම් යුනිවර්සිටි යන්න නැතුව ඉන්න බලනවා. එක්සෑම් එකක් තියෙනවා නම් එක්සෑම් එක කරගන්න ඕනි හින්දා යනවා. හැබැයි ඉතින් ඒකත් අනා ගන්නවා. මොකද කොච්චර ලොකු ස්ට්‍රෙස් එකකින්ද ඉන්නේ. එක්සෑම් එකේ ස්ට්‍රෙස් එකක් තියෙනවා. ඊට පස්සේ ඇඳගෙන ඉන්න පෑඩ් එක ඇඳගෙන ඉන්න අපහසුයි. ලීක් වෙයි කියලා බයයි. කී දෙනෙක් ඉස්සර අපහසුතාවයට පත් වෙන්න වෙයිද කියලා හැම වෙලේම හිතේ තියෙනවා. ඔය දේවලුත් එක්ක එක්සෑම් එක හරියට කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඔය ඔක්කොම චරුවක් කරගන්නවා. ඒකට හේතුව තමයි ඔය පාවිච්චි කරන පෑඩ් එක හරි පෑඩ් එකක් පාවිච්චි කරා නම් ඔය ප්‍රශ්න කිසිම දෙයක් නැහැ. හරිම ලේසියෙන් පහසුවෙන් ඔයාට ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ඉතින් සාමාන්‍යයෙන් පෑඩ් එකක් ගන්නකොට අපි හොඳටම බලන්න ඕනේ මේක ඇඳගෙන ඉන්න පහසු වෙන්න ඕනේ, ලීක් වෙන්නේ නැති වෙන්න ඕනේ, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එකක් වෙන්න ඕනේ. ඉතින් SLS සහ ISO සහතික සහිතව සාධාරණ මිලකට ඔය කිව්ව දේවල් ටිකත් එක්ක දැන් ඔයාගේ අතට පත් වෙන එකම පෑඩ් එක තමයි ෆෙම්සෑ කියලා කියන්නේ. දිවෙන පුරා තියෙන ඕනෑම සුපිරි වෙළඳසැලකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්සෑ මිල දී ගන්න පුළුවන්. ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්ම තත්ත්වයේ සෞඛ්‍ය ආරක්ෂිත පෑඩ් එක. අපි ගොඩාක් වෙලාවට අපේ අනාගතය ගැන හිතලා, අපේ දරුවන්ගේ අනාගතය ගැන හිතලා මුදල් ඉතිරි කරනවා. ඒ හැමදේම කරන්නේ අපේ ඉස්සරහ අනාගතය වෙනුවෙන්, අපේ හෙට දවස වෙනුවෙන්, ඉතින් අධ්‍යාපනය වෙනුවෙන්, ගෙයක් දොරක් හදාගන්න ඕනි හින්දා දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, මෙන්න මේ කියන දේවල් එක්ක. හැබැයි අපිට හිතන්න තවත් ඉතිරියක් තියෙනවා. ඒ මුදල්ම නෙමෙයි. ඔය හිතන්නකෝ, ඔය අද වතුර ටිකක් ඉතුරු කළොත් හෙට දවසේ ඔයාට වතුර නැති කෙනෙක්ට තව කෙනෙක්ට වතුර ලැබෙන්න පුළුවන්. ඒ වගේම අද ඔයා විදුලිය ඉතිරි කළොත් හෙට දවසේදී අපේ දරුවන්ට ඒ සම්පත පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අද ගහක් රැකලා දුන්නොත්, අද දවසේ ඔයා පුංචි ඵලයක් හිටෙව්වොත් අනාගතේදී ඒකෙන් හම්බෙන ඵලදාව, ඒකේ සෙවණ අපේ අනාගත පරම්පරාවට තමයි භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නේ. සමහර වෙලාවට ඔයාගේම දරුවන්ට වෙන්න පුළුවන්. ඉතින් මේ ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුවමේ මාසය, හෙටක් ඉතිරි කරන මාසය. ඉතින් මේ ඔක්තෝබර් මාසේ NSB එක එකතු වෙලා අපි මුදල් විතරක් නෙමෙයි හෙටක් ඉතිරි කරන්න ඉගෙන ගමු. එහෙනම් ඉතින් මේ සකසුරුවමේ මාසයේ මුදල් ඉතිරි කරනවා වගේම අපේ අනාගතය වෙනුවෙන්, අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්, අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් හෙටක් ඉතිරි කරමු. ඉතින් ඒ පණිවිඩෙත් මතක් කරගෙන අපි අමුද ටග්ගල වට්ස්ඇප් මැසේජස් පැත්තට කවුද ඉන්නේ කියලා බලන්න. හිඳරි සුබ දහවලක් වේවා. අම්බලන්තොට බැමිණියම් විල දමික අක්කා ලස්සන සින්දුවකට එකතු කරගන්න. අම්ම තාත්තා හස්බන්ඩ් වසන්ත දරුව මිනිදු මෙත්සර අපි රමසිරි අක්ක වගේම නෙත්තහන හැමෝමයි ඔයාව එකතු කරගන්න. අද පරිප්පු එක්ක පොල් සම්බෝල තියෙනවා. කන්ද මුදුන හන්දියට එන්න ඉඳියප්ප කාලේ යන්න. මැණික උතුරන්න හරියන්න ඕනි. මට උතුරන්න හරියනවා වගේම අක්කා ඔයාටයි ඔයාගේ මුළු පවුලටමයි උතුරන්න හරියන්න ඕනි. ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. අහන්නකෝ මං අද ඉදියාප්ප කෑවා පරිප්පුයි පොල් සම්බෝලයි එක්ක. මාමයි අපේ කසුනි, අපේ මහි, අපි තුන්දෙනාම කෑව හොඳට. අන්න එතකොට ආව මතක් වුණා. පොරිමන් සෙව්වන් දී සඳ ලංකාවෙන් මැසේජ් කළා තියෙනවා. අපේ ආයතනයේ මැණික් කප කප ඉන්න අචින්ත දිල්ෂාන්ට ලස්සන සින්දුවක් උම්මා එකක් එක්ක දෙන්න කියලා තියෙනවා. අචි ඔයත් මැණිකක් ඉතේ. අනේ ජානු මැණික, අපේ මල්කාන්ති අක්කටයි වරුණිය අක්කටයි මදු අක්කටයි දෙන්න කලකු උම්මා එකක් දෙන්නම්කෝ. හරිනේ තුන්දෙනා බෙදා ගන්න. මඩපත් ලක්ෂ්මන් තමර නිශානි චේතන පුංචි පුතා තේජා වෝරෙක භාග්‍යවිෂ්ක සෙර්විල කෙඩික සම්මර සිංහා. හවුද මේ මගේ මැසේජ් එක කියවරයි කියලා තියෙන්නේ. හයි ජාන පැට්ටු මගේ ගිනි බෝලේ, කොහොමද රත්රන් ඔයාට? මං හොඳින් ඉන්නවා. අපවත් ලස්සන සින්දකට එකතු කරගන්න පනේ. අපේ දෝනිට ලොකු උම්ම එකක් ඕනිලු. වැනික ආදරේ පන උම්මා, ආදරේ මාත්.
ಹುಣ್ಣಾಸ್ಗಿರಿಯ ಮಧು ಮಾತ್ ಆದ್ರೆ ಹರಿದ ಅಭಿನಾದ್ ಲಸನ ಸಿಂದಾಗ್ದೇನ ಮೈಮಿ ಫ್ಯಾಷನ್ಗೆ ಮೊರಂತೊಟ ಸಹ ಮೊರದನ ಕೇಗಲ್ಲ ಕಟ್ಟಿಯಮ್ಮ ಕತುಕರಗಾನ ಜಯವೇವ ಸೆಟ್ ಕದಮ್ಮ ಜಾನು ಅದ್ಯಂತ ದೇಶಾನ ಸ್ಟುಡಿಯೋ ಕೇ ಅಪಿವಾದ ಲಸನ ಸಿಂಧು ಕಡೆ ಕತುಕರಗಾನ ಕೆಲ ಮೆಸೇಜ್ ಕೆಲತೇನ ಮೇಹನ ಸಿಂಧು ಕಡೆ ಕತುಕರಗಾನ ಅಪಿ ಗಮ್ಮಡೋ ಅವಹಗ ನೀನೆ ಕೇಳ್ತಿನ ನಿಯಮೈ ಈಟ ಪ್ಯಾಸೇ ಪುಂಚಿ ಪಂಚಗ್ಗೆ ಬರ್ಥಡೇ ಕಾಕ್ತಿಯನವಾ ರಾಗಮ ಹೊರಪೆ ಪನ್ಸಲ್ ಪಾರೆ ಅಪೆ ಚಂದ್ರಿಕಾ ಆಂಟಿ ತಮೈ ಮೆಸೇಜ್ ಕದೊಣ್ಣೆ ಯಾಗೆ ಮುಂಡುಪುರ ಪಮಿತ್ ನವ್ಯ ಲಸ್ಸನ ನಮಕ್ತಿಯನ್ನು ಮೆನಿಕೋ ಆಟ ಅದಟ ಅವಳದು ಪಹಾಯಿ ಅದು ಪಂದಿನೇಡು ಸುಬ್ಬ ಪತನೋ ಆಟ ಹಾಗೆ ಅಮ್ಮ ಅನುಷಾ ತಾತ ಸಂಜಯ ಲುಕೋಯ ಜನಿತ್ ಪೊಡಿಯಾಯ ಅನೂಕ್ ಇವಾಗೇಮ ಸಿ ಎಸ್ ಸರತ್ ಇವಾಗೇಮ ಪಹಲಗಿದ್ರ ವಿಮಲಾಚಿ ಶಾನಿ ನಂದ ವಿಣುಕಯ್ಯ ನೆತುಮಯ್ಯ ಯಾಲು ಒಕ್ಕೋ ಮಟ್ ಹ್ಯಾಪಿ ಬರ್ತ್ಡೇ ಕೆಲ ವಿಷ್ಕರಣ ಕೊಟ್ಟ ನೆಟ್ಟಿಮೆಕೆ ಜಾನುವಾಂಟಿತ್ತು ಆಟ ಗುಡ್ ಮುಗುಡ ಕಾದ್ರಿಂಗ್ ಮೆಹಮ ವಿಷ್ಕರಣವಾ.

හොඳට ඉගෙන ගන්න ඕනි, ලොකු බබෙක් වෙන්න ඕනි, හොඳට බයියන් කන්න ඕනි, ඉක්මනට ලොකු වෙන්න ඕනි. හරිද? දඟ වැඩ කරන්න බෑ. ගොඩ්ඩම ගොඩක් ආදරේ මමත් ඔයාට.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 3 වෙනි 26 අය.
3: ඉසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
4: යුත්තේ ඉන්න ඔයාගේ උසස් අධ්‍යාපන හිනේ සැබෑවටම සැබෑ කරගන්න. හඳුන්වා දෙන RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම් වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
5: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: වෙවි පැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නැතා මනමාල කතා වෙන්න මිස් ජනියා.

Mula sa hindi sindra kap sa tunay mirari bisi atay. Mesing dur mene mekati tagale tagale tagale kutu kira gane anada. Hai gini gini tada chana boli. Umma kati kohomad sa tupatio. Aga umma nabeng mata tumma kakoni hari da. Rajarata kellek anurada pure. Nipuni. Etanin passe tava kawadi inne kobalanna kobalanna kobalanna. Hi Janu Babu, mamudu tumbaring Maheshi madadlasar siddha koni. Mamanang edrinne hunnasgiri SMC eke cup eke. Inna Shashikala down button eke yalu tikai finishing C eke. Inna yalu oi wedakan anith yalu oi ekathu karagena asana sinduwak denna SMT ekata adare. Nidimathe wedakan yalu anta nidimathe yana lukum ekak denna Janu. ඒයාලට නිදිමත නෑ. තිලිනි හායි කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මෙහෙන සින්දර එකතු කරගන්න. හායි සුදනංගි. ලස්සන වැඩසටහන කරනවා. Thank you ධම්මික අක්කා. බිබිලෙන්. පුතානි දේව වාශි පුතා තාතා දිසා ඇතුළු ෆැමිලි එකේ හැමෝම එකතු කරගෙනවා. අවත එකතු කරගෙන ලස්සන සින්දක් අහමු. ජය වේවා. සුද බෝලේ. සුබ දහවල. ලස්සන සින්දකට අපිවත් එකතු කරගන්න. බරලෙන් නවොත් මැසේජ් කියලා තියෙන මේ සින්දර එකතු කරගන්න. ජානු ගින්දරි යටි අන්තර බෞද්ධ මන්දිරේ කඩ ටිකම වහගෙන ඉන්නා කියලා මහේෂි මැසේජ් කියලා තියෙනවා. කොම් කට්ටිය එකතු කරගන්න ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි රංජිත් අයියෝ මම කිව්වා ඊට පස්සේ තවලන් තන පතිරණ සිංහල බෙහෙත් බඩු කඩේ කට්ටියත් මම කිව්වා ජානු ඔන්න මම ආවා මේ පැයවත් අහගෙන ඉන්න වැඩි විස්තර කියන්න ඔයාලට වෙලාවකුත් නැහැ මට වෙලාවකුත් නැහැ වහින්න හදන්නේ ගොඩවන හොඳටම සුපිරිදු විදිහටම සෙට් එක. ඔයා වහගෙන ඉන්නවා. සුබ දවසක් වේවා. නිකවරදී චම්පිකලලිත් පෙරස. Thank you. අදත් ස්කූල් ගිහින් ඇවිල්ලා මාව වහන්න පටන් ගත්තට. මේ සින්දුවට එකතු කරගන්න ජානු මගේ මැනික. අපිටත් ලස්සන සින්දු ගොඩාක් ඕනි. ඇන්ටි අපරල් වාදේ නිශාන්ත අයියෝ. ජානුවක්කි මම ටේෂාන් කුරුණෑගලින් මවත් ලස්සට සිද්ධකට එකතු කරගන්න අම්ම නංගී නිකිල් පැලන්දනිය ත්‍රිවිල් පාකිකේ සුමුදු මාමා නදී උයන කොළපාට ත්‍රී නදී උයන කොළපාට ත්‍රීවිල් එකේ මාමා තේරෙන්නේ සමින්දිනී නැන්දා සුධර්ම නැන්දා රිෂ්මනංගි ගර්ල්ෆ්‍රෙන්ඩ් නිපුනිකා ගෝඩගම සම්පත් මාමා සම්පත් මාමගේ ෆැමිලි එකේ හැමෝම ජානුවක්කි මගේ නිපුණිකාට උම එකක් දෙන්නකෝ. රඹුක්කන මගේ කාන්ති අම්මා. එයාත් මාව වහගෙන ඉන්නවනේ අමාර පැටත් එක්ක. ඔයාවයි ෆැමිලි එකේ හැමෝමයි. රඹුක්කන මාකට් එකේ සෙට් එකයි ඔක්කොම එකතු කරගන්නවා හරිද? ජානු ලස්සන සින්දුවකට එකතු කරගන්නකෝ. දැරණියගල ප්‍රසාද්. අම්මවයි මල්ලිවයි ෆැමිලි එකේ හැමෝමයි. එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ. පොඩි නංගිනවා කියලා කියනවා ඇඹිලි පිටියෙන්. එයාවත් එකතු කරගන්න කියලා තියෙනවා. ගින්දර හැන්දෑවට ජය වේවා කියලා තියෙනවා. එකතු කරගන්න අම්මේ හැන සින්දුවට ජය වේවා සෙට් එකටම. ගින්දර වගේ ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරන ජානු. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපිත් ගින්දර හැන්දෑව අහගෙන ඉන්නවා. කවුද සාලිය සෝෆා? ආයතනේ සාලි අයියා. එරන්ද අනිෂ්කා නෙතන හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දක් අහමු කියලා තමයි කියන්නේ. ඕකේ මේ හැන සින්දුවර එකතු කරගන්න උම එකකුත් දීලා ලස්සන සින්දුවකුත් දෙන්න උම බෝලේ. හැමදාම ආදරේ යාට සිරිනිමල් ඉලෙක්ට්‍රොනික්ස් යාටි අන්තට.

0: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජානු.
1: ඉවතලන ඇසුරුම් යලිපාවිතයට සකසුරුවම් කරගනිමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
2: රසින් රස මවන රසල්යා ෆුඩ් ප්‍රඩක්ට් රුවන් වැල්ලෙන් ලංකාවටම. රසල්යා තුන පහකුඩු, මිරිස් කුඩු, බැදපු තුන පහකුඩු, කහකුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රඩක්ට් රුවන් වැල්ල.
1: අලුත් තැනක් අඩුම මිලක්. කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල. කසා කළ ග්‍රීන් සුපර්, කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
3: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
1: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
3: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
1: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
3: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල.
1: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
4: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා.
5: නංගියා,
4: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
5: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
4: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
5: ඌ කී නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
4: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා කොළ ටික අතු ගාලා දානවා.
5: හතර වටේ යන්නැතුව එකම තැනකින් කැමතිම සින්දු අහන්න.
6: NetFM හතර වටේ. හතර වටේ.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
9: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 13-19 අදමම තන්න.
10: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙකි.
1: හවස 3:46.
0: දබලෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. NetFM කින්දර හැන්දෑව.

හවසතුනයි විනාඩි 46යි වෙලාව. මට යන්න වෙලාව හරි. හැබැයි යන්න කලින් මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. මේ ඔක්කොම ටික මතක් කරලා තමයි යන්නේ. Active Plus Center 3 කොටව ශාකාව තුන්වෙනි සංවත්සරයේ වෙනුවෙන් ඔක්තෝබර් 7, 8, 9, 10 කියන දවස් හතරේ ඔයා දන්වනේ ඔයා වෙනුවෙන් සූදානම් කරලා තිනවා නොමිලේ රෝග පරීක්ෂාවක් සහ විශේෂ සෞඛ්‍ය වැඩමුළුවක්. ඉතින් ඔයාගේ සියලුම රෝගී තත්ත්වයන් සම්බන්ධව ප්‍රවීණ බෞද්ධ චිකිත්සක කණ්ඩායමක් විසින් නොමිලේ පරීක්ෂා කරලා ඔයාට සුදුසුම ප්‍රතිකාර ක්‍රම සහ වටිනා සෞඛ්‍ය උපදෙස් ලබා දෙන්න සූදානමින් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි මේ දින හතර පුරාවට ෆිසියෝതെරපි ප්‍රතිකාර සදහසයට 15ක විශේෂ වටමක් ආයුර්වේද නිෂ්පාදක සදහසයට 25ක වටමක් සහ තවත් විශේෂ ප්‍රතිලාභ රැසක් වෙනුවෙන් සූදානම් කරලායි තියෙන්නේ. ඉතින් ඔයාගේ සියලුම පවුලේ, ඒ කියන්නේ පවුලේ ඔයාගේ ඉන්නව නම් බෙල්ල කොන්ද වේදනාව ඇතුළු මොනවාම හරි ස්නායු රෝගයක් තියෙන කෙනෙක්, ආතරයිටිස් වෙනත් සන්ධි රෝග, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්, ක්‍රීඩානුතුරු නිසා ඇති වෙලා තියෙන ආබාධ, අංශභාගයේ පාකින්සන්, සුසුන්නාවේ ආබාධ ඇතුළු වෙනත් පැරලයිස් රෝග, උපතින්ම හරි උපතින් පසු හරි දරුවන්ට ඇති වෙලා තියෙනවනම් යම් යම් ආබාධ, කල්පවතින සුසන ආබාධ තියෙනවනම්, වයස්ගත වීම නිසා ඇති වෙලා තියෙන දුර්වලතා තියෙනවනම්, පවුල කෙනෙක් වෙන්න පුළුවන්, දන්න කෙනෙක් වෙන්න පුළුවන්, මේ කවුරු එක්ක වුණත් යන්න ඔක්තෝබර් 7, 8, 9, 10 කියන දවස් හතරේදී Active Plus Center 3 කොටව ශාකාවට. යන්න කලින් දින වේලාව වෙන් කරගන්න කෝල් එකක් දෙන්න. මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 0324-227-870 එහෙම නැත්නම් 0775-11-39-18 0775-11-39-18 හයි ජානු මැනික, එච්චරයි මැසේජ් එකේ තියෙන්නේ. කොයිතරු ටික අපේ අදලසට සින්දුවකට එකතු කරගන්න. අලව කේම් ෂා ගාමන් ටිකේ Thank you සින්දු ටික මරු කියලා තියෙනවා. මේ සින්දුවට එකතු කරගන්නම් සුබ සැන්දෑවක් ජානු නංගී. ගින්දර හැන්දෑව වහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න. රදින්, රයිලි, රයන්, යක්කලින් රසාංජලි, සිනලි, තිනලි, මාලි දිසානායක කම සේජක වෙල්දින. මේ සින්දුවට එකතු කරගන්න ජානු කෙල්ලේ. ගෙදරත් කෑ ගහනවද? අනේ අම්මට කණක් කෙලි ඉන්න නැති වෙන්න. නැතුව මේ සද්ද නැතුව ගෙවල් තියෙන්නේ. අජිත් අයියා යටි අන්දර පරසල්ලෙන් මේ සින්දුවට එකතු කරගන්නම්. කිරිබත්ගර ගයන් දිල් රුක්ෂ එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. එයා ඔයාට ගොඩාක් කැමති. මොකද මොකද? එයා ඔයාට කැමති ගොඩක්. හිනාව ලස්සනයිලෝ. අද තාම කෑවෙන වගේ උඹ එකක් නැතුව දැන් කන්න මණිකේ. Thank you අරේ. ඊට පස්සේ ජනු අපවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. මට තේරෙන්නේ නැහැ අප මේ එවලා තියෙන මැසේජ් එක මොකද්ද කියලා. පොඩ්ඩක් පැහැදිලි වෙවන්න. මලන්තුඩ රොෂාන් ශාමා සේනුක කට්ටියම එකතු කරගන්නම් ඊට පස්සේ. අපවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. නම එවලා නැහැ. හයි ජානුවක් කොහොමද? මම උදේ නුවරින් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. මවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. නාලිකා අක්ක මැසේජ් එක ගෙවලා තියෙන මේ සින්දුවට එකතු කරගන්නම්. හරි, එහෙනම් ඉතින් ඒ ඔක්කොම කටියත් එකතු කරගත්තට පස්සේ බලංගොඩ හෙළපන්දෙනියට යන්න ඕනි. ජයපාල අත්තනායක අයියා මාව අහගෙන ඉන්නව නේද? ෆැමිලි කේ හැමෝමත් එක්ක ඔයාව ස්පෙෂලි එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවට. එහෙනම් ඉතින් මේ ඇහෙන සින්දුවත් ඔයාට දීලා මම යනවා හෙට අපි හම්බ වෙමු හරියටම දවල් එකට ඔයාගේ මගේ ගින්දර හැන්දෑවේ. එතකම් පරිස්සමට ඉන්න ඕනි, දිගටම නැත් එක්ක ඉන්න ඕනි. එහෙනම් කොල්ලෝ අපි ගියා. මං එයාගේ ජනු.

0: කියනවා.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 2779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: EC සනීප ආරක්ෂක තුවා. දැන් රුපියල් 150යි.
3: ධන්නවද හොම්ස්. මේ මිනිසුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
4: මොකද්ද ඔය විසිගිරිල්ලද?
3: ඔව්. රෝමෙදි මීටර 92ක්. ග්ලාස්කෝ වල රන් පදක්කම. හංගේරියා වල මීටර 91ක්. නගෝයා වල මීටර 88ටත් එහා.
4: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
3: ඇයි
4: නැත්තං අවුරුදු 11ක් ගිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
5: මීටර 90ට එහා විසි වෙන. යාරතිහෙන් එහා වැටෙන. සුපිරිම මෝනින් වයිබ් එක. Net FM Algo Town. සතියේ දිනවල උදේ 7ට.
6: Net FM Algo Town.
7: Brought to you by
8: අභිමානවත් කළුතරින් Prime Million Dreams සමගින් Prime Kalura. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 Prime Group.
9: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
10: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්
11: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතෙන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත
6: හැක.
12: ගින්දර හැන්දෑවා.
7: Brought to you by
13: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
14: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
15: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන. ඇක්ටිව් ප්ලස් භෞත චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0134 226 7046.

0: දහම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සුබසන්නේවක් හවස හතරයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නිවස්.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමඟ මම තරංග. අදට එදී ඇති ලෝක ජනාවාස දිනයට සමගාමීව රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහන යටතේ ඉදි කරන නිවාස 5000ක් ජනතා අයිතියට පත්කිරීම අද දින දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්ක ආවරණයේ පරිදි සිදු කෙරුණා. ඊට සමගාමීව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණි ආසනයේ ප්‍රතිලාභීන් සඳහා නිවාස පිරිනැමීම සිදු කෙරුණේ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම අමාත්‍ය ආචාර්ය උපාලි පණිල මහතාගේ ප්‍රධානත්වයෙන්. තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක් ජාතික නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශය හා අනෙකුත් රේකී අමාත්‍යාංශයක්ව මෙම වසර තුළ නිවාස අහිමි අඩුවා දැම්ලාබී පවුල් සඳහා ඉදිකිරීමට අපේක්ෂිත නිවාස ගණන 30000ක්. එම වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ අඩුවා දැම්ලාබී පවුල් 1058ක් සඳහා නිවාස ලබා දීමට සැලසුම් කර තිබෙනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව වයඹ සහ දකුණු පළාත්වල සහ අනුරාධපුර හා මන්නාරම් දිස්ත්‍රික්කවල අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සැති වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණණාවකේ දැක්වෙන්නේ. ගිගුරුම් සැත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මිලඟ නෙට් නිවුස් පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM
4: වැඩි විස්තර සඳහා 0779 677767 මිස් කෝල් එකක් දෙන්න.
5: මරුපා

සුබ සන්ධ්‍යාවක්. හවස 4යි විනාඩියටයි වෙලාව. අපි වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ අලුත් සතියක වැඩ පටන් ගන්න හදන්නේ. කොහොමද ඉතින් ඔයාලට පරිස්සමින් ඉන්නවද? සතුටින් ඉන්නවද? වාහිනා වෙලා ඉන්නවද? වැඩ කරන ගමන් දින්නේ අතිශය කාර්ය බහුල වෙලාද? මේ හැමදේම සඳුදා දවසේ අපිට කතා කරන්න තියෙන වෙලාව තමයි මේක. හවස 4 ඉඳලා 6 වෙනකන් වමාව

මාට පුළුවන් මාත් එක්ක කතා කරන්න. ඊට පස්සේ වාස සින්දුවක් කිල්ල ගන්න. මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවනම් මං හිතන්නේ වැඩ කරන ගමන් වෙන්න ඕනෙත් නැහැ. ගෙදරින් ඉන්න වෙලාවටත් සමහර වෙලාවට ඔය පාළුව තනිකම කියන එක දැනෙනවනේ නේද? ඉතින් එතකොට හවස් වරුවේ පාළුව තනිකම කම්මැලිකම මේ සේරම නැති වෙලා යන්න. ඔයාට බෝරින් නැති ඉවෙනින් ඩ්‍රයිව් එක අරගෙන මං ඇවිල්ලා ඉන්නවා. කතා කරන්න පුළුවන් අපේ හොට්ලයින් නම්බර් එකට. ඊට පස්සේ වට්ස්ඇප් එකේ මැසේජ් එකක් දානවනම් 0711 95 95 95 වට්ස්ඇප් එකේ ඔයාට ඇතිතරම් මැසේජ් කරන්න පුළුවන්. හරි, තේන්සල් කෝල් කරන මැසේජ් කරන හැමෝටම වැඩිපුරම ෂාන්ස් එක දෙන පැය දෙක තමයි මේක. එන්සාව කොහේ හිටියත් කොතන හිටියත් අනිවාර්යෙන් කෝල් කරලා මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න අමතක කරන්න එපා. අද ෆේස්බුක් ලයිව් එකක් එන්නත් හිතාගෙන ඉන්නවා. අපි මං හිතන්නේ සෑහෙන්න කාලෙකින් ෆේස්බුක් ලයිව් එකකින් හම්බවුනේ නැහැ. එදා බුක් ෆෙයර් එක දවසේ පොඩි ලයිව් එකක් ආවා. හැබැයි ඊට පස්සේ අපිට හතර වටේ ටයිම් එකේ සෑහෙන්න කාලෙකින් ෆේස්බුක් ලයිව් එන්න බැරි වුණා. තේන්සා අද මම ලෑස්ති වෙලා ඉන්න හවස හතර අමාර විතර වෙනකොට ෆේස්බුක් ලයිව් එකක් එන්න. තේන්සා ඔයා වැඩ කරන ගමන් නම් ඉන්නේ චුට්ටක් වැඩ ටික එහෙම කළා. හවස හතරයි විනාඩි 30ක් විතර වෙනකොට ඔයා ලෑස්ති වෙලා ඉන්න මගේ ලයිව් එක බලන්න. හරිද? ඊට පස්සේ ගෙදර ඉන්න කට්ටිය නම් ප්‍රශ්නයක් නැහැ නේ. බච්චුට්ටක් කාලා තේකක් එහෙම බීලා අවසරේ පුටුවක් උඩ වාඩි වෙලා මාව බලාගෙන ඉන්න පුළුවන් ෆේස්බුක් ලයිව් එක පැත්තට ආවොත්. මුලින්ම ඔයා කරන්න ඕනේ net fm official facebook page එක like කරලා follow කරලා තියාගන්න එක. එතකොට මම කීයට ලයිව් ආවත් අපේ කට්ටිය post එකක් දැම්මත් video එකක් දැම්මත් live එකක් ආවත් ඔයා අපේ page එක like කරලා follow කරලා තිබ්බොත් ඔයාට තමයි මුලින්ම notification එක එන්නේ. එතකොට ඔයාට තමයි මුලින්ම අපිව බලන්න chance එක හම්බ වෙන්නේ. හරි. ඒ විතරක් නෙමෙයි wall post එකක් දාලා තියෙනවා. පොඩ්ඩක් jolly අර මොලේට සමනල කැටිය වැටෙන පොඩි ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ඔයාලට ගිහිල්ලා අනිවාර්යෙන් ඒකටත් කමෙන්ට් එකක් තියන්න chance එක තියෙනවා. හරි, එහෙනම් අපිට වැඩ පටන් ගන්න තියෙන්නේ හවස 4 ඉඳලා 6 වෙනකන්. ඔය වැඩිපුරම ආදරය කරන කට්ටිය එකතු කරගෙන සිංහල, හින්දි, මෑෂප්, නන් ස්ටොප් මේ ඕනම එකක් අහන්න තියෙන. ඔයගේ මගේ බොරින්න තිබෙන ඩ්‍රයිව් එක හතර වටේ වැඩ පටන් ගන්නවා මේ විදිහට. දන්නවනේ මම DJ Azar.

සිංදු ඇහෙන නැතෆම් හතර වටේ කතා කරන්න බිඳුවයි එකයි එකයි දෙකයි පනස් පහයි තිස්තුනයි හැටතුන WhatsApp බිඳුවයි හත්සිය එකොළහයි අනුපහයි අනුපහයි අනුපහා

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
2: හවස 4 විනාඩි 20යි දැන්.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
6: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus විවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
7: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
9: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
10: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773-273-540.
9: අසූ දශකේ අන්තිම දවසක් එදත් හොඳටම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
11: මන්දාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණ.

හවස 4:00 විනාඩි 28 වෙලාව අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් සින්දුරිකක් අහලා ඔයාව මතක් කරන්නත් එක මේ පැත්තට ආවේ සහ ඔයාට මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගයක් හදනවා කියන එක ඊට පස්සේ අපේ ව්‍යාපාරික ස්ථානය ගොඩනගනවා කියන එක එහෙමත් නැත්නම් මොනවාම හරි ඉදිකිරීමක් කරනවා කියන එක ඇවිල්ලා දවසකට දෙකකට අවුරුද්දකට කරන දෙයක් නෙමෙයිනේ පරම්පරා ගානකට කරන දෙයක්. ඉතින් එතකොට ගයක් හදනකොට උනත් සවිශක්තිය පිළිබඳව අපි සෑහෙන්න හිතන්න ඕනේ අන්නේ නිසා. ඊට පස්සේ තමුකෝ බිල්ඩින් එකක් මොනවාම හරි එවන් නැත්නම් පාලමක් මොනවාම හරි ඉදිකිරීමක් කරනවා නම් පරම්පරා ගානකට ඉදිකරනවා නම් එතකොට ඒකේ දිගුකාලීන පැවැත්ම සහ සවිශක්තිය පිළිබඳව අපිට වගකීමක් තියෙන්න ඕන නේද? ඉතින් එතකොට සාමාන්‍යයෙන් මෙහෙම මොනවාම හරි ඉදිකිරීමක් කරනවා නම් දන්න දවසේ ඉඳලා අපේ කොන්ත්‍රාත් කරන මහත්වරුන්ගේ ඊට පස්සේ තාක්ෂණික විශේෂඥයින්ගේ සහ අපේ බාසුන් නැහැලගේ කියන්නේ මේසන් වැඩ කරන අපේ පෙදරේරු මහත්වරුන්ගේ එහෙම ඒ කාලේ ඉඳලා තියෙන පරම්පරා ගානක විශ්වාසය තමයි ඕනෑම ඉදිකිරීමක් කරන්න තියෙන හොඳම සිමෙන්ති වර්ගය ඉන්සි සංසා සිමෙන්ති කියන එක. ඒ කියන්නේ කොන්ක්‍රීට් එකක් එහෙම දානවා නම් අපේ බාසුන් නැහැල එහෙම නම කියලම කියන්නේ ඉන්සි සංසා සිමෙන්ති අරගමු කියලා. මේක ඇවිත්ලා කටවචනෙට කියන කතාවක් නෙමෙයි. මේ විශ්වාසයත් එක්කම තමයි ඉන්සි සංසා සිමෙන්ති නිවාස සහ ඉදිකිරීම් කාණ්ඩයේ යටතේ 15 වතාවක් ස්ලිම් කැනඩා ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවේ. ඉතින් එතකොට දේශීය නිෂ්පාදනයක් විදිහට එන ඉන්සි සංස්ථා සිමෙන්ති හරහා ලංකාවේ ගෙවල් අපි හිතමුකෝ නිකන් සරලව තුනක් ගත්තොත් එකක් අනිවාර්යෙන්ම හදලා තියෙන ඉන්සි සංස්ථා සිමෙන්ති වලි. ඉතින් එතකොට මෙන්න මේ වගේ විශ්වාසයක් එක්ක ලංකාවේ අපේ නිෂ්පාදනයක් විදිහට එන ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ එදා ඉඳලා අද වෙනකම්ම ඉදිකිරීම් වල ප්‍රමුඛයා. මේකට ප්‍රධාන හේතුවක් තමයි දැන් සාමාන්‍යයෙන් සිමෙන්ති වගේ දෙයක ගුණාත්මක භාවය. ඒ කියන්නේ අපි අර බලාපොරොත්තු වෙන නියම සවිසක්ෂීය ශක්තිය රඳාපවතින්නේ මේක පුළුවන් තරම් අඩු කාලයක් ගබඩා කරලා තිබ්බොත් තමයි. ඒ කියන්නේ නිෂ්පාදනය කරලා නැව්වල එහෙම දාලා එවනකොට වා හිතන්නකො කොච්චර කාලයක් යනවද කියලා. හැබැයි වුණාට ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ ලංකාවේම නිෂ්පාදනය කරන දෙයක් නිසා. ඒ කියන්නේ පුත්තලමේ සහ රුහුණේ කර්මාන්ත ශාලා වලින් දේශීයව නිෂ්පාදනය කරන නිසා මේකේ ගබඩා කාලය හරි අඩුයි. ඒ නිසා මේක පුළුවන් ඉක්මනට අපේ පාරිභෝගිකයන්ට ලැබෙන නිසා මේකේ ශක්තිය පිළිබඳව සෑහෙන ලොකු විශ්වාසයක් තියන්න පුළුවන් සහ ක්වොලිටි එකේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඉදිකිරීමක් කරනවා නම් අපිට බය නැතුව අන්න ඒකයි ඉන්සි සංස්ථා සිමෙන්ති අරගන්න කියලා කියන්නේ. දැන් මේ දවස්වල ඉන්සි සංස්ථා සිමෙන්ති ගැන අපි කතා කරන්න ප්‍රධාන හේතුවක් තමයි ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් පට්ටු ගණන් හදන්න ඔයාට කොට්ට ගණන් දිනා ගන්න තියෙන චාන්ස් එක තමයි ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් කියලා කියන්නේ. ඔයා දැන් ගේ හදන්න පටන් අරගෙන හිතන්නකෝ බිත්ති ටික උස්සලා ඔක්කොම කරලා දැන් ස්ලැබ් එක දාන්න සැටලිමත් ගහලා ඉවරයි. හැබැයි මේ වෙලාවේ ඔයාගේ අතේ නෑ ස්ලැබ් එක දාන්න සිමෙන්ති ගන්න සල්ලි. එතකොට ඔයාට කරන්න තියෙන්නේ දැන් ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට 100ක් ඔයාගේ ස්ලැබ් එක දාන්න දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඔයාගේ හදන්න කොහොමත් අරගෙන ආවි ඉන්සි සංස්ථා සිමෙන්තිනේ. එතකොට ගයක් ඉදිකිරීමක් කරනකොට මේ බඩු ගේන විල්පත් අනිවාර්යෙන් අපි ළඟ තියා ගන්න ඕන. එතකොට ඔයාගාව අනිවාර්යෙන් ඇති ඉන්සි සංස්ථා සිමෙන්ති අඩුම තරමේ මේ අවම වශයෙන් සිමෙන්ති කොට්ට 5ක්වත් මිලදී ගත්ත බිලක් ඇතිනේ නේද? අන්න ඒ බිල් එක ඔයා මෙන්න මේ නම්බර් එකට ඔයාගේ නමයි ඊට පස්සේ ලිපිණයි ජාතික හැඳුනුම්පත් අංකයයි එක WhatsApp කරොත් ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර ස්ලැබ් එක දාගන්න සිමෙන්ති කොට්ට 100ක් ජයග්‍රහණය කරන්න. 0779යි 67යි 67යි 67 0779යි 67යි 67යි 67 අංකයට WhatsApp එකක් දාන්න. එහෙම නැත්නම් ඔයා මිස් කෝල් එකක් ගන්න ඒගොල්ලෝ ඔයාට කෝල් එකක් ගන්නවා ඊට පස්සේ. අනේ නිසා ඉතින් දැන් තවදුරටත් ඔයාගේ ස්ලැබ් එක දාගන්නවා කියන එක ඔයාට කල්යවන් දෙයක් නෙවෙයි. දෙවෙනි තට්ටුව තුන්වෙනි තට්ටුවට යන්න ස්ලැබ් එක දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවාට දැන් කරන්න තියෙන්නේ සැටලිම ගහලා ඉන්සි සංස්ථායකට කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් අර මං කිව්වා වගේ විස්තර ටිකත් එක බිල් පතක් එවන්න විතරයි. දිනුමැදීම පටන් ගත්ත සැප්තැම්බර් මාසේ 14 වෙනිදා අවසාන දිනුමැදීම ඔක්තෝබර් 23 වෙනිදා තමයි තියෙන්නේ. ඒ නිසා ඉන්සි සංස්ථා සිමිති ස්ලැබ් වරම් එක තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිරන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. අපි Facebook live එකක් ඇවිල්ලා තියෙන්නේ. මම වාට කිව්වනේ සෑහෙන කාලයකට පස්සේ අපි සජීවීව අද NetFM official Facebook page එකෙන් හම්බෙනවා කියලා. ඒ නිසා ඔයාට chance එක තියෙනවා මේ වෙලාවේ වැඩ කරන ගමන් හිටියත්, ගෙදරට වෙලා හිටියත් ඔයා මාව අහගෙන ඉන්නවනම් ටක් ගාලා NetFM official Facebook page එක පැත්තට එන්න. මේ වෙලාවේ මාත් එක්ක අර මං හැමදාම කියන කොණ්ඩේක ලස්සන ගෑල් ළමයා ඉන්නවා. ලක්රුවනි හයි, ඊට පස්සේ සුපු මල්ෂි, අප්සරා හේවාගම, ඊට පස්සේ නිර්මාල්. සෙට් එකම එකතු කරගන්නම්. Thank you. ජය වේවා. මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට යන්න හදන. කෝල් කරපු කට්ටියකුත් ඉන්නවා. වලස්මූලේ ත්‍රිවිල් පාර්කේගේ අපේ කොල්ලෝ සෙට් එකේ
හැමදාමත් වගේ මාව අහගෙන ඉන්නවා මේ වෙලාවේ වීරේ ඊට පස්සේ බණ්ඩාර ධර්මයේ මේ සෙට් එක එකතු කරගන්න නාලන්දෙන් සඳු thank you අම්මවයි තාත්තවයි මේ වෙලාවේ කඩේට ආන්ටි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා කිව්වා යාවත් එකතු කරගන්න උපාලි වල්පිට මුල්ලෙන් කතා කරා පවුල ගට්ටියවත් එකතු කරගෙන සින්දුවක් අහමු කියලා තමයි කිව්වේ ඊට පස්සේ මත්තේගොඩි මලිති ආවත් එකතු කරගන්න හොකන්දර මල්ලිකා ඒ වගේම අලව්වෙන් කරු මේ වෙලාවේ අලු සෙට් එකක් එක මාව අහගෙන ඉන්නේ නේ වැඩ කරන ගමන් රාණිවයි ඊට පස්සේ අනුලවයි ඊට පස්සේ කාන්තිවයි තව එක්කෙනෙක්ගේ නම කොහොමද පොඩ්ඩක් යාගේ නම මිස් වුණා. ආයි කෝල් එකක් දීපු වෙලාවක යව මතක් කරන්න. ලයිව් එකට එන්න.

0: ඇහෙන නැතපෙම් හතර වටේ
1: right facebook live එක පැත්තර මන් ටග් ගාලා යන්න හදන ලෑස්ති කරගෙන තියෙන සින්දුවත් එක්ක තිලින මදුසංක DJ අසා කියලා කමෙන්ට් එකක් දාලා තිනවා ජය වේවා ඒ වගේම සුපු මල්චි නිරංජි අඹගහ ගෙදර ලක්නුවරණි හංසිකා ඒ වගේම කවුද ඉන්නේ තව නිරංජිව මතක් කරන්නේ නේද right මේ සෙට් එක live එකේ ඉන්නවා සෑහෙන්න කමෙන්ට් කරනවා ඉතින් ඒ නිසා අනිවාර්යෙන් කට්ටියම එකතු කරගන්නම් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඔයා තාම facebook live එක පැත්තර ආවේ නැත්තම් ටග් ගාලා එන්න මොකද මේක ඔයා බලන්න ඕනේ live එකක්

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: අවසහතරයි විනාඩි 46යි දැන්.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේ සිසයිතයි.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට්. ඔබත් අදම රස බලන්න.
5: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
6: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
5: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
6: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
5: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
6: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
7: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
8: ඒයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
11: මගේ නම අනුෂා ලක්මාලි. මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා. අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා. ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා. ඇත්තටම කියන්න තියෙන ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට.
12: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානය
13: 0761-856-956.
14: ලංච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංග්ස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
15: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
16: කින්දර හැන්දෑව විජානු
15: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.

අවසාතරයි විනාඩි 44 වෙලාව මම්මේ වාට මතක් කරන්න හදන වාසනාවට දොරටු විවර කරන ජයග්‍රහණයේ සිහිනයට පාර කියන අතට සල්ලි වෙනුවෙන් තියෙන ලංකාවේ කම ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. ආ මිලදී ගන්න NLB ජය ලොතරැය කියලා කියන්නේ වාගේ වාසනාව උරගා බලන තවත් එක් අවස්ථාවක් විතරක් නෙවෙයි. හරිද? රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්, ඒ වගේම වකුගඩු රෝගීන් වෙනුවෙන්, ඒ වගේම රජයේ කබද්දර අරමුදල වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් ලබා දෙන සමාජීය වගකීමක් ඉටු කරන ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. එතකොට NLB ජය ලොතරැයක් මිලදී ගන්න හැම අවස්ථාවකදීම ඔයාගේ වාසනාවට අවස්ථාවක් ලැබෙනවා, වගේම රට වෙනුවෙන් සිදු කරන සමාජ මෙහෙවර වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් ලබා දෙන්නත් ඔයාට හැකියාව ලැබෙනවා. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 4 පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට ලක්ෂ 5ක් දිනන්න පුළුවන්. ඊට පස්සේ 50,000 2,000 280 40 වගේ සෙසු තෑගිත් මදි නොකියන්න ජයග්‍රහණය කරන්න නම් ඔයා වැඩි වැඩියෙන් අරගන්න ඕනේ ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා වැඩර්ල යනගෙන ගමන් ඊට පස්සේ ටවුන් එකට යනගෙන ගමන් ඔයා ලොතරැයි විකුණන මහත්මයෙක් දැක්කොත් අනිවාර්යෙන් අරගන්න NLB ජය ලොතරැය.

රයිට් වෙලාව හවස 4යි විනාඩි 48යි. ඔයා බලනවා ඇති එකපාරට මම මේ කතා කරන්න ගන්නකොටම ඇයි මේ hina වෙන ගමන් කතා කරන්නේ කියලා. Facebook live එකක් ඇවිල්ලා ඉන්නේ මේකේ දාන කමෙන්ට් දැක්කහම hina වෙලා පණ යනවා. හරිද? මේ තරම් jolly comment වැටෙනවා. ඉතින් ගෙන්සාවත් අනිවාර්යෙන් NetFM official Facebook page එක පැත්තට ඇවිල්ලා live එකට කමෙන්ට් එකක් තියන්න අමතක කරන්න එපා. ඔයා කමෙන්ට් කරනකම් මම මේ මතක් කරන්න හදන්නේ ඔයා ජීවිත කාලේ කරන ලොකුම ආයෝජනය ගැන. මොකද්ද ඔයා ජීවිත කාලේ කරන විශාලතම ආයෝජනය? තමන්ටම කියලා ගයක් හදාගන්න එක නේද? සාමාන්‍යයෙන් ගයක් හදනකොට මම කියන්නේ තමන් මහන්සි වෙලා හම්බ කරන සල්ලි වලින් ඉන්නේ ගේ හදන්නේ. ඒතකොට කාටවත් ඕන විදිහට නෙමෙයි, තමන්ට හරියටම හරියන විදිහට. ඊට පස්සේ උපරිම කල්පවැත්මක් තියෙන දේවල් පාවිච්චි කරලා ඊට පස්සේ පුළුවන් තරම් ලස්සනට, හරි, ඊට පස්සේ දකින අයට හරි ආකර්ෂණීය පෙනුමක්, ආකර්ෂණීය හැඟීමක් ඇති වෙන විදිහට තමයි ගයක් හදන්න ඕන නේද? ඒතකොට ගෙදර ඇතුළත පෙනුම වගේම තමයි ගෙදර පිටත පෙනුමත් සෑහෙන්න මේකට බලපානවා. දැන් පිටත පෙනුම කිව්ව ගමන් ඔයාගේ ඔළුවට එකපාරට යනවා ඇති බිත්තිරික, ඊට පස්සේ වටපිට ආවනම්මනම් ඔය දේවල් නෑ. මම මේ කතා කරන්නේ ගෙදර පිටත පෙනුම ලස්සන කරන ප්‍රධාන මංගිය තමයි ගෙදර වහලය. ඇයි මං ඔයාට එහෙම කියන්නේ? ඔයා නිකමට කල්පනා කරලා බලන්න, ඔයා වුණත් කොහේ හරි ගෙදරකට යනකොට ඔයාට ඇත්තට මුලින්ම පේන්නේ මොකද්ද? ගෙදර වහලයනේ. ගෙදර වහලේ කළු වෙලා ඊට පස්සේ අබලන් වෙලා එහෙම තිබ්බොත් එහෙම කොච්චර ලස්සන ගයක් වුණත් ආයිතින් එතනින් එහාට වැඩක් නැහැ. කොච්චර වියදම් කරලා හදපු ගයක් වුණත් ගෙදර වහලේ පිළිවෙලක් නැත්තම් ඒ ගෙදරට අර ආකර්ෂණීය පෙනුමක් වගේ මනර්ගණිමාවක් පේන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි මං ඔයාට කියන්නේ, ඔයා වියදම් කරලා මහන්සිලා ජීවිත කාලෙටම ඉන්න හදන ගෙදරට ජීවිත කාලෙටම හරියන්න ඔයා දාන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි. දැන් ගොඩක් කට්ටිය ගෙවල් හදද්දී වහල ගහනකොට පළ දෙකට තුනට ගැලපෙන විදිහට වහලේ ඩිසයින් කරනවා තමයි. ඊට පස්සේ වහලේ ගහලා ඉවරලා කලර් රූෆින් ෂීට් දාන්න ඕන කියලා දන්නවා. දැන් සාමාන්‍ය ඉස්සර වගේ නිකම්ම නිකන් අලු පාට ෂීට් එක දාන්නේ නැහැ නේ. ගෙදරට ගැලපෙන කලහයකින් තමයි දාන්නේ. හැබැයි වුණාට ගොඩක් අය කරන වැරද්දක් තමයි වහල ගහලා ඉවරලා සාමාන්‍ය ෂීට් එකක් ගෙනල්ලා දාලා මේකට මොකක් හරි පේන්ට් එකක් ගානවා. එතකොට මොකද්ද වෙන්නේ? මේක ඇවිල්ලා ඌට වැස්සට රොත්තු දෙන විදිහ පේන්ට් එකක් නෙමෙයි, ඔවා නිකන් කඩෙන් අරන් ඇවිල්ලා ගාපු පේන්ට් එකක් නේ. එතකොට මොකද වෙන්නේ? පායන කාලෙට අධික රස්නෙට කලර් එක ෆේඩ් වෙනවා. ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යනවා. ඊට පස්සේ වහිනකොට ඒත් කලර් එක ෆේඩ් වෙනවා නේ. ඊට පස්සේ අර සමහර ලාවට ෂීට් එක කළු පාට වෙලා තියෙනවා අපි දැකලා තියෙනව නේද? ඔන්න ඔය ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? මාස දෙකෙන් දෙකට තුනෙන් තුනට ආයෙ ආයෙ පේන්ට් කරන්න සෑහෙන වියදමක් යනවා. වහලක් ගහන්න තරම් වියදමක් යනවා ආට ආයෙ ආයෙ පේන්ට් කරන්න. තේන්සා එහෙම කරන්න නැතුව ජීවිත කාලෙටම හරියන්න ඔයාට ගැලපෙනම රූෆින් ෂීට් එක අරන් ඇවිල්ලා තියෙන්නේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක තමයි. මොකද මේක ඇවිල්ලා අවුවට වැස්සට දෙකටම ඔරොත්තු දෙන විදිහ මතුපිට තින්තා ලේපනයක් තියෙනවා. මතුපිට තින්තා ලේපනය පිළිබඳව විශ්වාසය කොච්චරද කියනවා නම් මේගොල්ලෝ අවුරුදු 5ක වගකීමකුත් මේ මතුපිට තින්තා ලේපනය සඳහා දෙනවා. කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ, ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවෙන්නේ නැහැ. ඔයාට කිසිම ප්‍රශ්නයක් නැතුව අවුරුදු ගාණක් වුණත් බය නැතුව තියාගන්න පුළුවන්. ජීවිත කාලෙටම එකයි කියලා මං කිව්වේ අන්නේ නිසා. හරි, මං කියන්නේ හැමදාම ඉන්න හදන ගෙදරට කාලෙන් කාලෙට මාරු කරන්න රූෆින් ෂීට් දාන්න අපිට සල්ලි නැහැනේ. ඒ නිසා එකපාරම කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දැම්මනම් හරි. මේකේ මං කිව්වා වගේම ප්‍රොටෙක්ටිව් අන්ඩර් ලේයර් එකක්, ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක්, ඒ වගේම ටොප් කෝටින් එකක් යූස් කරලා දවස් 90ක් විතර යනවා මං හිතන්නේ මේ කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් නිෂ්පාදනය කරලා ඔයාගේ අතටම එන්න. ඒ නිසා මේකේ ප්‍රමිතිය පිළිබඳව ආයෙත් කතා කරන්න බය වෙන්න දෙයක් නැහැ. ලංකාවේ රූෆින් ෂීට් නම් කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි. ඔයාට මම මේගොල්ලොන්ගේ නම්බර් එක කියන්නම්. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මොකද වර්ණ ගණනාවකින් ඔයාට මිලදී ගන්න හැකියාව තියෙනවා. 011 5 748 738 011 5 748 738 ට කතා කරලා වැඩි විස්තර දැනගන්න පුළුවන්. හරිද? රුවන් චින්තක මේ වෙලාවේ Facebook live එකේ ඉන්නවා. ඒ වගේම නිරංජි අඹගහ ගෙදර, ඒ වගේම භාග්‍ය හයි කොහමද, ඊට පස්සේ මට කමෙන්ට් සෙක්ෂන් එකේ ලස්සන සෙල්ෆි එකක් එවලා තියෙනවා හංසිකා. ඔයාවත් එකතු කරගන්න. ඊට පස්සේ ලක්මාලි වාගේ හදවත නතර වුණේ නැද්ද කියලා අහලා තියෙනවා. අම්මෝ නෑ, ඔයා ඉන්නකොට මගේ හදවත නතර වෙන්නේ නෑනේ. තව පොඩ්ඩක් වේගින් ගහන්න ගන්නවා. රයිට්, මේ සෙට් එකම එකතු කරගෙන මම සින්දුවකට යන්න හදන්නේ. හරි, අපි සින්දුවකට ගිහිල්ලා ආයි මේ පැත්තට එමු. තාම Facebook live එක පැත්තට ආවෙ නැත්තම් ටග් ගාලා එන්න.

0: වැහෙන නැතපෙම් හතර වටේ.
1: right අපිට අලුත් පැයකට යන්න වෙලාවත් ඇවිල්ලා තියෙනවා. හැබැයි වාට යන්න කලින් මතක් කරන්න හදන්නේ අපි හෙටක් ඉතිරි කරන්නේ කොහොමද කියන එක පිළිබඳව පොඩි ඉතිරියක් ඇති අපිට ලොකු හෙටක් වෙනුවෙන් ඉතිරි කරන්න නේද? සාමාන්‍යයෙන් අපි හිතනවා ඉතුරු කරනවා කියලා කිව්වහම මේ මාර ලොකු දේවල් ඉතුරු කරන්න ඕන කියලා. හැබැයි එහෙම නෙමෙයි. හෙට වෙනුවෙන් කරන ලොකුම වෙනස පටන් ගන්න ඕනේවා පුංචි පියවරකින්. ඒ කියන්නේ උදාහරණයක් විදියට අනවශ්‍ය ලවල් වල ඔයා ලයිට් දාලා තිබ්බනම් එහෙම ඒක ගැන ලොකු අවධානයකින් නෙමෙයි නම් හිටිය ඔයා පොඩ්ඩක් දැන් වැඩිපුර ඇටෙන්ෂන් එක දීලා අනවශ්‍ය ලවට ලයිට් ටික ඕෆ් කරලා දාන්න. වතුර කලින්ට වඩා පොඩ්ඩක් උවමනාවෙන් පරිස්සම් කරන්න ගත්තොත් ඒක අපි හෙට වෙනුවෙන් කරන ලොකු ඉතිරියක් නේද? ඊට පස්සේ ගොඩක් වෙලාවට දැන් තියෙනවා මේ ප්ලාස්ටික් ප්‍රශ්නේ නේද? ප්ලාස්ටික් භාවිතය වැඩි වෙනකොට අපිට හෙට දවසේ ඒක ලොකු තර්ජනයක්. අපිටත් වඩා අපේ පුංචි දුව දරුවන්ට. ඉතින් එතකොට ඒ අය වෙනුවෙන් ප්ලාස්ටික් පොඩ්ඩක් අඩු කරන්න පුළුවන් නේ. ඊට පස්සේ ගහක් කොළක් හිටවන්න මේවා ලොකුවට මහන්සි වෙන්න ඕන දේවල් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ හැම දෙයක්ම අපේ හෙට වෙනුවෙන් අපිට කරන්න පුළුවන් හොඳ ආයෝජනයක්. අන්න ඒ නිසාම තමයි මේ ඔක්තෝබර් මාසේ NSB ඔයාලට මතක් කරන්නේ පුංචි ඉතිරියක් ලොකු හෙටක්. හෙට දවසක් ඉතුරු කරමු කියලා. ඒ නිසා ඒක නම් චුට්ටක් මතක තියාගන්න.

ඔයාවගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13-19 අදමාම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සහගතකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.

0: Meltol hisaratya una sempratishyava angapata vedanava apahasudina sadaha ikman sahanaya Meltol paracetamol visheshayaki
1: cementi kotta 100ak dinaganna adasita avama sanstha cementi bag 5k miladigat bilpataka chaya rupayak nama jathika handunupattankiya samaga 2779677767 ankeda whatsapp karanna nathoth miss call ekak denna kondesi sahithai
2: digu kal pavatina high resilience foam yoda nipadawa athi suwa pahasu damro sofa navathama madili saha varna rasakin siluma damro pradarshana garavalin
3: surya balaya sulan balaya ape balaya karaganimu hetak ithiri karamu jathiyata ithiri kirima huru kala jathika ithiri kirime bankuen me october sakasuru ammasaye tirasara ithiriyakata arayum
4: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ ඉලෙක්ට්‍රික් වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න
3: රසින් රස මවන රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම රසල්ලා 3/5 කුඩු මිරිස් කුඩු බැදපු 3/5 කුඩු කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක් රසල්ලා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල
5: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-level, A-level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් බ විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි past papers books දැන් ඔබට ලබා ගත හැකිය.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: අදම ගන්න ෆෝන් එකයි.
8: හවස 5:03 දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් බේ දිවස්ම ඇත් නියුස්
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම තරංක දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම් විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගයේ සඳහා නොවැම්බර් මාස 3 වෙනිදා කැඳවල ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ වෙනතුරු රශාන්ත ගොඩවිල මහතා ඉදිරියේ කැඳවුල් ලැබුවා. එහිදී සාක්ෂි සටහන් කර ගැනීම සිදු වූ අතර වැඩිදුර සාක්ෂි විභාගයේ නොවැම්බර් මාස 3 වෙනිදා දක්වා කල්තැබීමට අධිකරණය නියම කළා. ස්පාඤ්ඤයේ හදිසි මහමැතිවරණයක් ඇඳවීමට එරට අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්වෙස් තීරණය කර තිබෙනවා. එරට පාර්ලිමේන්තුව ඉදිරිපත් කළ නිවාස සංවර්ධන පනත් කැටුම් පතක් දක්ෂිණාංශික පක්ෂ විසින් පරාජය කර දින 3කට පසුවයි ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා එලෙස හදිසි මහමැතිවරණයක් ඇඳවා ඇත්තේ. එම පනත් කැටුම් පත පරාජයට පත්වීමත් සමග අග්‍රාමාත්‍ය පෙඩ්‍රෝ සැන්චෙස්ට දැඩි දේශපාලන පීඩනයකට මුහුණ දීමට සිදු වුණා. 2018 වසරේ සිට බලයේ රැඳී සිටින සමාජවාදී අග්‍රාමාත්‍ය සැන්චෙස් රූපහානි ඔස්සේ ජාති අමතමින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව ලැබෙන නොවැම්බර් මාස 29 වනදා ස්පාඤ්ඤයේ මෙම කඩනම් මහමැතිවරණය පවත්වන බවයි ඔහු නිවේදනය කර ඇතේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total එක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people we trust.
4: වැඩි විස්තර සඳහා 0779 67767767 මිස් කෝල් එකක් දෙන්න.
5: මරු බං

අඩිපුඩි පාගල පොඩි පොඩි නංගිල කනේක හම්මේ හවසට බං.

සුබසන්ධ්‍යාව කවස පහයි විනාඩි 13යි. අපි හතර වටේ අහගෙන ඉන්න දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. මේ පැය පටන් ගන්නකොටම චුට්ටක් ඉක්මනට WhatsApp එක පැත්තට මම යන්න හදනේ. මොකද අපිට කලින් පැයේ Facebook live එකේ ඉඳපු නිසා WhatsApp එකේ කට්ටිය පොඩ්ඩක් මතක් කරන්න බැරි වුණානේ. හයි කොහොමද සාපිත් මේ වෙලාව ඔබ අහගෙන ඉන්නවා කියලා කොලියා පිටිය දියකල මුල්ලේ ජයන්ත රේලර්ස් එකේ සෙට් එක මැසේජ් එකක් දාලා තියෙනවා. අනිවාර්යෙන් උදාහරණ විදිහට මම ලාස්ටි කරගෙන තියෙන සින්දුවට ආව එකතු කරගන්නම්. ඊට පස්සේ හයි කොහොමද සා අපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා නුවරින් උදිත්. අනිවාර්යෙන් මම ආවත් එකතු කරගන්නම්. Thank you උදිත්. ඒ වගේම LBDN පුන්සරා මැසේජ් එකක් දාලා තියෙනවා. මම ආවත් එකතු කරගන්නම්. Thank you පුන්සරා. ඒ වගේම අසයි කොහොමද සුබ සන්ධ්‍යාවක් වේවා. මම අඟුල්ගමුවෙන් කෝසල මටත් සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හාන් අනිවාර්යෙන් මම දෙන්නම්. ඊට පස්සේ සින්දුවකටම ආවත් එකතු කරගන්න ලොකු පුතා රජීවය, ඒ වගේම රොෂාන් කුමාර, ඒ වගේම සුදු පුතා රංගනවයි, දුෂාන්වයි ඔක්කොම එකතු කරගන්න කියලා තියෙනවා. ආශා මදුවන්ති, ඒ වගේම පවුල කට්ටි ඔක්කොම එකතු කරගන්න කියලා. දමයන්ති විජේසිංහ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you. ඔයාව මම ගොඩක් ආදරෙන් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න. හරිද? ගයක් හදනවා නම් ගෙදර වහලේ තියෙන්න ඕනේ. නොතෙමී ඉන්න විතරක් නෙමෙයිනේ නේද? ගෙදර ආකර්ෂණීය පෙනුමක් එන්නේ, අනර්ග නිමාවක් එන්නේ ගෙදර වහලේ ලස්සනට තිබ්බොත් තමයි. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට නිතරම මතක් කරන්නේ ගේ හදනකොට ගෙදර වහලේ ගහනවා නම් ගෙදරට කලර් රූෆින් ෂීට් එකක් දාන්න කියලා. ඒ කියන්නේ කලර් රූෆින් ෂීට් එකක් දැම්මහම සාමාන්‍යයෙන් ගෙදරට මාර එළියයි නේද? හැබැයි උනාට ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් අය කලර් රූෆින් ෂීට් දානවා කියලා පොඩි වැරදි වැඩ ටිකක් කරනවා. ඒ තමයි දැන් සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා ඕකට පේන්ට් එකක් ගාපු පළියට ඕක කලර් රූෆින් ෂීට් එකක් වෙන්නේ නැහැ. මොකද ඔයාලට ටික කාලයක් ගියාට පස්සේ තේරෙයි මේ කව්වට වැස්සට කලර් එක ෆේඩ් වෙලා යනකොට, ඊට පස්සේ ගාලා තියෙන පේන්ට් එකේ පොතු ගැලවිලා යනකොට ඔයාටම තේරෙන්න ගන්නවා මේකට සෑහෙන වියදමක් යනවා ආයෙ ආයෙ මේක පේන්ට් කරන්න ගියාම කියලා. අන්න ඒ නිසා තමයි ජීවිත කාලෙටම විසඳුම් හොයන ඔයාට ගෙදර වහලයට ජීවිත කාලෙටම තියෙන විසඳුම තමයි කලර් අප් රූෆින් ෂීට් එක කියලා කියන්නේ. කලර් අප් රූෆින් ෂීට් එක ඇවිල්ලා නිෂ්පාදනය කරලා තියෙන්නෙම ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදිහට. ඒ කියන්නේ අවුව වැස්ස කියලා මේකේ කලර් එක ෆේඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ පේන්ට් එකේ පොතු ගැලවිලා යන්නේ නැහැ. දිගු කාලීන පැවැත්ම

ස්ථීර කරපු රූෆින් ෂීට් එකක් විදියට මම ඒකයි කලර් ඔෆ් රූෆින් ෂීට් එක හඳුන්වන්නේ. මොකද මේකේ වතු පිටින් තාලේපණයට මේකළු වසර 5ක වගකීමක් දෙනවා. ඊට පස්සේ ෂීට් එකට වසර 25ක වගකීමක් දෙනවා. අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා නිකන් හරි කල මොකක් හරි ඩැමේජ් එකක් වුණොත් ඔයාලට මේගොල්ලන්ට කියලා රීපේන්ට් එකකට යන්න පුළුවන් වගකීමක් සහිතව. ඒ නිසා ජීවිත කාලෙම ඉන්න හදන ගෙදරට ජීවිත කාලෙටම හරියන රූෆින් ෂීට් එකක් නේ අපි දාන්න ඕන නේද? එනිසා ඉතින් අනිවාර්යෙන් ඔයාගේ හදනවා නම් මතක තියාගන්න ගෙදර වහලයට දාන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් ම තමයි. ඒ ගැනත් මතක් කරලා අපි හවස 5 විනාඩි 15ක් වෙනකොට ලස්සන සින්දුවක් එක්ක අලුත් පැය වැඩටික පටන් ගන්න හදනේ ඔයාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක හතර වටේ. හවස 6ට කලින් මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න.

0: Hatra Atin, Sindu Ehina, Net FM, Hatra Wati.
1: හයි සල් කොහොමද සුබසන් දේවක් වේවා අපිත් මේ වෙලාවේ හතර වටේ තමයි අහගෙන ඉන්නේ මට ලස්සන සින්දුවක් දෙන්න කියලා මාෂි උකුවලින් මැසේජ් එකක් දාලා තිනවා මම අනිවාර්යෙන් ආව එකතු කරගන්නම් ඒ වගේම තංගලෙන් අප්සරා thank you සුබසන් දේවක් වේවා ඩීජේ අසා අපිත් මේ වෙලාවේ ආව අහගෙන ඉන්නවා ආතෝරණ සින්දු ටික නියමයි කියලා ලලිත් පෙරේරා මැසේජ් එකක් දාලා තිනවා ඒ වගේම සුරංග අගුණකොළ පැලැස්සේ පහළගමින් මටත් සින්දුවක් ඕනේ කියලා තියෙනවා දුෂාණිවයි ඒ වගේම සුපුන්වයි උමන්දි අතුළු ඔක්කොම එකතු කරගන්න කියලා තමයි තියෙන්නේ අනිවාර්යෙන් මම එකතු කරගන්නම් සෙට් එකටම ජය වේවා thank you message කරාට

0: ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27 කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
0: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
2: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
3: Meltol හිසරතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
4: ඊසි නිසා ඇත්තටම ලේසිද
5: ඊසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
0: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
6: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
7: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහගමක ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි
8: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගණේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: හදන්න කොට්ටගනන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ්වරම් වැඩි විස්තර සඳහා 0774 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න.

හවසපහයි විනාඩි 35යි වෙලාව. අපි හතරවට යහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ WhatsApp එකට පොඩ්ඩක් යන්න හදන්නේ. මොකද හවසමට මැසේජ් කරපු සෑහෙන කට්ටියක් ඉන්නවා මට මතක් කරන්න බැරි වෙච්ච. ඒ නිසා ඒ කට්ටියව මතක් කරන්න තමයි හදන්නේ. සුබ සන්ධ්‍යාවක් වේවා. කොහොමද මම මොනරාගලින් මේනක සඳරුවන් මාත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා. පවුලේ හැමෝම එකතු කරගෙන සිඳුවක් අහමු කියලා තිනවා. ඊට පස්සේ කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? BF ජනපදයේ පුස්සල්ලාවේ සීලුම දෙනාව එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම මම එකතු කරගන්නම්. ඊට පස්සේ චාමර ස්ටෝස් එකේ කළුතර පනාවිටියේ චාමර එක තනූජා මට මැසේජ් එකක් දාලා තිනවා. කළුතර පැත්තේ අනිවාර්යෙන් එන්සා එකතු කරගන්න ඕන. ඒ වගේම අයිබෝන් අසාවිත් මේ වෙලාවේ වහගෙන ඉන්නවා. මඩපාත ලක්ෂ්මන්, තමරා, නිශානි, චේතනා, ඊට පස්සේ තේජ, අවෝරේක, භාග්‍ය, අවිෂ්ක සෙට් එකම එකතු කරගන්න කියලා තියෙනවා. අද සින්දුරික නම් නියමයි අසා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. ඔප්සරා, ඕකේ ඩාලින්, මං අනිවාර්යෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ඔයාවත් එකතු කරගන්නම්. ඔයා තංගල්ලේනේ නේ? තව එක්කෙනෙක් ඉන්නවා මේ ළඟපාත. ඒ එතනින් චුට්ටක් එහාට යන්න ඕන. හරි, හයි, කොහොමද සයි? අපිත් මේ වෙලාවේ ඔයාවත් අහගෙන ඉන්න බා වැඩ කරන ගමන් කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. චතු, ආවත් එකතු කරගන්න. සාමාන්‍යයෙන් අපිට ජීවිතයේ බලාපොරොත්තු කියලා දේවල් තියෙනවනේ නේද? ඒකට බලාපොරොත්තු ඉටු කරගන්න ඊට පස්සේ අපේ ටාගට්ස් වලට යන්න අපි සෑහෙන මහන්සි වෙනවා නේද? මං කියන්නේ මහන්සි වෙන ගමන් ඔයා පොඩ්ඩක් වාගේ වාසනාව තුරගා බැලුවොත් නරකද? සමහර වෙලාවට අද වාගේ ජීවිතේ වාසනාවන්තම දවස වෙන්න පුළුවන් නේ. අනේ නිසා තමයි මං ඔයාට කියන්නේ වාට ජීවිතේ වාසනාව උදා කරවන NLB ජයලොතරය වැඩි වැඩියෙන් අරගන්න කියලා. වාසනාවට දොරටු විවර කරන ජයග්‍රහණයේ සීනේට පාර කියන අතට සල්ලි වෙනුවෙන් NLB ජයලොතරය ඔයා මිලදී ගන්නකොට NLB ජයලොතරය කියලා කියන්නේ නිකම්ම ලොතරයියක් විතරක් නෙමෙයි. ඒ කියන්නේ ඔයාගේ වාසනාව පුරකා බලන අවස්ථාවක් විතරක් නෙමෙයි. රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්, ඒ වගේම වකුගඩු රෝගීන් වෙනුවෙන්, ඒ වගේම රජයේ ඒකාබද්ධ අරමුදල වෙනුවෙන් දායකත්වය ලබා දෙන සමාජීය වගකීමක් ඉටු කරන ලොතරයියා. තේන්සා ඔයා NLB ජය ලොතරයියක් මිලදී ගන්න හැම අවස්ථාවකදීම ඔයාගේ වාසනාවට අවස්ථාවක් ලබා දෙන ගමන්ම රට වෙනුවෙන් සිදු කරන සමාජ මෙහෙවරක් වෙනුවෙන් ඔයාට දායකත්වය ලබා දෙන අවස්ථාව හම්බ වෙනවා. තේන්සා ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න ගමන්ම ජයග්‍රහයි අංක 4 පිළිවෙලින් ගලපාගෙන ඉංග්‍රීසි අක්ෂරයත් සමග රුපියල් ලක්ෂ 5 තෑගි, ඒ වගේම රුපියල් 50,000, ඒ වගේම රුපියල් 2,000, 200, රුපියල් 80, 40 වගේ සෙසු තෑගිත් මදිනෝ කියන්න ජයග්‍රහණය කරන්න නම් ඔයා වැඩි වැඩියෙන් අරගන්න ඕනේ NLB ජය ලොතරැය තමයි. තේන්සා මා වහගෙන ඉන්න ගමන් ඔයා ගෙදර යන ගමන් නම් ඉන්නේ ඔයා බලන්නවා ගෙදර යනකොට ඔය ලොතරැයි විකුණන මහත්මයෙක් එහෙම ළඟ හිටියොත් අනිවාර්යෙන් ගිහිල්ලා NLB ජය ලොතරැයියක් අරගන්න අමතක කරන්න එපා. මොකද සමහර විට අද වාගේ ජීවිතේ වාසනාවන්තම දවස වෙන්න පුළුවන් නේ. ඒ නිසා පොඩ්ඩක් try කරලා බලන්න.

සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: ಸಂಗೀತಾ ಜಾತಿಕಲ ತ್ರೈಮಂಡಲಯ
1: ಪರಿಸರ ಹಿತಕಾಮಿ ವಿದುಲಿ ರಥ ಸಮಗ ನವ ಗಮನಕಟ ಮುಲಪುರಮು ಹೆಟ್ಟಕ್ ಇತಿರಿ ಕರಮು ಜಾತಿಯತ ಇತಿರಿ ಕಿರಿಮ ಹುರುಕಲ ಜಾತಿಕ ಇತಿರಿ ಕಿರಿಮೆ ಬ್ಯಾಂಕುವೆನ್ ಮೇ ಅಕ್ಟೋಬರ್ ಸಕಸುರುವ ಮಾಸೆಯೇ ತಿರಸರ ಇತಿರಿಯಕಟ ಅರೆಯುಂ
2: ಸುಪಿರಿಸಿದು ಸೇದಿ ಮಕ್ ಸಹಿತ ದಿವೈನೆ ವೆಡಿಮ ವಿಶ್ವಾಸೆ ದಿನು ದಾಮ್ರೋ ವಾಷಿಂಗ್ ಮೆಷಿನ್ ವಿಶಿಷ್ಟತಮ ಅಲವಿಯನ್ ಪಸು ಸೇವಾವ ಸಮಗಿನ್ ಸಿಯಲುಮ ದಾಮ್ರೋ ಪ್ರದರ್ಶನಾಗಾರವಲಿ
3: ಅಭಿಮಾನವತ್ ಕಳುತರೇನ್ ಪ್ರೈಮ್ ಮಿಲಿಯನ್ ಡ್ರೀಮ್ ಸಮಗಿನ್ ಪ್ರೈಮ್ ಕಲ್ಲೂರಾ ಸ್ವಿಮಿಂಗ್ ಪೂಲ್ ಜಿಮ್ ಎತುಲು ಸಿಯಲು ಪಹಸುಕಂ ಸಹಿತ ನಿವಾಸ ಸಂಕೀರ್ಣೆಯ ದೆನ್ ರೂಪಿಯಲ್ ಮಿಲಿಯನ್ ದಹ ಅಟೈ ದಶಮ ಹತ್ತೆ ಸಿಟ ನಿಮ್ಮ ತೀಮನಾವ ದಿದಾಸ್ ವಿಸಿಹಯ ಅಕ್ಟೋಬರ್ ಪಹಳವ ದಕ್ವಾ ಪಮನಾಯ ಒಬ್ಬೆ ಸಿಹಿನ ನಿವಸ ಅದಮ ವೆನ್ ಕರ ಕಣ್ಣ ಅಮತಣ್ಣ ದಹ ತುನೈ ವಿಸಿ ದಿಕ ಪ್ರೈಮ್ ಗ್ರೂಪ್ ಒಂದೇ ಸಹಿತಾಯಿ
1: ಒಯಾಟ ತೇನೆ ಸನೀಪ ವೆನ್ನಮ ನತಿ ರೋಗಿಯಾಗ್ತ ಮೇ ಕಥಾ ವಹನ್ನಕು
4: ನಿಲಾಂತಿ ಬಣ್ಣಕ ಕುರುನಗರಿ ಅಮ ದಿದಾ ಸಿಸಿ ತುನೇಗ ಆಹಾರ ಗೋವಿಂದ ಹೆಗ್ಗತ್ತು ಮಂಜಾರ್ಬಾಷ ಐಂತರಂ ಪಸ ಇತನಿ ಇಹಾಂಕ ಅನಾಂಗ ಸ್ವಾಯಿಗೆ ವೆಡೆ ನೋಗಿಲ ತಮ ಕಿವಿ ಎತ್ತೆಕ್ಷನ್ ನೇಕ್ಟು ಮಂಗ ಅನವಾ ದೆನ ಅವರು ಬಾಣ ಸಿಸಿ ಇತನಿ ಜನಗನ ನಂಬರ್ ಲವದ ಮಹಾಸ್ಯಾಟ ಇತು ಪಸಿ ತಮ ಅಪಿ ಗೀವು ಅಪಿ ತುಂಬಾರೈ ಗೀವು ಹೆತ್ತಿವಿಲ ಗಿಯಂ ಪಸಿ ಸಿಪೆಟ್ಟಿಗ ನೋ ಮೊಳನ ಅತ್ತರಮ ಯೇಶಿವರೇ ಕ್ವಾಗಲದ ಮಹಾಸ್ಯ
1: ಕಥಾ ಕರನ್ನ 0777340
5: HMB Finance දියුණුවට මග නගර චාරිකා
1: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම නිතරම හා එක්ව දැන් ඔබේ නගරයටත්
5: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්
1: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
5: ඔක්තෝබර් 6 වෙනිදා උදේ ගම් පහ සවස වත්තල
1: HNB Finance බෙදීමක් නැති බැඳීමක් සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕ ලෙවල් ඒ ලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක
6: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
7: නැත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව

0: දෙන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව

රයිට් වෙලාව හොස 5 විනාඩි 53යි මට යන්න තරව කිට් වෙලා තින්න හැබැයි යන්න කලින් ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා සාමාන්‍යයෙන් අපි ඉතුරුම් කියන දේවල් ගැන සෑහෙන හිතන්න ඕන නේද හැබැයි උනාට ඉතුරුම් කිව්ව ගමන් සමහරලාට ඔයාලට හිතනවා වෙන්න පුළුවන් මේ සල්ලි ගැන තමයි කතා කරන්නේ ඊට පස්සේ මා ලොකු දේවල් ගැන තමයි කතා කරන්නේ කියලා හැබැයි එහෙම දෙයක් ගැන නෙමෙයි මම මේ කියන්න හදන්නේ ජීවිතය ඉතුරු කරනවා කියලා කියන්නේ අපි හෙට දවසක් මුලින්ම අපිට ඉතුරු කරගෙන ඉන්න ඕන නේද මොකද අපි ආච්චිලා සීයලා අපිට හෙට දවසක් ඉතුරු කරපු හන්ද තමයි අද දවසේ අපි සතුටින් ජීවත් වෙන්නේ ඉතින් එතකොට අපේ දුව ආදරුවන්ට අපි හෙට දවසක් ඉතුරු කරන එක අපේ වගකීමක් නේ ඒ නිසා මම කියන්නේ විදුලිය ඊට පස්සේ වතුර ටික ගහකොළ මේ හැමදේම අපිට පුළුවන් පුංචි පියවර විදිහට ඉතුරු කරන්න පටන් ගන්න මොකද ලස්සන හෙට දවසක් හදන්න නම් අපි හෙට දවසක් ඉතුරු කරන්න ඕන මේ ඔක්තෝබර් මාසය ඒ නිසා තමයි මේ NSB බැංකුවෙන් විශේෂ මතක් කිරීමක් කරන්නේ අපි හැමදේම ඉතුරු කරනවා වගේ හෙට දවසකුත් ඉතුරු කරන්න ඕන ඒ නිසා සකසුරුවම්කමේ මාසය ඔක්තෝබර් මාසය වෙනුවෙන් ඔයාටත් පුළුවන් හෙට දවසක් ඉතුරු කරන්න පළවෙනි පියවර තියන්න ඒ වගේම තමයි ගයක් හදනකොට ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ අමතක කරන්න බැරිම සන්නාමයක්. මොකද ඒ කාලේ ඉඳලා මේ වෙනකම් අපිට ඉන්සි සංස්ථා සිමින්ති එක්ක තියෙන බැඳීම හරි ශක්තිමත්. අපේ ගෙවල් දොරවල් හදන තැන ඉඳලා අහස උසට බිල්ඩින් හදන තැන වෙනකම් අපිට විශ්වාසය තිබ්බේ ඉන්සි සංස්ථා සිමින්ති ගැන. එතකොට දැන් ඉන්සි සංස්ථා සිමින්ති හරහා ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනා ගන්න අවස්ථාව වාට අරගෙන ඇවිල්ලා තියෙනවා කරන්න තියෙන හරිම පුංචි දෙයයි. ඔයා ගෙදර කාමර ටික වෙනකන් හදලා, ඒ කියන්නේ බිත්ති ටිකත් බඳලා ඔක්කොම කරලා, සැටලිම ගහලා ස්ලැබ් එක දාන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම්, ඔයාට දැන් හැකියාව තියෙනවා ඉන්සි සංස්ථා සිමෙන්ති හරහා ස්ලැබ් එක දාගන්න. සිමෙන්ති කොට 100ක් ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ හදන්න කොහොමද ගෙනාවේ ඉන්සි සංස්ථා සිමෙන්ති නේද? එතකොට ඒ අරගෙන ආපු සිමෙන්ති කොට 5ක් අවම වශයෙන් ලබාගත්තු බිල්පතක ඡායාරූපයක් නමයි ලිපිනයයි ජාතික හැඳුරුම් පත්තංකයයි එක 0779යි 67 67 67 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. එහෙම නැත්නම් ඔයා මිස් කෝල් එකක් ගහන්න, ඒගොල්ලෝ කෝල් එකක් අරගෙන ඔයාගේ විස්තර දැනගනි. හරිද? දිනුමැදීම් පටන් ගත්තේ සැතැම්බර් මාසේ 14 වෙනිදා. අවසාන දිනුමැදීම ඔක්තෝබර් 23 වෙනිදා. ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. ඒ ගැනත් මතක් කරලා මම අදට ඔයාගෙන් යන්න හදන්නේ. අපි ආයිත් හම්බ වෙනවා හෙට හවස 4ට. ඔයාගේ මගේ බෝරින්න තීවිරින් drive එක 4 වටින්. එතකම් පරිස්සමින් ඉන්න ගිහිල්ලා නම් ජය වේවා. මම DJ Asa. Good night.

0: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කේ සමග 077967767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයාග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ක්‍රීම් සමගින් ප්‍රයිම් කලුරා සිමෙන් පෝල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
4: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
5: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
6: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
7: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 862 363 0776 716 3672.
8: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
0: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුල සුවඳ රැඳුණු නෙට් FM බුදුකුල හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

නාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදේ අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාවහා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: කවදත් අලුත් කාගෙත් නෙත් කාගෙත් නෙත්
3: අදම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ විශ්වාසේ වංගර් කීවා එක සිංගල් සිම්පල් පේ එකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
4: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ංකය සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: යුත් එකේ ඉන්න ඔයාගේ උසස් අධ්‍යාපන හිනේ සැබෑවටම සැබෑ කරගන්න. හඳුන්වා දෙන RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම. වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
6: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න නැතහොත් 0112 125 125 අමතන්න.
7: finishing වහලක් ලෙස color of flow වැජබෙනා
8: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් color of තමයි.
2: 80 දශකයේ අන්තිම දවසක් එදත් හොඳ ටෝම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
9: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතකස්ම

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 ට මිස් කෝල් එකක් දෙන්න.
2: වේලාව සවස 6:30.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: Encyclopedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම.
4: RBB Education Plus අධ්‍යාපනික ණය පහසුකම. වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න. 01112 0863 076 7672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: අයිබෝවන් අද 2026 ඔක්තෝබර් 5 සඳුදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යනාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල. සිරදඬුවමේ ඉතිරි කොටස ගෙවන්න ඥානසාර හිමි යලි බන්ධනාගාරයට. ශිරන්තිගෙන් අපේක්ෂිත ඇප අයදුම් පතක්. හිටපු ඇමති කුමාර ජයකොලිට එරෙහි අල්ලස් කොමිසම් පැවරූ නඩුව කල්යයි. විපක්ෂයේ ආණ්ඩුවට පොරොන්දු මතක් කරයි. ස්පාඤ්ඤයට හදිසි මහමැතිවරණයක්.
0: Net News. The truth people trust.
6: පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර හිමියන් අද යළි බන්ධනාගාරගත කෙරුණා. මේ අතර ශ්‍රීලන්ත රාජපක්ෂ මහත්මිය තම නතරංගුවට ගැනීම වළක්වන්නේ ඉල්ලා අපේක්ෂිත ඇප අයදුම් පතක් ඉදිරිපත් කර ඇති බවට වාර්තා පළවෙනවා. එම තොරතුරු ඇතුළු දවසේ උණුසුම් පුවත් පෙළෙහි සත්‍යනාවරණය මෙතෙන් සිට. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වැරදිකරු වීමෙන් අනතුරුව බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට නියම කරන ලද බරපතල වැඩ සහිත වසර 6ක සිරිනුවමින් ගෙවීමට ඇති ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනා අධිකරණය විසින් බන්ධනාගාර කොමසාරි ජෙනරාල්වරයාට අද නියම කළා. ඒ අනුව ඥානසාර හිමියන් බන්ධනාගාරයේ බාරයට ගැනීමටද නියම වුණා. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මයාදුන්නේ කොරයා සහ ලක්මාලි කරුණානායක යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල විසින් මෙම නියෝග නිකුත් කළා. මෙම නඩුකරය අද කැඳවූ අවස්ථාවේදී මීට පෙර අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ විවෘත වරෙන්තුව මත අතරංගුවට ගන්නා ලද පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා. එහිදී වගඋත්කලකාර ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ ඉරේෂ් ශනිවිරත්න මහතා සමග පෙනී සිටි නීතිඥ සුදත් ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ස්වාමීනි, වගඋත්තරකාර ඥානසාර හිමියන් පසුගිය දිනවල මානසික වශයෙන් බිඳවැටි රෝගාතුර තත්වයකට පත් වුණා. ඉන් අනතුරුව නායක හිමිවරුන්ගේ උපදෙස් මත උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයක රැඳී සිටියා. මානසික වශයෙන් විවේකයක් ලබා ගැනීම සඳහා උන්වහන්සේ එහි රැඳී සිටියේ. එසේ නොමැතිව අධිකරණය මගහැර යාමේ චේතනාවක් උන්වහන්සේ තුළ තිබුණේ නැහැ යනුවෙන් පැවසුවා. යවස්ථාවේදී ප්‍රශ්නයක් මතු කළ විනිසුරු ලක්මාලි කරුණානායක මහත්මිය, එසේ නම් වග උත්තරකරු නීතිඥවරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීමට කටයුතු කළේ ඇයි යනුවෙන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් නීතිඥවරයා, ස්වාමීනි, වග උත්තරකාර හිමියන් රැඳී සිටි ස්ථානයේ දුරකථන සංඥා දුර්වල තත්ත්වයකයි තිබුණේ. ඒ නිසයි නීතිඥවරුන් සම්බන්ධ කරගෙන උපදෙස් ලබා දෙන්නට බැරි වුණේ යනුවෙන් සඳහන් කළා. වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ සුදත් ජයසුන්දර මහතා, ස්වාමීනි, වගඋත්තරකාර ඥානසාර හිමියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වීමට මා බලාපොරොත්තු වනවා. උන්වහන්සේට අවශ්‍ය ආරක්ෂාව සපයා දිය යුතු බවට පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳ සොයා බැලූ ජනාධිපති පරේෂණ කොමිසම් සභා වාර්තාවෙන්ද සඳහන් කර තිබෙනවා. එම නිසා උන්වහන්සේට බන්ධනාගාරය තුළදී අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට පියවර ගන්නා ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඊට අමතරව ඥානසාර හිමියන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සම්බන්ධයෙන් වූ නියෝග නිකුත් කරන ලෙසත් මයිල්ලා සිටිනවා යනුවෙන් පැවසුවා. ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වගඋත්තරකාර ඥාන්සාර හිමියන්ට 2018 වසරේ අභියාචන අධිකරණය විසින් සිරඳනුවම් නියම කළා. ඉන් අනතුරුව 2019 වසරේ මැයි මාස 23 වනදා උන්වහන්සේට ජනාධිපතිවරයා විසින් සමාව ප්‍රදානය කළා. එහෙත්ම ජනාධිපති සමාව අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත් සම්විභාග කළ ශ්‍රේෂ්ඨ අධිකරණය වගඋත්තරකාර හිමියන්ට ප්‍රදානය කළ සමාව නීති ඉදිරියේ බලශූන්‍ය බවට ඉකුත් සැප්තැම්බර් 10 වනදා තීන්දුවක් ලබා දුන්නා. ඒ අනුව තමයි මේ මෙවසුම ඉදිරිපත් කිරීමට අප කටයුතු කළේ. මේ අවස්ථාවේදී අප අධිකරණ ඉල්ලා සිටිනවා ඥාන්සාර හිමියන්ට නියම කරන ලද සිරඳනුවමට අයත් ඉතිරි දඬුවම් කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙස යනුවෙන් සඳහන් කළා. ඉන්නතුරු නැගී සිටි ඥාන්සාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුදත් ජයසුන්දර මහතා සිය සේවාදායක හිමියන්ට අධිකරණයේ හමුවේ කෙටි කරුණු දැක්වීමක් සිදු කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. එහෙත් අභියාචන අධිකරණ බිනිසුරු මඩල සඳහන් කළේ ඥාන්සාර හිමියන් වෙනුවෙන් නීතිඥවරයෙකු කරුණු දක්වා තිබෙන බැවින් එම ඉල්ලීමට අවසර ලබා දිය නොහැකි බවයි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචන අධිකරණ බිනිසුරු මඩල ඥාන්සාර හිමියන්ට නියම කරන ලද සිරඳනුවමින් ගෙවීමට නියමිත ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාර ජෙනරාල්වරයාට නියෝග කළා. ඊට අමතරව ඥාන්සාර හිමියන්ගේ ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වුණා. අභ්‍යාචන අධිකරණය විසින් ලබා දුන් තීන්දුවෙන් පසු බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේ පූජ්‍ය කළගොඩත්තේ ඥානසාර හිමියන් මෙලෙස අදහස් දැක්වුවා.
7: හැමෝම රස්සාව කරනවා. මම මේ වැඩ කළේ රට වෙනුවෙන්. පොඩක් ඉන්න මහත්තයෝ, පොඩක් ඉන්න මම යන්නේ හිරේට. මම මේ අධිකරණයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ රටේ මිනිස්සුන්ගේ අභය වෙනුවෙන් මිනිස්සු මරණයෙන් ගලව ගන්න මම වැඩ කළේ. නිස්සරණ අධ්‍යාශයෙන් අවුරුදු 25 පොඩ්ඩක් ඉන්න මහත්තය ඕනනම් මාව මගේ මස් කන්න. අර ජේසුස් හස කිව්වේ ඕනනම් මගේ ලේ බොන්න, එක්ක මගේ මස් කන්න. මොකද මේ අවුරුදු 25 මේ රට වෙනුවෙන් මම දියුණේ. කිසි කෙනෙක් නොදන්න විශයක් අර මහාධිකරණයෙන් දීපු තීන්දුවේදී අහන්න. ස්ථාන 100කට ගහන්න මේ රටේ මුස්ලිම් අන්තවාදීන් සැලසුම් කරලා තිබුණේ. මම 2014 ඉඳලා මේ අපරාධ ගැන කියන්නේ. එකට බය වෙන්නෙත් නැහැ, කම්පණයකුත් නැහැ. මේ කියන දකුණ ඇලේ බයත් නැහැ. එකපාරයි මැරෙන්නේ. හැබැයි සත්‍ය වෙනුනේ. අපි වැඩ කරන්න ඕන.
6: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශ්‍රීරන්ති රාජපක්ෂ මහත්මිය විසින් අපේක්ෂිත ඇප අයිදුම් පතක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වනපා. සිරිලිය සවිය ගිනුම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව තමන් වතනංගුඩ ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට එම ඇප අයිදුම් පත ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. ආණ්ඩුවේ උද්ෘත පාඨය ආණ්ඩුවටම අමතක වී ඇති බව ශ්‍රී ලංකා පොද්ජන පෙරමුණ පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව වේදිරිමාන මහතා මේ බව කියා සිටියා.
8: පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, ආණ්ඩුවේ ලස්සන උද්ෘත පාඨය මේ වන විට ආණ්ඩුවටත් අමතක වෙලා ඇතැම් විචාරකීන්ට විශ්ලේෂකීන්ට ප්‍රශ්න කරන්නන්ටත් බොහෝ විට මේක අමතක වෙලා. නමුත් මේ රටේ මහජනයා ඉතාම ඍජුව මේ ආණ්ඩුවෙන් පොහොසත් රටක ලස්සන ජීවිතය පිළිබඳ ප්‍රශ්නය අසමෙන් ඉන්නේ. අපි දන්නවා ඉතාම නිශ්චිත ලෙස අත්විඳිමින් මේ රටේ සමස්ත පොදු මහ ජනතාව ආදායම් අඩුවීම පිළිබඳ ප්‍රශ්නයක්, ආදායම් වල සහ රැකියාවල අවිනිශ්චිත භාවය පිළිබඳ ප්‍රශ්නයක්, ජීවන වියදම දරාගත නොහැකි ලෙස අඛණ්ඩව ඉහළ යාම පිළිබඳ ප්‍රශ්නයක්, අලුත් රැකියාවත් සහ උත්පාදනය නොවීම පිළිබඳ ප්‍රශ්නයක්, උද්ධමනය, විරැකියාව, දුප්පත්කම, මේ සියල්ල සම්බන්ධයෙන් නරක තත්ත්වයක් ක්‍රමිකව වර්ධනය වෙමින් පවතිනවා. ආණ්ඩුවේ සම්බන්ධව නිහඬව ඉන්නවා.
6: ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතාද මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
9: ඒගොල්ලෝ මුළු ලංකාපුරාම එකම කණ්ඩායම බස් ටිකේ දාගෙන JVP කාඩරෙක් ගෙනියන්නේ. ඒක හොඳයි තමන් තමන්ව රවට්ට ගන්න. මොකද අවුරුද්දයක් ගිහිල්ලා ඕවගේ රවට්ට ගැනීමක් කරන්න වෙනව කියන්නේ කොච්චර ෆේල්ද කියලා පේනවනේ. මේ රටේ තරුණ පරම්පරාවයි කාන්තාවයි මේ ජනාධිපති රවට්ටුවා. බොරු කිව්වා. බොරු බලාපොරොත්තු දුන්නා. අපි කියන්නේ වැඩි ඔච්චර රැසින් කර කර යන්න ඕනේ නැණි. ආණ්ඩුවේ කෙරුවාව හරිනම් ආණ්ඩුව කරපු දේවල් ජනතා අනුමත කරනවනම් පළාත් සභාව මැතිවරණ තියන්න.
6: ආණ්ඩුවේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය ඉරංග ගුණසේකර මහතා අදහස් පළ කළේ මෙලෙසයි.
10: සාමාන්‍යයෙන් අපේ රටේ ජනාධිපති කෙනෙක්ට අඩුම තරමේ ගමනක් කරනවා වාහන 15ක්වත් යන්න ඕනේ නැත්තේ. අපි මොකද කරලා තියෙන්නේ? වාහන ටික අඩු කරලා තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් ජනාධිපතිතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් සම්පූර්ණ හමුදා බලයනියක් ඕන. අපි ඒව සම්පූර්ණයෙන්ම අඩු කරලා තියෙනවා. ජනාධිපතිතුමාට මන්දිර 6ක් තියෙනවා රට පුරා. අපි කිව්වා ඒ මන්දිර අපි පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒක නිසා මන්දිර දෙකක් තියලා ඉතුරු මන්දිර ටික ඔක්කොම දීලා තියෙනවා ආර්ථික කටයුතු සඳහා පාවිච්චි කරගන්න. කිව්වා කළා තියෙනවා. අපි කිව්වා විශ්‍රාමික ජනාධිපතිවරු බලා ගන්න එක නතර කරනවා කියලා. කිව්වද? කිව්වා. දැන් කොහෙද ඉන්නේ? ආ ඉන්නවා කට්ටිය ගෙවල් වලට. ඕගොල්ලෝ බලය ගත්තා. විශ්‍රාමික ජනාධිපතිවරු දුවන පුතාලට බාර දුන්නා. මේ මෙච්චර කාලයක් ඕගොල්ලන්ට බාරගෙන තිබුණේ. ඕගොල්ලෝ ආණ්ඩුවක් ඇදුවා. දුවන පුතාට බාර දුන්නා අනේ අම්මා තාත්තා බලා ගන්න කියලා. ඕගොල්ලෝ ආණ්ඩුවක් ඇදුවා වැඩේ කළාද? ඒ විතරක්ද? නෑ. අපේ රටේ ඇමතිවරු අපි හැමෝටම නිල නිවසක් තියෙනවා කොළඹ. සාමාන්‍යයෙන් ඇමතිවරුන්ට වාහන තුනක් නැත්නම් හතරක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම ඉන්ධන ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන්. අපි මොකද කරේ? ආණ්ඩුවක් ඇදුවා. එක නිල නිවසක් අපි ඇමතිවරේ අපි පාවිච්චි කරන්නේ නෑ. ඒවා අපි බාර දීලා තියෙනවා හොඳම සංචාරක ආර්ථික කටයුතු වලට පාවිච්චි කරගන්න කියලා. ඒකට මැදිහත් වෙලා.
6: දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් වත්මන් රජයේ හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිස විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා නොවැම්බර් මස 3 වනදා කැඳවර ලෙස කොළඹ මහධිකරණය අද නියම කළා. මෙම නඩුකරේ කැඳවුන් ලැබුවේ කොළඹ මහධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ. එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු වුණා. ඉන් අනතුරුව විත්තිකරු වෙනුවෙන් පෙනසිරි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතාගේ හරස් ප්‍රශ්නවලටද සාක්ෂිකරුවන් පිළිතුරු ලබා දුන්නා. ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා මෙම නඩුව නොවැම්බර් මස 3 වනදා කැඳවල ලෙස නියෝග කෙරුණා. 2014 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන කළමනාකරු වශයෙන් කටයුතු කරමින් සිටියේදී පොහොර සමාගමේ ගබඩා පරිශ්‍රයේ කාපට් ඇතිරීමේ කොන්ත්‍රාත්තුව පෞද්ගලික සමාගමටක වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදනය කිරීමට තුළින් රජයට රුපියල් 88,59,708 පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව වයඹ සහ දකුණු පළාත්වල සහ අනුරාධපුර හා මන්නාරමෑන දිස්ත්‍රික්කවල අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සැත වැසි ඇතිවී හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වඩා තරමක තද වැසි ඇතිවී හැකි බවයි අද පස්වරුවේ නිකුත් කෙරුණු කාලගුණනාවකයේ දැක්වෙන්නේ. ගිගුරුම් සැත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියේ. ස්පාඤ්ඤයේ හදිසි මහමැතිවරණයක් හැදවීමට එරට අග්‍රාමාත්‍යවරයා තීරණය කර තිබෙනවා. ඒ එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නිවාස සංවර්ධන පනත් කැටුම් පතක් දක්ෂිණාංශික පක්ෂ විසින් පරාජය කර දින 3කට පසුවයි. එම පනත් කැටුම් පත පරාජය වීමත් සමග අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස්ට දැඩි දේශපාලන පීඩනයකට මුහුණ දීමට සිදු වුණා. 2018 වසරේ සිට බලයේ සිටින සමාජවාදී අග්‍රාමාත්‍ය සැන්චෙස් රූපවාහිනිය ඔස්සේ ජාති අමතමින් මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන නොවැම්බර් මස 29 වන දින ස්පාඤ්ඤයේ මෙම කඩිනම් මහමැතිවරණය පවත්වන බවයි ඔහු නිවේදනය කර ඇති. තම රාජ්‍යයේ සමාජීය සහ මානුෂීය අංශයන් ඉටු කළ සේවාව සම්බන්ධයෙන් දස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා තම පාලන කාලය තුළ යම් යම් වැරදි සිදු වූ බව පිළිගන්නා නමුත් අවසානයේදී රටේ අනාගතය තීරණය කිරීමේ අයිතිය ස්පාඤ්ඤ ජනතාවට ලබා දිය යුතු කාලය මේ බවද එහිදී අවධාරණය කර තිබෙනවා. මෑතකදී මැඩ්‍රිඩ් නගරයේ 87 දිවියේ පසුවන වයවෘද්ධ කාන්තාවක් කුලි මුදල් දැඩි ලෙස ඉහළ නැංවීම නිසා ඇගේ නිවසින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට එරෙහිව ස්පාඤ්ඤය පුරා දැඩි විරෝධතාමාලාවක් හටගත්තා. රජය විසින් මෙම නිවාස පනත් කැටුම් පත් සකස් කරන ලද්දේ එම ජනතා විරෝධතාවලට ප්‍රතිචාර ලෙසිනුයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස්ගේ රජය මෑතකදී ඔහුගේ සමාජවාදී පක්ෂයට සහ සමීප හිතවතුන්ට එල්ල වූ දූෂණ සහ විවිධ චෝදනා හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. දැන් තීරණය ගත යුත්තේ ඔබයි. ලෝකයේ අද ඉතා සංකීර්ණ පරිවර්තනයකට ලක්වෙමින් සිටිමා. මේ දේශපාලනික හදිසි අවස්ථා සමාජ සහ තාක්ෂණික වෙනස් වීමෙන්ම කෘතිම බුද්ධියේ දියුණුව හමුවේ දැඩි උණුසුම්කාරී යුගයක්. එබැවින් මේ අවදානම් සහිතමෙන්ම අප නිවැරදි මග ගියහොත් මහත් අවස්ථා උදා කරගත හැකි කාලයක්. ස්පාඤ්ඤය සහ ලෝකයේ ඉදිරි ගමන කුමක්ද යන්න තීරණය කළ යුත්තේ ඔබයි. යනුවෙන් අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චෙස් එදී වැඩිදුරටත් පවසා තිබෙනවා. නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
0: නෙත් නිවුස් රාව ප්‍රතිරාව.
11: ජනතාව විශ්වාස කරන සත්‍ය. නෙත් නිවුස් පිළිබඳව හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවක මහතාද මෙලෙස අදහස් පළ කළා.
12: ඔව්, ඇත්තටම නෙත් ගුවන් විදුලි සේවාව තාම වැදගත් මෙහෙවරක් සෑම පැත්තකම කරනවා. විශේෂයෙන්ම ප්‍රබුද්ධ ජනයා සම්බන්ධයෙන් මම දේශපාලන විවරණ, සමාජ විවරණ, පුරාවිද්‍යාත්මක විවරණ, ඒ වගේම බොහෝ දුරට යට ගහලා තියෙන මේ ලෝකේ යටිබිංගත අපරාධ, ඒ වගේම ඒ සිදුවීම් කරන පුජ්‍යලයින් මේ අනාදී වශයෙන් වෙච්ච විශාල මෙහෙවරක් නෙත් නිවුස් විසින් කරනවා. මොකද බොහෝ ගුවන් විදුලි සේවාවන් වලට තමන්ගේ සහායක රූපවාහිනී සේවාවක් ප්‍රධාන මාධ්‍යයක නැතුව තමන්ගේ YouTube ජාලයත්, සමාජ මාධ්‍ය ජාලයත්, ඒ වගේම ගුවන්විදුලි ජාලයත් පාවිච්චි කරගෙන ඉදිරියෙන්ම මේ කටයුත්ත සිදු කරගෙන යනවා. විවිධ ශේෂ්ඨවල උතු විනෝදාස්වාදයේවත් උතු දේශපාලනයේවත් මේ ඔප්පට ගිය ක්‍රියාවලියක් අපට නෙට් නිවුස් වල මේ පසුගිය දශකයකට අධික කාලය තුරා දැක බලා ගන්න පුළුවන්.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
4: RDB Education Plus අධ්‍යාපනික ණය පහසුකම වැඩි විස්තර සඳහා 19.85 අමතන්න.
13: FM 95, FM 94.8, Net FM. Divina Pura.
5: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙත් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
14: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
15: නෑ.
14: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
15: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිත්තාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
16: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
17: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, පිනිවෙල්, අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: ඉසිනිසා ඇත්තටම ලේසි. සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි. 80 දශකේ අන්තිම දවසක්. එදත් හඳුතුම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
2: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණ.

බලාපොරොත්තු එගෙන් අස් දෙකක් හමු වෙන්න මානෙද හිමි වෙන්න මානෙද කල්පාන්ත සිහිනේ වරුණ තමු වෙන නැති අස් දෙකකට ආදරය කරන එක ඒකට කියන්නේ කවියක් කියලා නෙවෙයිද එහෙනම් ඔයා කවි ගැන දන්නේ නැහැ ආදරය කරන්න එතකොට හිත කවි ඉහින්න පටන් ගන්නවා

සොඳුරු මාවත ළඟ මං ඇවිත් ඉන්නා නැවතිලා. ඔබ කැමති නම් මාව පිළිගන්න. මහ කාලයක් නෑ පැය දෙකයි. මට කියන්න. එයා ළඟට ගියේ ඔයාව කොයි විදියට රවට්ටලද? ආදරේ කියලා කියන්නේ සීමා රහිත අසීමාන්තික බැඳීමක්. එන්නත් යන්නත් අවසර තියෙනවා. ආකර්ෂණය නම් බිඳෙන සුළුයි, අවසන් වන තුළුයි. හැබැයි ප්‍රේමය එසේ නොවේ. කොහොමන ඔබව අතහැරලා කෙනෙක් ඈතට ගියා නම් අන්න එතකොට ඔබට මේකට උත්තර අරන් එන්න වෙනවා. එයා ළඟට ගියේ ඔයාට මොනවා කියලාද? 0.75 95 95 95 අදත් කතා කරනවා ඔබේ හිත විඳ අත්දැකීම් ගැන.

මට ඔබ බලන්න ඕනේ. කාලෙකින් ඔබ දැක්කෙත් නැහනේ. ඒ නිසා ඊළඟ මිනිත්තුවේ මං එනවා Facebook Live එකක්.

ආදරණීය තරංග, අද ඔයා කියන දේ මට අදාළ නෑ. මොකද ආදරේ නිසා රැවටෙන්නවත් මං ආදරේ විඳලා නැහැ. ඒත් මම නම් කියන්නේ, එයා යනවා කියලා දැනන මොහොතේම හිත හදාගන්න. එයාට යන්න දෙන්න. අපිට රිදෙයි තමයි ඒත් ඉතින් බලෙන් තියාගන්න තේරුමක් නැහැනේ. ආදරණීය හිතවතී, දැනුන මොහොතේම අතාරින්න තරම් හිත දියුණු නැහැ. දැනුන මොහොතේ හිත විශ්වාස කරන්න පටන් ගන්නවා. විශ්වාසයට කරුණු එකසු කරන්න පටන් ගන්නවා. එහෙම තමයි ආදරේ විරහව දිග්ගැස්සෙන්න තේරුණාද ලස්සන ගෑනු ළමයි. එන්න net fm facebook පිටුවට. මං දැන් එතෙන්ට එනවා. මට අවචුට්ටක් බලන්න ඕනේ.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: හිතේ තියෙන බිස්නස් එක පටන් ගන්න මුදල් ප්‍රශ්නයක්ද? ඔයාගේ අලුත්ම බිස්නස් ප්ලෑන් එක වෙනස්ම ලෙවල් එකකට අරගෙන යන්න. යූත් එකේ ඉන්න ඔබ වෙනුවෙන්ම හඳුන්වා දෙන RDB Startup Plus ව්‍යවසායක ණය පහසුකම. වැඩි විස්තර දැනගන්න 1985 අමතන්න.
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: හැමකතරම ඇයි මේ වැඩ හිටන දාන්නේ? ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අවිශ්වාසයේ වගකීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එකක්. ඇයි හිටර දාන්නේ?
4: මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යලදැන් හොයාගෙන.
5: මොකද්ද ඔය විසිගිරිල්ලද?
4: ඔව්, රෝමෙදි මීටර් 92ක්, ග්ලාස්කෝවල රන් පදක්කම, හංගේරියාවල මීටර් 91ක්, නගෝයාවල මීටර් 88ටත් එහා.
5: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
4: ඇයි
5: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
6: මීටර් 90ට එහා විසිවෙන, යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. net fm algotown සතියේ දිනවල උදේ 7ට
7: net fm algotown
8: brought to you by
9: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ක්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 ප්‍රයිම් ග්‍රූප්.
10: සුව පහසු දම්රෝ සෝෆා, නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
12: විජයකුරක්කන්
0: Anchorpedia Pro MFGM අද ලොකුවට හිතන පොට්ටන්ගේ ස්මාර්ට් සෝදානම. අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර්, ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
7: Net FM,

අම්බකාරක බන්ධනා. අහම්බකාරක බන්ධනවලට ආදරය කළාම හිමි නොවීම අවසාන වුණත් ආදරය පැල කරන්න පුළුවන් ඊළඟ ආත්මෙටත්. ඒක පාර්ශ්වීය ආදරය කියන්නේ බොරුවක්. නිල නොලත් අසම්පූර්ණ අයිතිකාර බන්ධන.

එයා එයාළඟට ගේ ඔයාට බොරු කියක් කියලද? නැහැ නැහැ, ඒක බොරු කියක්ද කියන එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මම කොච්චර ලස්සනට රවට්ටලාද කියන එක ගැන ප්‍රශ්නයක්. ඔයා තමයි මට වැදගත් කියපු වචන. මට ඔයා නැතුව බැහැ කියපු රාත්‍රීන්, කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියපු පොරොන්දු, මං හැම දෙයක්ම ඇත්ත කියලා විශ්වාස කළා. ඒ ත්‍යාගී හිත හොරෙන්ම වෙන කෙනෙක් ළඟ ගෙයක් හදාගෙන තිබුණා. මං තාම ත්‍යාගී වචනල්ලගෙන ආදරය කරද්දි එයා මගේ පිටුපසින් වෙන කෙනෙක් ආදරෙන් අල්ලගෙන ආවා. ඒකයි රැවටීමේ වේදනාව. කෙනෙක් අපිව දාලා යන එක නෙවෙයි, අපිට ආදරය කරනා වගේ රඟපාගෙන අපේ හිතේ බලාපොරොත්තු ඉටු කරලා යන එක. ඒක අමාරුයි. අද සතුටින් ඇති වෙන කෙනෙක් ළඟ මගේ තන පුරවගෙන ඇත්තියෙත් මං. තාමත් වෙන එයාමට කියපු ඒ වචන අතරින් ඇත්තටම තිබුණ මොන වචනයද කියලා අවසානයේ තේරුණා. මං ආදරය කරලා තියෙන යාට විතරක් නෙවෙයි, එයාමට පෙන්නපු බොරුවට කියලා. ඒකයි එයා ගියාට පස්සෙත් මට මෙච්චර රිදෙන්නේ. මිලාන් මාලකා.

බමන්දරම් රාජයක් තරංග මල්දාලයන නෑගෙල මගේ ඇස් දෙහැ බැල්ල කියපු වචනයක්. එයා ගැන මගේ හිතේ කිසිම හැඟීමක් නෑ කියපු කතාත්. ඒවා ඔයාට මතකද? මං විශ්වාස කළේ ඔයාගේ වචන විතරක් නෙවෙයි, ඒ වචන පිටිපස්සෙ තිබුණ කියලා හිතුණු. ඔයාගේ අවංක හිතත්. ඒත් ඔයාමට බොරු කිය කියා ඔයා ළඟට යද්දි මං දැනගෙන හිටියා නෑ මගේ විශ්වාසයත් ටිකෙන් ටික ඔයත් එක්කම මගෙන් ඈතට යනවා කියලා. මට දුක ඔයා ළඟට ගිය එකට නෙවෙයි, මම ආදරෙන් විශ්වාස කරපු හැම වචනයක්ම බොරු කරලා මාව තනි කරලා. එයා ළඟට යන්න තරම් ඔයාගේ හිත වෙනස් වෙලා තිබුණ එකට. ඒතෝ දන්නවද මට කවදාවත්ම අමතක නොවන එකම දේ මොකද්ද කියලා? මං ආව දාලා කවදාවත්ම යන්න නෑ කියලා කියද්දි ඔයා විතරමයි මට ඉන්න කියද්දි ඔයා මාව දාලා එයා ළඟට යන්න හිත හදාගත්ත එක. මට මහ ගොඩක් බොරු කියලා මාව දාලා යන්න තරම් මගෙන් උනේ වැරද්ද මොකද්ද කියලා මට ඔයගෙන් අහන්න ඕනේ. ඒත් ඒ ප්‍රශ්නෙට ඔයගෙන් කවදාවත් උත්තරයක් මට එපා. මොකද ඔයගේ බොරු වලට වඩා මං විශ්වාස කළ ඔයා බොරුවක් වෙලා තිබුණා. ඒකයි තම දරා ගන්න බැරුව. දබරැලෙන් චතුරිකා ඔය විදියට දිගූ සටහන් ලියන්නෙත් තවත් එක දවසක් යන කල් විතරයි. අද සටහනක් තියාගන්න දින පොතේ චතුරිකා දවසක ඔය හිත හැදෙනවාමයි. මොකද ඔයාට තියෙන ලස්සන අවංක හිතක්. පැරුවට කමක් නෑ, හදාගන්නා.

මෝසම මෙන් ගිලිහිලාගිය තුෂර බිඳුවක් තාමත් තියෙනවා මගේ උරහිසේ. ඒක එක බලාපොරොත්තුවක්, ඔබ තබාගිය සලකුණක්. මං දන්න ජීවත් වෙන විතරයි මම මැරෙන්න දන්නේ නැහැ. ඒ නිසා මට ඔබව ඕනේ. මගද මං මැරෙන්න දන්නේ නැහැ, මං දන්නේ ජීවත් වෙන්න.

0: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP ලීසින්. අද තමයි හොඳම දවස.
2: අභිමානවත් කළුතරින් ප්‍රයිම් මිලියන් ඩ්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිපාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට මෙම තීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් කොන්දේසි සහිතයි.
3: තරංග එමගින් ඇත්තුනේ අම්මගේ හිත රිද්දන්න බෑ කියලා. කමක් නෑ මං එයට යන්න දුන්න. ආදරය කරන කලින් හිතන්න ඕන දේවල් ආදරිට බැහැවුණාට පස්සේ ඔළුවෙන් හිටගෙන කිව්වත් හිතේ කතරින්නේ නෑනේ තරංග. දරණෙන් ගලින් සමරේ. ඔව් මං අදහන්නේ වෙනස් විදිහේ කතාවක්. එයා ළඟට යන්න කලින් ඔයාට බොරු කීයක් කිව්වද? 0.75 95 95 95

මොකක් කරුවත් නැති පුරවරයක තනි වුණාට පස්සේ ජීවිතේ ළඟින්ම හිටපු මිනිස්සු ආදරෙන් ආයෙත් ආයෙත් හිත හොයන්න පටන් ගන්නවා. හැබැයි නුහුරු ලෝකයක හිත ප්‍රාර්ථනා නොකරන අය ළඟ තනි වෙනවට වැඩිය කාත් කවුරුත් නැතිව තනි වෙන එක හොඳයි. ආදරණීය තරංග, දන්නවද ආදරය කියන්නේ හමුවීමත් වෙන්වීමත් අතර කාලය. ඒක අවුරුදු ගණනාවක් වෙන්න පුළුවන්. සමහරවිට දවස් දෙක මාස ගණනාවක් වෙන්නත් පුළුවන්. අපේ අවුරුදු 7ක කාලයක් හිතන්න පුළුවන්ද? කොමනක් කැටි වුණත් දිගු වුණත් ආදර හිතුල සදාකාලික මතකයක් විදියටම රැඳිලා තියෙවි. ඔයාමට හමු වෙලා වෙන්වුණා වගේ. එයා ඔයා ගියනා වගේ. මම වෛර කළේ නැහැ කවදාවත්. අනේ ඉතින් වා හොඳින් ඉන්න තමයි ඕනේ කොහේ හරි. මම බලාපොරොත්තු වෙන්නේ එච්චරයි.

0: එදින්දා කුලී වැඩ තමයි කරන්න.
1: එහෙමයි.
0: එහෙම කියනවා බලන්න. ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද Tamanට මේ තරම් සල්ලි?
1: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනී.
0: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
1: වාසිනා වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
0: ඈ?
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වාදින වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල්ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: අභිමානවත් කළුතරෙන් ප්‍රයිම් මිලියන් ප්‍රීම් සමගින් ප්‍රයිම් කළුරා. ස්විමින් පූල් ජිම් ඇතුළු සියලු පහසුකම් සහිත නිවාස සංකීර්ණය දැන් රුපියල් මිලියන 18.7 සිට. මෙම තීමනාව 2026 ඔක්තෝබර 15 දක්වා පමණයි. ඔබේ සිහින නිවස අදම වෙන් කරගන්න. අමතන්න 13:22 Prime Group කොන්දේසි සහිතයි.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් Frames අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ. රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය.
6: Net FM ධර්ම දක්ෂිනා.
7: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
8: මාර්යා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
9: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
10: Taman tamanගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
5: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව
6: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා.
5: ධර්ම දක්ෂිනා හැම දාම රැ නවයට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.
11: මන්දාරම් රැ

du kina no e dadri mandaram ra hatai binari pana sekai tat frati sekai suba mandaram ra taranga ahasa perenna handa lassanta paya uda hitunema me ahasa hamadama taliya karavi kiyala amate kuna davasaka basa yana baba ena ba adat malange hindinne nasalana sene hasakin oyruna dakkanan ehada hanne nathuwa කොහමද දවස් ගෙවන්නද කියලා කල්පනා කර කර ඉඳීවි මම. බැස යන දවසක හැබැයි මට කියා දෙන්න. කලවරේ ජීවත් වෙන විදිය මගේ සකුරා මල. රත්නපුරේ නිරේෂා. බැස යන දවසක මට වේලා සිනින් කියා දෙන්න. කලවරේ ජීවත් වෙන විදිය.

ආදරණීය තරංග දන්නවද? ලස්සනම පිරිමියාත්ම ලැබෙන ලස්සනම ගෑනු හිතවලට. ජීවිතේක අන්තිම නැවතුම එහෙව ආත්මයක් වීම කොයි තරම් අවාසනාවන්ත. මාව පරිස්සම් කරන එන අපුරැස් මම්මත් එමලහන අහිංසක හිත මට නම් මහා මෙරන්. ගෑණියෙක් ටෝරෙ කොහොම පිරිමියාත්මයක්ද? මට ඒ නම්බුකාර ආත්මය මගේම කරගන්න පුළුවන් වුණා. ඔහු මගේ සැමිය තමයි මගේ කතාවේ සුන්දරම ආත්මය. මට නම්බුකාර ආත්මය මගේම කරගන්න පුළුවන් වුණා. ආඩම්බරකාර ආදරවන්ති වාසනාවන් ප්‍රේමය සදාතනික වේවා. ඉබ්බාගමුවේ හිරුටා.

ओवर द चुटक भाई वा वाला कुलो आना ना क्या गान वही बिंदु दुख मात के तिया ना माद वेली चिप वेली पार दे पासी पे गान ना ओ अद चुटक वाला वही आना ना क्या गान वही बिंदु दुख मात के किया ना माद वेच वेली पार दे पासी पे गान ना तारंगा तानिका में पुद्ध मरहा Mama tham vindinawa. De dahak vahimal pavela yanawa. Ape gana kathawak mumunana yanawa. Vahivala binduwak udde indan watenawa. Ape pemkawa wage. Bima watila bindenawa. Me wage sarala de apita therune ne. Vahidata seetase. අපි එකට හිටියේ නෑ අකුණ වැහි ටික දහයි අපි ඒක හිතුවේ නෑ ඒ හින්දා එයා මම වසන්තය දැක්කේ නෑ චතුරංග මේ වගේ සරල දේ අපිට තේරුනේ නෑ වැහිදාට සීතසේ අපි එකට හිටියේ නෑ අකුණ වැහි ටික දොහයි අපි ඒක හිතුවේ නෑ ඒ හින්දා එයා මම වසන්තය දැක්කේ නෑ

මේකද එන්නේ මෙරිතුව. කොච්චර කාලයක්ද මේ පරීක්ෂාව? කවුද දන්නේ? නෑ අපි දෙන්නම දන්නවා. මේ වසන්තය උදාවනතුරු පමණයි. මේ වෙන්නේ මේ ඍතුව දරාගන්න අයට. ප්‍රේමය වසන්තයේ ලස්සනම මල් තිරින කරනවලු. ඔයා එකට ලෑස්තිද?

දමා යන බව දැන දැන අවංක නැති බව පෙනිපෙනි ඒ ආදිරේගේ පෙම්වතු රෑන අතරේ එකෙක් වුණමා මගේ ආදරය හද පතුලෙන් ඈට පුද කළා ප්‍රේමය පිළිබඳ අත්පොත් තබමින් ඉන් පසුව ඇය යන්න ගියා හෙට ඇගේ උපන්දිනය සතුටින් ඉන්නවා ඇති සුබම සුබ උපන්දිනයක් දියතලාවෙන් අමතාමත් හුදෙකලා ජීවිතය ඇය යන්න ගියා හදපතුලෙන් ආදරය කරද්දිත් ප්‍රේමේ අත්පොත් තබා හෙටගේ උපන්දිනය සතුටින් ඉන්නවා.

0: Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: Subhamandaram Rare, Soya Taranga. Vasara Visipahakata Paramatakeya Varjanava. Vasara Visipahakata Parakirlapana Swarna Bodhi Asaladi. Mage Lokiyata Sandak Se Payapu. ගායනී ගීතාංජලි ඔයාගේ ඇසල තිබුණු ආදරය මම සත්‍යයක් කියලා විශ්වාස කළා.

ඒත්මට නොකියම මගේ අතීතේ මා පිපුණු මාවතෙන් ඔයා වෙනත් දීගයකට ගියා. එදා මගේ ලෝකෙම කඩා හැරුණා වගේ දැනුණා. අදත් සමන රාත්‍රීන් වල සඳ ආසෙන් දැන් මගෙන් අහනවා, ඇය ඇත්තටම ආදරය කළේ කාටද? නිහඬ තරු අතරින් මම තාමත් හොයනවා ඒ දවසේ ඇගේ ඇස්වල තිබු ආදරය. එහෙම නැත්තම් මාට කියපු බොරුවක් දෙයක කියලා. කාලේ අවුරුදු 25ක් ගෙවී ගියත් සමහර මතක හසි තරුවගේ නිවෙන්නේ නෑ. ගීතාංජලි, ඔයා වෙන ලෝකේ කාන්දක් වුණත් මගේ අතීත හසි ඔයා තාමත් නොමැකෙන එකම තරුව. මතකයිද ලේ රංගන බස්නායක කියලා කෙනෙක්?

ආදරණීය තරංග. ආසතරු ගොඩක් තිබුණ හැබැයි මට පෙනුන එකම තරුව ඒ තරුව විතරයි. මං ඒ තරුව දිහා බලාගෙන සෑහෙන කාලයක් හිටියා. ඒ කොච්චර කාලද කියනවා නම් ඒ තරුව කඩාගෙන වැටෙනකම්ම බලන් හිටියා. අතරල යන බව දැනගෙන හිටියා. නමුත් ඒක පිළිගන්න තරම් මගේ හිත කැමති වුණ නෑ. එයා හැසිරුනේ ජීවිතයට ආදරය කරපු නැති කෙනෙක් වාගේ. එහෙම ඉද්දි කොහොම හිතන්නද තව කෙනෙක් ළඟට යන්න මාවම යූස් කරන්න ඇති කියලා. මම එයාගේ කුළුඳුල් තොඳුල් වචන ලක්ෂ ගානකට රැවටුණු කෙනෙක්. ඒත් වරදින්න එපා කියලා විතර ප්‍රාර්ථනා කරන්නේ. පුංචි මරියාදරයක් කළා නම් වෛර කරන්න බෑ. එනිසා මං එයාට ආදරය කළා. මං ඒක පිළිගන්නවා. හසිනි හොරණින්.

사랑과 아두고 홈은 나비르나 마이노 단노아드 댕 마기 지위대서 말라하트 남메 베스바게 아이하디 CM 위대시 가다보나 티게티게 베나스 베게네 너마트 다네노 엄마타 따다 비슈바스 그르나 엄마타 따다 아드레 그르푸 ඔයාලඟ ප්‍රතික්ෂේප වෙනවා කියන්නේ දරා ගන්න බැරි දෙයක්. මතකද මන් දවසක් ඔයාට කිව්වා ඔයාගේ සමහර වචන වලට. අගේම ලෝකෙම තප්පරයකින් කඩා වැටෙනවා කියලා. ඇය කවුද කියලාවත් ඔබ කියලා නැහැ බෑ ඔබ. වසන්ත. රුවන්වැල්ලෙන්. ආ ඔබ ලියලාගේ නම නිරෝෂිනි. එක දෙයක් දැනනවා. ඔබ ඔබ වැස්සට උපමා කරගත්ත නිසා මට හිතෙනවා මෙහෙම කියන්න. වැස්ස කියන්නේ ඔබව හේ දෙන්න සබදාම එවන ලස්සනම පණිවිඩය. වැස්ස කියන්නේ ඔබව සශ්‍රීක කරන්න සබදාම එවන ලස්සනම හැඟීම. ඔව් වැස්සට වහින්න දෙන්න.

අනේ මේ තරංගා, එපා කියලා දාලා ගිය කෙනා කියපු බොරු ගණන් කරන්න වෙලාව ගත කරන්නේ ඇයි? නාලක, ඒකත් ඇත්ත නේද?

දන්නවද? දැක්කම ඇතිවෙන එක නෙවෙයි. නොදැක්කත් නැති නොවෙන එකයි ප්‍රේමය. අන්න එහෙමයි මම හැම වෙලාවෙම මගේ හිත රවට්ට ගත්තේ. සමිතා

0: rẻ,
1: vẫn ta rắm rẻ.
2: තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: ඊසි නිසා ඇත්තටම ලේසිද?
4: ඊසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
7: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය
6: net fm ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා
8: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
9: මාරයා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
10: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
11: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
7: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව.
6: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
7: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

එයා ළඟට ගියා කියලවත් නොදැනෙන තරම් එයා රඟපෑවා. විශ්වාසයේ ධර්ම කොච්චරද ආදරේ තරම් කොච්චරද කියලා එදා වැටුණා නම් ඒ රඟපෑම නම් අතිවිශිෂ්ටයි. මගේ තරහක් නෑ, තියෙන්නේ දුකක් විතරයි. විශ්වාසයේද ආදරේද එව මගේ හිස් මනස ප්‍රබන්ධ සිහින් පිහිතුඩින් නෙවෙයි ඔහු හදවත ඉරුවේ මොට පිහියකින් හෙමින් හෙමින් ප්‍රීතන බව දැන දැනවා. නොදැනෙන්න මගේ හදවත කොනිත්තාපු ඔහුගේ ඇඟිලි මට මතකයි තාමත්. වේදනාවේ බරමතැන් තනියම හුලපු මට ආදරේක පමණද වේදනාව ඒට සමානුපාතික බවත් ඔහුගේ රූගත කිරීම අවසන් වූ තැන ඔහු නික්ම යන බවත් මට වටහා දුන්නා. ඔස්කාර් එකක් දෙන්න ඕනේ එයාට නෙවෙයි, එයාගේ රඟපෑමට. මොකද එයා එයා ළඟට ගියා කියලවත් නොදැනෙන්න තරම් එයා හොඳට රඟපෑවා මං ඉස්සරහා. ජනනී භවන්තිකා.

ජනයට යන්න දෙන්න පුළුවන් නම් මෙන්න මේ වගේ අදවතින්ම විශ් කරලා. ආර්ථම මේ ලෝකෙ ශක්තිමත්ම හිත තියෙන ආචාර වේවා එවැනි හිත ඇති ඔබට. මන්දරම් රාත්‍රී අඩන්න නෙවෙයි ඔබේ කඳුළු පිහිදාන්නයි ඉන්නේ. ඔව් ඇත්තටම අවුරුදු 25ක් තිස්සේ බොරු කිව්වා. බොරු කළා. මම විශ්වාස කළා. ඇත්තටම දැන් ජීවිතේ උඩු යටිකුරු වෙමින් තියන්නේ. මම අමාරුවෙන් හරි හම්බ කරපු සියල්ල නැති කළා. ජීවත් වෙන්න තියෙන පුංචි ගේපව උගස් කළා. ඒ තරම් විශ්වාස කළා. රැවටුණා. රැවටුවා. ආදර වෙන නොකරපු දෙයක් නෑ මේ අවුරුදු 25 තුළ. ඒ වෙනේ මට ලැබුණ දේ සියල්ල අහිමි වීම. කියව වගේම පාරට වැටීම. සංසාරේ හමු වෙන්න ඕනේ නිවෙනට මඟ කියන පිරිමේතක්. පතිවත සුරකින ගෑණියෙක්ට. වෛර කරන්න කවදාවත්ම. ඔහුට යහපතක්ම වේවා. ඉන්න තැනක සතුටින් හොඳින් ඉන්න ලැබෙන්න ඕනේ. නිර්නාමිකයි. ඔබ ඔබේ හැඟීම් මේ ඇත්තටම නම් ප්‍රකාශ කළේ ජීවිතේ ඒ තරම් දේවල් අහිමි වෙද්දිත් ඔබට පුළුවන් නම් ඒ තරම් සාධාරණ විදිහට සමාව දෙන්න. ඔබට ඇත්තේ මනුස්සයෙක් වෙන්න බෑ. ඔබ දේවතාවියක්. ඔබ දේවතාවියක්.

මේ පුංචි ජීවිතේ උන් කොහේ කොහේ ඇවිදින් නැතිද දන්නන දැන් මං ඉන්නේ කොහෙද ඒත් මට තේරෙන්නේ මට ජීවිතේ ගැන ආදරයක් ඇති වෙලා මට ජීවත් වෙන්න ආසයි දැන් පටන් අරන් මට කියන්න මං ජීවත් වෙන්නද මේ

0: மந்தாரம் ரே வித் தரங்கா
1: ஹமகதரம் ஐ மேவட ஹிட்டட தாண்டே
2: தமிழத்தில் குங்குமம் பொத்து சுதுஹந்தும் வெனிவெல் அறுபது தசா வதமல் அடங்கு பாரம்பரிக ஆயுர்வேத வட்டுருவக் அனுசாரேன் சித்தாலேப கெக்குலு பேபி சபன் බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
3: වසට පිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහතුන වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
5: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා.
6: නංගියා.
5: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
6: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
5: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
6: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
5: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අතු ගාලා දානවා.
6: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
7: Net FM හතර වටේ.
6: හතර වටේ.

ආදරණීය තරංග අම්මයි තාත්තයි තරමක් අසනීපෙන් ඉන්නේ. මං එයාලව අතුරෙන් බලාගන්නේ. ඒ දෙනට ඇවිදින්න බෑ. මං කරපු රැකියාව වෙන තයින් වුණා. රත්නපුර ගිලීමලේ ධනුෂ්ක මං හරි ආදරෙන් ඔබේ නම කියන්නේ. ඔබ දන්නවද ඔබ බලාගෙන ඉන්නේ දෙවිවරුන් දෙන්නේ කියලා? ඉතින් එතකොට ඔබ දිව්‍යමය දරුවෙක්. තරංගා තරු විශ්වාස කරන අමාරුයි. හිටි හැටිය එළියේ අඩු වැඩි වෙනවා. සමහරක් වෙලාවට කඩාගෙනත් වැටෙනවා. හොඳම දේ තමයි ඉරහෝ හඳ වගේ වෙනස් නොවන ආදරණීය හිතක් විශ්වාස කරන එක. ඒත් ඉරහඳ හොයාගෙන යන ආදරේ පාරේ වැඩිපුරම අපිව දැහැගන්න බලන් ඉන්නේ තමන්ට තමන් උත්‍රක බලාගන්න බැරි එළිය අඩු වැඩි වෙන ඔහේ කඩා වැටෙන තරු. ඉන්දික සමරනාය

අමනාප නැහැනේද ඔබ? පණිවිඩ පිට පණිවිඩ දෙහෝරාවක් ඇතුලේ ගීත සමෝෂයක් ඇස්සේ මං කොහොමද ඔබව එකින් එක කියවන්නේ එන අනුපිළිවෙලට ඔබට නම් තබුණු මිස අමනාපයක් නැහැ නොවේද? මගේ හැරුණාට ඔබේ පණිවිඩ

මහමෙරක් ධර්මත පිදූ සෙනහස. ඔබෙන් නොලදම හෙමින් හිනහනු නැතුවගින් කඳුලක් වැටුනි ළමැදට. දරා මං පෙම්හිත හෙමින් බර අඩි තබා ඔබළඟ යද්දි මග තොට හැම නොදැනුනෑ කිම හිතේ වූ පෙම. අහස කළුවරකර ඊයේ බැසගිය සඳලෙද කියමි අදහනු මැනවි පෙම්වත. පණය ඔබ මට මගේ පණමය ලංකී. ආදරණීය තරංගා, මගේ නම කියන්න එපා. අපි අන්තිමට හම්බුනේ පන්සලකදී හවස් වෙලාවක. අපි කතා කර කර ඉන්න ගම මම කිව්වා අපි බෝමලව අතගාමු කියලා. එයා ඉක්මනට ගිහින් ඉදල් දෙකක් අරන් ආවා. එදා අපි හරිම ආසාවෙන් සම්පූර්ණ බෝමලව මතු ගෑවා. මට අද වගේ මතකයි. අනේ එදා අපි හරි සතුටින් හිටියා. අපි දෙන්නම පින් වැඩවලට හරිම ආසයි. ඉතින් ඒ තමයි එයයි මමයි හම්බුණු අන්තිම දවස. හරියට අවුරුදු 10කට කලින් වුණ සිද්ධියක්. ඒක මට තාමත් මගේ හිතේ හිස්සැන පුරව ගන්න බැරි. එයාට ආදේශක නෑ. මං එයාට මාරාදරේ. නම කියන්න එපා.

හිරි සහෝදරය, ඔබ හිතනවටත් වඩා ඔබ බත් එකේ හලුනාම තනිකම හරි මිහිරි සහෝදරයා. බලන්න ඔබ ටිකක් ඔබ දිහාට හැරිලා ඔබත් එකේ ආලු වෙලා, ඔබ හරිම හොඳ කෙනෙක් අන්තරංගා.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: රසින් රසමවන රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ලෙන් ලංකාවටම. රසල්යා තුන පහ කුඩු, මිරිස් කුඩු, බැදපු තුන පහ කුඩු, කහ කුඩු ඇතුළු කුළුබඩු වර්ග රසක්. රසල්යා ෆුඩ් ප්‍රොඩක්ට් රුවන්වැල්ල.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබුවන් සියලු දෙනාට සුවදායි වාසනාවන්ත රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ සඳුදා නෙත් FM ධර්මදක්ෂිනා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කරන්නට පෙර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. ඉතින් අපි අද දවසේදී ආරාධනා කරනවා මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අතුරුගිරියේ තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්කේන පුර සීලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අවසරයි. ස්වාමින් වහන්ස සාදුහු සාදුහු සාදුහු.

0: නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම සඳුදා net ධර්ම දක්ෂිනා උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නයි ධර්ම ශ්‍රවණීට එකතු වෙන්නේ. අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නේ රත්නපුර මල්වල අංක 31න් ඒ ලිපිණේ පදිංචි DG රුවන් සෝමතිලක මහතා HMG ඉන්දුකා මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වතුන් විසින්. ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද ධර්මානුශාසනාවේදී අපි විශේෂයෙන් අපි කාගේ ජීවිතවල තීරණාත්මක තැනකදී අපි කොහොමද ධර්මයේ සිහි කරගන්නේ? අපිට ධර්මයේ සිහි කරගන්න අපි කාලයක් තිස්සේ අහලා තියෙන, පුරුදු කරලා තියෙන මේ ධර්මයේ අපිට අවශ්‍යම තැනදී සිහි කරගන්න බැරි වුණොත් අපි අන්ත අසරණ භාවයකට පත් වෙනවා. එකපාරට අපිට බයක් ඇති වෙච්ච වෙලාවක, තැති ගැනීමක් ඇති වෙච්ච වෙලාවක, අපි ජීවිතේ කඩා වැටිච්ච වෙලාවක අපි කොහොමද මේ ධර්මයේ ගලපගන්නේ? අන්න ඒ කාරණේ අද ධර්මානුශාසනාවේදී අපි විශේෂයෙන් ඔබට පැහැදිලි කරලා දෙනවා. පින්වත්නි, මේ ධර්මයේ අපි බණ අහනවා. බොහෝ කාලයක් තිස්සේ බෞද්ධයන් හැටියට ඔබ බොහෝ ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඇති. හැබැයි මේ අහන ධර්මයේ අපිට ගලප ගන්න ජීවිතේ අපිට අවස්ථාවක් නෙනම. සමහර වෙලාවට අපි කොච්චර බණ අහලා තිබුණත් අපි දකිනවා අපේ මිය පරලව යන ආච්චිලා සීයලා වේවා, ඥාතීන්, බොහොම සද්ධාවන්ත දායකකාරකාදීන් වෙන්න පුළුවන්. ජීවිතේ සමහර වෙලාවට මරණාසන්න මොහොතක, ලෙඩ වෙච්ච වෙලාවක, එකතැන් වෙච්ච වෙලාවක, ඒ අය මේ ධර්මීය ජීවිතේට ගලප ගන්න දක්ෂ වෙන්නේ නැහැ. ඇයි අපිටම මෙහෙම වුනේ? මෙච්චර හොඳට හිටපු ඇයි මටම මෙහෙම වුනේ? මොකද්ද මම මේ කරපු කර්මේ? මේවා මගේ පූර්වයේ කර්ම තමයි. ඕම් පින්කම් කරලා අපිට වෙච්ච දේ කෝ අපිට බැලුවා? කෝ අපිට බුදුහාමුදුරංග පිහිට? ඔන්න ඔය වගේ ඒවා හිතනවා. සමහරු කියනවා අපි මෙච්චර පින්කම් කරා, මේ තරම් දන් දුන්නා, පින්කම් කරා, අපිටම නෙමේ කරදර. අන්න ඒ වගේ වචන බොහෝ දෙනෙක්ගේ අතින් කියවෙනවා. එතකොට අපි මේ ධර්මයේ තුල අපි විශේෂයෙන්ම බලන්න ඕනේ බුදු කෙනෙක් පහළ වෙලා අපිට පෙන්නලා දීපු ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? අපේ ජීවිතේ අපි දුක් විඳිනවද? ප්‍රශ්න, ගැටලු, පීඩා අපි විඳිනවද, විඳවනවද? මේ සියල්ල ධර්මයේ තුලින් ගලපලා බැලුවොත් මේකම තමයි බුදුරජාන් වහන්සේ අපිට පෙන්වුවේ. ඒක ආර්ය සත්‍යයක්. ඒක ඔබටවත් මටවත් අපි කාටවත් මේ ලෝකේ වෙන කාටවත් වෙනස් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආර්ය සත්‍යයක්. ඒ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු ගැලවෙන්න තියෙන මඟ. එහෙම නැතුව අපි බුදුන් ඇන්දා කියලා, බුද්ධ වන්දනාවක් කරා කියලා, බෝධි පූජාවක් කරා කියලා, අපි චෛත්‍ය වන්දනා කරා කියලා අපිට පින් රැස් වෙනවා තමයි. හැබැයි බෝධීන් වහන්සේ ඇවිල්ලා විශේෂයෙන් වෙන කවුරු හරි විශ්ව ශක්තියකින් එකපාරට ඇවිල්ලා ලෙඩ වෙච්ච කෙනාව එකපාරට සනීප කරන්නවත්, මැරෙන්න යන කෙනාව ෂණිකව බේර ගන්නවත් එහෙම හාස්කම් බලාපොරොත්තු වෙන එකක් නෙමෙයි මේ. බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේට හැකියාව තිබුණා. උන්වහන්සේ ලෝකයාට මේ කයේ ඇත්ත ස්වභාවය පේන්න සැලැස්සුවා. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ ඡන්ද, චිත්ත, විරිය, වීමංසා කියන ඉරදිපාද වඩපු කෙනෙක්. සතර ඉරදිපාද වඩපු කෙනෙකුට ඒ ඉරදිපාද බලෙන් ආයුෂ් කල්පයක් නමුත් වැඩ ඉන්න පුළුවන් කියන. ඒ කියන්නේ ඒ වෙනකොට තිබ්බ පරමායුෂ. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නකොට තිබිච්ච පරමායුෂ අවුරුදු 120යි. බුදුරජාන් වහන්සේ වදාලා ආනන්ද, මේ සතර ඉරදිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩ ඉන්න පුළුවන් කියන. දැන් අපි දන්නවා අපේ බුදුහාමුදුරුවෝ පහළ වෙන කොට සාමාන්‍ය මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120යි. හැබැයි අනුරුද්ධ කියන මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. එහෙමනම් සාමාන්‍ය ආයුෂ අවුරුදු 120 වුණාට ඒ 120ට වඩා වැඩිපුර අවුරුදු ගණනාවක් වැඩ හිටිය මහරහතන් වහන්සේලා ගැන අපිට බුද්ධ දේශනාවල මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට සිහිපත් කරා, ආනන්ද, තථාගතයන් වහන්සේ සතර ඉරදිපාත වඩලා තියෙන. බහුල වශයෙන් භාවිතා බහුලී කතා, ඒක බහුල වශයෙන් ප්‍රගුණ කරලා තියෙන. මේ සතර ඉරදිපාත වඩපු කෙනෙකුට කැමතිනම්
1: ආවිශ් කල්පයක් ඒ වෙනකොට තියෙන පරමාවිශ හෝ ඊට ටිකක් වැඩිපුර වුණත් වැඩඉන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේට අවුරුදු 80ක් වේගෙන එනකොට උන්වහන්සේම භික්ෂුන් වහන්සේලාට මේ කයේ ඇත්ත ස්වභාවය දේශනාවල පෙන්නවා. දැන් අපිට මහා පරිනිබ්බාන සූත්‍රය බුදුහාමුදුරුවෝ සංඝයා එකතු කරලා කියපු ගාථා පෙළක් මුණ ගැහෙනවා. ඒ ගාථාවල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරිපක්කෝ වයෝ මයිහං. ඒකේ තේරුම තමයි මහණෙනි තථාගතයන් වහන්සේ දැන් බොහෝම වයසට ගිය කෙනෙක්. අරිත්තම් මම ජීවිතං. ජීවත් වෙන්න තියෙන්නේ තව ඉතාම ස්වල්ප කාලයයි. පහායවෝ ගමිස්සාමි. කතම් මේ සරණ මත්තුණු. නුඹලා සියලු දෙනා අතහැරලා තව නොබෝ දිනකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. මම මගේ පිහිට හදාගත්තා. අප්පමත්තා සතිමන්තා සුසීලා හෝත භික්කවෝ. අප්‍රමාදීව සිහියැතුව සිල්වත් වාසය කරන්න මහණෙනි. ඊළඟට බුදුරජාන් වහන්සේ තව තැනක භික්ෂුන් වහන්සේලාට දේශනා කරන මහණෙනි දැන් තථාගතයන් වහන්සේගේ ශරීරේ හරියට ජග්ගර සකටං කියන දිරාගිය කරත්තයක් වගේ. දිරාපු කරත්තයක් බොහොම අමාරුවෙන් පිලිසකර කරලා පාරේ අරගෙන යනවා වගේ තමයි කියනවා තථාගතයන් වහන්සේ දැන් මේ කය පරිහරණය කරන්නේ. එතකොට උන්වහන්සේගේ වචන වලින් අපිට පේනවා වයසට යාම, කය දිරා යාම. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේගේ වචන වලින්ම උන්වහන්සේගේ වයෝවෘද්ධ බව පෙන්වනවා. ඊළඟ දේ තමයි උන්වහන්සේ 이르දිපාද බලෙන් රෝග යටපත් කරන්න පුළුවන්කම තිබුණා. බේලුව ගමේදී බුදුරජාන් වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා. උන්වහන්සේ මුලදී ඒ බඩේ අමාරුව බොහොම අමාරුවෙන් දරාගෙන ඉන්නව දැකලා ආනන්ද හාමුදුරන්ට බොහොම කම්පාවක් ඇති වුණා. ටික වේලාවකින් තථාගතයන් වහන්සේ මෙන්න එලිමහනට ඇවිල්ලා සක්මන් කරනවා. ආනන්ද හාමුදුරන්ට හිතා ගන්නවත් බැහැ. ආනන්ද හාමුදුරුව බුදුරජාන් වහන්සේ ළඟට ඇවිත් වන්දනා කරලා කියනවා ස්වාමීනි මේ දැන් ටික වේලාවකට පෙර තථාගතයන් වහන්සේ ගිලංග බොහොම අසනීපෙන් පසු වෙනවා දැක්කේ. හැබැයි දැන් සනීපයි. තථාගතයන් වහන්සේ එලිමහනේ විවේකයෙන් සක්මන් කරනවා. බුදුරජාණන් වහන්සේ ගිලන්ව වැඩ ඉන්නවා දකින්නකොට මට දිසාවල්වත් වැටහෙන්නේ නැතුව යනවා කියන. එතකොට අපි බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට වදාලා ආනන්ද කෙනෙක් ඡන්ද චිත්ත විරිය වීමන්සයි 이르දිපාද වඩපු කෙනෙකුට 이르දිපාද බලෙන් ආයු සංස්කාර අදිෂ්ඨාන කරන්න පුළුවන්. උන්වහන්සේද අදිෂ්ඨාන කරා. ඒ අදිෂ්ඨාන කරනවා සමගම 이르දිපාද බලෙන් උන්වහන්සේගේ රෝග යටපත් වෙලා ඒ මොහොතට සනීපතාවයක් සුවයක් දැනුණා. අර කායික රෝග චිත්ත බලෙන් යටපත් කරන්න පුළුවන්. හැබැයි බුදුරජාණන් වහන්සේ චාපාල චෛත්‍ය අසලදී උන්වහන්සේගේ සම්බුදු කෘත්‍යය ඒ වෙනකොට ඉෂ්ට වෙලා අවසానයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තව මාස 3කින් පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාර අතහැරියා. පාපී මාරය කීප වතාවක්ම බුදුරජාණන් වහන්සේට විටින් විට ස්වාමීනි ඔබ වහන්සේ දැන් වැඩ හිටිය ඇති පිරිනිවන් පාන. ඔබ වහන්සේ දැන් වැඩ හිටිය ඇති පිරිනිවන් පාන. ඔය වගේ අවස්ථා ගණනාවක විටින් විට මතක් කරා කියනවා. හැබැයි මාරයට ඕන නිසා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අදිෂ්ඨාන කරන්නේ මේ. බුදුරජාණන් වහන්සේ බැලුවා බුදු කෙනෙක් පහළ වෙලා කළ යුතු සම්බුදු කෘත්‍ය ඉටු කරලා අවසానයිද? ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ නමක් කළ යුතු සම්බුදු කෘත්‍ය ඉටු කරලා අවසానයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරය නුඹ කලබල වෙන්න එපා. තව හරියටම මාස 3ක් අවසන් වෙන තැන තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආවි සංස්කාර අතහැරියා. ඊළඟට අපි කවුරුත් දන්නවා බුදුරජාණන් වහන්සේ මහා 이르දි බල සම්පන්න කෙනෙක්. උන්වහන්සේට 이르දි විද ඥාන තියෙනවා. උන්වහන්සේ අහසින් වඩිනවා. කිසිම හැකියාවක් නැති නන්ද කුමාරයා. අර ජනපද කල්යාණි ගැන හිත හිත පසුතැවි හිටපු නන්ද කුමාරයව අතින් අල්ලගෙන තමන්ගේ 이르දි බලෙන් දෙව්ලොවට එක්කන් ගියා. එතකොට අපිට පේනවා 이르දියක් නැති කෙනෙක්ව පවා තමන්ගේ 이르දි බලෙන් අරගෙන යන්න තරම් හැකියාවක් ඇති කෙනෙක් බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ සංඝ

ඒ එන ගමනේ මඟ කීප වතාවක් කලන්තය හැදෙනවා. ආනන්ද කලන්තේ පිපාසයි, ආසනයක් පනවන්න කියනවා. ඉතින් ආනන්ද හාමුදුරුවෝ කියන පැන් ටිකක් අරගෙන පැන්ගේන්න යනවා. පැන් අරගෙන එන්න යනකොට එක තැනක කකුත්තා කියන එතන නදිය ළඟ තවත් ගංගාවේ යන තැනක කරත්ත 500ක් ඈතර වෙලා වතුර ඔක්කොම මඩ වෙලා. ආනන්ද හාමුදුරු කල්පනා කරනවා, මං කොහොමද බුදුරජාන් වහන්සේට මේ මඩ වතුර පූජා කරන්නේ? ආපහු ඇවිල්ලා කියනවා, ස්වාමීනි, එතන ඔක්කොම වතුර මඩ වෙලා. අපි තව ටිකක් ඉදිරියට යන් කකුත්තා නදිය ඉදිරියේ මුණ ගැහෙනවා. එතනදී සිසිල් පැන් වළඳන්නත් පුළුවන්, පැන් පහසු වෙන්නත් පුළුවන්. බුදුරජාන් වහන්සේ වදාළ, ආනන්ද, තව පියවර කීපයක්වත් යාගන්න අපහසුයි. තථාගතයන් වහන්සේට කලන්තේ කියලා. ආනන්ද බාහිමත් යන්න කීවා. අර මඩවතුර ළඟට ගිහිල්ලා තථාගතයන් වහන්සේගේ පාත්‍රේ මඩවල ළඟට ලං කරලා හිතන්න මේ පැන් බුදුරජාණන් වහන්සේටයි කියලා. ආනන්ද හාමුදුරුවෝ ආයිත් ගියා. ගිහිල්ලා අර මඩ වතුර තියෙන වතුර මඩ වෙච්ච එතනට පාත්‍රේ ලං කරනකොට බලාගෙන ඉන්නේ මඩ ටික එහෙම යටට ගිහිල්ලා වතුර නිල්ම නිල් පාටට බැබලෙන්න පටන් ගත්තා. ඉක්මනට උන්වහන්සේ පෙරහංකඩින් පැන් පෙරලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, පිවතු බන්තේ පානීය, පිවතු සුගතෝ පානීය, ස්වාමීනි පැන් වළඳන්න. ඉක්මනට තථාගතයන් වහන්සේ මේ පැන් වළඳන් හරිම පුදුමයි. සිප්පිත් නැති ජලයට පවා බුදුගුණ දැනෙන හැටි පුදුමයි කියෝ. අර මඩවතුර ටික පාත්‍රේ ලං කරලා බුදුරජාණන් වහන්සේටයි මේ පැන් කියලා හිතනකොටම නිල්ම නිල් පාටට වතුර ටික බැබලෙන්න පටන් ගත්තා. එතකොට අපිට පේනවා බුදුහාමුදුරුවම ආනන්ද හාමුදුරන්ට කියනවා, ආනන්ද කලන්තේ, තව පියවර කීපයක්වත් යාගන්න අපහසුයි. එතකොට උන්වහන්සේගේ අපහසුතාවය, උන්වහන්සේට තියෙන කලන්තේ, මේ කය පරිහරණය කරගන්න අපහසුකම බුදු මුවින්ම බුදුහාමුදුරුවෝ ලෝකෙට පෙන්නවා. ඊළඟට අවසාන පිරිනිවන් පාන්න අන්තිමට උන්වහන්සේ ඊට පෙර වළඳපු දානේ තමයි චුන්ද කර්මාර පුත්තගේ දානේ. ඒ දානේ වළඳලා අවසන් වෙලා එතනින් වඩිනකොට කලින් යටපත් වෙලා තිබිච්ච බඩේ අමාරුව, ඒක පාලියෙන් ධර්මයේ කියන්නේ ලෝහිත පක්ඛන්දිකා රෝගය කියලා, ලේත් සමග බඩේ ලියන්. ඒ රෝගය ආයෙත් උස්සන්න උනා. පිරිනිවන් පාන්න වඩින ගමනේ කීප වතාවක් ලේත් සමග බඩේ ලිය ගියා. එතකොට හිතන්න වැසිකිලියනකොට ලේත් එක්ක බඩේ ලියනවා කියන්නේ බඩවැල්වල තුවාල හැදිලා තියෙන්න ඕනේ. එහෙමනම් ඔබ මම සරණ යන අපේ බුදුරජාණන් වහන්සේ, අපේ ශාස්ත්‍රුන් වහන්සේ ලෙඩ වුණා, බඩවැල්වල තුවාල හැදුණා, ඒ නිසා තමයි ලේත් එක්ක බඩේ ලියන්නේ. බුදුරජාණන් වහන්සේ මේක හැංගුවේ නැහැ. උන්වහන්සේට ඉරුදිපාද බලයෙන් රෝග යටපත් කරන්න පුළුවන්කම තියෙද්දී බුදු වුණත් උන්වහන්සේ දරාගෙන ඉන්නේ ලෙඩ වෙන කයක්, ජරාවට පත් වෙන කයක්. ඒකනේ බුදුරජාණන් වහන්සේ වක්කලි හාමුදුරන්ට දේශනා කරේ, වක්කලි කින්තේ වක්කලි මිනා පූති කායන දිත්තේන. වක්කලි, මේ කුණු ශරීරයක් දිහා ඇස් දෙකින් ඔහොම බලාගෙන ඉඳලා ඔබට ලැබෙන ප්‍රයෝජනේ මොකද්ද? දැන් මේ වචනේ කියන්නේ බුදුහාමුදුරු බුදුමුවින්මයි වක්කලි හාමුදුරන්ට කියන්නේ. වක්කලි මේ කුණු වෙලා යන කුණු ශරීරයක්. බුදු වුණත් තථාගතයන් වහන්සේ දරාගෙන ඉන්නේ එවැනි කුණු ශරීරයක්. මේ දිහා ඔහොම ඇස් දෙකෙන් බලාගෙන හිටියා කියලා ඔබට ප්‍රයෝජනයක් නැහැ. ඔබට සැබෑවටම බුදුන් දකින්න අවශ්‍ය නම් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, ඔබ ධර්මයේ දකින්න. අන්න එතකොට ධර්මයේ තුලින් ඔබ මාව දකිනවා. ඔබ මාව දකිනවා නම් ඔබ ඒ කාන්තෙන් ධර්මයෙන්ම දැකපු කෙනෙක්, ධර්මයෙන් බුදුන් දකින්න කියන. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පවා උන්වහන්සේ ලෙඩ වුණා, වයසට ගියා, උන්වහන්සේට රෝග පීඩා වැළඳුණා. අපිට ධර්ම ග්‍රන්ථවල ගොඩාක් මුණ ගැහෙනවා බුදුරජාණන් වහන්සේට විටින් විට බලවත් වෙච්ච හිසේ කැක්කුමක් ගැන, උන්වහන්සේගේ බඩේ අමාරුව ගැන තියෙනවා, කොන්දේ අමාරුවක් තිබුණා. ඒ කොන්දේ අමාරුව සාමාන්‍ය අපි ඕනම කෙනෙකුට කොන්දේ අමාරු, ධනිස් අමාරු, අතපයි රිදෙන ඒවා, මේවා සාමාන්‍ය කෙනෙකුට තියෙනවා. ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේ දැන් කෙනෙකුට ඉඳගෙන ඉන්නකොට පොඩ්ඩක් කොන්ද රිදුනත් විශේෂ වැඩක් කරන වෙලාවක නක් කොහොම හරි ඒක ඉවසගෙන කාගෙන ඉන්නවනේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ කොන්දේ අමාරුව සමහර වෙලාවට දරාගන්න බැරි විදිහටම එන්න එන්න බලවත් වුණා. බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට, බුදුරජාණන් වහන්සේ බණ කියාගෙන යනකොට මේ කොන්දේ අමාරුව එන්න එන්න බලවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනාව මගදී නවත්තනවා. නවත්තලා අහනවා, කොමේ සාරිපුත්ත ඉන්නවද? මගේ කොන්ද ගොඩාක් රිදෙනවා කියනවා. සාරිපුත්ත, මේ දේශනාවේ ඉතුරු ටික ඔබ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ එතනම සිංහසෙයාවෙන් සැතපීලා සිහිනුවණින් සාරිපුත්ත හාමුදුරුව කරන දේශනාව හොඳට අහගෙන ඉන්නවා. සාරිපුත්ත හාමුදුරුව දේශනාව ඉතිරි ටික කරනවා. දේශනාව අවසානයේ බුදුරජාන් වහන්සේ සාදුකාර දීලා කියනවා, සාදු සාදු සාදු, මේ සාරිපුත්තයන් වහන්සේ මගේ දේශනාව ඒ විදිහටම පැවැත්තුවා. තථාගතයන් වහන්සේ

0: වහන්සේ දේශනාව කරානම් ඒ කරන්නෙත් ඔය විදිහටම තමයි කියන. එතකොට අපිට පේනවා මේ වගේ සූත්‍ර පිටකේ බුද්ධ දේශනාවල අවස්ථා කිහිපයක් සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ දහම් දේශනකොට බණ කියාගෙන යනකොට උන්වහන්සේගේ කොන්දේ අමාරු එන්නෙන්නම වැඩි වෙලා දේශනාව මැදදි නවත්තලා සාරිපුත්ත මහරහතන් වහන්සේට හරි ඒ වෙනකොට ඉන්න ධර්ම කථික භික්ෂුවකට ඉතිරි කොටස බාර දීලා උන්වහන්සේ ඉරියව්ව වෙනස් කළා සිංහසෙයියාවෙන් සැතපෙනවා. එතකොට අපිට දැන් ඔබ හිතන්න දහම් දේශන වෙලාවක විශාල පිරිසකට බණ කියාගෙන යද්දි ඒ කොන්දේ අමාරු එන්න එන්න වැඩි වෙන නිසා උන්වහන්සේ තව කෙනෙකුට මැදදී නවත්තලා දේශනාව ඉතිරි කොටස බාර දුන්නා. බුදුහාමුදුරන්ටත් බලවත් විටින් විට මතුවෙච්ච කොන්දේ අමාරුවක් ගැන දේශනාවල තියෙනවා. ඒවට සංසාරික කර්ම ගැනත් ඒකට හේතු වෙච්ච පෙර සසරි කර්ම විපාකයක් හැටියට විස්තර වෙන තැනුත් තියෙනවා. එතකොට අපිට පේනවා අපි කවුරුත් මේ මනුස්ස ලෝකේ ඉපදුනා නම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ඇතුව ඉපදුනා, සාමාන්‍ය කෙනෙක් හැටියට ඉපදුනා, අපි කවුරුත් මේ මනුලොව ඉපදුනා නම් අපි දරාගෙන ඉන්නේ ලෙඩ වෙන කය, වයසට යන ශරීරය, ජරාවට පත් වෙන කය. අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ අපි ලෙඩ වෙයිද, වයසට යයිද, හිටි ගමන් කඩාගෙන වැටෙයිද. ඒක ජීවිතේ එක පාරට වෙනකොට. දැන් ඔබ හිතන්න මෙහෙම අපි කතා කරනකොට කියන්නේ අපි කවුරුත් වයසට යනවා තමයි. ඉතින් ඕක කියනවා අපි. අපි ඉතින් හැමදාම ඉන්නාවේ නෑ. අපි ඉතින් මැරෙනවා තමයි. ඔහොම කියනවා. හැබැයි ඔබ හිතන්න හිටි ගමන් එක්තැන් වෙනයි ඉන්නවා. සමහර වෙලාවට උදේ බලනකොට ඇඳේ එක්කෝ ඔත්පල වෙලා අංශභාගයට ඇවිල්. නැකිට ගන්න බෑ. අතපය පණ නෑ. සමහර වෙලාවට හිටි ගමන් ඇදගෙන වැටෙන්නේ. ආපහු නැකිට ගන්න කාලයක් යනවා. සමහරවිට ජීවිත කාලෙම එක්ක රෝද පුටුවක ඇඳක. අන්න ඒ වගේ වෙනකොට කොච්චර කඩාවැටීමක් කඩාවැටෙනවද කියලා හිතන්න. අපි කොච්චර බණ අහලා තිබුණත්, ධර්මයේ දැනගෙන තිබුණත්, අපි කොච්චර දන්නවා කියලා කිව්වත් කඩාගෙන වැටෙනවා. එහෙම කඩා නොවැටෙන්න නම් අපි මේ ධර්මයේ තුල හොඳට ශක්තිමත්ව මේ ධර්මයේ හැම වෙලාවෙම අහන දේ තමන්ට ගලප ගලප බලන්නට. දැන් ඔබම හිතන්න මෙන්න මෙහෙම. දැන් අපි කවුරුත් කෙනෙක්ගේ ජීවිතය තුළ ඔබ රස්සාවක් කරගෙන තමන්ගේ වැඩ කටයුතු කරගෙන ගමන් බිමන් ගිහිල්ලා ගෙදර වගකීම් බාරගෙන ඒ යුතුකම් කරගෙන ඉන්න කෙනෙක් නම් ඔබට තාම මේක ඒ මට්ටමින් දැනිලා නැහැ. කලාතුරකින් අපිට පොඩි පොඩි අසනීප හැදෙන්න පුළුවන්. හැබැයි ඔබ හිතන්න මේ ඉන්න ඔබ ඇඳක ඉන්න වුණොත් කාලයක් අපි සමහරලාවට ඔබම හිතන්න නිවාඩුවක් හම්බෙනවා. දවස් කීපයක නිවාඩුවක් කියලා හිතන රසාවක් කරන කෙනෙකුට එයාට දැන් ටිකක් හිතෙනවා අපෝ ටිකක් විවේකයෙන් ඉන්න පුළුවන්. අද නම් හොඳට නිදා ගන්නවා වැඩි වෙලාවක්. හැබැයි මිනිස්සෙක් සාමාන්‍යයෙන් පැය 6-7ක් නිදා ගන්න කෙනෙක් උපරිම පැය 10ක් ඉඳී පහෝදා උදේ වෙනකොට ඇඳේ කොච්චර නිදහස තිබුණත් ඇඳේ එහාට පෙරලෙනවා, මෙහාට පෙරලෙනවා, ඊට පස්සේ කොන්ද රිදෙනවා, නැගිටින්න ඕනේ. ඇඳක අපිට දවස් ගණන් එහෙම ඉන්න බෑ. ඒක එපා වෙනවා. හැබැයි සමහර අය ඉන්නවා ජීවිතේ කවද නැකිටීද, කවද ඇවිද ගන්න පුළුවන් වෙයිද, ඇඳේමයි මලමුත්‍ර කෙරෙන්නෙත් ඇඳේමයි, අතපය වාරුනේ. ඊළඟට ඔබ හිතන්න සාමාන්‍ය කෙනෙක් අපිට ලැජ්ජාබය කියලා එකක් තියෙනවනේ. එතකොට පුංචි කාලේ ඉඳන්, තේරෙන කාලේ ඉඳන්, නොදන්න කාලේ සමහරවිට ඇඳගෙන ඉන්න පොඩි ළමයි ඇඳුම් වල මලමුත්‍ර කරගන්නවා තමයි. හැබැයි තේරෙන කාලේ ඉඳන් අපි වැසිකිළියකට ගිහිල්ලා ඒක සද්දයක් ඇහෙන්නේ නැති වෙන විදිහට තමයි වැසිකිළියකට ගියත් දොර වහගෙන ඒ කටයුත්ත කරගන්නේ. ඒ ලැජ්ජ බය කියලා දෙයක් තියෙනවා. හැබැයි කවදා හරි අපිට දවසක් එනවා තව කෙනෙක් අපේ පැම්පස් එකක් ගලවලා අසූචි ටික සූරලා තව කෙනෙක් අයින් කරලා අපිව පිහින හෝදන දවසක් එන්න පුළුවන්. ඔබ කොච්චර ලැජ්ජා වුණත් ඔබේ මුත්‍ර මාර්ගයට තව කෙනෙක් බටයක් කැතීටරයක් දාන දවසක් එන්න පුළුවන්. ඔබට කරන්න දෙයක් නැහැ. ඉවසගෙන ඉන්න වෙනවා. ලැජ්ජයි මට එපා කියන්න බෑ. සමහර වෙලාවට කන කෑම ටික ගිල ගන්න බෑ. කටෙන් වැක්කිරෙනවා. එක්ක නහයෙන් හොටු ටික ගලනවා. කෙල ටික කටේ බේරෙනවා. තමන්ට පිහ ගන්නවත් අතක් උස්ස ගන්න බෑ. මේ වගේ අසරණ වෙන තැනක් අපි එන්න පුළුවන්. එතකොට මෙන්න මේක ජීවිතේ හිතන්න. අපි කවුරු වුණත් අපි දරාගෙන ඉන්නේ ලෙඩ වෙන කය, ජරාවට පත් වෙන ශරීරය, වයසට යන කය. ඒ නිසා අපිට ඒ ඉරණම රෝද පුටුවක වේවා, ඇඳක වේවා, එහෙම ඉන්න වුණොත් එයා සිල්වත්ද දුස්සීලද ඒක අදාළ නැහැ. මේ දරාගෙන ඉන්න කයයි. ඔබ දන්නවා අපේ රටේ වැඩ හිටිය මහා ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේලා, දැන් බුදුහාමුදුරන්ගේ කාලේ නෙමෙයි, මෑත යුගයේ ඔබ හිතන්න, පූජනීය රේරුකාණී චන්දවිමල නායක මාහිම්පාණන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 12කට වඩා වැඩි කාලයක් උන්වහන්සේගේ ඇස් දෙකත් පේන්නේ නැතුව අවසාන කාලේ කන් ඇහෙන ස්වභාවයත් අඩු වුණා. උන්වහන්සේ ඇඳේ එක තැන හිටියේ. හැබැයි උන්වහන්සේ කාලයක් ධර්මයේ වැඩුවා, ධර්මයේ ප්‍රගුණ කරා. ඒ නිසාම අන්න ඒකයි ජීවිතයේ වටිනාකම. කය කොච්චර දුර්වල වුණත් ධර්මයේ දන්න කෙනා ධර්මයෙන් ශක්තිමත් වෙනවා. උන්වහන්සේ අර ඇඳේ ඉඳගෙන ඇස් පේන්නේ නැති වුණත්, නැකිට ගන්න බැරි වුණත්, කන් ඇහෙන ටික අඩු වුණත්, උන්වහන්සේ අහපු පුරුදු කරපු ඉගෙනගත්ත කාලයක් ප්‍රගුණ කරගත්ත ධර්මයම කාලයක් තිස්සේ ප්‍රගුණ කරා, පුරුදු කරගත්තා. ඒ නිසා උන්වහන්සේගේ ජීවිත කතාවේ ඔබ කියවල බලන්න මෙකල නිවුණු ඇත්තෝ කියලා උන්වහන්සේගේ ජීවිත කතාව ගැන පොතක් තියෙනවා. උන්වහන්සේට උපස්ථාන කරන්න හිටපු ධම්මානන්ද කියලා ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේට බොහොම ළඟින් ආදරෙන් උපස්ථාන කටයුතු ටික සිදු කරලා තියෙනවා. පූජනීය මහානායක ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න පෙර උන්වහන්සේම කියලා තියෙනවා, ධම්මානන්ද ඊයේ රාත්‍රී මට චතුරාර්ය සත්‍ය ගැන මෙනෙහි කරනකොට ඒ වැටහිච්ච වැටහීම අද මම පොතකට ලියනවා නම් පිටු දහස් ගාණක් ලියන්න තරම් කාරණා මට වැටහුණා. මම ওই ලියලා තියෙන චතුරාර්ය සත්‍ය පොත මට මොකක්ද කියලා දැන් හිතෙනවා කීවල්. එතකොට ඒ වැටහීම, ඒ අවබෝධය උන්වහන්සේට ඇති වුණේ ඇස් දෙකත් පේන්නේ නැතුව කන් ඇහෙන ස්වභාවයත් අඩු වෙලා ඇඳේ එක්තැන් වෙලා අවුරුදු ගාණක් ඉඳලා උන්වහන්සේ අපවත් වෙන්න ඔන්න මෙන්න කාලේ. එතකොට බලන්න කොච්චර කය දුර්වල වුණත්, මේ කකුල් පණ නැති වෙයි, ඉනෙන් පල්ලෙහා පණ නැති වෙයි, අත් දෙක උස්ස ගන්න බැරි වෙයි, ඇස් පේන්නේ නැති වෙයි, කන් ඇහෙන්නේ නැති වෙයි. හැබැයි ධර්මයේ පුරුදු කරගත්ත කෙනෙකුට, හොඳට සතර සතිපට්ඨාන කාලයක් තුල වඩපු කෙනෙකුට සිහිය දුර්වල නොවි සිහිය රැකගෙන අපේ මනසේ දියුණුව වඩා ගන්න පුළුවන්. ඒක ආශිර්වාදයක් කර ධර්මයේ දන්න කෙනා ඒ ලැබෙන හැම දෙයක්ම ඒකත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒක ආශිර්වාදයක් කරගන්න. දැන් අපි හිතමු කවුරු හරි එකපාරට නිකන් රෝධ පුටුවකට වැටුණා කියලා. හැබැයි ධර්මයේ නොදන්න කෙනා, ඇයි මටම මෙහෙම වුනේ, ඕන් අපිට වෙච්ච දේ, මං කොච්චරනම් හොඳට ඇවිදලා කරලා මේ ගෙවල් වල වැඩ කරාද, කොච්චර දුවලා පැනලා වැඩ කරාද, ඔන්න දැන් මට වෙච්ච දේ මොකද්ද, මගේ කර්මිකයේ කිය තමන්ට බැනගන්න. සමහරු තමන් තමන්ට වෛර කරන්න පටන් ගන්නවා, තමන්ගේ කයට බනිනවා, ලෙඩ රෝගවලට, කයේ ස්වභාවයට. එතකොට ඒක පුද්ගලයෙක් මත තව කෙනෙකුට ද්වේෂ වෛර නොක. දැන් කෙනෙක් යානම් මෛත්‍රී වඩන කෙනෙක් යා කාටවත් බයින්නේ. හැබැයි අර ලෙඩ රෝගයක ගැටෙනවා, ඇයි මට මෙහෙම වුනේ, ඇයි අපිට මෙහෙම වුනේ, මොකද්ද මං කරපු කර්මිකය කිය තමන් තමන්ට බැනගන්නවා, ඒකත් එක්ක ගැටෙනවා. හැබැයි ඔබ හිතන්න ඒ කෙනා ධර්මයේ ප්‍රායෝගිකව අල්ලගත්ත කෙනෙක් නම්, මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන ගැඹුරු ධර්ම කොටස් ගැන ජීවිතේ නිතර හිතලා මෙනෙහි කරලා යම් දැනුමක් අවබෝධයක් තුල හිටපු කෙනෙක් නම්, එයා දන්නවා මේක තමයි ජීවිතයේ ස්වභාවය. දැන් මට විවේකයක් තියෙන වෙන දනම් රස්සාවලට යන කෙනෙක් නම් ඔන්න දුවල පැනලා යන්න ඕනේ. දැන් යන්න විදිහක් නැහැ. දැන් ඇවිද ගන්න විදිහක් නැහැ. දැන් මං රෝද පුටුයි. හැබැයි මං මෙතන ඉඳන් මේ ලැබිච්ච අවස්ථාවෙන් මං ප්‍රයෝජනයක් ගන්න. එයා දවස ගානේ බණ දෙක තුනක් හරි අහනවා. අහන ධර්මයේ මෙනෙහි කරනවා. ඇස් පේනවා නම් බණ පොතක් කියවනවා. එයා ධර්මයේ අර රෝද පුටුවේ ඉඳන් හරියා බුද්ධානුස්සතිය වඩනවා, ධම්මානුස්සතිය වඩනවා, සංඝානුස්සතිය වඩනවා, ආදීනව ගැන මෙනෙහි කරන කය ඇත්ත ස්වභාවය සතර මහා ධාතු වශයෙන් බෙද බෙද බලනවා, දෙතිස් කුණප කොටස් වශයෙන් බෙද බෙද බලනවා, මරණ සතිය වඩනවා. මේක තමයි ජීවිතය ඇත්ත. අන්න ඒක මෙනෙහි කර කර එයා කයත් එක්ක ගැටෙන්නේ නැතුව ධර්මාවබෝධයට හිත හදාගෙන වීරිය වඩනවා. තමන්ට ලැබිච්ච අවස්ථාවම ධර්ම අවබෝධයට ආශිර්වාදයක් කරගන්න. ලෙඩ ඇඳේ හිටියත් එතන ඉඳන් බණහන ධර්මයේ මෙනෙහි කරනවා. පුටුවක හිටියත්, ඔත්පල වෙලා හිටියත් සිහිනුවන තියනවා නම් ධර්මයේ වඩන්න පුළුවන්. එතකොට අපිට මේ කියන දේවල් වල එක දෙයක් පැහැදිලිව පේනවා. අපිට අවශ්‍ය දෙයක් කය දුර්වල වුණත් අවශ්‍ය දේ තමයි සිහිය. සිහිය මුලා නොවි, සිහිය දුර්වල නොවි අපිට රැක ගන්න පුළුවන් නම් අන්න අපේ වයසට ගියත්, දුර්වල වුණත්, කය ලෙඩ වුණත්, ඔත්පල වුණත් සිහිය රැකගත් කෙනෙකුට එයාට මතක ශක්තිය, ධාරණ ශක්තිය, ධර්මයේ මෙනෙහි කිරීමේ හැකියාව, මරණ මංචකේ පවා ධර්මයේ සිහි කිරීමේ හැකියාව බලවත් කරගන්න පුළුවන්. කොහොමද අපි සිහිය රැකගන්නේ? සිහිය රැකගන්න තියෙන එකම දේ තමයි සතර සතිපට්ඨානෙ. සති කියන්නේ සිහිය. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මෙන්න මේ ක්‍රම හතර තුල අපි භාවනා වඩනකොට අපේ සිහියයි දියුණු වෙන්නේ. ආනාපාන සතිය වේවා, ධාතු මනසිකාර්ය වේවා, ඉරියාපත භාවනාව වේවා, සම්පජඤ්ඤ භාවනාව වේවා, නවසීවතික භාවනාවක් වේවා, එතකොට පිළිකුල් භාවනාව වේවා, එහෙම නැත්නම් වේදනානුපස්සනාව තුළ අපි මේ ආයතන හයේම ස්පර්ශයෙන් ඇතිවන විදීම් ගැන අපි හොඳට සිහිය පිහිටවලා වේදනානුපස්සනාව වඩනවා. එහෙම නැත්නම් අපි චිත්තානුපස්සනාව හොඳට හිතගෙන සිහිය පිහිටවාගෙන සිතේ හටගන්න හැම සිතුවිල්ලක් හැම වෙනස්වීමක්ම හොඳට සිහියෙන් දකින්න පුරුදු වෙනවා. ධම්මානුපස්සනාව තුළ පංච නීවරණ විදර්ශනා වඩනවා, පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා වඩනවා, ආයතන හය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා, සප්ත බුද්ධංග චතුරාරි සත්‍ය මේ ධර්ම කොටස් අපි නිතර නිතර මෙනෙහි කරනවා, හිත ඒ තුල පුරුදු කරනවා වඩනවා කියන්නේ අපිට නොදැනීම වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ සිහිය වැඩෙන්නේ. ඔබේ සිහිය දියුණු වෙනවා. එහෙම සිහිය දියුණු වෙන්න මොකද වෙන්නේ? අපේ සිහිය අපි තුල ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. අපි සිහිය දියුණු කරලා නැත්නම් සිහිය කියන්නේ තවමත් අපිට ඉන්ද්‍රිය ධර්මයක් නෙමෙයි. සිහිය ඉන්ද්‍රියක්. ඒකට අපි ධර්මයේ කියන සති ඉන්ද්‍රිය. ඒ සිහිය අපි වඩ아가ගෙන යනකොට අපි තුලම බල ධර්මයක් වෙනවා, සති බලං. ඊළඟට ඒක නිවන් අවබෝධයේ අංගයක් හැටියට අපි සිහිය වඩනවා, සම්මා සති. සති සම්පොච්චංගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගය සම්මා සති, සති සම්පොච්චංගේ. එතකොට සතර සතිපට්ඨානිය ගැන කතා කරත්, සති ඉන්ද්‍රිය කියලා කිව්වත්, සති බලය කියලා කිව්වත්, සති සම්පොච්චංගේ කිව්වත්, සම්මා සතිය කිව්වත්, මේ හැමතැනම කතා කරන්නේ සතර සතිපට්ඨානිය තුල අපි දියුණු කරගන්න අපේ සිහිය. එහෙම සිහිය දියුණු වෙනකොට සිහි මුලා වෙන්න තියෙන අවස්ථාව නැති වෙනවා. මොකද යාගේ දැන් සිහිය කියන්නේ ඉන්ද්‍රියක්. සිහිය බලවත් දෙයක්, බලයක්, බොජ්ජංග ධර්මයක්, ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වැඩිච්ච දෙයක්. අන්න එහෙම කෙනෙක්ගේ කය කොච්චර දුර්වල වුණත්, අවුරුදු ගාණක් ඇඳේ උඩු බැලි අතර හිටියත්, එක තැන මල මුත්‍ර කර කර හිටියත්, එයාට හොඳ සිහි නුවණ තියෙනවා. එයාට ධර්මයේ මෙනෙහි කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා. අන්න ඒකයි එතන තියෙන වටිනාකම. ඊළඟ දේ තමයි අපි කවුරු, ඔබ මම මේ බණ අහන අය, මේ ලෝකේ ඉන්න සෑම කෙනෙක්, නත්ති ජාතස් සමරණක් ඉපදුනා නම් අපි කාටවත් නොමැරි ඉන්න පුළුවන් කමක් නැහැ. ඒක කවදද, කොතනද, කොයි මොහොතේද අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. උපතින් ගේන ආවිෂ ගෙවලා මැරෙනවා නෙමෙයි අපි කවුරුත්. ඒ නිසා හැමෝම උපතින් ගේන ආවිෂ විඳින්නේ නැහැ. අපි කවුරුත් උපතින් ගේන ආවිෂක් තියෙන එක ධර්මයේ ජීවිතේන්ද්‍රිය කියලා. අපි උපදිනකොටම අපේ පෙර පුණ්‍ය ශක්තියින් එක ගේන ආවිෂක් තියෙන. එහෙම මුළු ආවිෂම ගෙවලා මැරුණොත් අපි ඒකට ධර්මයේ කියනවා ආයුක්ඛය මරණ. හැබැයි සමහර අය ඉන්නවා ජීවත් වෙන්න ආවිෂ තියෙනවා. ඒ තියෙද්දී පෙර කරපු කර්ම විපාක මතුවෙලා එනවා ඉස්සරහට. ඒ කර්ම විපාකයක් ඉස්සර වෙලා ආයුෂ තියෙද්දි මැරෙන්න පුළුවන්. ඒකට අපි ධර්මී කියන්නේ කම්මක්කය මරණ. ආයුෂ තියෙනවා, හැබැයි කර්මය තමයි ඉස්සර උනේ මරණයට. දැන් සමහර වෙලාවට ඔබ අහලා ඇති අර ආයු වඩන කුමාරයා ගැන, පුංචි වයසේම මාරකයක් ආවා, පෙර කර්ම විපාකයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය නිසා ඒ අම්මලා දරුවා වඩාගෙන දුවගෙන ආවේ ජේතවනයට, අනේ අපේ දරුවා බේරලා දෙන්න. එදා ඉෂිවරු අනාගතේ දකින අය දරුවගේ මේ කර්ම විපාකේ දැකලා කිව්වා මේ දරුවට තව දවස් 7යි ආවිෂ තියෙන්නේ, මේ දරුවා මිය යනවා, අනේ දරුවා බේරලා දෙන්න කිව්වා. ඒ අය කිව්වා අපිට අනාගතේ වෙන දේ පේනවා, අපිට පිළියමක් නම් අපි දන්නේ. අන්න සැවැත් නුවර ජේතවනේ ලෞතුරා බුදු කෙනෙක් පහළ වෙලා උන්වහන්සේ ළඟට දරුවා අරගෙන යන. උන්වහන්සේ පිළියමක් කියයි කිව්වා. අර අම්මා තාත්තා දරුවා වඩාගෙන දුවගෙන ආව සැවැත් නුවරට. බුදුහාඳුර ළඟට ඇවිල්ලා මේ කාරණේ කියා හිටිය බුදුරජාන් වහන්සේත් මේක දැක්කා. කලින් අම්මා තාත්තට දීර්ඝායුෂ ලැබේවා කියලා වඳිනකොට ආශිර්වාද කරා. පුතේ වඳින්න වඳින්න මේ බුදු කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කෙරෙව්වා. බුදුහාඳුර නිහඬව හිටියා. අර දෙමාපියන් සැකේ දැන් තියෙනවා, අනේ ස්වාමීනි අපේ දරුවට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ ඒ විදිහටම කිව්වා, මේ දරුවට මාරකයක් තියෙනවා, තව දින 7කින් දරුවා මිය යනවා කිව්වා. අනේ ස්වාමීනි මේ ළමයා බේර ගන්න විදිහක් නැද්ද? අන්න ක්‍රමයේ බුදුහාමුදුරු දන්න මේ දරුවා තියාගෙන දින 7ක්ම පිරිත් කියන්නේ. ඉතින් භික්ෂුන් වහන්සේලා ජේතවනෙන් ලබා දුන්නා, ගමේ මිනිස්සුත් එකතු කරලා පිරිත් මණ්ඩපයක් හදලා දරුවා තියාගෙන දවස් 7ක් පුරා පිරිත් කිව්වා කියලා. ඒ වෙලාවේ මාරකයේ හැටියට ඒ දරුවා සංසාරේ වෛර බැඳගත් යක්ෂයෙක්, අවිරුද්ධ කියලා යකෙක්, මේ දරුව ගොදුරු කරගන්න කැරකි කැරකි හිටියා. දවස් 7ක් දරුවා මැද තියාගෙන පිරිත් කියනකොට පිරිත් තහන්න දසදහසක් ලෝක දහතුල දෙවියන් පිරුණා. අර යක්ෂයාට යොදුන් ගානක් ඈත කැරකි කැරකි හිටියා, ලං වෙන්න බැරි වුණා. දින 7 ගෙවිලා ගියා, අර දරුවගේ අකුසලයේ ගෙවුණා, මාරකේ පැනගත්තා. දවස් 7 අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනට වැඩම කරා. පිරිත් හමාර කරලා අර පුංචි දරුවා අරගෙන ඇවිල්ලා බුදුරජාන් වහන්සේට වන්දනා කෙරෙව්වා. ඒ වෙලේ බුදුරජාන් වහන්සේ වදාළා දීර්ඝායුකෝ භවಂತಿ දීර්ඝායුෂ ලැබේවා. අර අම්මා තාත්තට දැන් හරි සතුටුයි, ස්වාමීනි අපේ දරුවට දැන් ආයුෂ ලැබුණද, අර මාර්ගයේ ගෙවුණද, අපේ දරුවට කොච්චර ආයුෂක් තියෙනවද ඇහුවා. බුදුරජාන් වහන්සේ බුදු වැසින් දැකලා කියනවා මේ දරුවා අවුරුදු 120ක් පරමායුෂම ජීවත් වෙනවා කියලා. තරුණ කාලේ අපි අදත් වන්දනා කරනකොට කියන ගාථාවක් තියෙනවා, අභිවාදන සීලිස්ස කියන ওই ගාථාව. ওই ගාථාවෙන් බණහල සෝවාන් මඟඵල ලැබුවා. එතකොට බලන්න සෝවාන් වෙන්න පින තිබ්බ අවුරුදු 120ක් උපතින් ආයුෂ අරගෙන ආපු මේ කුමාරයාටත් පුංචි කාලේ මාරකයක් තිබුණා අඩු වයසෙන් මැරෙන්න. බුදුහාඳුරු හිටපු නිසා ඒ මාරකී පැනගන්න අවශ්‍ය උපක්‍රමී කියලා දුන්නා. ඒකෙන් ජීවිතේ බේරගත්. එතකොට ඒ වගේ අපි දන්නේ අපේ ජීවිතවල පෙර සංසාරික කර්ම විපාක ඉස්සර වෙවි යන මාරකේන. සමහර වෙලාවට ඒ මාරකී නිසා කර්ම විපාක නිසා ජීවිතේ අවසන් වෙනවා. ආයුෂතියෙද්දි එහෙම කෙනෙක් මැරෙනකොට අපි මේ මරණයේ ධර්මයේ හඳුන්වන්නේ කම්මක්කේ මරණ. ඊළඟට සමහර කෙනෙකුට ආයුෂ ඉවර වෙනකොටම කර්ම විපාකෙත් එකටම එකතු වෙනවා. ආයුෂ ඉවර වෙනකොටම කර්ම විපාකෙත් ඒ විදිහටම ගැළපිලා එනවා. ඒකට ධර්මයේ කියනවා උභයක්කේ. ඔය එකකටවත් නැති මරණ තියෙනවා. ඒකට කියනවා උපච්ඡේද. ඒක තමයි ලෝකී ස්වභාවය. ඒ කියන්නේ දැන් අපි හිතමු සුනාමියක් ආව. දහස් ගාණක් මිනිස්සු. අපි දන්නවා අපේ රටේ සුනාමි කියපුවාම දකුණු ආසියාවේ ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් මිය ගියා. එතකොට ඔය ඔක්කොටම ලක්ෂ ගාණක් මිනිසුන්ගේම ආයුෂ එකපාරම ඉවර වුණාද? ඔය ඔක්කොටම කර්ම විපාකයක් එකපාරම ආවද? ආයුෂ ඉවර වෙච්ච අයත් ඇති, කර්ම විපාකෙට මතු වෙච්ච අයත් ඇති. ඒක ස්වභාවික විපත්. භූමි කම්පා ඇති වෙනවා. විශාල ගම් වතුරු උදුරු ඇති වෙනවා. රටවල් පිටින් සමහර වෙලාවට යුද්ධ වලින් විනාශ වෙනවා. එතකොට මේ වගේ ඇතිවන විපත් වියසන ඉදිරියේ ජීවිතයේ ආයුෂ තිබුණත් කර්ම විපාකයක් නොවුණත් ඒ විපත් ව්‍යසන වලට මූණ දෙන්න සිද්ධ වෙනවා. දැන් ඔබ හිතන්න අපේ රටේ බැමිණි තියාසා එනකොට රහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ සිතුල් පව්වේ 12000ක්, තිස්ස මහරාමේ 12000ක් දානි නැතුව යාල මහ කැලේ පිරිනිවන් පෑවා කියලා. එතකොට යා සිල්වත්ද, දුස්සීලද, මාර්ගඵල ලබලද නැද්ද, රහත්ද නැද්ද, යා යහපත්ද නැද්ද කියන එක නෙමෙයි. ඒ නිසා මරණය කියන එක කවදා, කොතන, කොයි මොහොතේ අපි කරා එනවද අපි කවුරුත් දන්නේ. ඒ නිසා අපේ ජීවිතේ අපි සූදානමේ පෙර සූදානම කියන එක. ඒකයි බුදුහාමුදුර පෙන්වන්නේ මරණ සතිය භාවනාවක් වශයෙන් වඩන්. බුදුරජාණන් වහන්සේම දේශනා කරන මහණෙනි, මරණ සති භාවනාව තරම් ධර්මාවබෝධයේ පිණිස උපකාර වෙන අප්‍රමාදී භාවය ඇති කරන වෙනත් භාවනාවක් බුදු ඇසින්වත් බුදු කෙනෙක් දකින්නේ නැහැ කියලා. එහෙමනම් අපේ ජීවිතේ අප්‍රමාදයේ අප්‍රමාදී භාවය ඇති කරන භාවනා අතර මරණ සති භාවනාව තමයි ප්‍රධානම භාවනාව. නිතර හිතන්න මං දැන් මැරුණොත් කොහේයිද මේ ඉන්න ක්‍රමී. දැන් ඔබ පෞද්ගලිකව හිතන්න අපි ලෝකෙට කොහොම හිටියත් අපේ ජීවිතේ අපි කරන කියන දේවල් අපි කවුද අපි දන්නවනේ, අපේ හිත දන්නවා. එතකොට ඔබ බණ අහනවා, පින්කම් කරනවා, පන්සල් වලට උදව් කරනවා, කටින පින්කම් කරනවා, සමහර ලාවට විහෙර විහාර හදනවා, ඔක්කොම කරනවා තමයි. හැබැයි ওই අතරේ ඔබට තියෙන සැලසුම්, ඉලක්ක, ජීවිතේ අපේක්ෂාවල්, උදේ ඉඳන් රෑ වෙනකම් ව්‍යාපාර, රස්සාව, දරුවෝ, වගකීම්, යුතුයකම් මේ ඔක්කොමත් එක්ක අපි ජීවිතේ අරගලයක් එක්ක ජීවත් වෙන්නේ. මේ සියල්ල අතරේ අපේ මනස හැම වෙලාවෙම බුදු ගුණයක් තුලම රැඳිලා තියෙනව නෙමෙයි. අපේ මනස හැම වෙලාවෙම ධර්ම මානසිකාරයෙම රැඳිලා තියෙනව නෙමෙයි. ඒ නිසා හැම වෙලාවෙම ඔබ ඔබ දිහා බලලා අහන්න, මම දැන් මැරුණොත් කොහේයිද? මේ ඉන්න ක්‍රමයට ඉඳලා හදිස්සියේවත් මං මැරුණොත්, අද මැරුණොත්, දැන් මැරුණොත්, හෙට මැරුණොත් මං කොහේයිද? මං සූදානමින් ඉන්න කෙනෙක්ද? මගේ ජීවිතේ මං ಗುಣධර්ම පුරුදු කරලා ඕනෑම මොහොතකට සූදානම් වෙච්ච කෙනෙක්ද? ඒක ඔබ ඔබෙන් අහන්න ඕන ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේගේ කාලේ ශාක්‍ය කුමාරය කිටිය මහානාම කියලා. මේ මහානාම ශාක්‍ය කුමාරය බොහොම ව්‍යාපාර කරගෙන හිටපු බොහොම දියුණු ශාක්‍ය කුමාරය. මේ මහානාම ශාක්‍ය කුමාරයා බුදුරජාණන් වහන්සේගෙන් ওই ප්‍රශ්නේ අහනවා. ස්වාමීනි, ওই මහානාම කියන්නේ ගිහි ශාක්‍ය කුමාරය. ඉතින් මහානාම කියනවා, ස්වාමීනි අපි කාමභෝගී ගිහි ජීවිත ගත කරන අය. මට අඹ දරුවෝ ඉන්නවා, බිරිඳක් ඉන්නවා, කසී සලු, ඒ කාලේ තිබ්බ වටිනාම සලු පිළි අපි දරනවා, රන් රිදී මුතු මැණික් පරිහරණය කරනවා, අපි බොහොම විනෝදකාමී ජීවිත ගත කරන අය. ඒ වගේම ව්‍යාපාර කරනවා. ඔය මොනවා කරත් බුදුහාමුදුරුවෝ ගැන මට සද්ධාවක් තියෙනවා, මම සිල්වත් කෙනෙක්, දහම් දැනුම තියෙනවා. හැබැයි හැම වෙලාවෙම බුදු ගුණවලම හිත පිහිටනවා නෙමෙයි. පාරේ අනේනකොට ද්වේෂය තරහව ඇති වෙන වෙලාවල් එනවා, කෙලෙස් උපදින වෙලාවල් එනවා, රාග සහිත සිතුවිලි බලවත් වෙනවා, ද්වේෂය බලවත් වෙනවා, ඉරිසියාව බලවත් වෙනවා, කේන්ති යනවා, හිත විසිරෙන වෙලාවල් එනවා. බැරි වෙලාවත් එවැනි වෙලාවක මම මැරුණොත් කොහේ යයිද කියලා මට නිතර බයක් උපදිනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් සුගතියක උපදින්න මම නිතර පුරුදු කරන්න ඕනේ මොනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ කරුණු පහක් පෙන්වුවා. සද්ධා, සීල, සුත කියන්නේ දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව. උවට ධර්මී කියන්නේ සීක බල. නිතර තුනුරුවන් ගැන සද්ධාවම පුරුදු කරා. නිතර තමන්ගේ සීලේ දිහා බල බල අඩුපාඩු හදාගෙන ආයතින් සංවරයට එන්න. පොඩි වරදක් වුණත් ආයෙම සීල් සමාදන් වෙනවා. මම මේක කරන්නේ නැහැ කියලා ආයතින් සංවරයේ පිහිටන. ඊළඟට සුත නිතර දහම් ධර්මයේ අහනවා, ධර්මයේ විමසනවා, දහම් දැනුම පුරුදු කරනවා. ත්‍යාග සම්පත්තිය නිතර පින් කරනවා, දන් දෙනවා, අනුන්ට උදව් උපකාර කරනවා, කරපු පින් සිහි කර කර බලවත් කරනවා. මනස හැම වෙලාවෙම පිනක් තුල බලවත් කරගෙන ඉන්නවා. ඊළඟට ප්‍රඥාව නිතර නිතර දවස ගානේ මෙනෙහි කරනවා. මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි මෙනෙහි කරනවා. පංච උපාදානස්කන්ධය ගැන, පටිච්ච සම්පාදය ගැන ගැඹුරු ධර්ම කරුණු නිතර මෙනෙහි කර කර ප්‍රඥාව වඩන. එතකොට ඔය කරුණු පහ, සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා, ඔය පහ නිතර පුරුදු කරගෙන ඉන්න කෙනෙක් නම් කවදා කොතන කොයි මොහොතේ මැරුණත් මහානාම ඔබේ කාන්ති සුගතිය යන කෙනෙක් කියෝ කියලා බුදුහාඳුර දේශනා කරා. මහානාම මහපාරේ මැරෙන්න පුළුවන්, මැරිච්ච තැනම කුණු වෙලා යන්න පුළුවන්. දැන් ඔබ දකින්නෝනේ සාමාන්‍යයෙන් සමහර වෙලාවට ගම් වතුරෙන් නා යනවා, පවුල් පිටින් යට වෙලා යනවා, දවස් ගානකට පස්සේ ගොඩ ගන්නකොට එක්ක කුණු වෙලා, සුනාමියා, සමහර වෙලාවට සල්ලිකාරයද නැද්ද, කුලවතාද කවුද, ඔය මොකුත් නැහැ, ලොකු වලක් කපලා සමහර වෙල සමූහ මිනී වලවල් වල 50-100 සමහරලාට කුණු වෙලා ඉදිමිලා එක ගොඩේ දාලා වහලා දාන්නේ. සමහරලාට ගඟේ මුහුදේ ගහගෙන යනවා, සත්තු කාලයන්, සමහරලාට සතෙක් ඇදගෙන යනවා. මේක තමයි කයේ ස්වභාවය. ඒ නිසා කය මැරිච්ච තැනම කුණු වෙලා ගියා, සතෙක් කාලා ගියා. එයා සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩපු කෙනෙක් නම් මෙහෙන් විඥානේ කය අතහරිනකොට යතහබත නික්කිත්තු ඒවන් සග්ගේ, ඔළුවේ තිබ්බ බරක් අතහැරියා වගේ ඒ සැනින් එයා සුගතියේ දිව්‍ය ලෝකෙක උපදිනවා කිය. ධර්ම අවබෝධය කරා යන. ඒ නිසා පරලොවින් රැකවරණයක්, ආරක්ෂාවක් පිණිස බුදුහාමුදුරුවෝ පෙන්වුවා සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා නිතර වඩන්න. ඒ කරුණු නිතර වඩනකොට අර මරණ බය, මං කොහේ යයිද, දැන් මැරුණොත් කොහේ යයිද කියලා හිතනකොට ඇතිවන බය කියන එක මනසේ උපදින්නේ. එයාට හැම වෙලාවෙම තමන්ට දැනෙන්නේ ලොකු ආරක්ෂාවක්. ඒ ආරක්ෂාව ඇතුව ජීවත් වෙන. දැන් අපි මරණය ගැන නිකන් හිතමු. සාමාන්‍යයෙන් අපි දන්නවා අපි ජීවත් වෙන සමාජයේ මේ මැරෙනවා කියන වචනේ නිකන් ඇහුණත් ලොකු බයක් උපදින්නේ. ගෙවල් වල සමහර වෙලාවට මැරෙයි කියලා එහෙම කියනවනම් ඒක ඇහෙන කොටත් කෑ ගහනවා. ආහා, කට කැඩිච්ච කතා කියන්න එපා, ඕවා කියන්න එපා කියලා කෑ ගහන අය ඉන්නවා. එතකොට අපි ජීවිතේ ඔබ හිතන්න, අපි ධර්මානුකූලව බලමු. ඔබ දන්නවා අනාථපිණ්ඩික සිටුතුමා ගැන අහලා ඇති. අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙක්, පෘථග්ජනෙක් නෙමෙයි. මේ අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න වෙච්ච වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවයි ආනන්ද හාමුදුරුවයි සිටු නිවසට වඩිනවා. මේක තියෙනවා මජ්ඣිම නිකායේ අනාථපිණ්ඩිකවාද කියන සූත්‍ර දේශනාවේ බොහොම ලස්සන පැහැදිලි කිරීමක් තියෙනවා. එහෙම වැඩම කරලා සාරිපුත්ත හාමුදුරුව සිටුතුමාගෙන් අහනවා, දැන් ලෙඩ ඇඳේ ඉන්නේ උඩුබැලි අතට අමාරුවෙන් මරණ වේදනාවෙන් ඉන්නකොට සාරිපුත්ත හාමුදුරුව අහනවා, කච්චිතේ කමනියම්, කච්චි යාපනියම්, කච්චි දුක්ඛා වේදනා නෝ අභික්ඛමන්ති නෝ පටික්ඛමන්ති. සිටුතුමනි, ඔබට ඉවස ගන්න පුළුවන්ද, ඔබට දරා ගන්න පුළුවන්ද, ඔබේ ওই දැනෙන කායික දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද? දැන් අපිට ලෙඩෙක් බලන්න ගියාම කහනවනේ, දැන් සනීපද, වෛද්‍යවරු මොකද කියන්නේ, දැන් වාට හොඳයිද, එන්නේ නඩුවක් තියෙනවද ඔක අහනවා. සාරිපුත්ත හාමුදුරු අර විදිහට ඇහුවා. ඒ අහනකොට සිටුතුමා උපමා හතරක් කියනවා. ඒ කාලේ උපමා වලින් සමහර වෙලාවට ඒ දැනෙන දේ තව කෙනෙකුට තේරුම් ගන්න උපමාවක් කියනවා. ඔය උපමා හතර හොඳට හිතන්න. දැන් මරණාසන්න සිටුවරයා කියනවා, සාමීනි උල් පිහියකි මගේ හිස්මුදුනට ඇනගෙන ඇනගෙන ගිහිල්ලා හිස්මුදුන පලනවා වගේ හිසේ වේදනාවක් දැනෙනවා කියෝ. ඔය එකක්. ඊළඟට කියනවා කෙනෙක් මගේ ඔළුව වටේට කඹයක් වෙලලා කිටි කිටි ගාලා හිර කරනවා වගේ අදිමාත්‍ර වේදනාවක් හිස ඇතුලෙන් දැනෙනවා කිය. අපිත් නිකන් කියන්නේ ඔළුව පැලෙන්න රිදෙනවා කියලා. අන්න ඒ වගේ එදා උපමාවකට කියන උල් පිහියකින් ඔළුවට අනිනවා වගේ කඹයක් ඔළුව වටේ වෙලලා හිර කරනවා වගේ හිසේ කැක්කුමක් මට දැන් දැනෙනවා. ඊළඟට කියනවා ස්වාමීනි මස් කපන පිහියකින් මාව අල්ලගෙන මගේ බඩවැල් තීරු තීරු කපනවා වගේ කුස ඇතුලෙන් වේදනාවක් උපදිනවා කියනවා. ඊළඟට කියනවා හතර දෙනෙක් මා උස්සන් ගිහිල්ලා ගිනි අඟුරු වලකට දාලා මාව පුච්චනවා වගේ මගේ ඇඟ දනවා කියනවා. ඔන්න ඔය උපමා හතර කියනවා. දැන් මේ කියන්නේ පෘථජ්ජනෙක්ක සිහිය විකෘති වෙච්ච කෙනෙක්වත් එහෙම කෙනෙක් නෙමෙයි. සෝවාන් වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමා මරණ මංචකේ තමන්ට දැනෙන වේදනාව ගැන සාරිපුත්ත හාමුදුරන්ට කියනවා. ඒකට හේතුව මරණයේදී ආයුස්මාච විඥාන අපේ ආයුෂ අවසන් වෙනකොට විඥානේ කයින් බැහැර වෙනකොට උස්මාච ශරීරය තුල තියෙනවා පඨවි ආපෝ තේජෝ වායු තේජෝ උණුසුමක් තියෙනවා. මේ උණුසුම අපි කියන තේජෝ ධාතු මේ උණුසුම ඇඟෙන් බැහැරට ඇදෙනවා. ඒ කියන්නේ මැරුණාම කය සීතල. එතකොට මේ උණුසුම තේජෝ ධාතු කයින් බැහැර වෙනකොට ඇඟ දනවා පිච්චෙනවා වගේ වේදනාවක් උපදිනවා. එතකොට ඒ දැනිච්ච වේදනාව තමයි ඒ කියන්නේ. ওই වේදනාව දැනෙනවා. හැබැයි එක එක්කෙනාට දැනෙන කාලේ වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකුට තප්පර ගානක් දැනෙන්න පුළුවන්. කෙනෙකුට විනාඩියක් දෙකක් දැනෙන්න පුළුවන්. පැය ගානක් දැනෙන්න පුළුවන්. දවස් ගණන් 50 දින අයත් ඉන්නවා. එතකොට ඔය වගේ මරණ වේදනාවක් තුල ධර්මයේ ප්‍රගුණ කරේ නැත්නම් සාමාන්‍ය කෙනෙක් එතනම අසරණයි. ඔබ දැකලා ඇති සමහරු කෑ ගහනවා, හූ තියනවා, දෙවනක් කරනවා ඉස්පිරිතාලවල එහෙම ළඟ ඉන්න අයට බනිනවා, කෑ ගහනවා. හැබැයි ධර්මයේ දන්න කෙනාට බුදුහාඳුරන්ගේ ධර්මයේ පෙන්වුවා වේදනානුපස්සනා කියලා සතිපට්ඨාන කොටස. මේවා ලේසි දේවල් නෙමෙයි. හැබැයි ප්‍රායෝගිකව ගලපගත්තොත් ඒක ගලපන්න පුළුවන්. මරණ වේදනාවේ හිත පිහිටවලා හිත වඩන්න ධර්මාවබෝධ කරන හැටි බුදුහාඳුරු පෙන්වලා තියෙනවා. සාමාන්‍ය වේදනාවකට වැඩිය කෙනෙක් මැරෙනකොට අමාරුම වේදනාව තමයි ගින්නෙන් පිච්චෙනකොට. ඔබ කාගේ කවදාහරි මේ ඇඟිල්ලක් හරි පිච්චිලා අදියපට්ටයක් හරි ඇවිල්ලා ඇතින කවදාහරි දවසක පොඩ්ඩක් ගින්දරකට ඇඟිල්ලක් පිච්චුනහම තියෙන වේදනාව ඔබ හිතන්. මුළු ඇඟම ගිනි ගන්නකොට ධර්මයේ සිහි කරනවා කියන්නේ ලේසිද අමාරුද? අමාරුයි. හැබැයි සාමාවතී ඇතුළු 500ක් ගින්නෙන් පිච්චිලා මැරුණේ. මාගන්දිය ඇතුළු පිරිස ගොඩනැගිල්ලම කොටු කරලා ගිනි තියලා මැරුවා. හැබැයි අර 500ම ගොඩනැගිල්ල ඇතුලේ වාඩි වෙලා වේදනානුපස්සනා වැඩුවා, මෛත්‍රිය වැඩුවා, අනිත්‍ය මෙනෙහි කරලා 500ම පිච්චිලා කර වුණා, මැරිලා ගියා. බුදුරජාන් වහන්සේ බුදු වැසින් දැකලා දේශනා කරා, මහණෙනි සාමාවතී ඇතුළු 500 දෙනාම අනාගාමි වෙලා සුද්ධවාස බඹලෝ දැන් පහළ වෙලා ඉන්නවා කියලා. එතකොට බලන්න ගින්නෙන් පිච්චෙනකොට මේ වේදනාව තුල අනිත්‍ය සිහි කරන්න පුළුවන් නම් මරණ වේදනාවක් තුල ධර්මයේ සිහි කරනවා කියන එක ධර්මයේ දැනගත්ත කෙනාට කරන්න පුළුවන්. ඊළඟට ඔබ කවුරුත් අහලා ඇති නොකල වරදකට අර රජ කෙනෙක්ගේ ආභරණ වගේක් හොරකම් කරගෙන කැලේ පැනපු හොරු ටිකක් කැලේ වැඩ හිටියේ ස්වාමීන් වහන්සේ නමක් පැම් පහසු වෙනව පොකුණක් ළඟ හොරු රාජබටේ පස්සෙන් පන්නන හොරු දුවගෙන ගියා. බේරෙන්න අතක් නැහැ. දැක්ක සිවුරකුයි පාත්‍රයකුයි තියෙනවා ගඟ ළඟ. අර ආභරණ ටික පාත්‍රය ඇතුළට දාලා සිවුරෙන් වහලා මුන් කැලේට පැන්නා. දැන් රාජබටේ පස්සෙන් පන්නගෙන එනවා. දැන් අහු වුණත් අතේ නෑ මොකුත්. දර කඩන්න ආවා, බේතක් හොයන්න ආවා, අපි මේ කැලේට ආවා කියලා බේරෙන්න පුළුවන්. අර හොරු අවසානේ එනකොට කැලේ ඇතුලේ අර පැම් පහසු වෙමින් හිටපු ස්වාමීන් වහන්සේ පාත්‍රය ඇතුලේ මේ ආභරණ ටික ඇවිල්ලා බැලුවා. අහු වුණා. උන්වහන්සේව තමයි හොරා කියලා අල්ලගත්තේ. ගගහ ඇදන් ගියා රජුරුව ළඟට. රජුරුවන්ට පෙන්නන රජතුමනි මෙන්න හොරා, මෙන්න බඩු ටික ආභරණ ටික. ඒ වෙලාවෙම රජුරුව අන කරා උලතියාපන් කියෝ. දැන් බලන්න නොකල වරදකට පෙර සංසාරේ කර්ම විපාකය. උල තියලා මරන්න රාජාන කස පහර දිදී නගරේ ඇදගෙන ගිහිල්ලා උල උඩ ඉඳෙව්වා. ඇඟ හාරගෙන බඩවැල් කපාගෙන ඇඟ ඇතුලෙන් උලක් බහිනකොට කොච්චර වේදනාවක්. හැබැයි ඒ උල උඩම ධර්මයේ මෙනෙහි කරලා උන්වහන්සේ රහත් වුණා. උල උඩම අනිත්‍ය මෙනෙහි කරා, වේදනානුපස්සනා වැඩුවා. උන්වහන්සේ උල උඩම පිරිනිවන් පෑවා කියලා අපි අහලා තියෙනවා. ඒ වගේ බාහ්‍ය දාරුචීරි ධර්මයේ මෙනෙහි කරනකොට එළ දෙනක් ඇන්න එහෙම මැරිලා වැටුනේ. අර අනිත්‍ය මෙනෙහි කරනකොට එතනම ධර්මය අවබෝධ වුණා, පිරිනිවන් පෑ. එහෙනම් අපිට පේනවා ජීවිතේ මොනතරම් වේදනාවක් තුල, කායික වේදනාවක් තුල මුළු ඇඟම පිච්චෙනවා දැනෙන්න පුළුවන්. මරණ වේදනාව දරුණුවටම දැනෙන්න පුළුවන්. හැබැයි ධර්මයේ දන්න කෙනාට එතනත් ධර්මයේ සිහි කරන්න පුළුවන්. එහෙමනම් අපිට පේනවා මේ ධර්මයේ හරියට ගලප ගත්ත කෙනෙකුට ජීවිතේ ඕනම තැනක, තීරණාත්මක තැනක, අපි ලෙඩ වෙච්ච වෙලාවක, ජීවිතේ කඩා වැටිච්ච වෙලාවක, ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා යහන්නේ. මේක තමයි ජීවිතේ, මේක තමයි ධර්මය, මේක තමයි ආර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු ධර්මයේ මේ. එයා ධර්මයේ ජීවිතයට ගලපනවා. එයා ජීවිතය තුළින් ධර්මයේ දකින්න උත්සාහ ගන්න. ඒ නිසා චතුරාර්ය සත්‍ය කියන්නේ දුක්ඛාර්ය සත්‍ය. අපි මේ කියපු ටිකම හොඳට බලන්න. ජාතිපි දුක්ඛං, ඉපදීම දුකක්. ඉපදිච්ච නිසා නේද මේ කරදර, ප්‍රශ්න, දුක්, ගැහැට, ලෙඩවීම, වයසට යෑම, කායික දුක්, මේ ඔක්කොම ඉපදීමත් එක්ක අපිට ලැබිච්ච දේවල් ටික. ඉපදුනා නම් ලෙඩ වෙනවා, වයසට යනවා, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ. අපිට තියෙන ලෙඩ රෝග, වයසට යෑම, අතපය රිදීම, කොන්ද රිදෙනේව, ඇවිද ගන්න බැරි ඒවා, මේ අසනීප ඔක්කොම ඉපදීම නිසා හටගත් දේවල්. ඉපදුනා නම් ඒකාන්තයෙන්ම මැරෙනවා. මරණම්පි දුක්ඛං, ඒක දුක්ඛාරි සත්‍යයට අයිති දෙයක්. ඒක බුදු කෙනෙක් වුණත්, පසේ බුදු කෙනෙක් වුණත්, මහරහතන් වහන්සේලා වුණත්, අසූ මහ ශ්‍රාවකයෝ වුණත්, සක්විති රජවරු වුණත්, ඒ හැමෝටම පොදු ධර්මතාවේ නත්ති ජාත සමරණ, නොමැරි ඉන්න පුළුවන් ක්‍රමයක් ලෝකේ නැහැ. ඒ නිසා අපි කවුරුත් ඉපදුනා නම් ඒකාන්තයෙන් වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඊළඟට පිය විප්පයෝගෝ දුක්ඛෝ, මේ ජීවිත කාලේ අපි එක එකට හිටපුවා, එක එකනා අපි වතහැරලා යනවා. මේක වයස පිළිවෙලට යන එකක් නෙමෙයි. දෙමව්පිය ඉදිරියේ දරුවෝ ඉස්සර වෙනවා, ස්වාමිය ඉදිරියේ බිරිඳ ඉස්සර වෙනවා. එක එක්කෙනා ජීවිතේ අපිට යාළු හිතමිත්‍රයෝ 100ක් කියන්නේ කවදා හෝ මළගෙවල් 100ක් කියන මේක තමයි ජීවිතය ඇත්ත. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, ඒ කාර්ය සත්‍යයක්. අප්පියේහි සම්පයෝගෝ දුකෝ, තරහකාරයෝ, හතුරෝ, ඊරිසියාක, අපි කැමති මිනිස්සුම අපිට හම්බෙනව නෙමෙයි. රස්සාව කරන තැන ඉන්නව, රස්සාව විපාක කරෝනේ. ඔයේ හරි ගිහිලා ඉඩමක් කරන් ගයක් හදාගන්නවා. අසල් වැසියෝ හැටියට හම්බෙනවා සංසාර හතුරු ටිකක්. පුළුවන් තරම් කිරිහැර කරනවා, කරදර කරනවා, එතනින් එලවන්න උපක්‍රමය දෙනවා. මහා වෛරක්කාරයෝ ටිකක් ළඟට යනවා. බස් එකක ගියත් හතුරෙක් ඉන්න පුළුවන්. සමහරලාට කකුලක් පෑගුණත් මරාගන්නේ පිහියනුමකින් එක්කෝ අවසන් වෙන්නේ. එතකොට මේ වගේ අපේ ජීවිතවල අපි දන්නේ නැහැ සංසාර හතුරෝ මුණ ගැහෙනවා. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, අපි අකමැති අප්‍රිය පුද්ගලයන් එක්ක එකතු වීම, මුණ ගැහිම, ඒ අයව සම්බන්ධ වීම ජීවිතවලට, ඒක දුකක්. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්. අපි කැමති දේවල් අපිට ඕන ඕන විදියට වෙන්නේ. මිනිස්සු කැමති අනේ මං ලෙඩ වෙන්න එපා, අනේ මං වයසට යන්න එපා, මට නම් දැන් මැරෙන්න බෑ, මගේ ඥාතීන් හිතවතුන් මාව දාලා යන්න එපා, තරහකාරිය මුණ ගැහෙන්න එපා, අපි හිතනවා. හැබැයි අපි කැමති කැමති විදියට අපිට ලැබෙන්නේ නැහැ. අපි කැමති දේ නොලැබීම ඒ කාර්ය සත්‍යයක්. එතකොට මේකම තමයි ජීවිතය කියන්නේ. ඊළඟට මානසිකව හිතන් ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස. අපි කොච්චර අඬනවද? ශෝක කරනවා, පරිදේව, නංගොත් කිය කිය අඬනවා, ඔළුවට ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා, සුසුම් හෙලනවා, හූල්ලනවා, අයියෝ ඇයි අපිට මෙහෙම වුණේ කියනවා, දුක් විඳිනවා, දෝමනස්, බලාගත්තුවත බලාගෙන ඉන්නවා, කරන්නේ මොකද්ද කියලා කල්පනාවක් නැහැ, එපා වෙනවා, කලකිරෙනවා ජීවිතේ. ඔය බලන්න ජීවිතේ අපි ජීවත් වෙනවා කියන ඔය ටික තමයි අපිට ලැබිලා තියෙන්නේ. එතකොට මේ ලැබිච්ච ඔක්කොම මොනවද මේ? මේ තමයි දුක්ඛාරි සත්‍ය, චතුරාරි සත්‍ය, දුක නැමැති ආරි සත්‍ය. එතකොට අපි ජීවිතේ අපි විඳින මේ විඳවන මේ ඔක්කොම ටික ගලපලා ධර්මය ඇතුළට දාලා බැලුවොත් අපිට පේන්නේ ආරි සත්‍ය. ජාතිපි දුක්ඛං, ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. මේක අවබෝධ කරන්න නම් තියෙන්නේ සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. සංක්ෂේපයෙන් ගත්තොත්, හකුලවල ගත්තොත්, පංච උපාදානස්කන්ධේම දුකයි කියලා බුදුහාඳුරු පෙන්වනවා. එතකොට ඔන්න ඔය දුක හට ගැනීම දුක්ඛ සමුදය, තණ්හාවේ හට ගැනීම. තණ්හාව නැතිවීම තමයි දුක්ඛ නිරෝධය. මේ දුක නැති කරන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තමයි චතුරාර්ය සත්‍ය. ඒ නිසා අපි ජීවිතය තුළ ඔන්න ඔය ධර්මයෙන් නිතර මෙනෙහි කරන්න ජීවිතයට ගලපන්න. අපි අහන බණ, අපි අහලා තියෙන බණ, කාලයක් තිස්සේ පුරුදු කරපු ධර්මයේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු එනකොට හැම වෙලාවෙම ධර්මයේ ගලපලා බලන්න. තීරණාත්මක හැම තැනකදීම ධර්මයේ එකතු කරලා ජීවිතේ දිහා බලන්න. අන්න එතකොට අපිට ඕනම තැනක, භයානක තැනක, බය තැති ගැනීම ඇති වෙන තැනක, අසරණ වෙන තැනක, මරණ මංචකේ පවා ධර්මයෙන් අපිට ජීවිතේ ගලපලා ධර්මයෙන් ජය ගන්න පුළුවන්කම තියෙන. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මදේශනාව, මේ ධර්මානුශාසනාව, අද දවසේ මේ ඔබ අහපු ධර්මදේශනාව, ධර්ම කාරණා ඔබේ ජීවිතයේ තුල ධර්මයේම ගලපගෙන සද්ධාදී ගුණ දියුණු කරගෙන ඔබ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිසම උපකාර වේවා, ආශිර්වාදයක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එමනම් පින්වතුනි, අද ධර්මශ්‍රවණින් ඔබ රැස් කරගත්ත සියලුම පින් අපි සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දෙදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාද ආරක්ෂාව ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. උන්වහන්සේලා සිදු කරන සාසනික කටයුතු තව තවත් දියුණු කරගෙන උන්වහන්සේලාටත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්ම අවබෝධයට මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. සුජීවත්ව ඉන්න හැම දෙනාටමත්, මේ බණ ඇසූ සියලු දෙනාමත්, ඔබේ පවුල්වල සෑම සියලු දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දෙනාටම උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඔබ වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. අද ධර්මශ්‍රවණින් ඔබ රැස් කරගත් සියලු පිං සියලු දෙවියෝ සාදුකාර දෙදීමේ පිං අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ආරක්ෂාව ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. රත්නපුර මල්වල අංක 31 ඒ ලිපිණේ පදිංචි DG රුවන් සෝමතිලක මහත්මයා, HMG ඉන්දුකා මහත්මිය අද ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදුණා. ඒ හැම දෙනාටමත්, ඒ අයගේ පවුල්වල සෑම සියලු දෙනාටමත්, සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදයේම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. මේ පින්වතුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙන්නේ 2026 ඔක්තෝබර් 3 දින 50 ජන්මදිනයේ සමරන DG රුවන් අරුණ ශාන්ත සෝමතිලක ආදරණීය ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී සම්පන්නිය, තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නිය සැලසේවා, ලෞකික ලෝකෝත්තර දියුණුවම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේ මාස 4කට පෙර අභව ප්‍රාප්ත වූ MA පුණ්‍යවතී මඩගම්මන ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම, වසර 18කට පෙර අභව ප්‍රාප්ත වූ HM පොඩි මහත්මයා ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කිරීමත්, වසර 5කට පෙර අභව ප්‍රාප්ත වූ DG සෝමතිලක ආදරණීය පියාණන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණු. ඒ මිය පරලොව ගිය නම් සඳහන් කරපු ඥාතීන් වගේම වර්ග පරම්පරාගත මිය ගිය සියලු ඥාතීන්, බණ ඇසූබත් කල්පනා කරගන්න ඔබ නමින් මිය ගිය සියලු ඥාතීනුත් සාදුකාර දෙදීමේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. තේමනා දායකත්වයේ දරුවේ පින්වත් හැම දිනාමත්, ඔබ හැම දිනාමත්, නෙත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත්, ධර්ම ශ්‍රවණයේ ලක්වාසී ලෝවාසී හැම දිනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදේ ඔබ හැම දිනාටම සැලසේවා. ගන්න හිලන හුස්ම රැල්ලක් පාසා, තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන ඔබ හැම දිනාටම සැලසේවා. සද්ධාදී ගුණ දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම මේ ධර්ම දානමේ පිනත්, ධර්ම ශ්‍රවණමේ පිනත් ආර්මිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරමු. ආකාසට්ඨා චුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං.
1: ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං.

0: හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද සඳුදා නෙතෙෆෙම් ධර්මදක්ෂිණා ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘූ හොරණ දික්හේනපුර සීලස්වාරණ ගිලන් භික්‍ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අති පූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාධුහනක් පවත්වමින් නිදුක් නීරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඒ අතර අපි ඔබට සිහිපත් කරන්නට ඕනේ ඉදිරිපුර පසළොස්වක පොහෝ දිනයන් වල මෙවැනි සජීවී වැඩසටහනක් ඔබේ විහාරස්ථානයේ පවත්වන්නට අදහසක් බලාපොරොත්තුවක් තිබෙනවා නම් 0777 42 51 272 0747 42 51 272 දුරකථන අංකයට කතා බහ කරන්න. නෙතෙෆම් රේඩියෝව ලංකාවේ පිහිටි වෙහෙර විහාරස්ථාන ගොඩනගන්නට, පූජනීය ස්ථාන සංවර්ධනය කරන්නට, එහි නිර්මාණ කරන්නට මාධ්‍ය දායකත්වයේ සහ අපේ සහෘද සදහවතුන් සහසම්බන්ධ කරගෙන මූල්‍ය දායකත්වය දක්වනවා කියලා. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍යස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට එක රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. වැඩි විස්තර දැනගන්නවා නම් ඔබට පුළුවන් කමක් තිබෙනවා 0777 41 51 272 දුරකථන අංකයට කතා බහ කරලා වැඩි විස්තර දැනගන්න. ඉතින් දඹදිව වන්දනාවේ යෙදෙන අපේ සදහවත් සියලු දෙනාට තමයි මේ සිහිපත් කිරීම. ට්‍රැවල් නෙත් ආයතනය දඹදිව ඔබ වන්දනාවේ එක්කන් යනවා වගේම සාංචි වන්දනා විශේෂ වූ වන්දනා ගමනක් සූදානම් කරලා තිබෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු සතර ස්ථාන සමග සාංචි වන්දනා කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනා වෙනුවෙන් තමයි මේ සුබ පණිවිඩය අපි සිහිපත් කරන්නේ. ඔක්තෝබර් මාසයේ පළමු වනදා ඉඳලා ඔක්තෝබර් මාසයේ 15 වනදා දක්වා තමයි මේ ගමන නැත්නම් මේ වන්දනාව සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේක ටිකක් සුවිශේෂී ගමනක්. ඉතින් අග්‍රාවල ඉඳලා පැය 6කින් සාංචිය වෙත සුඛෝපභෝගී දුම්රියක්ක මාර්ගයෙන් තමයි ගමන් කරන්නේ. ඉතින් වායු සමීකරණය කරන ලද ඔබටම වෙන්නු ආසනයක සුඛෝපභෝගී සත්කාර සමගින් තමයි ඔබට මේ සාංචි වන්දනාව සිදු කරන්නට පුළුවන් කමක් තිබෙන්නේ. ඉතින් මේක සාමාන්‍ය දුම්රියකින් යන ගමනක් නෙවෙයි, සුඛෝපභෝගී දුම්රිය ගමනක් තමයි මේ ආකාරයෙන් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මේත් සමගින් ඔබට එක්කාසු වන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් දිල්ලියට ගිහිල්ලා සාංචිය වැඳපුදාගෙන නැවත අග්‍රාවලට ඇවිල්ලා සතර ස්ථාන වන්දනාමාන කරගන්නට පුළුවන් කමක් තිබෙනවා මේ ට්‍රැවල් නෙත් සංවිධානය කරන සුවිශේෂී සාංචි වන්දනා වැඩසටහන සමගින් එක්කාසු වන සියලු දෙනාට. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 363 එවැගේම 0766 163 872 0766 163 872 තමයි දුරකථන අංක. අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත මුණ ගැසෙන්නේ සඳුදා net fm ධර්ම දක්ෂිනා ධර්ම සාකච්ඡාව සමගින්.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා.
1: නැවත වතාවක් සියලු දෙනාට උතුම් වූ තුන්රුවනේ ආශිර්වාදය අපි ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද සඳුදා දිනේදී net fm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවෙන් අනතුරුව ඔබට සමීප කරන ධර්ම සාකච්ඡාව සමීප කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ධර්ම දේශනාව තුළ ධර්ම කරුණු පැහැදිලි කර දුන්නාසේම ඉන් ඔබට ධර්ම කරුණු පැහැදිලි කර දීම සඳහාත් මේ උතුම් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් අපි ආරාධනා කරන්නට යෙදුනේ අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්හෙනපුර සිලසුවරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ බක්කුල මහා සෑය නිර්මාණය කරන්නට යෙදුණු එහි අනුශාසකත්වය දරන අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමින් වහන්සේට අපේ හාමුදුරන් වහන්සේ මුලින්ම ගෞරවයෙන් නමස්කාරපූර්වකව පිළිගෙන මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අවසරයි අපේ හාමුදුරනේ.
3: හැම දිනාටම නැවත වතාවක් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරලා ඒ ධර්ම දේශනාවෙන් පසුව තවත් හෝරාවක් ඒ ධර්ම දේශනාව ඇසුරෙන් වගේම ඔබේ ජීවිතයට වැදගත් තව බොහෝ ධර්ම කාරණ ඇසුරෙන් මේ සාකච්ඡාව සිදු කරන්න අපි සූදානම් වෙන්නේ. ඉතින් මේ සාකච්ඡාවට එකතු වෙන ඔබ හැම දෙනාටම මේ හෝරාව පුරාත් ඔබේ ජීවිතයේ සද්ධාදී ගුණ වැඩෙන උතුම් නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා සාකච්ඡාව ආරම්භයේදී ඔබ හැම දෙනාටමත් අපි නැවතත් හදවතින්ම ආශිර්වාද කරනවා.
1: ඒ ආශිර්වාදය සදහවත් අපි සියලු දෙනා සාදු හඬින් සතුට සිතින් යුක්තව අනුමෝදන්වමු. ලොව කොහේ කොතනක සිටියත් ඉතින් අපි අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේව මේ ආකාරයෙන් සම්බන්ධ කරගෙන මේ උතුම් ධර්ම සාකච්ඡාව සිද්ධ කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ ඔබට ඇතිවන දහම් ගැටලු ප්‍රායෝගිකව ජීවිතයේදී ජීවිතය ඉදිරියට රැගෙන යාමේදී ඇතිවන ගැටලු සමහර විට සමාජයෙන් වෙන්නට පුළුවන් පවුල තුළින් වෙන්නට පුළුවන් පවුල කිව්වහම දරුවන්ගෙන් ඒ වගේම දෙමාපියන්ගෙන් සහ ඥාතීන්ගෙන් මෙන්න මේ ආදී වශයෙන් බොහෝ ගැටලු ඇතිවන්නට පුළුවන් කමක් තිබෙනවා. කල්‍යාණ මිත්‍රයන් ආදී වශයෙන් ගත්තහම සමාජයේ පුද්ගලයන් විවිධයි විෂමයි. විවිධ පුද්ගලයන් තුළ ජීවත් වීමේදී ඔවුන් හිතන විදිය වෙනස් ඔවුන් කටයුතු කරන විදිහ වෙනස් සමහර විට අපි යහපත් ආකාරයෙන් කටයුතු සිදු කිරීමේදී එය තවත් කෙනෙකුට අයහපතක් ගෙන දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. මොකද ඒ ඔහු සිතන ආකාරය සහ ඔහුගේ අධ්‍යක්ෂ සමූහයේ එක්ක යම් තීන්දු තීරණ ගැනීම නිසා. ඒ නිසා ධර්මයේ තුල පිහිටා කටයුතු කරන්නට පුළුවන් කමක් තිබෙනවා නම් කවුරු කොහොම ජීවත් වුණත් අපේ ජීවිතය අපිට සතුටින් ඉදිරියට රැගෙන යන්නට පුළුවන් කමක් තිබෙනවා. අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ ස්වාමීන් වහන්සේ ධර්ම සාකච්ඡා තුළ පැහැදිලි කරන්නේ අන්නේ එකයි, නිරන්තරයෙන්ම කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න ධර්මය. ඒ වගේම ඔබේ ජීවිතයට විනය සහ ශික්ෂාකාමීත්වය ළඟා කරගන්න. ඉතින් ඒ නිසා අදත් අපි ධර්ම කරුණු පැහැදිලි කර දෙන්නට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ සිදු කරන ආගමික ශාසනික කටයුතු වෙනුවෙන් ඔබට දායකත්වය දක්වන්නට පුළුවන් වැඩි විස්තර දැනගන්නට පුළුවන් දුරකථන අංක මුලින්ම සටහන් කරගන්න. ඒ කටයුතු කොහොමද සිද්ධ කරන්නේ, කොයි ආකාරයෙන්ද අපිට සම්බන්ධ වන්නට පුළුවන් කමක් තිබෙන්නේ කියන වග මේ ධර්ම සාකච්ඡාව අවසානයේදී අපි ඉතාමත්ම හොඳින් පැහැදිලිව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන නිසා දැනට 0234 224 26 0234 226 36 0234 226 46 කියන දුරකථන අංක දෙක සටහන් කරගන්න. අපේ ජීවිතයට බයක් දෙනුනාම, තැති ගැනීමක් ඇති වුනහම සහ ජීවිතයේ කඩාවැටීමකට ලක් වුනාම අපිට බොහෝ සෙයින්ම පිහිට පිළිසරණ ළඟා කරගන්නට ධර්මය තමයි තියෙන්නේ. නැත්නම් එකම පිහිට පිළිසරණ වන්නේ ධර්මය. මොකද බොහෝ ගැටලු විසඳන්නේ කොහොමද, ඒ විසඳාගත යුතු මාර්ගය කොහොමද කියන ආකාරය පැහැදිලිව ධර්මය තුළ දේශනා කරලා තියෙන නිසා. අපි දන්නවා අපේ හාමුදුරනේ ජීවිතයේ කඩාවැටීමකට ලක් වෙනවා කියලා කියන කාරණාව බොහෝ සෙයින්ම අපි තේරුම් ගන්නේ මූල්‍යමය වශයෙන් කඩාවැටීමකට ලක් වුණාම. මුලින් සල්ලි ටිකක් තියෙනවා, හැබැයි ඒ සල්ලි ටික ටික අඩු වෙලා ගිහපුවම ඔන්න ප්‍රශ්න ඇති වෙනවා. අන්න එතකොට හිතෙනවා ජීවිතයේ කඩාවැටීමකට ලක් වුණා කියලා. ඊට පස්සේ මුලින්ම හොඳින් කටයුතු කරගෙන යන්නට, වියදම් කරන්නට, ඒ වගේම අවශ්‍ය දේවල් මිලදී ගන්නට සල්ලි තියෙනවා. හැබැයි බොහෝ ප්‍රශ්න ඇවිල්ලා ඒ ආකාරයෙන් කටයුතු කරන්නට බැරි වුණාම හිතෙනවා අන්න දැන් ජීවිතයේ කඩාවැටීමකට ලක් වුණා කියලා. ධර්මයට අනුව අපේ හාමුදුරනේ අපි ජීවිතවල කඩාවැටීම කියලා කියන්නේ, කඩාවැටීම කියලා හිතන්නේ මේ ආදී වශයෙන් සල්ලි නැති වුණාම, නැත්තම් මූල්‍යමය වශයෙන් අපි ඉන්න තැනට වඩා ටිකක් පහළට වැටෙනම තමයි අන්න ජීවිතයේ කඩාවැටීමකට ලක් වුණා කියලා සාමාන්‍ය ජනතාව හිතන්නේ. ඇත්තටම මේක ධර්මානුකූලව ගත්තාම ජීවිතයේ කඩාවැටීමක්ද? එසේ නැත්නම් ධර්මයට අනුව ජීවිතයේ කඩාවැටීම කියන්නේ මොකක්ද? එලෙස කඩාවැටුණු ජීවිත ධර්මයේ තුලින්, ධර්මානුශාසනාවන් තුලින් අපි ගොඩනගා ගන්නේ කෙසේද? අපි ඒ ගැන අද මුලින්ම පැහැදිලි කිරීමක් කරමින් සාකච්ඡාව ආරම්භ කරමු.
3: ඔව්, හැම දිනාටම නැවත වතාවක් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. හැතෙම බොහෝ වෙලාවට මේ ලෞකික ජීවිත ගත කරන සාමාන්‍ය සමාජය තුළ මිනිස්සු ජීවිතයේ කඩාවැටීම් කියලා දකින්නේ ඒ අයගේ අර පංචකාමයන් තුළ ඒ අය ඇලුම් කරපු, ගොඩනගපු, ඒ අය මේක තමයි ලෝකෙ කියලා දැකපු දේ තමන්ට කඩාවැටීම, අහිමිවීම. ඒ තුළ සමහර වෙලාවට රස්සාව අහිමිවීම වෙන්න පුළුවන්, ව්‍යාපාර කඩාගෙන වැටීම වෙන්න පුළුවන්, වෙනදා අතේ ගැවසිච්ච මිල මුදල් දැන් ටිකක් අඩු වෙලා ලැබීම් අඩු වෙන්න පුළුවන්. ඊළඟට පවුලේ සමහරලාට සමගිය නැතිවීම, දරුවන් සමහරලාට තරහ වෙලා යනවා, පවුල් කැඩිලා යනවා, වටපිටාවේ ඇති වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්, සේවක අරබුද. එතකොට මේ වගේ අපිට එන ප්‍රශ්න ගැටලු ඉදිරියේ මිනිස්සු කඩාගෙන වැටෙනවා. ඊට අමතරව කායිකව සමහරලා ලෙඩ රෝග ඉදිරියේ කඩාගෙන වැටෙනවා.
1: එහෙමයි.
3: සමහරලාට මොන දේ තිබුණත් කෙනෙකුට දැනෙනවා නිරෝගිකම නැත්නම් හිටි ගමන් සමහරලාවට අපිට අහන්න ලැබෙනවා ඔයාට මේ වගේ ලෙඩක් තියෙනවා. එතකොට අර ජීවිතේ තිබිච්ච අපේක්ෂා, බලාපොරොත්තු, ගිය ගමන, වේගවත් ගමන සම්පූර්ණයෙන් කඩාගෙන
1: වැටෙනවා.
3: ඔබ හිතන්න කොයි වෙලාවක හරි හොඳ කරගන්න අමාරු භයානක ලෙඩක් තමන්ගේ ඇඟේ තියෙනවා කියලා වෛද්‍ය පරීක්ෂණයකින් හරි වෛද්‍යවරයෙක් හරි තමන්ට කිව්වොත්, තමන්ට එහෙම දෙයක් දැනුණොත්, ඒ රෝග බිය කියන එක කෙනෙකුට දැනෙනකොට සියල්ල කඩාගෙන වැටෙනවා.
1: එහෙමයි.
3: එතකොට මෙන්න මේ විදිහට කඩාවැටීම්, මානසික කඩාවැටීම් තියෙනවා, කායික රෝග මත ඇතිවන කඩාගෙන වැටීම් තියෙනවා. තමන්ගේ වටා තමන් ගොඩනගාගත්ත ලෝකයේ තමන් දැකපු ඒ ප්‍රියයන්ගෙන් ගොඩනැගිච්ච දේවල් අහිමිවීම තුළ කඩාගෙන වැටීම් සිද්ධ වෙනවා.
1: එහෙමයි.
3: හැබැයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල අපිට පෙන්නපු කඩාගෙන වැටීම් අතර තේ සාමාන්‍යයෙන් සල්ලි නැතිවීම, යාළු මිත්‍රු අහිමිවීම, මේ සියල්ලට වඩා තමන් ගුණධර්ම වලින් කඩාගෙන වැටුනොත් ඒ කඩාගෙන වැටීම එසේ මෙසේ කඩාගෙන වැටීමක් නෙමෙයි. අර වගේ දේවල් අපිට ආපහු කාලයක් යනකොට උත්සාහයෙන් දියුණු කරගන්න පුළුවන්. සල්ලි නැත්නම් ආයේ කැප වෙලා සමහර වෙලාවට වීරිය වඩනකොට, තමන්ගේ පෙරපින බලවත් වෙනකොට ඒ ලැබීම් ලැබෙනවා. තරහ වෙච්ච අය ආපහු කාලෙකදී හිතවත් වෙනවා. යාළු මිත්‍ර අලුතෙන් ගොඩ නැගෙනවා. තිබිච්ච දෙයට වඩා වැඩිපුර දේවල් හම්බ කරගන්න පුළුවන් වෙයි. හැබැයි තමන් කෙලෙස් තුල බලවත් වෙලා, අකුසලයට යොමු වෙලා, තමන්ගේ ගුණධර්ම තුල කඩාගෙන වැටුණොත්, ඒ කඩාගෙන වැටෙන කඩාවැටීම මෙලවට පමණක් නෙමෙයි සංසාරයටම බලපාන විශාල කඩාවැටීමක් බවට පත් වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ ධනවත්කම හැටියට, ධනවතා කියලා බුද්ධ ශාසනයේ පෙන්වුවේ සල්ලිකාරය නෙමෙයි.
1: එහෙමයි.
3: සද්ධා ධනං, සීල ධනං, සුත ධනං, හිරි ඔත්තප්ප, මේ පවට ලැජ්ජාව, බය, විරිය, ත්‍යාගශීලීකම, ප්‍රඥාව, මේ වගේ සත්ත ආර්ය ධනයක් බුදුහාඳුරෝ පෙන්නු. අන්න ඒක තුලින් ආර්ය ශ්‍රාවකෙක් ධනවත් වෙන්න කියලා. එතකොට සද්ධාවෙන් ධනවත් කෙනාගේ අතේ මිටේ සල්ලි නෑ කියලා, එයාගේ සද්ධා ධනෙන් ඔහු ධනවත් නම්, කෙනෙක් සීලයේ තුල ධනවත් නම්, මොනම හේතුවකටවත් සල්ලි නිසා තමන් වැරදි වැඩක්, අකුසලයක්, පාපී ක්‍රියාවකට යොමු වෙන්නේ නෑ. තමන් ලාඩු කෝටියක් දෙනවා කිව්වත්, සමහරු කියනවා මට කොච්චර සල්ලි හම්බුණා මං වැරදි වැඩක් කරන්නේ.
1: එහෙමයි.
3: එතකොට තමන්ගේ ගුණයක් රැකගෙන, තමන්ට තමන්ගේ ප්‍රතිපක්ති රැකගෙන, ගුණධර්ම රැකගෙන සීලයක් තුළ ඉන්න පුළුවන් නම් අන්න බුදුරජාණන් වහන්සේලා අගේ කරපු සැබෑම ධනවතෙක් ඔහු. ඒ නිසා සමහර පුද්ගලයන්ගේ ධනය දැන් අපිට පේනවා ඔය ධර්මයේ සඳහන් වෙන සුප්‍රබුද්ධ කුෂ්ටි කියලා මුළු ඇඟේම කුෂ්ට හැදිච්ච කුෂ්ට රෝගියෙක් ඒ පුද්ගලයා හිඟමනින් ජීවත් වෙච්ච කෙනෙක් හැබැයි සංසාරේ සෝවාන් වෙන්න පිනක් තිබ්බා දවසක් බුදුරජාණන් වහන්සේ පිරිසකට දහම් දෙසනකොට මේ පුද්ගලයා තැටියක් අරගෙන අර ඇඟේ කුෂ්ට නිසා ලොකු රෙදි කඩකින් අපි හිතමු නිකන් බෙඩ්ෂීට් එකක් වගේ ලොකු රෙදි කෑල්ලකින් මුළු ඇඟම පොරවගෙන ඉන්නේ අර කුෂ්ට නිසා මිනිස්සු සමහරලාට නිින්දා අපහාස කරනවා දෙයක් ඉල්ලගෙන ගියත් කුෂ්ට දැක්කට පස්සේ මිනිස්සු පස්සෙන් පස්සට යනවා ළඟට එන්නේ නැහැ දෙයක් දෙන්න කෑම ටිකක් දෙන්නවත් එතකොට මේ නිසා මොහු මුළු ඇඟම වැහෙන්න රෙදි කඩකින් පොරවගෙන තමයි තැටියක් අරගෙන හිඟමනේ යන්නේ මේ පුද්ගලයා දැක්ක විශාල පිරිසක් පිරිලා ඉන්නවා ඔහුට දැක්ක ගමන් හිතුනේ කෑම දෙන තැනක් සමහරට දන්සැලක් වගේ තැනක් වෙන්නේ තැටි අරගෙන අර පිරිස අතරින් ඉස්සරහට යනකොට බුදුරජාන් වහන්සේ දහම් දෙසනවා උන්වහන්සේ ධර්මයේ දානීය හැටියට බෙදෙන තැනක් අර පිරිස අතරින් වාඩි වුණා තැටියත් පැත්තක තියාගෙන මේ පිරිසටත් කරදරයක් නොවෙන්න වාඩි වෙලා බණ අහන්න පටන් ගත්තා තථාගතයන්

0: ඒ වෙලාවෙම ඇතිවෙච්ච සතුට ප්‍රීතිය තමන්ට ධර්මය අවබෝධ වීමත් එක්ක ඇතිවෙච්ච ප්‍රබෝධය දන ගහගෙන වැඳගෙන අර පිරිස අතරින් ඉදිරියට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් ළඟ නලල තියලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද පටන් මං දිවිහිමියෙන් බුදුන් සරණ යනවා දිවිහිමියෙන් ධර්මයේ සරණ යනවා දිවිහිමියෙන් ශ්‍රාවක සංඝයා සරණ යනවා මට මේ ධර්මයේ වැටහුණා මම මේ ධර්මයේ තුලම කටයුතු කරනවා කියලා වන්දනා කරලා ඔහු බොහෝම සද්ධාවෙන් සතුටෙන් පිටත් වෙලා ගියා. ඒ අනගමන් මගදිකටත් හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යක්ද? මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා දේශනා කරේක කොච්චරනම් සත්‍යක්ද? පුදුම සතුටකින් මේ ගැන හිත හිත යනකොට මේක දැක්ක අහසේ ඉඳන් මේ දේ බලාගෙන හිටපු දෙවියන් අතර සක්‍ර දෙවියන්. සක්‍ර දෙවියන් කල්පනා කරා මේ තරම් පිරිසක් අතර අද මේ බණහල සෝවාන් මගඵල ලැබුවේ මේ සුප්‍රබුද්ධ කුෂ්ටි මේ නගරේ ඉන්න අර තැටියක් අරගෙන හිඟමනේ ගිය මිනිස්සයා. හැබැයි මේ මිනිස්සයාගේ දැන් හිතේ තියෙන සතුට, ප්‍රීතිය, ප්‍රබෝධය, රටක් රාජ්‍යයක් ලැබුවා, මහා ජයක් ලැබුවා වගේ සන්තෝෂයෙන් ධර්මයේ මෙනෙහි කර කර යන්නේ. මේක පරීක්ෂා කරන්න ඕන කියලා සක්‍ර දෙවියෝ මහා ධනවත් සිටුවරෙක් වගේ වෙස්වලාගෙන ඉදිරියට දැන් ඇවිල්ලා සුප්‍රබුද්ධ කුෂ්ටි යන පාරේ ඉස්සරහට හම්බුණා. හම්බෙලා කිව්වා මොකද මේ අද මෙන්න කවදටත් වඩා සන්තෝෂෙන්. ඊට පස්සේ කිව්වා දැන් සිටුවරෙක් වගේ වෙස්සලාගෙන ඉන්න. ඊට පස්සේ කිව්වා සිටුවරේ අද මට ලෞතුරා බුදුරජාන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. ඒ ධර්මය මාව ජීවිතේ වෙනස් කරා. ඒ ධර්මයේ ගැන මං හිත හිතා සන්තෝෂෙන් මේ යන ගමන් කියෝ. ඒ වෙලාවේ අර දැන් වෙස්සලාගෙන ඉන්න කෙනා කියනවා අයියෝ ඔය මොන බොරුවක්ද? ඔබට මං කහවණු 100ක් දෙන්නම් කිව්වා. ඒ කාලේ මේ හිඟමනේ ගියා තඹයක් හම්බෙන්නේ නැහැ. කහවණුවක් කියන්නේ මහා වටිනා දෙයක්. එතකොට කිව්වා කහවණු 100ක් දෙන්නම්. ඔබ මෙන්න මේක ওই මගතොටේ හම්බෙන හැමෝටම කියාගෙන යන්න. මමත් බණ ඇහුවා තමයි. ওই අනිත්‍යයි අනිත්‍යයි කියවට නিত্য දේවල් තියෙනවා.
1: එහෙමයි.
0: ওই දුකයි දුකයි කියවට සැප සහිත දේවල් තියෙනවා.
1: එහෙමයි.
0: මේ අනාත්මයි අනාත්මයි කියලා කියවට මොන බොරුවක්ද? ආත්ම සහගත දේවල් තියෙනවා. මමත් ඉතින් ඇහුවා තමයි කියලා ඔහොම කියාගෙන යන්න කීවා. සුප්‍රබුද්ධ කුෂ්ටි කියනවා ඔබ කහවණු 100ක් නෙමෙයි 1000ක් දෙනවා කිව්වත් මම නම් ওই බොරුව කියන්නේ නැහැ කීවා. ඒ වෙලාවේ දැන් අර වෙස්සලාගෙන ඉන්න සිටුවරයා කියනවා හරි මං ඔබට ඊටත් වඩා දෙන්නම් කහවණු 1000ක් නැත්නම් දසදහසක් දෙන්නම් ඕක කියාගෙන යන්න කියෝ. ඒ වෙලාවේ ඔහු කියනවා ඔබ ඔහොම නෙමෙයි මේ මුළු නගරෙම මට දෙනවා කීවත් ඔබේ සියලු සැප සම්පත් දෙනවා කීවත් මට සල්ලි එපා මට ඒ අවබෝධය වටිනවා කියලා දෑත් නලලට අරගෙන ඒ දිහාවට හැරිලා සාදුකාර දීලා වැඳලා කියනවා බුදුරජාණන් වහන්සේ යමක් අනිත්‍යයි කීවනම් ඒක ඒකාන්තෙන් අනිත්‍යම තමයි. යම් සංස්කාරයක් දුකයි කීවනම් ඒක ඒකාන්තෙන් දුකක්ම තමයි. යමක් අනාත්මයි කීවනම් ඒක ඒකාන්තෙන් අනාත්මයි. සාදු සාදු කියලා ඔහු පිටත් වෙලා ගිය අර පුද්ගලයා මග හැරලා. එතකොට බලන්න සල්ලි අරහර කිසිම දෙයක් නැතුව පාරි තැටියක් අරගෙන හිඟමනේ ගිය මිනිස්සයනේ තමන්ට මේ ධර්මාවබෝධයත් එක්ක ලැබිච්ච අභිමානේ බලන්න. ඒක දැන් කලින් ධර්මයේ ගැන නොදන්න කාලේ කී තඹයක් වෙනුවෙන් සමහරවට කපටිකම් කරන්න ඇතිනේ. කෑම ටිකක් හොයාගන්න මොනතරම්නම් දුක් මහන්සි වෙවි මිනිස්සුන්ට අතපාගෙන සමහරලාවට නොයෙක් වැරදි වැඩ වංචා වැඩ තඹයක් වෙනුවෙන් කරන්න මනස පෙළඹෙන්නේ නැති. හැබැයි ධර්මයේ වැටුණාට පස්සේ ඒ ධර්මයේ ගැන සද්ධා ධනිය ලැබුණාට පස්සේ අන්න ඒක තමයි සැබෑම ධනවත්කම. සද්ධා ධන, සීල ධන, සුත ධන, දහම් දැනුමින් ඇතිවන ධනවත්කම, ප්‍රඥා වීරිය. එතකොට මෙන්න මේ ටික ලැබුණාට පස්සේ ආර්ය ශ්‍රාවකයෙක්ගේ ධනවත්කම කියලා බුදුහාඳුරු පෙන්වේ. ඒ පුද්ගලයා ඊට පස්සේ තමන්ගේ අවබෝධය, තමන්ගේ ඒ ලැබිච්ච සද්ධාව ගුණය සල්ලි ඉදිරියේ පාවල දෙන්නේ නැහැ.
1: එහෙමයි.
0: ඒකට හොඳම උදාහරණي තමයි මේ සුප්‍රබුද්ධ කුෂ්ටි මහ ධනවතෙක් නෙමෙයි, නගර හිඟමනින් ජීවත් වෙච්ච මේ අසරණ මිනිස්සයා. හැබැයි කහවණු 100ක්, 1000ක්, දසදහසක් නෙමෙයි මොනතරම් සල්ලි දෙනවා කීවත් මම නම් බුදුහාමුදුරන්ට විරුද්ධව, ධර්මයට තුනුරුවන්ට විරුද්ධව ඔය බොරුව නම් කියන්නේ කියලා ඒ තමන් ධර්මයේ තුල අභිමානෙන් හිටියා.
1: එහෙමයි.
0: අන්න ඒ නිසා අපිට පේනවා ආර්ය ශ්‍රාවකයෙක්ගේ අභිමානේ, පෞරුෂය, ඒක ධර්මයේ තුලින් ගොඩනැගෙන දෙයක්. ඒක සද්ධාව තුලින් ගොඩනැගෙන දෙයක්. ඒ නිසා ඒ ධර්මයේ ගැන දැනුමක්, අවබෝධයක් තියෙන කෙනා ජීවිතයේ අර එදිනෙදා ඇතිවන ප්‍රශ්න ඉදිරියේ කඩා වැටීම් වෙනවනේ. ඒව සාමාන්‍ය දේවල් ජීවිතේ. කියන්නේ ඔබ, මම, අපි කාටත් මේ ලෝකේ අපි ඉපදුනා නම් අපි හැමදාම මේ සැපසේ හැමදාම hina වෙලා ඉන්න

0: සුනෙමෙයි. මේ ලෝකේ ඕනම කෙනෙක්ගේ ජීවිතේ අඬනවා, දුක් විඳිනවා. බුදුහාඳුර පෙන්වෙ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස. මේක ආර්ය සත්‍යයක්, දුක්ඛාරය සත්‍ය. එතකොට මේක අපි කාටත් ඉපදුනා නම් ඕන, අපි ඕන තරම් අඬලා ඇති. සුසුම් හෙළ මිනිස්සු හූල්ලනවා, බලාගත්තුවත බලාගෙන පැය ගණන් ඉන්නවා. අයියෝ ඇයි මට මෙහෙම වුනේ, ඇයි අපිට මෙහෙම වුනේ, ඇයි අපේ පවුලට අපේ දරුවන්ට මෙහෙම වුනේ, අපේ ප්‍රියයන්ට මෙහෙම වුනේ. සමහරලාවට කන්න ගත්ත එක කන්න බෑ, බඩපපුව දනවා. ජීවිතේ මහා අසරණකමක් දැනෙනවා, තනිකමක් දැනෙනවා, පාළුවක් දැනෙනවා. තමන්ගේ ඇස් ඉදිරිපිට තමන්ගේ ප්‍රියයන් වෙන් වෙලා යනවා, තමන් අතහැරලා යනවා. මේක ආරි සත්‍යය. හතුරෝ තරහාකාරියෝ, ඒව නැති අය කවුරුත් නැහැ මේ ලෝකේ. ඒකත් දුක්ඛාරි සත්‍යයට අයිති ආරි සත්‍යයක්. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය පුද්ගලයෝ, තරහාකාරියෝ, හතුරෝ, ඊරිසියාකාරෝ මේ ලෝකේ ජීවිතේ අපිට මුණ ගැහෙනවා. ඒ මිනිස්සු මුණ ගැහිච්ච දවසේ ඉඳන් පලිගන්න උත්සාහ කරනවා, නින්දා අපහාස කරනවා, කරදර කරනවා, හීරිහැර කරනවා, ප්‍රශ්න ඇති කරනවා. ඕක තමයි ලෝකේ, ඒක තමයි ජීවිතේ. හැබැයි ඒ සියල්ල ඉදිරියේ ධර්මය දන්න කෙනා තමන්ගේ ගුණධර්ම පල්ලෙහාට දාගන්නේ.
1: එහෙමයි.
0: ඒ ධර්මය දන්න කෙනා ධර්මයේ තුලින් දකිනවා, මේක තමයි සංසාරය, මේක තමයි බුදුවරු දේශනා කරපු ධර්මය, මේක තමයි දුක්ඛාරය සත්‍ය. ඒ නිසා සැප වගේමයි දුකත් ලැබෙනවා, කීර්තිය වගේමයි නින්දා පහසත් ලැබෙනවා, පරිවාර සම්පත්ති, යසස, යාළුවෝ, නෑදෑයෝ, ඥාතීන් වටකරගෙන ඉන්නවා. කාත් කවුරු නැතුව තනි වෙච්ච දවසක් එන්න පුළුවන්. හැමෝම තමන් අතහැරලා යන දවසක් වෙන්න පුළුවන්. යස අයස, සැප දුක, නින්දා ප්‍රශංසා, ලාභ අලාභ, මේ අටලෝ දහමත් එක්ක යන ලෝකයක්. මේක තමයි සංසාර ගමන. එතකොට මේ අෂ්ටලෝක ධර්මයේ ගැන අන්න ධර්මයේ තුලින් ශක්තිමත් කෙනා පුට්ටස්ස ලෝක ධම්මේහි, මේ ලෝක ධර්මතාවයන් ඉදිරියේ චිත්තං යස්ස නකම්පති, මොනම විදිහටවත් එයාගේ හිත කම්පාවකට පත් වෙන්නේ, එයා මානසික වැටෙන්නේ, එයා අශෝකං විරජංකේම. අන්න ධර්මයේ ශක්තිමත් කෙනා මොන ප්‍රශ්නයාවත් විරාජමානෝ නොසැලී. මේක තමයි ලෝක ධර්මතාව, මේක තමයි ඇත්ත. ඊළඟට බුදුහාමුදුරන්ගේ ජීවිතෙන් හරි ගලපනවා. මම සරණ ගිය සාහසුරුන් වහන්සේටත් මෙහෙම ප්‍රශ්න ආවනම් අපි කවුද? බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ, මේ රහතන් වහන්සේලා, බුදුවරු. බුදුහාමුදුරන්ට නිඳා කරපු මිනිස්සු නැද්ද? බුදුහාමුදුරන්ට හිරිහැර කරන්න හදපු මිනිස්සු නැද්ද මේ ලෝකේ? උන්වහන්සේ මරන්න ඉඳන් දුනු ශිල්පීන් යදෙව්වා, නාලාගිරි ඇතාකුලප්පු කළ අතහැරියා, තිරිසනෙක්ගෙන් හරි අනතුරක් කරවන්. බුදුහාමුදුරන්ට පාර යන්න නොදී සුප්‍රබුද්ධ රජුරෝ පාර අහුරලා පිරිස වට කරගෙන පාරට ඇවිල්ලා නිඳා පහස කළා. උන්වහන්සේට පාරේ යන්න නොදී වැළැක්කුවා. මාගන්දියා කොච්චර නිඳා පහස කරට, අදුගානි බුදුන් සරණ ගිය සාමාවතී ඇතුළු 500ක් දෙනාගෙන් ගිනි තියලා ඒ අයගෙන් පව පලිගත්ත, ගොඩනැගිල්ලට පිටිම ගිනි තියලා. එතකොට බුදු කෙනෙක්ගේ ජීවිතේ උන්වහන්සේ පින්ඳ පාති ගියත් සමහර ගම්වල මිනිස්සු වතුර පොදක් නොදී ගමේම මිනිස්සු එකතු වෙලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට හිරිහැර පීඩා කරා. සමහර බමුණු දානයකට ආරාධනා කළ භාජනවලට අසූචි තියලා මෙන්න වළඳපන් කියෝ. කොච්චර පව්කාර මිනිස්සු ඒ කාලේ ඉඳලා තියෙනවදනි? එතකොට බුදු කෙනෙකුටත් එහෙම කරදර, බාධා, නින්දා කරපු, හිරිහැර කරපු ලෝකයක් නම් තිබුණේ. අපි කවුද? අපේ ජීවිතවල ප්‍රශ්න ගැටලු එනකොට අන්න ධර්මයේ දන්න කෙනා ඒවා ධර්මයෙන් ගලපනවා, තමන්ගේ ජීවිතයට ගලපලා බලනවා. අන්න එහෙම ගලපා බලපු කෙනා එයා ශක්තිමත් කෙනෙක්, එයා ධර්මයේ තුල රැඳෙන කෙනෙක්. එයා මොන දේ වුණත් තමන්ගේ ගුණධර්ම පල්ලෙහාට දාගන්නේ. එයා තව තවත් ප්‍රශ්න එන්න ධර්මයේ තුලින්ම රැකෙනවා. එයා එන ප්‍රශ්න ධර්මයේ තුලින්ම උත්තරේ දකිනවා. මේක තමයි කර්මය, මේ සසර වපුරපු කර්මය එන්නේ. අපි කවුරුත් ඉපදුනා නම් පුරාණ මිදම් භික්ඛවේ කම්මං, ඉපදීමම පෙර කර්මයක්. අපි මේ කරන්නේ කර්ම ගෙවණේක. අපි කවුරුත් මේ ලෝකේ ඉපදුනා නම් මේ දුක් ගැහැට ප්‍රශ්න, ලාභ අලාභ, අටලෝ දහම, මේකත් එක්ක යන ලෝකයක් මේ තියෙන්නේ. මේ හැම දෙයක් තුලම එයා ධර්මයේ තුලින් ශක්තිමත් ඉන්නවා. එයා බාහිර දැන් එයාට සල්ලි නැති වෙන්න පුළුවන්, ව්‍යාපාර කඩාගෙන වැටෙන්න පුළුවන්. හැබැයි මානසික වැටිලා නැහැ. අපිට ඕන තරම් මුණ ගැහිලා තියෙනවා මහා ධනවතුන්, ලොකු යාන වාහන, ලොකු ව්‍යාපාර තිබ්බ මිනිස්සු. හැබැයි මේ මිනිස්සුන්ගේ ජීවිතවල නරක කාල, අර පෙර අකුසල් බලවත් වෙන කාල එනකොට ඒ ව්‍යාපාර නැති වෙලා කඩාගෙන වැටලා ලොකු ගෙවල් විකුණලා සමහරලාට පුංචි ගෙදරකට හරි ගිහිල්ලා දරුවෝ එක්ක, හැබැයි අර ණයතුරුස් ගෙවලා ආපහු මුල ඉඳන් පටන් ගන්නවා. සමහර අය ඇවිල්ලා කියන, හාමුදුරනේ අපි මෙහෙම හිටපු අය, අපිට මේ වගේ යාන වාහන තිබුණා, ගෙවල් වල මෙහෙම මිල මුදල් ව්‍යාපාර තිබුණා, අද ඔක්කොම කඩාගෙන වැටලා අපි පල්ලෙහාට වැටුණා. හැබැයි අපි නෙමෙයි, අපේ මනස වට ගත්තේ. අපි ඒත් පින්කම් කර අපිට පුළුවන් විදියට දන් දුන්නා. අපි කොහොම හරි ගුණධර්ම ටික රැකගත්තා. ඒ සීලයට හානියක් කරගත්තේ නැහැ. ඒ බණහන එක නැවැත්තුවේ නැහැ. ධර්මයේ තුලින්ම මේක අපේ පෙර කර්ම විපාකය. අපි කොහොම හරි ඒකට මෝණ දීලා හිත ශක්තිමත් කරගෙන ආපහු මුල ඉඳන් හරි අපි උත්සාහයෙන් වීරියෙන් අපි ගොඩනගා ගන්න උත්සාහ කරන බැරි වෙන්න පුළුවන්. හැබැයි වීරිය වඩනවා. වීරිය අතහරින්නෙත් නැහැ. සාධාරණව ධර්මිෂ්ඨෝ වීරිය වඩනවා. අධර්මිෂ්ඨ ක්‍රමවලින් මොනතරම් හම්බ කරන්න පුළුවන් වුණත් සාධාරණව වීරිය වඩනවා. එතකොට ජීවිතේ මොන විදිහට ව්‍යාපාර කඩාගෙන වැටුණත් අපිට පේනවනේ අර අනාථපිණ්ඩික සිටුතුමා පවා කාලයක් කාඩි හොදී නියුඩු හාලේ වළඳන තැනට වැටුණා කියනවා.
1: එහෙමයි හඳුරන්නේ.
0: 54 කෝටියක් රන් කහවණු අතුරලා එතකොට වියදම් කරලා ජේතවනේ හදපු සිටුවරයා කහවණු නැතුව තඹයක් ගබඩාවල නැතුව කාඩි හොදී නියුඩු හාලේ කන බොන තැනට ඒ දන් දුන්නා කියනවා. තමන් කන බොන විදිහට වෙනද ප්‍රණීත විදිහට දන් දුන්නා. දැන් විදිහක් නැහැ. තියෙන විදිහට දුන්නා.
1: එහෙමයි.
0: එතකොට ඒ තමන්ගේ ගුණධර්ම සද්ධාව තුනුරුවන් ගැන ඒක නැති කරගත්තේ නැහැ. නමුත් අපිට සමාජය තුල පේනවා මේ සද්ධාව නැති කෙනා, දහම් දැනුම නැති කෙනා, ධර්මයේ තුල ශක්තිමත් නැති කෙනාට ප්‍රශ්න එනකොට ඇඟිල්ල දික් කරන්නේ කාටද? තුනුරුවන්ට, බුදුහාමුදුරන්ට.
1: එහෙමයි.
0: ඕම් පින්කම් කළ අපිට වෙච්චදී කෝ අපිට පිහිට වුණා? කෝ අපිට බැලුවා? අපි ඔච්චර දම් පින්කම් කරා, අපි මෙච්චර පන්සල් වලට උදව් කරා, අපි මෙච්චර බෝධි පූජා තිබ්බා, අපිටමනේ මේ කරදර. අච්චර පවුකාරයෝ යස අගේට ඉන්න උන්ට කිසි හෙනයක් නැහනේ. කොහේ හරි ඉන්න පවුකාරයෙක්ව පෙන්නනවා. එක්ක මත්කුඩු ජාවාරංකාරයෙක් වෙන්න පුළුවන්, බාරයිතිකාරයෙක් වෙන්න පුළුවන්, ක්ලබ් තියෙන මිනිස්සෙක් වෙන්න පුළුවන්, මහා දුරාචාරයෙන් ඉන්න වැජබිලා ඉන්න පවුකාරයෙක් වෙන්න පුළුවන්. ඒ දිහා බල්ලා හිතනවා අර පවුකාරයෝ යස අගේට ඉන්නේ උන්ටනේ හරියන්නේ. කෝමේ අපිටනේ කරදර. අපි මෙච්චර හොඳට ඉඳලා කෝ අපිට පිහිට. එතකොට ඒ මානසිකත්වේ එන්නෙම සද්ධාවෙන් දනවත් නැහැ. සද්ධාවෙන් හිඟන්නේ.
1: එහෙම.
0: සීලෙන් පල්ලෙහාටම වැටිච්ච කෙනෙක්. අර සත්ත ආර්ය ධනිය නැති, ධර්මයෙන් ශක්තිමත් නැති කෙනෙක්. එයා සැබෑ ජීවිතේම කඩාගෙන වැටිච්ච චරිතයක්. එතකොට අපිට පේනවා ධර්මයේ නැහැ කියන්නේ ඔබේ ජීවිතේ ඔබ කඩාගෙන වැටිච්ච චරිතයක්මයි. ධර්මයේ තුලින් ශක්තිමත් වෙන්න ඒක තමයි අපිට ලබන්න පුළුවන් උපරිම ශක්තිය. මොන දේ නැති වුණත් ධර්මයේ තුලින් ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරන්න.
1: හොඳයි. ඉතින් අපේ හාමුදුරන් වහන්සේ පැහැදිලි කළා වගේ ධර්මයේ තුලින් ශක්තිමත් වෙන්නට ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් හිතන්න මොන ප්‍රශ්න ආවත්, මොන බාධාවන් ආවත්, කොයි ආකාරයෙන් ජීවිතේ කඩා වැටුණත් ඔබට නැගිටින්නට මගක් තියෙනවා. ඔබේ ජීවිතේ යහපත් ඉදිරියට රැගෙන යන්නට මගක් තියෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම ධර්මය ශක්තියක් කරගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. ඔබේ සුවපත් භාවය ළඟා කරගන්න. ඉතින් ඒ වෙනුවෙන් කරන්නට ඕනේ මේ ශ්‍රවණය කරන ධර්ම දේශනාව වෙන්න පුළුවන්, ධර්ම සාකච්ඡාව වෙන්නට පුළුවන්. ඔබ ඒ ශ්‍රවණය කළ ධර්ම දේශනාවන්, ධර්ම සාකච්ඡාවන් නැවත නැවතත් ශ්‍රවණය කරන්න, ඒ තුළ ඔබට ධර්මයේ තුළින් ශක්තිය එක්කාසු කරගන්නට පුළුවන්. ඉතින් එතෙෆම් රේඩියෝවේ නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසීම තුළින් මේ සාකච්ඡාව නැවතත් ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඒ පිළිබඳව සිහිපත් කරන ගමන් අපේ හාමුදුරනේ අපි දැකලා තියෙනවා ඉතාමත්ම හොඳින් කිසිම ප්‍රශ්නයක් නැතුව ලස්සනට අර දියැල්ලක් පහළට කඩා හැලිලා ගලාගෙන යනවා වගේ, ලස්සන ගංගාවක් ලස්සන රටාමවමින් ඉදිරියට ගලාගෙන යනවා වගේ ගලාගෙන යන ජීවිත එකවරම කඩා වැටීමකට ලක් වෙනවා. මේ ආකාරයෙන් ලස්සනට ඉදිරියට පිළිවෙලකට ගලාගෙන යන ජීවිත එකවරම කඩා වැටීමකට ලක්වන්නේ ඇයි? ඒ තුල කොහොමද අපි ජීවිතය නැවත සකස් කරගන්නට ඕනේ? මොකද මේ ලස්සනකට පිළිවෙලකට තියාගෙන ඉන්න ජීවිත තුල ඒ කඩා වැටීම අපිට දරා ගන්න ටිකක් හරි අමාරුයි. එහෙම කඩා වැටීමකට ලක් වෙන්න ඔවුන් මොන ආත්මයක හරි කරලා තියෙන අකුසල් සහ ඒ කර්මවල ප්‍රතිඵල කොයි ආකාරයෙන්ද ධර්මානුකූලව විවරණයක් කරනවා නම් කරන්නට පුළුවන් කමක් තියෙන්නේ.
0: ඔව්, ඇත්තටම ගත්තාම අපි කාගේ ජීවිතවල මේ පින්පව් විපාක එක එක විදිහට කාලෙකට පිනේ විපාක බලවත් වෙනවා.
1: එහෙම.
0: ඒ පිනේ විපාක ශක්තිය ගෙවලා සමහරලාට අවුරුදු 6 7ක් 10ක් ඒක බොහොම බලවත් විදිහට තියෙනවා. සමහර කෙනෙක්ගේ ජීවිතය අවුරුදු 15ක් 20ක් මේ පිනේ විපාක බලවත්වම අරගෙන යනවා. ඒ අතර සමහරලාට මේ පිනේ විපාක යට යනකොට පෙර කරපු කර්ම විපාකයක් ඒ අතර ආයි බලවත් වෙනවා.
1: එහෙමයි.
0: එතකොට ඒව එක එක විදිහට සමහරලාට ව්‍යාපාරයක් කඩාගෙන වැටෙන්න පුළුවන්. හැබැයි ලෙඩ රෝග වලින් කඩාගෙන වැටෙනවා.
1: එහෙමයි හඳුනන.
0: පවුල ප්‍රශ්න යනවා. එක්කෝ ඇතුලේ මොනවා හරි වෙලා ව්‍යාපාරයේ බිඳිලා යන්න පුළුවන්. කට්ටිය තරහා වෙලා කොටස් වශයෙන් බිඳිලා බෙදිලා යන්න පුළුවන්. එක්ක රටේ ප්‍රශ්නයක් හරි මුල් වෙනවා, මොකක් හරි එක්ක ටැක්ස් ගෙවලා නැහැ මොනවා හරි කියලා නීතිමය පැත්තකින් කොටු වෙනවා. එහෙම නැත්නම් සමහර ලාවට ඔය වසංගතයක් නිසා, ඔබ දන්නවා දැන් කොවිඩ් වසංගතයත් එක්ක මොනතරම් ව්‍යාපාර කඩාගෙන වැටුණාද මිනිස්සුනේ. එතකොට අපිට පාලනය කරන්න බැරි ස්වභාවික හේතුවක්, මහා ගම් වතුරක්, භූමිකම්පාව, ඒ වගේ දෙයකින් හරි යම් කිසි හානියක් අපිට මේක වෙනස් කරන්න බැරි විදිහ. මොකද මේ හැම දෙයක්ම අපිට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. ඊළඟට අපි කවුරුත් තේරුම් ගන්න, මිනිස්සුන්ගේ ස්වභාවය තමයි දර්ශන, මිනිස්සුන්ට හරියනකොට, ඔය සල්ලි භාගේ වේගෙන් ලැබෙනකොට, යාන වාහන ගන්නවා, ගෙවල් දොරවල් ඉක්මනින් ඉඩකඩම් ගන්නවා, දියුණු වෙන අර සන්තෝෂයෙන් ඉන්න කාලේ මිනිස්සු ගිහිල්ලා බෝධි පූජා තියලා බුදුන් ඇඳලා චෛත්‍යය ළඟට ගිහිල්ලා අනේ අපිට මෙච්චර වේගෙන් හරියනවා ඇයි මේ, එහෙම හිතන්නේ නැන්නේ.
1: එහෙමයි හැමදෙන්නේ.
0: එතකොට සමහරලාවට එතකොට බුදුන් අඳින්න මතක, අපිට වෙලාවක් නැහැ, අපිට මේ ව්‍යාපාර වැඩ, අපිට දැන් මේ තියෙන වැඩ ටික කරගන්නත් වෙලාවක් නැහැ. අන්න එහෙමයි හිතන්නේ.
1: එහෙමයි.
0: හැබැයි කරදර බාධා එනකොට තමයි බෝධින් වහන්සේ මතක් වෙන්නේ, කේන්දරයක් හරි බලන්න මතක් වෙන්නේ, දේවාල ගානි දුවන්නේ, බුදුන් වඳින්න යන්නේ, ඇයි අපිට මෙහෙම වුනේ, මෙච්චර ඉඳලා දැන් කඩාගෙන වැටලා අපිට ප්‍රශ්න, අපිට කරදර, අපේ ව්‍යාපාර වැටෙනවා, ලෙඩ රෝග වෙනවා, ඇයි මෙහෙම වුනේ. අන්න එතකොට තමයි මිනිස්සුන්ට බුදුන් වඳින්න මතක් වෙන්නේ, පින්කම් කරන්න මතක් වෙන්නේ, බෝධි පූජා තියන්න මතක් වෙන්නේ. ඔන්න ඔහොම ස්වභාවයක් තියෙනවා.
1: එහෙමයි.
0: තිය නිසා ජීවිතේ ඔබ දැන් කෙනෙකුට ස්විප් එකක් වැටුනහම කවදාවත් මොකද්ද මට මේ වෙච්ච කරුමේ කියලා අහන්නේ නැන්නේ.
1: එහෙමයි.
0: ඒකත් පෙර සංසාරේ කර්ම විපාකයක් වෙන්න පුළුවන්, පුණ්‍ය විපාකයක්. එතකොට ඒ තමන්ට ලැබෙනකොට, රස්සාවක් ලැබෙනකොට, උසස් වීන් ලැබෙනකොට, ධනෙ ලැබෙනකොට, ඇයි අපිට මෙහෙම වෙන්නේ, මොකද්ද අපි කරපු කර්මය කියලා අහන්නේ.
1: එහෙමයි.
0: ඒක පුණ්‍ය විපාකයක් කියන එක අමතක වෙනවා. හැබැයි අකුසල විපාක එනකොට තමයි ඔළුව රත් වෙන්නේ, ගිනියම් වෙන්නේ, දහාතේ දුවන්නේ, බලාගත්තුවත බලාගෙන කම්පාවටපත් වෙන්නේ, සැලෙන්නේ. එතකොට මේ අටලෝ දහමත් එක්ක යන ජීවිතේ කෙලෙස් සහිත සත්වයාගේ ස්වභාවයම තමයි සැපයට ඇලෙනවා, දුකත් එක්ක ගැටෙනවා. ඕකනේ දැන් ඔය තියෙන්නේ.
1: එහෙමයි.
0: ලාභයක් එනකොට ලාභයට ඇලෙනවා, උද්දාමයටපත් වෙනවා, අලාභී ඉදිරි කඩාගෙන වැටෙනවා. අයියෝ ඇයි අපිට මෙහිම උනේ, අපේ දැන් සියල්ල කඩාගෙන වැටලා අලාභ ලබනවා. අන්න මානසික වැටෙනවා.
1: එහෙමයි.
0: මිනිස්සුන්ට ප්‍රශංසා ගුණ කියනකොට, කීර්තිය ප්‍රසිද්ධිය එනකොට, ඒකට උද්දාමයටපත් වෙන, ඒකට ඇලෙනවා. හැබැයි මිනිස්සු නිඳා පහස කරනකොට, බනිනකොට කඩාගෙන වැටෙනවා.
1: එහෙමයි.
0: අයියෝ අපිට මෙහෙම කියනවා, මෙහෙම කියනවා, දැන් අපිට මූණ දෙන්න බෑ, අන්න කඩාගෙන වැටෙනවා. අර ප්‍රශංසාවට ඇලිච්ච කෙනා නිඳාවත් එක්ක සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා, ඒකත් එක්ක ගැටෙනවා.
1: එහෙමයි.
0: ඊළඟට යසස, පිරිස, පරිවාර සම්පත්තිය සෙනඟ වට කරගෙන ඉන්නකොට ඒකට ඇලෙනවා. තමන් උද්දාමයටපත් වෙනවා, ඒකට කැමති වෙනවා, ඒක හැමදාම විඳින්න. හැබැයි ඒ පිරිස තමන් අතහැරලා යනකොට, පිරිස් බලය අඩු වෙනකොට, කාත් කවුරුත් නැති වෙනකොට, තනි වෙන තැනදී සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා ජීවිතේ.
1: එහෙමයි.
0: දැන් අපිට කාත් කවුරුත් නැහැ, දැන් අපි දිහා බලන්නෙත් නැහැ, අපි වට කරගෙන හිටපු මිනිස්සුන්ට දැන් අපිව මතකත් නැහැ. ඕන තරම් ඔබට ඇහිලා ඇති වගේ කතා.
1: එහෙමයි.
0: සම්පූර්ණ කඩාගෙන වැටෙනවා. එතකොට ඒක තමයි ස්වභාවේ. ලාභ ඉදිරියේ, සැපයේ ඉදිරියේ, ප්‍රශංසාව ඉදිරියේ, යසස ඉදිරියේ ඒකට ඇලෙන කෙනා අලාභයේ ඉදිරියේ, දුක ඉදිරියේ, නින්දාව ඉදිරියේ, අයස ඉදිරියේ සම්පූර්ණයෙන් කඩාගෙන වැටෙනවා.
1: එහෙමයි.
0: එතකොට මේ කෙලෙස් සහිත සත්‍යාගයේ ස්වභාවය තමයි සැපයට ඇලෙනවා, දුකත් එක්ක ගැටෙනවා. ඔන්න ඕක හොඳට තේරුම් ගත්ත කෙනා ඔය දෙක ඉදිරියේම මධ්‍යස්ථව රැඳෙන්න උත්සාහ ගන්නවා. ලාභයක් ආවා කියලා අමුතුවෙන් ඉදිමෙන්න උද්දාමයටපත් වෙන්නේ නැහැ. මේක මගේ පෙර පිනක විපාකය. හැබැයි මේක අහිමි වෙන්න පුළුවන් කියන අවබෝධයෙන් ඒක පරිහරණය කරනවා.
1: එහෙම.
0: බුදුහාමුදුරු ඒකයි නිරන්තරයෙන් පෙන්වුවේ, ගිහි ශ්‍රාවකයා පංච කාමයන් පරිහරණය කරනවා. හැබැයි ආදීනව දස්සාවිනෝ. රජමැදුර හිටියත්, මැණික් අල්ලපු මාලිගාවක හිටියත්, මොනතරම් සැප සම්පත් වින්දත් නිතර හිතන්න කියනවා මේ සියල්ල අනිත්‍යයි. යම් දවසක මට මේ සියල්ල අතහැරෙනවා, අතහැරලා යන්න වෙනවා, මේ සියල්ල අහිමි වෙන දේවල්. අන්නේ අවබෝධයෙන් ඒවා පරිහරණය කරන්න එපා කියන්නේ. ලැබෙන දේ, ඔබේ පිනට ලැබෙන දේ ඔබ පරිහරණය කරන්න. හැබැයි ආදීනව දස්සා විනෝ, මේ සියල්ල යම් දවසක මට අතහරින්න වෙනවා කියන අවබෝධයෙන් ඉන්න. රජමැදුරේ හිටියත් යම් දවසක මේක අතහැරලා දාලා යන්න වෙනවා.
1: එහෙමයි.
0: අන්නේ අවබෝධයෙන් නම් ඒක පරිහරණය කරේ, ඒ සියල්ල අතහැරලා දාලා යන්නේ සතුටින්මයි. එතනින් එළියට බැහැලා යන්නේ කඩා වැටිච්ච මානසිකත්වකින් නෙමෙයි. ඒ අවබෝධයෙන් ඒව පරිහරණය කරලා තියෙන්නේ. අන්නේ නිසා මොනතරම් දේවල් ලැබුණත් මොනතරම් තමන්ට ලැබෙන දේවල් ගැන හිතන්න මේ මගේ පිනක විපාකය. හැබැයි මේක අහිමි වෙලා යනවා. බලන්න බුදුහාඳුර කොච්චර ලස්සනට පෙන්නනවද කියන්නේ. ඔය අනමතග්ග සංයුක්ත බුදුහාඳුර දේශනා කරනවා අපිට පහරි අනේනකොට දකින්න ලැබෙනවා. අපි හිතමු හිඟන මිනිස්සෙක්, බොහෝම අසරණ දුක් විඳින ලෙඩෙක්, අසරණ වෙච්ච කෙනෙක්. මිනිස්සු එහෙම කෙනෙක් දිහා බලලා හිතන්නේ කොහොමද සාමාන්‍ය? හම්බෝ මෙහෙම නම් ඕන්නේ, උපෝපන් ජාතිවත් මේ වගේ නම් දුක් විඳින්න ඕනේ. ඒ වගේ සිතුවිලි නෙන්නේ ඔළුවට දකින්නකොට අසරණ වෙච්ච කෙනෙක්, දුක් විඳින කෙනෙක්, වැළපිච්ච කෙනෙක්, විකෘති කෙනෙක්, අතපය ආබාධිත කෙනෙක්. සමහරු හිතන්නේ අම්මෝ අපිට නම් මෙහෙම දුක් විඳින්න ඕනේ, මේ වගේ උපතක් නම් එපා. ඒව තමයි හිතෙන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරා හිතන්න, සංසාරේ මං කොච්චරනම් මේ වගේ කර්ම විපාක මත ඉපදිලා ඇද්ද? යන්තම් පෙර පිනක් නිසාද මම මෙහෙම ඉන්නවා. හැබැයි මේ පිනත් ගෙවිලා අවසන් වෙන්න පුළුවන්. මම අකුසල් කරොත් අනාගතේ මටත් මේ වගේ විපාක ලැබෙන්න පුළුවන්. අද මම මේ පිනේ විපාක වින්දට අපි දන්නේ නැහැ, අකුසල් බලවත් වෙනකොට මට මේ වගේ ඉරණමක් අත් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට හැම වෙලාවෙම අපි දකින දේවල් ධර්මය තුලින් ගලපලා දකින්න කියනවා.
1: එහෙමයි.
0: ඊළඟට බුදුහාමුදුරුව අදාලා අපිට පාරේ අනේනකොට දකින්න ලැබෙනවා බොහෝම ලස්සන කෙනෙක්, සැප සම්පත් විඳින කෙනෙක්, මහා ධනවතෙක්. ඔබ නිකන් ජීවිතේ මවාගෙන ඉන්න මට මෙන්න මේ වගේ ජීවිතයක් තියෙනවා නම් හොඳයි කියලා මවාගත්ත කෙනෙක් දැක්ක කියලා හිතන්. එතකොට හිතන්න කියනවා, සංසාරේ මමත් කොච්චර මේ වගේ රජවරු, සිටුවරු, මහා ධනවන්ත අය, ලස්සන අය වෙලා ඉපදිලා ඉන්න ඇති. ඒකත් අනිත්‍යයි. එතකොට ඒ විදිහට මේ හැම දෙයක් දිහාම ධර්මයේ තුලින් අර කර්ම කර්මඵල ගැන ඇති කරගන්න අවබෝධය තුලින් දකින්න පුරුදු වෙන්න කියනවා. එහෙම දකින්නවා නම් කවදාවත් අර දෙයක් තියෙන කෙනෙක් දිහා බල්ලා තියෙන ඉරිසියාව ඇති වෙන්නෙත්
1: නැහැ
0: නේ. සමාජයේ ওই මිනිස්සු දිහා බල්ලා ඉරිසියාවල් කෙනෙක් තියෙන කෙනා ඒවා උපදින්නෙම මේ ධර්මයේ තුලින් කර්ම කර්මඵල ගැන අවබෝධයෙන් දකින්න නැති නිසා. කෙනෙක් අද සැප සම්පත් විඳිනවා නම්, කෙනෙක් ලස්සන්ට ඉපදිලා ඉන්නවා නම්, කෙනෙක් ජීවිතේ සතුටින් ඉන්නවා නම්, එයා සසරේ වපුරපු පුණ්‍ය විපාකයක්. තව කෙනෙක් ඉරිසියා කරා කියලා වැඩක් නැහැ.
1: එහෙමයි.
0: එයාගේ පින එයා ගෙවනවා. අද තව කෙනෙක් දුක් විඳිනවා නම්, මානසික පීඩාද කරදරද එයාම සසරේ වපුරපු දේ නෙලා ගන්නවා.
1: එහෙමයි.
0: ඒ නිසා බුදුහාඳුරන්ගේ ධර්මයේ තුල පෙන්වෙයි, කවුරුත් වපුරන දේවල් කවුරුත් ගෙනියනවා නෙමෙයි.
1: එහෙමයි.
0: යාදි සං වපතේ බීජං තාදි සංහරතේ පලං. යමක් වැපිරුවද වපුරන දේමයි අපි නෙලන්නේ. අපිම සසරේ වපුරපු දේ අපි අරගෙන යනවා. ඔන්න ඕක නිතර හිතන්න පුළුවන් නම්, ඒකයි බුදුහාඳුරු දැන් අර දසදම්ම සූත්‍රය කියලා තියෙනවා පැවිදි වෙච්ච අයට. ඔය පිරිත් පොතේ මුලම තියෙනවා දසදම්ම සූත්‍රේ. ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා උදේ හවස හිතන්න කියනවා, කම්මස්ස කෝමහි, මම කර්මයේ සොකීය කරගත්ත
1: කෙනෙක්.
0: කම්ම දායාදෝ, මම කර්මයේ දෑවැද්ද කරගත්ත
1: කෙනෙක්.
0: කම්ම පටිසරණෝ, මම කර්මයේ පිළිසරණ කරගත්ත
1: කෙනෙක්.
0: කම්ම බන්දු, මට ඉන්න එකම ඥාතිය, මගේ එකම නෑය, මම රැස් කරගත්ත කර්ම. කර්මයේ මතයි මම මේ උප්පත්තිය ලැබලා තියෙන්නේ. මනුස්ස ලෝකෙද, පොහොසත් පවුලකද, දුප්පත් පවුලකද, මොන විදිහේ උපතක්ද මට ලැබුණේ? මේක කර්මෙන් තීරණය කරලා කර්මෙන් මා උපද්දවපු තැනක් මේ. එයි අපි පටිච්ච සම්පාද ඉගෙන ගන්නවානේ. භවපච්චයා ජාති, විපාක පිණිස කර්ම සකස් වෙනකොට ඒ කර්මයට අනුව තමයි උපදින්නේ.
1: එහෙමයි.
0: එතකොට කර්මෙන් තමයි අපිට මේ උප්පත්තිය හදලා දීලා තියෙන්නේ.
1: එහෙමයි.
0: යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාත. අපි යම් කර්මයක් කරොත් යහපත්, ඒකේ යහපත් විපාක අපි විඳිනවා.
1: එහෙමයි.
0: අපි යම් කර්මයක් කරොත් අයහපත්, ඒකේ අයහපත් විපාකත් අපිම ගෙවනවා.
1: එහෙමයි.
0: එතකොට මෙන්න මේ විදිහට මමම වපුරපු දේ මම ගෙනියනවා කියලා උදේ හවස හිතන්න කියනවා. ඉඳහිට නෙමෙයි, භික්ෂුවකට වේවා. දැන් පැවිද්දන්ට වුණත් දැන් හිතන්නකෝ, දැන් අපි සමාජයේ එක එක විදිහට දකින්නවනේ, සල්ලි තියෙන අය, නැති අය, ලස්සන අය, කැත අය. මේ සාමාන්‍ය සමාජයේ, ගිහි සමාජයේ දකින්නා වගේම තමයි පැවිදි සමාජෙත්. ඒක බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. මේක සුමනා සූත්‍රය තියෙන්නේ. ඒකේ බුදුහාමුදුරුව විස්තර කරනවා, ඒ කියන්නේ සසරේ ඒ දෙන්නම ස්වාමීන් වහන්සේලා දෙනමක්, එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ සාරාණීය වත පිරුවා කියනවා. ඒ කියන්නේ උන්වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා තමන්ට ලැබිච්ච දානෙ ටික අනිත් ස්වාමීන් වහන්සේලාට දන් දෙනවා. උදේම පිණ්ඩපාතේ යනවා. ඒ කියන්නේ උන්වහන්සේට පාත්‍රේ පිරින ලැබෙන දානෙ ටික ගිහිල්ලා අනිත් ස්වාමීන් ගිලන් හාමුදුරු වෙන්න පුළුවන්, පිණ්ඩපාතේ නොලැබිච්ච අය වෙන්න පුළුවන්, උන්වහන්සේලාට දන් දෙනවා. දීලා ආයි පාත්‍රේ හොදගෙන පිණ්ඩපාතේ යනවා. සමහරලාවට වෙලාව ඉර අවරට ගියාට පස්සේ තමන්ට නැතුවත් යනවා. ඒත් කොයි වෙලාවක කවදාකවත් මේ අනුන්ට දන් දෙන්න ගිහිල්ලා මට දානෙත් නැති වුණානි කියලා හිතන්නේවත් නැහැ. සතුටු වෙනවා. අනේ අද මම පින්ඳ පාතේ කළා මං දන් දුන්නනේ කියලා උන්වහන්සේ දන් දෙනවා, බණ භාවනා කරනවා, සීල් රකින්න. එතකොට උන්වහන්සේගේ පැවිදි ජීවිතය තුළ උන්වහන්සේ දාන ආදී පින් කරගත්තා. ඒ වගේම උන්වහන්සේ බණ භාවනාත් කරගත්තා, සීල් රැක්කා. උන්වහන්සේත් එක්කම හිටියා යාළු ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ නිතරම බණ භාවනා කරා, සීල් රැක්කා. හැබැයි පින් කරගත්තේ නැහැ. මේ දෙන්නම මරණින් මත්තේ උන්වහන්සේලා දිව්‍ය ලෝකෙ ඉපදුනා. අර පින් කරගත්ත දන් දීපු ස්වාමින් වහන්සේ මහේශාක්‍ය දෙවියෙක් වෙලා ඉපදුනා. බොහෝ සැප සම්පත් ඇති දිව්‍ය ආත්මයක ලැබුවා. අර බණ භාවනා කරපු සිල්වා ස්වාමින් වහන්සේ දිව්‍ය ලෝකෙ ඉපදුනා. හැබැයි උන්වහන්සේ දන් දීලා පින් කරගෙන පින බහුල කරගත්තේ නැහැ. ඒ නිසා දෙවියන් අතර ඉපදුනත් අල්පේ ශාක්‍ය දේවතාවෙක් හැටියට ඉපදුනා. එතකොට මේ දෙන්නම දිව්‍ය සැප සම්පත් වින්දා දිව්‍ය ලෝකෙන් චුත වෙලා අපේ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලේ, දැන් කලින් අර පැවිදි වෙලා පින්කම් කරේ කාශ්‍යප බුද්ධ ශාසනේ. අපේ බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට මේ දෙන්නම දිව්‍ය තලෙ මනුලොවට ආවා. අර පෙර දන් දීදී සිල් රැකපු කෙනා, දානාදී පින් කරගෙන මහේශාක්‍ය දෙවියෙක් වෙච්ච කෙනා, කොසල් රජුරුවන්ගේ ඒ බිසවකගේ රාජපෞලක රාජකුමාරයෙක් හැටියට ඉපදුනා. බොහෝ සැප සම්පත් ඇති තැනක. අර පෙර සංසාර පුරුද්දට එකට පැවිද්දේ ඉඳලා, එකට ඉඳලා දිව්‍ය තලයේ ඉඳලා, අනිත් කෙනා බණ භාවනා විතරක් කරපු පින් කරපු කෙනා දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකෙට ආවා. මාලිගායෙම වැඩකාරියෙක්ගේ කුසින් දරුවෙක් හැටියට ඉපදුනා, සේවිකාවක්ගේ. එතකොට මනුස්ස ලෝකෙට ආවත් පිනේ වෙනසක් තියෙනවා. පෙර සසරේ පින් කරපු කෙනා රජපෞලේ රාජකුමාරයෙක් හැටියට ඉපදුනා. පින් කරපු නැති කෙනා ඒ මාලිගාවෙම සේවිකාවකගේ කුසේ ඉපදුනා. එතකොට මේ දෙන්නගේ පුංචි කාලේ අර පෙර ජාති ස්මරණ ඥානයේ පහළ වෙලා දෙන්නම් භාවනා කරපු දෙන්නෙක් මේ පොඩි දරුවෝ දෙන්නගේ කතා බහක් වෙනවා. ඒක අහගෙන ඉන්නවා සුමනාව. ඒක අහගෙන ඉඳලා තේරුම් ගන්නවා මේ දෙන්නගේ සංසාරේ පිනේ වෙනස්කම් තේරුම් අරගෙන බුදුහාඳුරංගෙන් ගිහිල්ලා කාරණා විමසනකොට බුදුරජාණන් වහන්සේ විස්තර කරන දේශනාවක් තියෙනවා බොහොම ලස්සනට. ඒක තමයි සුමනා සූත්‍රය. ඒකේ බුදුහාඳුරංගෙන් අහනවා, ස්වාමීනි, කෙනෙක් හොඳට දන් දෙනවා, සිල් රකින්නවා, භාවනාත් කරනවා, තව කෙනෙක් බණ භාවනා විතරක් කරනවා, දානාදී පින් කරන්නේ, මේ දෙන්න දිව්‍ය ලෝකෙ ඉපදුනොත් වෙනසක් තියෙනවද කියලා අහනවා. බුදුහාඳුරු කියන සුමනා වෙනසක් තියෙනවා. පින් කරපු කෙනා දෙවියන් අතරට ගියත් මහා සැප සම්පත් ඇති ඉහළ දිව්‍ය තලවල මහේශාක්‍ය දෙවිවරු වෙලා උපදිනවා. පින් කරගත්තේ නැති කෙනා දෙවියන් අතර ගියත් අල්පේ ශාක්‍ය දේවතාවරු අතර තමයි කියන උපදින්නේ. එතකොට සුමනාව කියනවා, සාදු සාදු ස්වාමීනි, පිනට අනුව දෙවියන් අතරත් වෙනස්කම් තියෙනවා කියලා මන් තේරුම් ගන්නවා. ස්වාමීනි, මේ දෙන්නම දිව්‍ය තලයෙන් චුත වෙලා මනුලවට ආවොත් වෙනස්කමක් තියෙනවද අහනවා. බුදුහාඳුර කියන සුමනා වෙනස්කම් තියෙනවා. පින් කරගත්ත කෙනා මනුලව උපදින්නේ බොහෝ සැප සම්පත් ඇති තැන්වල, සිටු පවුල්වල, රජ පවුල්වල. ඒ අයගේ පෙනුමෙන් ගත්තාට ලස්සනයි, පොඩි උත්සාහයෙන් දියුණු වෙන්න පුළුවන්, නිරෝගී සම්පත්තිය, දීර්ඝායුෂ. ඒ අයට ජීවිතයේ අර මනුලව ගොඩාක් සැප සම්පත් ලැබෙනවා. ඇයි? පෙර පින බලවත්. පින් කරගත්තේ නැති කෙනා මනුස්ස ලෝකෙ ඉපදුනත් උපදින්නේ දුප්පත් තැනක, ලෙඩ රෝග බහුලයි, උපන්දා ඉඳන් කරදර, සමහරවිට පෙනුමක් නැහැ, පෞරුෂයක් නැහැ, රසාවකට ගියත් පිළිගන්නේ, මිනිස්සුත් යාළු මිත්‍රෝ නින්දා පහස කරනවා. එතකොට යාගේ මුළු ජීවිත කාලෙම යා අර පින නැතිවීම තුළ විඳින කරදර බාධා ගොඩක් විඳිනවා. එතකොට සුමනාව කියනවා, සාදු සාදු ස්වාමීනි, මනුලව ඉපදුනත් පිනට අනුව වෙනස්කම් ඇති වෙනවා කියලා මන් තේරුම් ගත්තා. ස්වාමීනි, මේ දෙන්නම රජපෞලෙ ඉපදුනත් දුප්පත් තැනක ඉපදුනත් මේ දෙන්නම සියලු දේවල් අතහැරලා රජ කුමාරයේ රජ සැප සම්පත් ඔක්කොම අතහරිනවා. අර දුප්පත් කෙනත් එහෙම දෙන්නම පැවිදි වෙනවා. දැන් ඔබ හිතන්න, පැවිදි වෙනකොට අර ඥාතිකම්, කුලවත්කම්, සල්ලි ඔක්කොම අතහැරලානේ බුද්ධ ශාසනේ පැවිදි වෙන්නේ.
1: එහෙමයි.
0: ඒ පැවිදි වෙච්ච දවසේ ඉඳන් පැවිදි ජීවිතේ වෙනස්කම් තියෙනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාව සියල්ල අතහැරලා දෙන්නම පැවිදි වුණත් පැවිදි වෙච්ච දවසේ ඉඳන් පැවිදි ජීවිතෙත් පිනට අනුව වෙනස්කම් ලැබෙනවා කියෝ. පෙර සසරේ පින් කරපු කෙනාට සියුපසය බහුලව ලැබෙනවා කියෝ.
1: එහෙමයි.
0: එයාට දායකකාරකාදී නිකම්ම හොයාගෙන ඇවිල්ලා දන් දෙනවා. ඉඩකඩම් පූජා කරනවා. යාන වාහන පූජා කරන්න පුළුවන්. පන්සල් හදලා දෙනවා. එක පන්සලක් නෙමෙයි තව දෙනවා. ඔබ වහන්සේ මේකත් පිළිගන්න. සියුරු පිරිකර කරගන්න දෙයක් නැහැ. තව තව පූජා කරනවා. ලෙඩ රෝග, ලෙඩක් අසනීපයක් වුණා, දායකයෝ පොර කකා එනවා. අපි අර ඉස්පිරිතාලට යම්, මෙහෙට යම්, අර දොස්තර ගාවට යම්, අපි වියදම් කරන්න. එතකොට චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියලා මේ මූලික ටික උපරිමෙන් ලැබෙනවා. යන්නේ යන තැන ලැබෙනවා. දැන් ඔබ අහලා තියෙන සීවලි මහරහතන් වහන්සේ කැලේක හිටියත් දෙවියන් හරි විමාන මවාගෙන දන්සල් මවාගෙන දන් දුන්නා කියන ওই සිව්පසේ කොහේ හිටියත් ලැබෙනවා. ඇයි පෙර සංසාර පින. හැබැයි ඒ පිනාඩු කෙනෙක් පැවිදි වුණත් හරියට සිවුරක් හොයාගන්න බෑ. සමහරලා ලෙඩක් දුකක් හැදුනා බේතක් ගන්න කෙනෙක් නෑ. වෛද්‍යවරේ ළඟට ගියත් මොකක් හරි බොන බේත හරි වැරදිලා මොකක් හරි කරදර ගොඩක්. පන්සලක හිටියත් එතනත් කරදර, දායකයන්ගෙන් ප්‍රශ්න, ඉන්න තැන්වලින් පන්නන්න උපක්‍රම
1: යොදනවා,
0: කරදර, මානසික පීඩා. එක්ක පන්සල මොකෙක් හරි එක්ක ඒක අල්ලගෙන පන්සලින් එළියට ඇදලා දානවා. එක්ක කැලේ කුටියක හිටියත් සත්තුන්ගෙන් කරදර, අලියෙක් හරි ඇවිල්ලා කුටිය කඩනවා, ගහක් හරි කඩාගෙන වැටෙනවා කුටියට. එතකොට මේ වගේ පිණ්ඩපාති ගියත් එක්ක දානි ටික නැහැ. මොකක් හරි වෙලා ඉකනේ අර සිව්පසේ ටික චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස දුකසේම තමයි කියන හොයාගන්න වෙන්නේ. තමන්ට හරියට දානි ටිකක් හම්බෙන්නේ, හරියට බේත් ටිකක් නැහැ, හරියට සිවුරක් නැහැ, ඉන්න කුටියක් නැහැ, යන තැන ප්‍රශ්න, කවුරුත් ඉන්න තැනක් දෙන්නේ, ආරාමික නවාතැන් ගත්තා දවසයි දෙකයි එතන යන්න කියනවා. එතකොට ජීවිතේ, පැවිදි ජීවිතේ නිවන් දකින්න ගියත් පින නැති කෙනාට කරදරම තමයි. පින් කරගත්ත කෙනාට ලැබීම උපරිම ලැබෙනවා කියව. දැන් මේ බුද්ධ ශාසනේ ඔබ හිතන්නකෝ ලෝසක හාමුදුරුවෝයි සීවලි හාමුදුරුවෝයි දෙන්න දෙන්නම පස්සේ වීරයෙන් රහත් වුණා තමයි. හැබැයි දෙන්නගේ ජීවිතේ නිවන් දකින්නකම් සීවලි හාමුදුරන්ට පුදුමාකාර ලැබීමක් ලැබුණා. ලෝසක මහරහතන් වහන්සේට පිණ්ඩපාති ගියත් දානි ටික නැහැ. එතකොට සුමනාව ඒකත් අනුමෝදන් වෙලා කියනවා, සාදු සාදු ස්වාමීනි, මම මේ ධර්ම කාරණයක් ඒ විදිහටම පිළිගන්නවා. පැවිදි වුණත් පිනට අනුව තමයි සිව්පසේ ටික ලැබෙන්නේ. පින් කරපු කෙනාට ලැබෙනවා, පින් කරපු නැති කෙනාට ලැබෙන්නේ නැහැ. ඊළඟට සුමනාව අහනවා, ස්වාමීනි මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ දෙන්නම වීරිය වඩලා රහත් වෙනවා. සිව්පසේ බහුලව ලැබෙන කෙනත් වීරිය වඩලා රහත් වෙනවා. දුකසේ පිණ්ඩපාතෙන් හරි සිව්පසේ හොයාගෙන ගහක් යට හරි ඒ දානි ටික පිළුණු වෙච්ච දෙයක් වළඳලා හරි බණ භාවනා කරලා වීරිය වඩලා උන්වහන්සේට රහත් වෙනවා. මේ දෙන්නම රහත් වුණාට පස්සේ අරහත්ත්වේ වෙනසක් තියෙනවා දැහුවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ සුමනාව, එතනදී නම් වෙනසක් නෑ කියව. අරහත්ත්වේ කරා යනකම් පින් කරපු කෙනාට තියෙන්නේ සැප සහිත මාර්ගයක්. පින් කරගත්තේ නැති කෙනාට තියෙන දුක් සහිත මාර්ගයක්. එයාගේ ජීවිතේ හිටියත් දුක, පැවිදි වුණත් දුකම තමයි. හැබැයි රහත් වුණාට පස්සේ මොන කරදර බාධා මැද්දෙ හරි රහත් වුණාට පස්සේ අරහත් ඵල සමාපත්තිය කියන්නේ ඒක අසංකතයක්. ඒ නිසා ඒ අරහත්වේදී සමාන හැමෝගෙම ඒ ආසවක්කේ ඥානේ කෙලෙසුන්ගෙන් මිදුණාට පස්සේ එතන සම. හැබැයි පිරිනිවන් පානකම් අර ලැබීම වෙනස්කම් තියෙන්න පුළුවන්. හැබැයි එතනින් එහාට උන්වහන්සේලා ඒ හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරාගත්ත පිරිනිවන් පෑවට පස්සේ පහන් සිලක් නිවිලා ගියා වගේ ගමන එතනින් අවසන් වුණා. ඒ නිසා අපිට පේනවා සසරේ පින් කරපු කෙනා සැප සහිත ප්‍රතිපදාවකින් නිවනට යන, පින් කරගත්තේ නැති කෙනා දුක් සහිත ප්‍රතිපදාවකින් ඒ ගමන යන්න තියෙන්නේ. අන්න ඒ නිසයි ඔබ පින් කරන්න සිල්වත් වෙන්න අර කියපු සත්තාරිය ධනෙන් ධනවතෙක් වෙන්න. ඔබේ ජීවිතේ සද්ධා ධනිය ඇති කරගන්න. ඔබ හම්බ කරන්න සල්ලි හම්බ කරන්න මහන්සි ගන්නවා වගේම සද්ධා ධනෙන් ධනවතෙක් වෙන්න. සීල ධනිය ඔබේ සිල්වත්කම. ඔබ පන්සිල් ටික හරි දිවිහිමියෙන් රකින්න. ඒ තුල ඔබට දැනේ කාලයක් යනකොට මම මහා ශක්තිමත් ධනවතේ. ඒ සීල ධනය ජීවිතය එකතු කරගන්න. සුත ධනය, දහම් දැනුම, නිතර බණහන්න, කාලයක් බණහනකොට ඔබට ඒ දහම් දැනුම තුළ ලොකු ශක්තිමත් බවක් තමන්ට ලැබෙනවා. පවට තියෙන ලැජ්ජාව බයි හිරියොත් අප්ප දෙක මේක ජීවිතය ඇති කරගන්න. ඒක තමන්ට මහා ශක්තියක් වෙනවා. වීරිය, ඊළඟට ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව, මෙන්න මේ තුළ ඔබ ධනවතෙක් වෙන. ඒ ධනය ඔබට තියෙනවා නම් අනිත් මොනවා කඩාගෙන වැටුණත් ඔබ ජීවිතය බොහොම ශක්තිමත් කෙනෙක්. අන්නේ නිසා අන්නේ ශක්තියෙන් ඔබ ශක්තිමත් කෙනෙක් බවට පත් වුණා. ඔබට මේ ජීවිතය ඇති වෙන මොන කඩා වැටීම් ප්‍රශ්න මේ සියල්ල ඉදිරියේ පවා hina වෙලා සතුටින් අටලෝ දහම ගැන හිතලා ධර්මයේ ගැන හිතලා මේක තමයි ජීවිතේ, මං කොහොම හරි ශක්තිමත්ව මෙතනින් නැගී සිටිනවා කියලා ඒක මනසට පීඩාවක් නොගෙන සතුටින් මේ ගමන යන්න පුළුවන්. එයා රජමැදුරේ හිටියත් hina වෙලා ඉන්නවා, එයා දුප්පත් පැලක හිටියත් පාර නිදාගත්තා සන්තෝෂෙන්, එයා ජීවිතේ අර කඩා වැටෙන්නේ නැතුව ඉන්නවා. ඒක ධර්මයෙන් ලැබෙන දෙයක්. ඒ ශක්තිය අටලෝ දහමෙන් කම්පාන වෙන ශක්තිය ධර්මයෙන් ඇති කරගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ ශක්තිය සත්තාරි ධනිය තුලින් ඇති කරගන්න ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා.
1: හොඳයි. ඉතින් සප්තාර්ය ධනයෙන් ධනවත් වන්නට ඔබට මේ පැහැදිලි කරන්නට යෙදුණු ධර්ම කරුණු ශක්තියක් බවට පත් වෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. එලෙස ප්‍රාර්ථනා කරන ගමන් ඔබේ යම් අඩුපාඩුකම් තිබෙනවා නම් ඒවා සාර්ථක කරගන්නට මේ ධර්ම කරුණු නැවත නැවතත් ශ්‍රවණය කරන්නට පුළුවන් කමක් තිබෙනවා. net fm නේත්‍රාලෝක YouTube නාලිකාවට පිවිසීමෙන් ඔබ පමණක් නෙවෙයි තවත් බොහෝ දෙනෙකුට මේ ධර්ම කරුණු සමීප කරගන්නට මෙවන් වූ ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් පිළිබඳව උන්න දැනුවත් කරන්න මහා පිනක් ඔබට රැස් කරගන්නට පුළුවන් කමක් තිබෙනවා. කෙනෙකුගේ ජීවිතයක් සුවපත් වන්නට යම් කිසි ආකාරයකින් අත්වලක් දක්වනවා නම්, සිතුවිල්ලකින් හරි දායකත්වයක් දක්වනවා නම් ඒක මහා පිනක්. ඒ නිසා එවන් ජීවිත සුවපත් කරන්නට අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ බොහෝ ආගමික ශාසනික ක්‍රියාවන් ක්‍රියාවට නංවනව ඔබ හොඳාකාරවම දන්නවා. ඉතින් වර්තමානයේදී අපේ හාමුදුරන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කොයි විදිහටද මේ වැඩසටහන් නැත්නම් පින්කම් නැත්නම් ඔබට පින කුසලයේ රැස් කරගන්නට පුළුවන් ක්‍රියාදාමයන් සංවිධානය කරලා තියෙන්නේ කියන වගයි අපි දැනගන්නට සූදානම් වෙන්නේ. ඒ නිසා අපේ හාමුදුරනි අපේ සදහවත් බොදු පිරිස අදත් දැනුවත් කරමු කොයි විදිහටද ඉදිරියේදී ඔබ වහන්සේගේ අනුශාසකත්වයෙන් මේ පුණ්‍ය කටයුතු සංවිධානය කරලා තියෙන්නේ කියලා.
0: ඔව්, ඇත්තටම ඉදිරි මාසවල සිදු කරන පින්කම් අතර ඔබ දන්නවා ඉදිරියේ කඨින පින්කම් කාලේ නව නොවැම්බර් මාසයේ නොවැම්බර් මුල් සතිය අපි අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ කඨින මහා පින්කමත්, ඒ වගේම නොවැම්බර් දෙවනි සතිය අපේ සීල සුවාරණ පිම්බිමේ බක්කුල මහා සෑ පුණ්‍ය භූමියේ කඨින මහා පින්කමත් සූදානම් වෙනවා. ඒ වගේම නොවැම්බර් මාසයේ 11-12 වගේ අපි දඹදිව විශේෂ පින්කම් මාලාවක් මෙවර සූදානම් කරලා තියෙනවා. අපේ සදහැවතුන් අපි අවුරුද්දකට සැරයයි මේ පින්කම් මාලාව සිදු කරන්නේ. දඹදිව ස්ථානවල මහා පින්කම් මාලාවක් විශේෂිත ධර්මදේශනා භාවනා වැඩසටහන් එක්ක ඒවට සම්බන්ධ වෙච්ච සදහැවතුන් ඉන්නවා. වගේම ඔබටත් පුළුවන් කැමති කෙනෙකුට ඉදිරි කාලේ මේ පින්කම් එක්ක එකතු වෙලා ඒ වන්දනා වැඩසටහන් එක්ක එකතු වෙන්න. ඒ වගේම ඔබට මතක ඇති අපි මේ පසුගිය මේ වර්ෂයේ ජනවාරි 14 රුවන්වැලි මහා සෑය අසිරිමත් මහා පින්කමක් මහා සෑ වන්දනා මහා පින්කමක් සිදු කරා. ඒ පින්කම ලබන වසරේ ජනවාරි 17 ඉරිදා දවසක් වැටෙන්නේ. අපි දැනට සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම අසිරිමත් පින්කමක් මේ තුන් ලෝකේ පූජනීය මහා සෑය ස්වර්ණමාලි සෑ රජුන් වහන්සේ අභියස ජනවාරි 17 සිදු කරන්න ඉදිරි මාස දෙක තුනක් තියෙනවා. ඔබට සූදානම් වෙන්න දැම්ම තියවබ දැනුවත් කරේ. පින්කමට පේ වෙලා සූදානම් වෙලා කල් තියා සූදානම් වෙන්න ඔබේ ජීවිතයේ මහා සෑය ඉදිරි බුදුහාමුදුර ළඟ වාඩි වෙලා බණහනවා වගේ මහා සෑ රජුන් වහන්සේ දිහා බලාගෙන ඔබට ඒ සෑයේ තියෙන අසිරිමත්කම තුන් ලෝකේ පූජනීය මහා සෑය ගැන ඒ අසිරිමත් වැඩසටහනට එකතු වෙන්න පුළුවන්. ඒ වගේම බක්කුල මහා සෑය මුල් කරගෙන බොහෝ පින්කම් මේ දිනවල පැවැත්වෙනවා. ඉතින් ඔබට අපේ සීල සුවාරණට කතා කරලා දිනපතා සිදු කරන ඖෂධ පූජා පින්කම් සිදු වෙනවා. බක්කුල සෑය පින්කම් කෙරෙනවා. ඊළඟ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඒ කෙරෙන කටයුතු වලට ඔබේ ශක්ති පමණින් ඔබට දායක වෙන්න පුළුවන්. අපි සුවමව්වරණේ වැඩ ඉන්න ඊළම් භික්ෂුණීන් වහන්සේලා අම්මලා වෙනුවෙන් ඔබට දානයක් දිනක දායකත්වයක් එහෙත් ඖෂධ පූජා කරලා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔබේ ජීවිතේ නොඑක් විදියට පින් පුරා ගන්න පුණ්‍ය අස්වැනු නෙලා ගන්න අපි ඔබට අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඉතින් ඔබේ ශක්ති පමණින් මේ පින්කම් එකතු වෙලා පින් පුරා ගන්න එකතු වෙන්න කියලා අපි සිහිපත් කරනවා.
1: පින් පුරන්නට කුසල් වඩන්නට අතිපූජනීය ගලිගමුවේ ඥානදීප අපේ හාමුදුරන් වහන්සේ සංවිධානය කරන ඒ සියලු කටයුතු වෙනුවෙන් ඔබට දායකත්වය සහ විස්තර දැනගන්නට පුළුවන් දුරකථන අංක දෙක තමයි මේ ආකාරයෙන් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. 0134-226-2782 0134-226-2782 ඒ වගේම 0134-226-3646 0134-226-3646 කියන දුරකථන අංක දෙකෙන් වැඩි විස්තර දැනගෙන ඔබට දායකත්වයන් එක්කාසු කරන්නට පුළුවන් කමක් තිබෙනවා. ඉතින් අද සඳුදා දිනයේදී netfm ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවත් මේ ආකාරයෙන් අවසන් වන ධර්ම සාකච්ඡාවත් පැවැත්වීම සඳහා ඔබට දහම් කරුණු පැහැදිලි කර දෙන්නට වැඩමවන්නට යෙදුනේ අතුරුගිරිය තිසරමාවත ශ්‍රී සදහම් පදනමේ නිර්මාතෘ හොරණ දික්හේනපුර සීල සුවර්ණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ අනුශාසක අතිපූජනීය ගලිගමුවේ ඥානදීපාපේ ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරන් වහන්සේට අපි කවුරුත් සාදුහනක් පවත්වමින් නිදුක් නිරෝගී සුවචිර ජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔක්තෝබර් මාසේ 25 වන ඉරිදා දිනයට යෙදෙන වප්පුර පසළොස්වක පොහෝ දවසේදී නැත FM රේඩියෝවේ ශ්වේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ මොරවක ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙනයි. ඉතින් මේ සජීවී වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වයේ දක්වන්නේ මොරවක පොල්ගස්විල සුනිර කිතුළු නිෂ්පාදන හිමිකරු සාගර උපුල් මහතා. ඔබට වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. 0977 24 2789 තමයි දුරකථන අංකය පිරිසිදු කිතුල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා. අනුශාසකත්වය දක්වන්නේ විහාරාධිපති අතිපූජනීය දෙල්ලව සුනීත නායක ස්වාමීන් වහන්සේ. ලංකාවේ චිරප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ වැඩමවා උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන ශ්වේත පූජා සජීවී වැඩසටහන සමගින් එක්කාසුවන්න අපි එන්න කියලා ආරාධනා කරනවා. වප්පුර පසළොස්වක පොහෝදා මොරවක ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියට රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වා රාත්‍රී 9ට තමයි වැඩසටහන නිමාවට පත්වන්නේ. ඔබ සියලු දෙනාගේ ජීවිතද සුවපත් වෙන්න කියලා මේ රාත්‍රියේදී ප්‍රාර්ථනාවක් එක්කසු කරමින් තමයි අපි සමුගන්නට සූදානම් වන්නේ. ඔබට සුවදායි රාත්‍රියක්. සියලු දෙනාට තෙරුවන් සරණයි. හඳුරණේ

Nyt FM. Nyt FM. Ferit Mandebjerg. භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව්බඹුහු අදත් වැඩ සිටිති. දෙව්බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් එතෙරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nette Fem. Nette Ferit Mandebjerg. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nyt FM. Pirit Mandebjerg. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන් දුක්ඛම් කටොල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරි ගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදෙන දජග්ග පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදු ගුණ, දම් ගුණ, සංඝ ගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nit FM. Nit FM. Spirit Vanderbilt.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

තෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශිර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.